0: Radio ITN.
1: ලකඩාගෙන ඉන්න වෙලාව දෙපහයි විනාඩි 45.

0: වෙලාව දෙපහයි විනාඩි 52යි දැන්.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: අත්කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව 18 වංගුව
1: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ITN ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාර්ජ්
1: අයිබෝවන් සුබ දවසක්. එක ගමක තරුණයෙක් තමන්ගේ ජීවිතය දියුණු කරගන්න අරමුණු කිහිපයක් ඇත කරගන්නවා. ඔහු උදේ පාන්දර නැගිටින්න, හොඳ පොත්පත් කියවන්න සහ නිරෝගීව ඉන්න දැඩි උත්සාහයක් ගත්තා. හැබැයි ඔහු නිතරම ඇසුරු කළේ කම්මැලි නරක පුරුදු තියෙන මිතුරන් පිරිසක්. ඒකේ ප්‍රතිඵලය වුණේ මොකක්ද? ඔහු කොයිතරම් උත්සාහ කළත් ඒ මිතුරන්ගේ පුරුදු නිසා ඔහු නිතරම පරණ තත්ත්වයටම වැටුණා. දවසක් ප්‍රඥාවන්ත වැඩිහිටියෙක් ඔහුට මෙහෙම උපදෙසක් දුන්නා. ඔබ උත්සාහ කරන්නේ වැලි කාන්තාරයක මල් වගා කරන්න. ඔබට සාර්ථක වෙන්න ඕන නම් ඔබ වපුරන්න ඕනේ සාරවත් පසක් තියෙන වත්තක. ඒ වගේමයි ඔබේ පුරුදු වෙනස් වෙන්න නම් ඔබව උසස් කරන, ඔබට අභියෝග කරන පරිසරයක සහ මිතුරන් පිරිසක් අතර ඔබ ගැවසෙන්න පටන් ගන්න ඕනේ. තරුණයා මේ කතාව තේරුම් ගත්තා. ඔහු තමන්ගේ ඇසුර වෙනස් කරගත්තාම ස්වභාවිකවම ඔහු බලාපොරොත්තු වෙච්ච විදිහටම දියුණු වෙන්න පටන් ගත්තා. මතක තියාගන්න, අප වටා සිටින අය කරන දේවල්, කනබුන විදිය, කතා කරන විදිය, වැඩ කරන විදිය අපි නොදැනුවත්වම අනුකරණය කරන්න පටන් ගන්නවා. සමාජයේ හරි මිතුරු කවයේ පිළිගැනීමක් ලබා ගැනීමට ඔවුන්ගේ පුරුදු හොඳ හෝ නරක වෙන්න පුළුවන්. අපි ඒවා අපේ ජීවිතයටත් එකතු කරගන්න පෙළඹවීමක් කොහොමටත් තියෙනවා. ඒක නිසා ඔබේ පුරුදු වෙනස් කරගන්න අමාරු නම් ප්‍රශ්නේ තියෙන්නේ ඔබේ උත්සාහය අඩුකමේ විතරක් නෙවෙයි, ඔබ වටා සිටින පරිසරයේ සහ මිතුරු කවයේ වෙන්න පුළුවන් කියන කාරණාව තේරුම් ගන්න. ඔබව දිරිමත් කරන, ඔබේ ඉලක්කවලට අත්වැලක් වන අයත් එක්ක ඔබේ කාලය ගත කරන්න මහන්සි වෙන්න. එතකොට සාර්ථකත්වය කරා යන ගමන මීට වඩා ගොඩක් පහසු බව විශ්වාස කරන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: Positive Vibes with Charmy.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: වෙලාව 2:06.
2: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
3: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
2: සුපර් කවනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: FM 93.5, FM 93.7, Lakhana.

0: අයිබන් සබදස්න චෙග්‍රහි වාසනාවන්ත ප්‍රබෝධමත් දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද සැප්තැම්බර් මාසයේ 3 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. අයිබන් සබදස්නක් මේකලා.
1: අයිබන් යහන් සබෝදස්න.
0: අද සූදානම් අපි පුවත්පත්වල වාර්තා කරලා තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වගේම ලක්ෂණ ප්‍රවෘත්ති අංශෙන් වාර්තා කරලා තියෙන ප්‍රවෘත්ති වගේම අනෙකුත් සයිට්ස් වලින් වාර්තාවල තියෙන නිවුස් මොනවද කියලා හොයලා බලන අපි සූදානම් ලක්ෂණ මෝනින් නිවුස් ඇලර්ට් තුලින් ආරාධනා කරන ඔබට FM 93.5 FM 93.7 ලක්ෂණ මෝනින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන්න. අපි අවධානය යොමු කරන සූදානම් දවසේදී දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස් තලයට 22ට අදාළ පෙත්සම් විභාගයේ අවසන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නිගමනයේ කතානායකට ලිඛිත දේශනය අද පස්වරු 3ට පෙර ඉදිරිපත් කරන්නේයි පාර්ශ්ව කරුවන්ට නියෝග කියලායි අද දින මෙනුපුවත්පත් ප්‍රධාන සරස්තලයේ විදිහට වාර්තා කළ තෙන් මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරන සූදානම් ඊට ප්‍රථමව අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතට.
2: 22nd Amendment can be passed without referendum. Attorney General said could be enacted with a 2/3 majority. Furthermore, in detail, the Attorney General and several intervenient petitioners yesterday told the Supreme Court that the proposed 22nd Amendment to the Constitution could be enacted with a 2/3 majority in Parliament without being submitted to a referendum, contending that none of the provisions sought to be amendment are enacted under Article 83 of the Constitution. It's Odyogihan.
0: යෝජිත 22 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කිටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කිටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම ඊයේ පස්වරුවේ අවසන් කරන ලද කියලා සඳහන. එනුව මෙම පනත් කිටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කිරීමට නියමිත වී තිබෙනවා. අගමිනිසරු ප්‍රීතිපද්මන් සූරසේන, එවැගේම අචල වෙංගපුලි, අර්ජුන් ඔබේසේකර, සම්පත් අබේකුන් සහ ගිහාන් කුලතුංග යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨ අධිකරණ වෙනසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයේ පැවැත්වුණා කියලා තද වැඩිදුරටත් සඳහන් කළ තිබුණා. මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු සඳහන් වෙලා තිබෙනවා. ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවලට මේ සම්බන්ධයෙන් තොරතුරු වලට රාජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබූ අතර ඉන් පෙත්සම් 41ක්ම මාර්ගගත ක්‍රමයට ගොනු කර තිබීම විශේෂත්වයක්. මීට අමතරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් අභියෝගයට ලක් කරමින් පෙත්සම් 5ක්ද ගොනු කර තිබෙනවා. යෙදෙන පෙත්සම් ඉදිරිපත් කළ බලංගොඩ කස්සප හිමියන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම ව්‍යවස්ථාව සංශෝධනය කළ හැක්කේ ජනමත විචාරණයකින් පමණක් බවයි මෙම සංශෝධනය හරහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නවවැනි ව්‍යවස්ථාවෙන් බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජයට පවර ඇති ප්‍රතිපාදන උල්ලංඝනය වන බවට උන්වහන්සේ සූත්‍ර පිටකයේ ඇසුරින් පෙන්වා දීමට උත්සාහ කළා කියලත් අද වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙලා තිබෙනවා දිනමින පුවත්පතේ.
1: එතකම ගිහන් ඊයේ දවසේදී මේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා. මේ සම්බන්ධයෙන් උතද සෙලොම් පුවත්පත් තොරතුරු සටහන් කළා තිනු මම දැක දිනමින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිනු අපි අවධානය යොමු කරමු.
0: අපේ හදිනමින පුවත්පතර අවධානය යොමු කරන සූදානම් ශිෂ්‍යත්ව ප්‍රතිඵල දින 24 දෙයි වැඩිම ලකුණු 193 ඇහැටුවැව ධනෝෂ්ට කඩඉම් ලකුණු 139 කියලායි වාර්තා කළ තිබෙන සංදේහ කරුණාරත්න එවැගේම ඒජී විජේරත්න ගිනන වාර්තාවද දිනමින පුවත්පත වෙනුවෙන් ප්‍රධාන සරස්තලයක් විදිහට වාර්තා කළ තිබුණා. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුල තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. මේකලා දිනමින පුවත්පතේම පහවසර ශිෂ්ටත්ව විභාගයේ 2026 කඩේම් ලකුණු පසුගිය වසරට සාපේක්ෂව 2.21 පැහැදිලි වර්ධනයක් මෙවර තිබෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කර තිබෙනවා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කරනවා.
1: මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්ති අංශ තොරතුරු වාර්තා කළා තිනවා. 2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 294,130 දෙදෙනෙකු අයදුම් කළ අතර ඉන් සිසුන් 289,877 දෙනෙකු විභාගයට පෙනී සිටියා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දකා කුමාරි ලියනගේ මහත්මිය විභාගය පිළිබඳව මේ විදිහට අදහස් පළ කළා.
3: විභාගයේ දිස්ත්‍රික් කඩේම් ලකුණ සිංහල මාධ්‍යෙන් 139කුත් දෙමළ මාධ්‍යෙන් 135කුත් වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ, කළුතර, නුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්වල ලකුණු සිංහල මාධ්‍ය සඳහා 139ක්, ඒ වගේම දෙමළ මාධ්‍ය සඳහා 135ක් ලෙස තමයි කඩේම් ලකුණු වාර්තා වෙන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සඳහා ලකුණු සිංහල මාධ්‍යෙන් 135කුත් දෙමළ මාධ්‍යෙන් කඩේම් ලකුණු 133ක් වෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ සඳහාත් කඩේම් ලකුණු 135ක් සිංහල මාධ්‍යෙන් දෙමළ මාධ්‍යෙන් 133ක් වෙනවා. බදුල සහ මොන්රාගල දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යෙන් කඩේම් ලකුණු 134ක්. අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා ලකුණු 133ක් කඩේම් ලකුණ සිංහල මාධ්‍යෙන් වෙනවා. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍යෙන් ඇඳුම්කරුවන් සඳහා කඩේම් ලකුණු 133ක් ලෙස තමයි වාර්තා වෙන්නේ. දිස්ත්‍රික් කඩේම් ලකුණු ඉක්මෝ සිසුන් සංඛ්‍යාව මෙවර 56,000ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් විදියට ගත්තොත් 19.32%. 2025 වර්ෂයේ මෙම විභාගයේ කඩේම් ලකුණු ඉක්මෝ ප්‍රතිශතය 17.11% වෙන. මෙවර කඩේම් ලකුණු ඉක්මෝ ප්‍රතිශතයේ යම් වැඩිවීමක් තිබෙනවා. ඒ වගේම පළවෙනි පත්‍රය හා දෙවෙනි පත්‍රයට ලකුණු 35 බැගින් ලබාගෙන ලකුණු 70ට වඩා වැඩියෙන් ලබාගත් දරුවන්ගේ සංඛ්‍යාව 213,287ක් වෙනවා. එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.58% වෙනවා. පසුගිය වර්ෂයේ එම ප්‍රතිශතය 70.43%. ඒ වගේම වැඩිම ලකුණ 193ක් වෙනවා සිංහල මාධ්‍යෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි වාර්තා වෙන්නේ. දෙමළ මාධ්‍ය සඳහා 188ක් ලකුණු වාර්තා වෙන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන්. මෙම විභාගයේ පිරිනමන සම්පූර්ණ ශිෂ්‍යත් සංඛ්‍යාව 20,000ක් වෙනවා. එයින් ශිෂ්‍යත 250ක් පෙන්වනවා විශේෂ අවස්ථා යටතේ විභාගයට පෙනී සිටි දරුවන් සඳහා.
1: ලකන් මෝර්නින් නිවුස් අලට හගෙනින වෙලා උදේ 6:12.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB දනඩි තහනේ නුතරයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: ලකන්ඩ රේඩියෝ ITN.

0: වෙලව දෙස්න හය විනාඩි 17යි.
1: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

0: සසර මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.

0: වලව දසනහය විනාඩි 19 පිසුදනම් තවත් පුවත් වල වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන මේ දිනමින පුවත්පත් දවසේදී චන්තුනු ජයවිරගෙන වාර්තාව රාජ්‍යතට අධිචෝදනා කිරින්ද ධීවරවරයේ වැලි ඉවත් කිරීමේ සිද්ධියට නඩුපවරා හිටපු ධීවර ඇමති රාජසේනාරත් මහතාට කොළඹ මහාධිකරණයේ හමුවේ ඒ අධිචෝදනා බහර දෙන ලදී. අනතුරුව නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණයට යොමු කළ මහාධිකරණ වෙනිසුරු මොහමඩ් මෙහයිල් මහතා විත්තිකරුවන්ට රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා. චූදිතයන්ගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයේ බහර ගැනීමට නියම කළ මහාධිකරණ වෙනිසුරුවරයා ඇපකරුවන් ළඟම ඥාතීන් යුතු බවට කොන්දේසියක්ද පැනවුවා කියලයි අද දිනමින පුවත්පතේ චන්දන ජයවිරගින්න වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ.
1: It's more to the Daily News newspaper. No uncertainty over Sri Lanka's ability to repay debt, Minister Anil Jayanta Fernandes said. Labour Minister and Finance and Planning Deputy Minister Dr. Anil Jayanta Fernandes stated that there is no uncertainty or concern over Sri Lanka's ability to repay its debt, as total government debt has fallen to 88.8% of GDP by the end of 2026 June. Let's see more details about it in Sinhala giha.
0: ශ්‍රී ලංකාවේ ණය බර ඉහළ ගොස් ඇතැයි විපක්ෂය නගන චෝදනා මුළුමනින්ම සත්‍ය බව අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරනවා.
2: ණය කන්ද වැඩි වෙලා රුපියල් බිලියන 190 ගානකින් කියලා ප්‍රවෘත්තියක් යනවා. සත්‍ය වශයෙන් ගත්තාම ඉදිරිපත් කරන දත්තත් සම්පූර්ණයෙන්ම වැරදි දත්ත. මේ රටේ සමස්ත ණය ප්‍රමාණයේ ඒ කියන සංඛ්‍යාවල වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ. සමස්ත ණය ප්‍රමාණය අපි ඩොලර් වලින් ඉදිරිපත් කරොත් මේ මොහොත වෙනකොට 2025 දෙසැම්බර් 31 වෙනකොට ඩොලර් බිලියන 100.3ක් තිබුණේ. එය මාර්තු වෙනකොට ඩොලර් බිලියන 98.9 දක්වා පහත වැටලා තියෙනවා. සමස්ත ණය ප්‍රමාණය ජූනි මාසෙ වෙනකොට ඩොලර් වලින් ප්‍රකාශ කරපුවාම ඒ සමස්ත ණය ප්‍රමාණය 95.04. ඒතර අපි ඩොලර් වලින් ප්‍රකාශ කරලා ඇත්තටම වෙලා තියෙන්නේ. එතකොට දැන් අපි ඉන්නේ ආර්ථිකය ස්ථාවර කරලා ආර්ථිකය වර්ධනය වෙමින් යනකොට. ඒ නිසා අපේ දරදේශීය නිෂ්පාදිත ක්‍රමික වර්ධනය වෙනවා. අන්න ආර්ථික දියුණුව. එහෙනම් අපිට ඒ වර්ධනය වෙන සංඛ්‍යාවලට අනුව ණය ලබා ගැනීමේ හැකියාවත් වැඩි වෙනවා. එතකොට යම් ප්‍රමාණයක් අපිට සංවර්ධන කටයුතු ණය ගන්නත් පුළුවන්. 2025 දෙසැම්බර් වෙනකොට දරදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අපේ සමස්ත ණය ප්‍රමාණය තිබුණේ 95%ක් විතර. 2032 දී ළඟා කරගන්න ඕන ඉලක්කය අපි 2025 අවසාන වෙනකොටම ළඟා කරගෙන තිබුණා. 2026 ජූනි මාසයේ වෙනකොට අපේ සමස්ත ණය ප්‍රමාණය අපේක්ෂිත දළදේශීය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට කිව්වොත් 88.8%. ඒකනුත් පෙන්නුම් කරනවා ඉතාමත් විධිමත්ව අපි කොච්චර කාර්යක්ෂමව ණය කළමනාකරණය කරලා තියෙන කෙනක. කිසිදු ආකාරයක ණය ආපසු ගෙවීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් සැකයක් ගැටලුවක් පැනගෙන නැහැ. ආර්ථිකයේ නිසි ආකාරයට කළමනාකරණය වෙනවා. ඉතින් මේ තොරතුරු එළියට මම නැවතත් යෝජනා කරනවා ඔබ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිලා මේ තොරතුරු ඔබට බාගත කරගන්න පුළුවන්. අරගෙන මේ අධ්‍යයනය කරන්න. එම නැතුව පදනමක් නැති වගකීමෙන් විරහිත මේ සංඛ්‍යා දත්ත කෙරෙහි අවධානය යොමු කරලා අනතුරක් තියෙනවායි කියන කාරණාවට අසු වෙන්න එපයි කියන කාරණේ.
0: එතකම අපි අවධානය යොමු කරන සූදානම් මේකලා දිනමින පුවත්පතත් අද අනිකුත් පුවත්පත් සියල්ලක්ම පාහිමේ ප්‍රවෘත්තිය වාර්තා කළ තිබුණා. සිහින දෙව්දුව තනිකර සුපුන් සඳ බැසෙයි චමීර ඇල්ලදෙනියයි වාර්තාව ගෙනවෙත් තිබුණේ. අපි දිනමින පුවත්පතේ වාර්තාවට අවධානය යොමු කරන කලින් යනවා ඩේලි නිවුස් පුවත්පතට.
1: Singer Priyankara Perera passes away. Popular singer Priyankara Perera 64 passes away yesterday. He had been suffering from an illness for a brief period of time and was receiving treatment in the Colombo National Hospital. It's audio gihan.
0: මෙරට සංගීත ක්ෂේත්‍රයේ මෙන්ම සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේද නොමැකෙන සලකුණක් ලැබූ ප්‍රවීණ ගායන ශිල්පියෙකු සහ රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මහතා අභව ප්‍රාප්ත වී තිබෙනවා. කලක්තිස්සේ රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පෙරේදා රාත්‍රියේදී අභව ප්‍රාප්ත වී තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත සඳහන් කළ තිබුණා. අපි බලමු අතුල් පිටුවලට අවධානය යොමු කළා. අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. මේ අන විට ඒ මහතා 64 වෙන වියෙහි පසුවේ තිබුණා. මෙරට බිහි වූ අසහාය ගායන ශිල්පියෙකු වූ ජේ ඒ මිල්ටන් පෙරේරා මහතාගේ ආදරණීය පුත්‍රයා වූ ප්‍රියංකර පෙරේරා මහතා පියාණන්ගේ හිමි වූ සංගීතමය දායකත්වයේ සහ උරුමය ඉදිරියට රැගෙන යමින් මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත්වේ තිබෙනවා. ඔහු තම සොහොයුරු චලක චමුපති සමග එක්ව පියාණන්ගේ අමරණීය ගීත නැවත ගායනා කරමින් නව පරපුර අතරට ඒවා සමීප කිරීමට කටයුතු කර තිබෙනවා. තම අද්විතීය හා හුරුපුරුදු කටහඬින් මෙරට සංගීත ක්ෂේත්‍රය පෝෂණය කළ ප්‍රියංකර පෙරේරා මහතා ජනප්‍රිය ගීත රසක් ගායනා කරමින් අතිමහත් රසික ආදරයක් දිනාගත්තා කියලා සඳහන්. ඔහු ගායනය කළ සුපුන් සඳක් රන් පොකුණෙන් සඳුන් ගසේ සමන් වැලක් සිකුරුලියා අගාධ සාගරයේ සිහින දෙව්දුවේ සහ සංසුන් රුවන් වැනි ගීත අදටත් මෙරට ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙන බවත් වැඩදුරටත් සඳහන්. විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය ජාල ඔස්සේ නව පරපුර අතරද මෙම ගීත බෙහෙවින් ජනප්‍රිය වී තිබෙනවා කියලත් අද සඳහන් කර තිබුණා. 2020 වසරේදී අගභාගයේදී ඔහු දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව හඳුනාගත් අතර ඒ සඳහා කලාකරුවන් මෙන්ම රසික ජනතාවද විවිධ ආධාර උපකාර කරමින් බෝධි පූජා පවත්වමින් ඔහුගේ සුවය ප්‍රාර්ථනා කළා. කලක් රෝගාතුරව සිටි ඔහු අවසානයේ මෙරට රසික රසිකාවයන්ගේ අතිශය ශෝකයට පත් කරමින් මෙලොවින් සමුගෙන තිබෙනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දින මින පුවත්පත.
1: Let's move to the Daily News newspaper. Former Hambantota Mayor Eraj Fernando found dead. For the more detail, former Hambantota Mayor Eraj Ravindra Fernando was found dead inside his apartment in Bambalapitiya yesterday. Police media stated that his body was found hanging inside the premises. Let's see more details about it in Sinhala.
0: Hambantota hitapu nagaradhipati Eraj Devinasa Gani Gankumar Virasinghai vartava addavasedi dinamina puwatpata wenuen kirenne Hambantota mahanagara sabhave hitapu nagaradhipati Eraj Pranandu mahata siya divihani karagena thibena bawai sandahana Bambalapitiya pradeshiye pihiti mahal nivasa sankirnayaka ohu padinchiwa siti nivasedi mese siya divihani karagena etai polisiya wedi duratath sandahan kala thibenawa kela wartha kala thibuna api balamu hetul pituwalata awadhana yomu kala me sambandhen tava duratath ඔහු සඳහන් කළ තිබෙන තොරතුරු සම්බන්ධයෙන් මෙයන විට ඔහු 57 වෙනි වියේ පසු වුණා. එරාජ් මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සමාජිකයන් කැනඩාවේ පදිංචිව සිටින බවත් ඔහු සේවකයෙකු සමග බම්බලපිටිය නිවාස සංකීර්ණයේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. සේවකයා හම්බන්තොට නිවසට පිටත් කර යවා එරාජ් මහතා සියදිවි හානි කරගෙන ඇතැයි අනාවරණය වුවද මරණය සැක සහිත බැවින් තව දුරටත් විමර්ශනය සිදු කරනවා. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කර 2014 වසරේදී හම්බන්තොට නගරාධිපති ධූරයට පත් 2018 වසරේදීද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේද සහාය ඇතිව ඔහු දෙවන වරටත් හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධූරයට පත් වුණා. හම්බන්තොට මහනගර සභාවේ නගරාධිපති ධූරයට අමතරව ඔහු 2010 සහ 2014 වකවානුවේදී ලංකා සතුස ආයතනයේ හිටපු සභාපතිවරයෙකු ලෙසද කටයුතු කර තිබුණා. එම කාලයේදී සතුස සේවකයන් දේශපාලන කටයුතු වලට යෙදවීමේ දූෂණ චෝදනාවක්ද ඔහුට එරෙහිව එල්ල වී තිබුණා. මේන් බ්‍රජ්ජේට රුපියල් මිලියන 40කට ආසන්න පාඩුවක් කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් චෝදනා නගා තිබුණු අතර එම නඩුව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතිනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරනවා. 2014 වර්ෂයේදී අම්බලන්තර පොලිස් ස්ථානයක කඩාවැදී එහි අත්අඩංගුවේ සිට සැකකරුවෙකුට පහර දීම සහ පැහැරගෙන යාමට උත්සාහ කිරීමේ චෝදනාව මත 2015 ඔහු අත්අඩංගුවටගෙන තිබුණා කියලත් සඳහන්. එසේම 2014 දෙසැම්බර් ජනාධිපතිවරණ සමයේ හම්බන්තොට ප්‍රදේශයේ පොදු අපේක්ෂක ත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වමින්ද වේදනාට්‍යයක් ඉදිරිපත් කළ කණ්ඩායමකට සහ මාධ්‍ය වේදීන්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ල වී තිබුණා කියලත් අද වැඩිදුරටත් දිනමින පුවත්පත සඳහන් කරලා තිබුණා.
1: දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කළ තියෙනවා. ගිහන් තොරතුරු කපිල ගෙලවැළලාගෙන සිටි ආකාරයටම හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිබිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මිය ගිහින් කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. හේමන්ත රන්දුනෝයි අද දෙවයින පුවත්පතේ මේ වාර්තාව අරගෙන තියෙන්නේ. හම්බන්තොට නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා කොළඹ පහ තිඹිරිගසයායේ පිහිටි මහල් නිවාසයක අබිරහස් සඳමින් මියගොස් සිටියදී බම්බලපිටිය පොලිසියේ නිලධාරීන් විසින් ඊයස් වාගෙන තිබුණා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දෙවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ.
0: එතකම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරනවා. සලේට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද වාර්තාවක් දෙන්නේ ජාතික රෝහල් අධ්‍යක්ෂට නියෝග කියලාද සුභාෂිනී සේනානායකගෙන වාර්තාවේ සඳහන්. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහු තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ යන පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝග කර තිබෙනවා කියලා අද දිනමින පුවත්පත සටහන් කරලා තිබෙනවා.
1: ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ අද සඳහන් කරන අලුත්ම රස්සාවක් උසාවියේදී හෙළිවෙයි. අපකාරයෝ දෙකක් කුඩු ජාවාරමුන් 45කට ඇපඉල්ලලා. ඇපයදුම් දෙවුරුම් පෙත්සම් එකම නීතිඥයෙකුගේ කියලයි සඳහන් වෙන්නේ වහාම සොයන CIDට නියෝග. මනුප්‍රිය ගුණසේකර අද ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. මද්‍රව්‍ය ජාවාරම් සිද්ධි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින සැකකරුවන් 45ක පමණ පිරිසකට ඇප ගැනීම සඳහා මහාධිකරණයට ඇප අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයින් දෙදෙනෙකු පිළිබඳව වහාම සොයා බලා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණ මිනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයාට නියම කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් ඇතුල් පිටුවලත් සඳහන් කරලා තියෙනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව කියන පුද්ගලයින්ට ඇප ලබා ගැනීම සඳහා අදාළ පුද්ගලයන් දෙදෙනා වෘත්තියක් ලෙස ඉදිරිපත් වන පුද්ගලයින් බවට පොලිසිය ඉදිරිපත් කළ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා මද්‍රව්‍ය ජාවාරම් කරුවන් බව කියන පුද්ගලයින් 45 දෙනෙකුට ඇප ලබා ගැනීම සඳහා එකම නීතිඥවරයෙකු ඇප අයදුම්පත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද සවිස්තරාත්මක වාර්තාවක් කඩිනමින් උසාවියට ඉදිරිපත් කරන ලෙසද රහස් පොලිසිය අධ්‍යක්ෂකවරයාට වැඩිදුරටත් නියම කර තිබෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: බත්‍රමුල්ලේ සීලරත්න හිමිට ප්‍රහාරයක්. අද කොටදෙනියාව වාර්තාකරුවෙන් පුෂ්පකුමාරයි වාර්තාව ගෙනෙන්නේ. ජනසත පෙරමුණේ නායක බත්‍රමුල්ලේ සීලරත්න හිමියන් ප්‍රහාරයකට ලක්ව ගම්පහ දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර ඇතැයි වීරඟුල පොලිසිය සඳහන් කරනවා. තමාට ජනසත පෙරමුණේ නායක හිමියන් විසින් පහර දුන් බව කියමින් තවත් පුද්ගලයෙකුද වතුපිටිවල රෝහලට ඇතුළත්ව සිටින බව පොලිසිය සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත් සඳහන් කළ තිබුණා. මේක අපි බලමු ඇතුළත් පිටිවලට තව අවධානය යොමු කළ මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු මොනවද වාර්තා වෙන්නේ කියලා අපවත් වී වදාළ වාරණ රජමහා විහාරාධිපති දොම්පේ පුඤ්ඤානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ සන්නිධාන කටයුතු පිළිබඳව පෙරේදා පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම පහර දීම වී ඇතැයි පොලිසිය සඳහන් කරනවා. විහාරාධිපති හිමියන්ගේ අපවත් වීම සමග විහාරස්ථානයේ හිමිකාරිත්වය පිළිබඳව යම් මත ගැටුම් ඇතිව තිබෙන බවත් ජනසත පෙරමුණේ නායක හිමියන්ද ඊට මැදිහත්ව සිටින බැවින් දායක ස්වභාවද දෙකඩ වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා කියලයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තියෙන්නේ. කොහොම නමුත් දැන් සීල් රතන හිමියනුත් රෝහල් ගත වෙලා ඉන්නවලු. ඔහු උන්වහන්සේගෙන් පහර කෑමට ලක්වුණු තවත් පුද්ගලයෙකු වතුපිටිවල රෝහලට ඇතුළත් වෙලා ඉන්නවා කියලා වැඩිදුරටත් අද දිනමින පුවත්පත සඳහන් කරලා තියෙනවා.
1: තමයි ගියන දවසේ දීප පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වුණේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම්. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් වලින්. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්නම් වෙලා උදේ 6:31.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලව දැසන 6:32 අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේදී දිනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න ඊයේ සැප්තැම්බර් මාසයේ 2 බදාදා දවස ඊයේ දවසේදී මහජන සම්පත ක්‍රියාත්මකුණේ ඡයග්‍රාහී 6298 වන දිනුම් භාරයේ විදිහට ඡයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය Y ඉංග්‍රීසි අක්ෂරය වේද ඡයග්‍රාහී අංක සටහන් වනවා. අංක 7, අංක 6, අංක 4, අංක 7, අංක 9 සහ අවසන්ට අංක 8 විදිහටයි මහජන සම්පත ඡයග්‍රාහී 6298 වන දිනුම් භාරයේ ඡයග්‍රාහී ක්ෂරය සහ ජයග්‍රහි අංක බවට පත්වනේ.
1: ගොවිසත 4,543 ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දෙක්‍රියාත්මක වුණා ඩී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහ අංක සටහන වන අංක 36, අංක 39, අංක 49 සහ අවසානයේට අංක 67 විදිහට.
0: අපි අවධානය යොමු කරනවා මෙගා පවර් ලොතරැයිට 2646 වන දිනුම් වාරයේ දවසේ ක්‍රියාත්මක වුණේ ඡයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ Z ඉංග්‍රීසි අක්ෂරය. ඡයග්‍රාහී සුපිරි අංකයේ විදිහට අංක 26, ඡයග්‍රාහී අංක සටහන් වනවා අංක 2, අංක 39, අංක 60 සහ අවසානයේට අංක 72.
1: දන නිධානය 2328 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මකුනේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාස්තනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තියෙනවා. ජයග්‍රහ අංක සටහන් වෙන්නේ අංක 3, අංක 8, අංක 46 සහ අවසානයේට අංක 54 විදිහට.
0: එතකම අපි අවධානය යොමු කරනවා හඳහන ලොතරැයියට ඡයග්‍රාහී 1607 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඡයග්‍රාහී ලග්න සංකේතය ධනු ලග්න සංකේතය. ඡයග්‍රාහී අංක සටහන් වන අංක 23, අංක 34, අංක 43 සහ අවසානයේට අංක 61.
1: අද සම්පත 873 වන ජයග්‍රහය දිනුම් වාරයේ වයින් ග්‍රීස් අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. ජයග්‍රහයේ අංක සටහන් වෙන්නේ අංක 4, අංක 7, අංක 9 සහ අවසානයේට අංක 8 විදිහට.
0: NLB ජය ජයග්‍රහ 566 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය B ඉංග්‍රීසි අක්ෂරය B දී ජයග්‍රහයේ අංක සටහන් වනවා අංක 0, අංක 2, නැවතත් අංක 2 සහ අවසානයේට අංක 1 විදිහටයි. NLB ජය 566 වන දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහ අංක 4 බවට පත් වුනේ.
1: සුබ දවසක්. 414 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේ දේ ක්‍රියාත්මක කරන වෘශ්චික ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් වුනේ. ජයග්‍රහයේ අංක සටහන් වෙනවා අංක 22, අංක 38 සහ අවසානයේට අංක 52. ඒතකම සුබ දවසක්. 414 වන දිනුම් වාරයේ ජයග්‍රහයේ ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 7029 විදිහට.
0: ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:35.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: එන්නේ මාරාන්තිකයි.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: මෙලවදස්සන 6යි විනාඩි 42යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න. දැන් රටට මත්කුඩු එන්නේ බඩු භාණ්ඩ ගෙන්වන මුවාවෙන් කන්ටේනර් වල හංගලා ජාවාරම් වලට සහාය දෙන දූෂිත නිලධාරීන් ගෙනත් සොයනවා. STIG රන්මල් කොඩිතුවක්කු කියන කතාවක් අද හේමන්ත රන්දුණු දිවයින පුවත් පත්‍රිකාවේ වාර්තාවේ සටහන් වෙලා තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් වෙන තොරතුරු වලට අවධානය යොමු කළා. විවිධ භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කන්ටේනර් වල සංගව මද්රව්‍ය තොග පිටින් රැගෙන ඒම ශ්‍රී ලංකාවට මද්රව්‍ය මහා පරිමාණයෙන් පැමිණෙන ප්‍රධාන මාර්ගයක් බවට මේවන විට පත්ව ඇති බව පොලිස් අපරාධ අංශයේ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කරලා තිබෙනවා කියලයි අද වාර්තා කරලා තිබෙන දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් නැතුල් පිටුවලත් තොරතුරු සඳහන් කළ තිබුණා. කන්ටේනර් ප්‍රති අපනයනය කරන මුවාවෙන් බ්‍රේග්ව සහ ආරක්ෂක අංශ මුලා කර මේ ආකාරයට මද්රව්‍ය තොග පිටින් රටට ඇතුළු කිරීමට මහා පරිමාණ ජාවාරම් කරුවන් කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටිනවා. මුහුදු මාර්ග ඔස්සේ ට්‍රෝල යාත්‍රාවලින් මද්‍රව්‍ය තොග පිටින් ශ්‍රී ලංකාවට ගෙන්වීම පාලනය කිරීමට පොලිසිය සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂිකාංශ මේමන විට කටයුතු කරන තිබෙන නිසා ජාවාරම් කරුවන් මද්‍රව්‍ය වෙන ප්‍රධාන මාර්ගයක් ලෙස මෙය තෝරාගෙන තිබෙන බවද රන්මල් කොඩිතුවක්කු මහතා සඳහන් කරනවා. භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් කන්ටේනර් වල සංගවා මද්‍රව්‍ය තොග රැගෙන ඒම නතර කිරීමට මේමන විටත් පොලිසිය සහ රේගුව ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලත් අද වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා.
1: ලංකා දේපුව වත්පතරයි මේ අවධානය. යාල කැලේ එලිපිටම ගිනි අවි අරන් දඩයම් කරලා පින්තූරත් එක්ක නිලධාරීන්ට දැන්නුවත් සද්ද නැහැ. සිද්ධිය වූ කලාපයටම ඉන්නේ නිලධාරීන් දෙන්නයි වන නිලධාරියෙක් කියයි කියලාද අමිල සම්පත් ශ්‍රීපල්ලියගුරු ගැන වාර්තාවේ තොරතුරු සටහන් වෙලා.

0: අපි අවධානය යොමු කරමු වැඩි දුරතරතුරවලට. යාල ජාතික උද්‍යානයේ කලාපංක පහ වෙහෙරගල ජලාශයේ වැව්පිටිය ප්‍රදේශයේ ගිනි අවියක් රැගත් දඩයක් කරුවෙකු කුරුමානා මල්ලෙමින් මුවෙකු පසුපස ලුහුබඳින ආකාරය සංචාරක මග පෙන්වන්නෙකුගේ කැමරාවට හසු වී තිබෙනවා. සිදුවීම විස්තර කළ සංචාරක මග පෙන්වන්නා මෙසේ සඳහන් කළා තියෙනවා. අපි වැව්පිටියේ කිඹුලන් පක්ෂීන් බලබල ඉන්නකොට ජලාශයට වතුර බොන්න මුවෙක් ආවා. එසැනින්ම පුද්ගලයෙකු තුවක්කුවක් අරගෙන ඒ පැත්තට ආවා. බලනකොට ඔහු දඩයක්කාරයෙක්. කිසිම ගාණක් නැතුව ඔහු මුවාගේ පස්සේ ලුහු බැඳා. එසැනින් යාල වනජීවී සහකාර අධ්‍යක්ෂකවරයාට සහ කලාප කාර්යාලයේ උසස් නිලධාරීන්ට වහාම එම වීඩියෝ WhatsApp මාර්ගයෙන් යැවීමට කටයුතු කළත් මේ වනතෙක්ම ඒ සම්බන්ධයෙන් නිලධාරීන් ක්‍රියා නොකිරීම හේතුවෙන් මාධ්‍යයට දැන්වීමට කටයුතු කළා යැයි ඔහු සඳහන් කළා. මීට පෙර කාල සීමාව තුරදී වනජීවී නිලධාරීන් සහ නීතියට ඇති භීතිය හේතුවෙන් හොර රහසේම කටයුතු කළත් මේ වන විට කිසිදු තහනමක් නොමැතිව ඒ ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකින් බලා සිටියදීම ඔවුන්ගේ දඩයම ගිනි අවි භාවිතා කරමින් සිදු කරන ආකාරය මෙම වීඩියෝ ඉතා පැහැදිලිව දක්නට තිබෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ.
1: පලයි රක්ෂිතේ LTTE කඳවුරක් ඇතැයි කී පුද්ගලයා යලි රිමාන්ඩ් අධිකරණය විමර්ශන ප්‍රගති වාර්තාවක් ඉල්ලයි කියලා AJA අබේනායක ගෙන්න වාර්තාවේ සටහන් කළ තිබෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලට අවධානය යොමු කළ අද මේ සම්බන්ධයෙන් දිවෙන පුවත්පත AJA අබේනායකයි වාර්තාව ගෙන වෙ තිබුණේ. පලයි රක්ෂිතේ LTTE ත්‍රස්ත සංවිධානයට අයත් කඳවුරක් ඇති බවට ව්‍යාජ පුවතක් ජනකත කිරීමේ සිද්ධියට අදාළව පොලිස් ත්‍රස්ත විමර්ශන කොට විසින් අත්අඩංගුවටගත් පුද්ගලයා ලබන 16 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ නියෝග කර තිබුණා. එම නඩුව කැඳවූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ටාසය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කර තිබුණා. මෙම සිද්ධියට අදාළ සැකකරුගේ දුරකථන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත් සැකකරු ජාතික හැඳුනුම්පත් තුනක් තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට තිබෙන බවත් විමර්ශන නිලධාරී අධිකරණය හමුවේ කියා සිටියා. එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සංගීත් ජයසේකර නැමැත්තෙක්. කිලිනොච්චිය පලයි ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක් තුළ LTTE සංවිධානයට අයත් පුහුණු කඳවුරක් සහ බෝම්බ නිෂ්පාදනාගාරයක් ඇති බවට අන්තර්මහද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ලෙස තමන් හඳුන්වාගත් සංගීත් ජයසේකර නැමැති අයකු මාධ්‍ය හමුවක් පවත්වමින් පසුගියදා පවසා තිබෙන බව විමර්ශන නිලධාරීහු අධිකරණයට කියා සිටියා. තවද මෙම සැකකරු ව්‍යාජ හැඳුනුම්පත් කිහිපයක් භාවිත කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවද ඔහු කිලිනොච්චියට ප්‍රදේශයේ අඩවි වන නිලධාරියෙකු විසින් මෙම පදනම් විරහිත ප්‍රකාශය සිදු කළ ඇති බවද සැකකරු ප්‍රකාශ ලබා දුන් අවස්ථාවේ පැවසූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්නා කියලත් අද දිවයින පුවත්පත සඳහන් කරලා තිබෙනවා.
0: ඒතකම ගියන් දැන් පුවත්පත්වල වගේම මේ නිරන්තරයෙන් කතා බහට ලක්වන ප්‍රවෘත්තියක් තමයි මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව. ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම මේ එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් ආතසි ක්ලක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත් මහතා අදහස් පළ කරලා තියෙනවා. අද ලක්කන ප්‍රවෘත්ති අංශගෙන එන තොරතුරුවල මේ සම්බන්ධයෙන් වාර්තා වෙලා තියෙනවා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොනවාගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: සුපිරි එල්නිනෝකට අපේ ලෝකය භාජන වීම පවතිනවා. 1950න් පස්සේ ඇතිවුණු ලොකුම ව්‍යසනයක් කියලා කියන්න පුළුවන් මේ එල්නිනෝ එක. එල්නිනෝ එකක් කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ ලෝකයේ සමහර ප්‍රදේශවල වැස්ස වැඩි වෙනවා. ලංකාව ඇතුළු මේ ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වගේ ප්‍රදේශවලට තදින් පායනවා. තනියෙන් ගියන් ඇති වෙනවා. අපේ ලංකාවට වැඩිම මේක බලපාන්නේ ජනවාරි පෙබරවාරි මාස 30 දිග මෝසම් කාලේ තමයි. තද නියෙන් ගියන් එන්න පුළුවන්. අපිට මේක කලින් ඇවිදලා තියෙනවා. ව්‍යසන්නට තේවගාවට, කොල් වගාවට හැමදේටම. නමුත් මේක දැන් අපි පරිස්සම් ඉන්න කාලයක්. ප්‍රධාන දේ මිනිසුන්ට සහ සත්තුන්ට වතුර නැතුව යනවා. ලැව් ගිනි ඇති වෙන එක හැමදාම අපි ලංකාවේ මේ කාලෙදී දැකලා තියෙනවා. දැන් එතකොට ඇති වුණාට පස්සේ නිවනට වැඩිය හොඳයි. මොකක් හරි ගුවන් යානයකින් හෝ හෙලිකොප්ටරකින් ගිහින් නිතර නිතර පරික්ෂා කරන්න ඕනේ. පැයකට දෙකට සැරයක් ගිහලා මේ කඳුකර ප්‍රදේශයේම ලැව් ගිනි එනවද කියලා. එතකොට නිමා ගන්න අපිට ලේසි වෙනවා. දැන් විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරන්න තෝනේ ගිනි තියන්න එපා කියන එක ගැන. සිගරට් පොටියක්වත් විසිකලොත් ගින්නක් ඇති වෙන්න පුළුවන්. තව මාස දෙකකින් හොඳට වැස්ස තියෙයි. ඊට පස්සේ තද පෑවිල්ල පටන් ගන්නවා. මේකට කරන්න පුළුවන් දේවල් මොනවද? ප්ලාස්ටික් ටැංකියක් තියලා ගේක ෆීල්ඩ් එක පීල්ලක් දාලා වහලෙට වතුර ටික එකතු කරගන්න ඕනේ මේ ඉදිරි මාස කීපෙදී. කෘත්‍රිම වර්ෂාව, ඒ ක්ලවුඩ් සීඩින් කියලා මේකට කියන්නේ. ගුවන් යානයකින් ගිහිල්ලා සිල්වර් හයිඩ්‍රයිඩ් වගේ පොඩි දෙයක් තේ හැඳක ප්‍රමාණය ඇති වලාකුලක් උඩට ඉස්සාපුවාම ඒක අයිස් ස්පටික හැදලා වහින්න පටන් ගන්නවා. ලංකා එක ප්‍රදේශයක වැස්ස කොහොමද තියෙන නිසා අර නැති ප්‍රදේශ වලට ගන්න අපිට උත්සාහ කරන්න පුළුවන්.
1: අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරු නැවත හමු වෙමු ලක්කන මෝනින් නිවුස් සැලැත්තෙන් විදේශ පුවත් මොනවද කියලා හොයලා බලන්න අපි සූදානම්. ආරාධන කරන ඔබට FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් සැලැත්ත එකතු වෙන අපි පුංචි විරාමෙන් අනතුරු නැවත හමු වෙමු. ලක්කන මෝනින් නිවුස් සැලැත්ත හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6:50යි.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ලකන් මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 06:54යි.

0: Around the World. මෙලව දැසන 6:54 අපි සූදානම් බෙදස් පිටුවට අවදත් අවධානය යොමු කරන්න. අපිට එකතු වෙලින්න ලක්කන ප්‍රවෘත්තංශයේ සහකාර කළමනාකරුවා ඒ වගේම ප්‍රවීණ බෙදස් පුවත් විශ්ලේෂක චන්දන මාර්සිංහ. අයබෝන් සුබ දැසනක්.
1: අයබෝන් සුබ දැසනක් ගියන් මේකලා.
2: අයබෝන් සුබ දැසනක්.
0: දැන් මේ නැවතත් මැද පෙරදිග යුද ගැටුම අපි දවසේදීත් කතා බහ කරා. ඒ දවසේදීත් වාර්තා වෙලා තිබුණා මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති. දැන් ඇමරිකාව පැත්තෙන් ගත්තට පස්සේ තුන නවතම ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබෙනවා. මේ ආරක්ෂක අංශයේ ගත්තට පස්සේ ආරක්ෂක අංශයේ තවත් නිලධාරියෙකු ඒ දවසේදී ඉල්ලාස් වෙලා තිබෙනවා කියලා ප්‍රවෘත්ති වාර්තා වෙලා තිබෙනවා. අපි බලමු මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු විමසලා බලන්න.
1: ඔව්, අපි ඒ කාරණේටත් එන්න ඕනේ. ඊට ඒ වගේම දැන් ඇමරිකා ජනාධිපතිවරයා කියලා තියෙනවා ඉරානය සමග සටන වැඩි කාලයක් පවතින්නේ නැහැ, ඉතාම කඩමින් ඉවර වෙනවා කියලා. ඒ කියන්නේ ඉතාම බරපතල විදිහට මේ ප්‍රකාශන නිකුත් කරලා තියෙනවා. ඒ වගේම ඉරානයත් කියනවා ඉරානයේ නවතම ක්‍රියාමාර්ග ඇමරිකාවට ළඟදීම දැක ගන්නට හැකි වෙනවා කියලා. දැන් මේ රටවල් දෙක එකිනෙකාට එරෙහිව මත ප්‍රකාශ කරගන්නවා. දැන් නොවැම්බර් මාසේ කොංග්‍රස් මැතිවරණය තියෙනවා. අපි මේක මධ්‍යකාලීන මැතිවරණය කියලා සලකන්නේ ඇමරිකාවේ. මැතිවරණය එනකන් මේ විදිහේ නිහඬ යුද්ධයක් පවතීවි කියලා අදහසක් විචාරකයන් පළ කරලා තියෙනවා. ඒකට හේතුව මධ්‍යකාලීන මැතිවරණය පිළිබඳව ඇමරිකා ජනාධිපතිවරයා වගේම අනිකුත් සියලු පාර්ශ්ව වැඩි අවධානය යොමු කරලා තියෙන්නේ. දැන් අගෝස්තු මාසයේදී මත පහුගිය මාසයේදී රොයිටර් මත විමසක් කළා. ඇමරිකා ජාතිකයන්ගෙන් 63% මේ යුද්ධය අනුමත කරන්නේ නැහැ කියලා තමයි එතනදි හෙළිවිලා තියෙන්නේ. ඊයගම 31% පමණ අනුමත කරන්නේ. ඒ හින්දා මේ අනුමත නොකරන යුද්ධයක් එක්ක ඉදිරි මධ්‍යකාලීන මැතිවරණයේ කොයි විදිහට මෙහෙවයිද කියන කාරණේ පිළිබඳව තමයි වැඩිපුරම ඇමරිකා බලධාරීන් අවධානය කළා තියෙන්නේ. ඒ අතරතුර දැන් අපි ඊයේ කතා කළා ඇමරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළා. ඒවට ප්‍රතිචාර විදිහට ඉරානය ඇමරිකාවේ මධ්‍යස්ථානවල ප්‍රහාර එල්ල කළා කියලා. සහ ඊයේදී සෞදි අරාබියටත් ඉන්ද්‍ර නෞකාවකටත් ඉරානය ප්‍රහාර එල්ල කළා තියෙන මේ හෝමස් සරහා යන්න හදලා තියෙන නෞකාවකට. දැන් මේකේ හිටපු දෙදෙනෙක් ප්‍රහාරෙ මේ ගිහලා තියෙනවා. එතනත් යම් ආකාරයක මතභේදාත්මක තත්ත්වයක් තියෙන. ඊට පස්සේ ඔබ අර කියපු ආකාරයෙන්ම ඇමරිකා හමුදා ලේකම් ඩෑන් ඩ්‍රිස්කොල් ඔහු ඉවත් වෙලා තියෙනවා මාස 18ක සේවා කාලෙකින් පස්සේ. බදදා ඒ කියන්නේ ඊයේ තමයි අවසන් වරට ඔහු රාජකාරි සිද්ධ කරලා තියෙන්නේ. නිශ්චිත හේතුවක් ඔහු දක්වලා නැහැ ඉල්ලා අස්වීමට. හැබැයි ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙත් එක්ක මත ගැටුම් තිබුණා කියලා වාර්තා වෙනවා. මේ මත ගැටුම් වල ප්‍රතිඵලයක් විදිහට ඔහු ඉවත් වීම සිදු වුණා කියලා තමයි කියන්නේ. මේ අතරම මේ ලේකම්වරයා ජනාධිපති ට්‍රම්ප්ගේ යුද උපාය මාර්ග නැත්නම් න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරපු පුද්ගලයෙක් නිසා මේ හමුදා මේ වර්තමාන යුද්ධයට නව තාක්ෂණය එකතු කිරීම නිසා ඔහුව ඩ්‍රෝන් පුද්ගලයා කියලා හඳුන්වා දීලා තියෙනවා. ජනාධිපතිගේ ඩ්‍රෝන් පුද්ගලයා විදිහට තමයි හඳුන්වා දීලා තියෙන්නේ. කොහොමදත් ඔහු සඳහන් කරනවා ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා යටතේ කටයුතු කිරීම ලැබීම තම සතුටටපත් වෙනවා කියලා. සහ ඔහුගේ ලස්සීම් බිලා නිශ්චිත හේතුවක් දක්වලා නැහැ. මෑත කාලිනව මේ ආරක්ෂක ලේකම් එක්ක තිබ්බ මතභේද පදනම් කරගෙන ඇමරිකා හමුදාවේ හිටපු විශාල පිරිසක් ඉලා අස්සුණා. විශේෂයෙන්ම මාණ්ඩලික ප්‍රධානී ඒ වගේම නාවික හමුදා ලේකම් හමුදා ජෙනරල්වරයා මේ වගේ කීප දෙනෙක් ඉලා අස්වීම සිදු වුණා. මේ නවතම ඉවත් වීම මේ විදිහට වාර්තා වෙනවා. කොහොම වෙතත් මේ යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇමරිකාව තුල වගේම දැන් ඇමරිකාව තුලත් මත විමසුම් වලින් හෙළි වෙන්නේ යුද්ධයට මනාපයක් නැහැ කියන එක. මේ අතරතුර ලෝකයේ අනෙකුත් කලාපවලත් මේ සම්බන්ධයෙන් මනාපයක් නැහැ. එහෙත් තාමත් මේ රටවල් දෙක අතර මතභේද පවතිනවා. ඒසම සියලු පාර්ශ්වවල අපේක්ෂා වෙන්නේ ඉතාම කඩිනමින් මොනාකාරයෙන් හෝ මේ පවතින තත්ත්වයට විසඳුම් ලැබෙවි කියන එක.
0: දැන් මේ ලංකාදීප පුවත්පතේ විදෙස් පිටුවේ සඳහන් කළ තිබෙනවා මේ ඉරාන මගුල් ගේකඩ ඇමරිකාවෙන් ප්‍රහාර 4ක් මරුට 50ක් රෝහලට කියලා.
1: ඔයක තමයි අපි ඊයේ කතා කළේ සිදුවීම ඉරානයේ. අපි කිව්වේ 4ක් මේ ගින් කියලා. මේ ඒ කියන්නේ ඇමරිකාව එල්ල කරන ප්‍රහාරය තමයි දකුණු දිග ඉරානයේදී ඔය විවාහ මංගල සැපවතුන දැනකට මිසයිල් ප්‍රහාරයක් කළ වුණා කියලා උන් කිව්වේ. ඒකට ප්‍රතිචාර දෙන්න තමයි ඊට පස්සේ කලාපයන් රටවලට ඉරානයේ ප්‍රහාර එල්ල කළේ. මේ තමයි ඊයේ සිදුවීම අපි කතා කරපු කතාව.
0: හොඳයි, බෙහෙම ස්තුතියි චන්ද්‍රමාර්සිංහ මහතා. දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා හැම විදෙස්පත් විශ්ලේෂණයකට අපි යන්න හදන ක්‍රීඩා පිටුවට වාර්තා වන ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න.
3: ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
2: පුහුණුකරු ගැරි දසුන් ශානක ඉල්ලයි. අද දමිඳ විජිසුරේ වර්තාව අරගෙනන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකීන් ඕනෑ තරම් ඇති බවත් දස්කම් හැමතැනම තියෙන බවත් ඇතැම්හු සඳහන් කරනවා. නමුත් තවදුරටත් පැරණි ක්‍රීඩකීන් මතම එල්ලී සිටිමින් උන්ගෙන් යැපීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවේ තිබෙනවා. නිමාව ටෙස් තරගාවලියේදීත් ඒ පැහැදිලිවම පෙනෙන්නට තිබූ අතර මේ මාසයේදී පැවැත්වෙන එංගලන්ත සංචාරය සඳහා හිටපු නායක දසුන් ශානක නැවතත් කැඳවීමට තේරීම් කමිටු නිලධාරීන්ට සිදු වී තිබෙනවා. වසර දෙකහමාරකට ඉහත සිය අවසන් එක් දින තරගයට ක්‍රීඩා කළ දසුන් ශානක නැවතත් එක් දින සංචිතයට කැඳවා ඇත්තේ පුහුණුකරු ගැරි කර්ස්ටන් මහතාගේ ඉල්ලීමක් සලකා බලමින් කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ.
0: අපි යනවා පත්‍රවල කාටූන්ස් මොනවද කියලා හොයලා බලන්න.
3: කාටූන්ස්
2: දිනමින අංජනගේ කාටුනේටයි මේ අවධානය. ජනපති යන රැලිවලට වියදම් මාලිමාවේ ගිනුමෙන්ලු. කලින් ජනාධිපති ලක රැලිවල වියදම් අපේ ගිනුමෙන්නේ කියලයි සඳහන් කරලා තියෙන්නේ.
0: අපි යමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පත අද සඳහන් කරලා තිබෙනවා මේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ අර්ජුන මහේන්ද්‍ර ගේන එක ඔය කියන විදිහට කරන්න බෑ. ඒකට විධිමත් වැඩපිළිවෙලක් ඕනෑ කියලා ඇමති නලින්ද කියන්නේ. විපක්ෂින්න කාලේ නම් මෝවා සිම්පල්නි කියලා අද චාරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනෙන් කියලා තියෙන්නේ.
2: ලංකාදීප පංකජ රුවින්දගේ සරදම්. ලබන මාසේ ඉන්ධන මිල තවත් පහල දාන්න සලකා බලනවා කියලා නලින්ද කියන්නේ. ලයිට් බිල වගේද දන්නේ නැහැ කියලා තමයි අද සඳහන් කරන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ.
0: මෙස්රි සමයන් කාටුනේ දෙවෙනි පුවත්පතේ මාලිමාව කරන්න යන්නේ 75 අවුරුද්දේ වැඩපිළිවෙලයි කියලා දුමින්ද දිසානායක කියනවා. ඒකද ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ කියලා කියන්නේ කියලා අද ශ්‍රී සමයන් කාටුනෙන් අහලා තියෙන අපේ ලක්කන මෝනින් නිවුස් වලට නිමා කරන්න තෝරා ගන්නවා ඕකයි තත්වය කාටුනේ අනුරාධගේ එරහිව 22ට සජපය හරි සැරණේ එන් පෙන්වනවාලු අද උද්ඝෝෂණ වරුණේ විස්තර මොක වුණත් ඔය රඟ දෙන තොරණේ අවසන් තීරණය දෙන්නේ අධිකරණයේ කියලයි අද අනුරාධගේ ඔකයි තත්ත්වයේ කාටෝනෙන් කියලා තියෙන. අපි ලක්කන මෝනින් නිවුස් වලට හදට මේ විදිහට නිමාවට පත් කරනවා. හෙටත් උදෑසන 6ට හමු වෙමි මේ බලාපොරොත්තුෙන්. ප්‍රාර්ථනා කරන ඔබට ශාග්‍රාහි
2: වාසනාවන්ත සුබ දවසක්.
4: අකුරු අතර පුවත් සොයන පත්තර
5: සම අනුග්‍රහය Youth again no age future ekata plus point ekak RDB Youth Plus Youth ekama set wenna banking partner RDB Youth Plus kinuma
6: sahayogita anugrahaya
7: kotu deka

ගුඩ් මෝනිං උදේ හතයි වෙනාඩි දෙකයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 0117979

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත්, කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන ලොල්ලු සමට දැනුම් දීමයි.
5: Youth again ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය deep tech solar water pumps අදම අමතන්න 0.71711711
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
10: Good morning සුබෝ දැසනක්
11: Good morning ඔයාගේ ලකුණු කොහමද
10: මෙතන්ටවිල්ලා උත්තර දෙන්න තියෙන්නේ එකම ප්‍රශ්නෙට. ගෙදර මිනිස්සු මාව කණ්ඩා
11: හදනවා.
10: ලකුණු මදිනේ.
11: මදිද?
10: ඔව් ඒ කියන්නේ මම දැන් මීට අවුරුදු 20කට විතර කලින් ලියපු විභාගේ ලකුණු මදි කියලා තාම කණ්ඩා
11: හදනවා. අවුරුද්දෙන් අවුරුද්ද කනවා.
10: හැමදාම හැම අවුරුද්දෙම ශිෂ්‍යත්වයේ ලකුණු වෙනකොට උඹට තමයි බැරි උනේ. අර බලපන් අර පොඩියෝ. අර බලපන් අර අර මේ 193ක් අරගෙන. ඇහැටුවේ පොඩි එකා. එහෙමයි බයි.
11: ඒක ඇත්තද බොරුද?
10: ඒ ඇහැටුවේ පොඩි එකා 193ක් ගත්තට මම ඒ පොඩි එකා නෙමෙයි. නේ?
11: අතත.
10: දොස්සෙ මේ.
11: අනිත් එක කිතුන් ඔයා එහෙම ගත්තා නම් අද මෙහෙම ඉන්න නැහැ නේද?
10: ඔව්. මෙව්වා ප්‍රශ්නද කියලා අහපු අර පුතා.
11: ඔව්.
10: එයාගේ රිසල්ට්ස් එනකම් බලන් හිටියනේ.
11: ඔව්.
10: විභාග අංක එහෙම ඊහවස්සරේකට Facebook එකේ දාලා.
11: ඔව්.
10: අර අවුරුදු 10 පොඩි එකාට තినాවෙන්න බලන් හිටපු රටක්.
11: කට්ටිය බලාගෙන හිටියේ එයාගේ රිසල්ට්ස් බලන්න.
10: අපේ රටේ සමහරක් අය ගැන දුක හිතෙනවා. අවුරුදු 10 පොඩි එකෙකුට උනත් hina වෙලා හරි තමන්ගේ මෙව්ව එක ගන්න හදන අරුම පුදුම රටක මිනිස්සු කියලා. ඒක පැත්තකින් තියපපු නිකන් නෙගටිව් එක උදේ පාන්දර කතා කරන්න ඕනේ
11: නෑ.
10: ශිෂ්‍යත්ව විභාගයේ උපරිම ලකුණු අරගෙන දිවයිනේ ප්‍රථමයා දෙවනියා තෙවනියා නේද බිහි කරපු ඒ ටියුෂන් සර්ලා පසුබිම හදලා දුන්නේ නැත්නම් ඔය කාටත් ප්‍රථමයා දෙවනියා තුන්වෙනියා බිහි කරන්න බැරි වෙයි. ඉතින් කොහොම හරි මේ ශිෂ්‍යත් විභාගයේ ඉතාම හොඳින් සමත් වෙච්ච අයට සහ විභාගයේ පාස් වෙන ලකුණු මදි වෙච්ච අයට මේ හැමෝටම කියන්න තියෙන්නේ ශිෂ්‍යත් නෙමේ ජීවිතය කියන්නේ.
11: තව තියෙනවා කඩේන් ගොඩක්
10: ඔබ හොයලා බලන්න ශිෂ්‍යත්වයේ අසමත් වෙලා අද වෙනකොට අධ්‍යාපනයේ මූල්‍යමය පැත්තෙන් සමාජ තත්ත්වයේ පැත්තෙන් ගුණගරුක යහපත් පුරවැසියෙක් විදිහට ජීවත් වෙන තව කොච්චර ඉන්නවද ඉන්න විභාගයකට විතරක් ඔබේ ජීවිතේ ඉරණම බාර කරන්නේ නැතුව මේ පොඩි දුවල පුතාලට මේ කතාව බර වැඩි හැබැයි වැඩිහිටිය ඔබට
11: මේක තේරෙනවා
10: ඔබ අද ඔතන ඉන්නේ විභාගේ පාස් වෙලා නෙවෙයි වෙන්න
11: පුළුවන්
10: ඒ නිසා මේ ඒ ගැන ڇුට්ටක් හිතන්න කියලා මතක් කරගන්න.
11: ගොඩක් කලාවට කියන මේ ශිෂ්‍යත් කියන්නේ අම්මලා තාත්තලාගේ විභාගයක් කියලා.
10: අම්මලාගේ විභාගය.
11: අම්මලාගේ ඔව්.
10: ඉතින් ඇත්ත ඒක පැත්තෙන් ගත්තම තමන්ගේ දුව පුතා හොඳ තැනක ඉන්නවා දකින්න නේද? දරන උත්සාහය. ඒකට අපිට කාටවත් මුකුත් කියන්න බෑ. ඒ අම්මා තමයි දන්නේ විඳපු දුක. පොඩි කාව පන්ති අරන් ගිහිල්ලා උදේ දවල් රෑ වෙනකන් ස්කෝල් ළඟ එහෙම හිටගෙන ඉඳලා ආ ගෙදර දහසකුත් සමහර බගකීම් පැහැර හරින්න අවස්ථා තිබීදී එහෙමත් නොකර
11: ඩොක්කු හැනෑන පාඩම් කරවලා
10: ඒ කරපු කැපකිරීම් වලට ඉතින් එය එහෙම උත්සාහ කළා එහෙම එහෙම එහෙම නොකරන්න නේද අද වගේ මේ සතුරු වෙන දෙමව්පියෝ ඉන්න විදිහක් නැහැ රිසල්ට්ස් අඩු වුණා කියලා වාගේ පුතා දුව සම්බන්ධ අපි විශ්වාස කරනවා අපි අහගෙන ඉන්න පිරිස අතර එහෙම ඔහුව හෝ ඇයව නේද
11: මානසික පීඩාවට පත් කරන්නත් එපා
10: එහෙමයි නැහැ තේ ඒ ඉස්සර යම් යම් සමහර නේද දෙමව්පියෝ එහෙම කරාට හැමෝම එහෙම නැහැ 7:12 වෙලා

0: දෙහතයි විනාඩි 20යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: නතලිහ අලුත්ම සම්පතකාගෝ
1: යුත්තකෙයි නොයාගේ ෆියචෙක්ට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: මමනන්ද මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සන්ධි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
5: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700යි 600යි
6: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
7: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
6: සුභ ගමනක් පරිස්සමින් ගිහිල්ලෙන්න.

0: ඉතින් දැන් මේ ඔක්කොම අස්සේ ඊයේ චමරි අතපත්තු විකට් හතක් ගත්තා. මැච් එක විකට් හතක්.
1: හරි.
0: ඕවර් තුනයි, බෝල තුනයි, ලකුණු පහයි, විකට් හතයි, ඩොට් බෝල් 17යි. හරි. මගේ මතකේ හරිනම් මම මතකෙන් කියන්නේ, මම ප්‍රවෘත්ති බැලුවා උදේ. විකට් හතක් ගත්තා කියන්නේ ඒක හැට්‍රික් එකකුත් ඒක ඇතුලේ තියෙනවා. ලකුණු පහයි දීලා තියෙන්නේ. ඩොට් බෝල් 17ක් දාලා. බෝල ඕවර් තුනයි, බෝල තුනයි කියන්නේ බෝල 21යි දාලා තියෙන්නේ.
1: ඈ? නයිකනේ.
0: ඉතින් මේ එහෙමත් එකක් වුණා ICC මේ මොකද නැහැ මේ ඒෂියා කප් එකේ. ඉන්දුනීසියාවත් එක්ක තමයි මැච් එක
1: තියෙන්නේ.
0: හ්ම්. ඉන්දුනීසියාව ඔව් කමන්නේ කොමාරි.
1: හරිද හරිද තොරතුරු සත්‍ය තොරතුරු කියන්නේ
0: ඒ වාරි ඒ බොරු කියන්නේ නැහැ මෙතන. හරි මේ එහෙම දෙයක්ත් උනා මේ ඔය ඉර අපි නිදාගත්ත ටිකට අපි නින්දට ගියාට පස්සේ අපි දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. අපි උස්සගෙන ගියත් අපි
1: දන්නේ නැහැ නේ.
0: සුවදායක නින්දක්. ඔය සමහරුන්ට තියෙනවා නින්ද යන්නේ නැති රෝග නේ. නරක හීන පේනවා. ඇඳේ හිට මේට දඟල දඟල ඉන්නවා.
1: ඔව්.
0: එක එක විකාර දේවල් හිතෙනවා.
1: හිතෙනවා.
0: ඔකෙදි ලොකු ප්‍රශ්නයක්. ඔය මිනිස්සු ණය වුණාමත් එහෙමනේ. කාට හරි ණයයි නම්.
1: ඇත ඇත ඇත.
0: සමහරු ඉන්නවා නිින්ද යන්නේ. ෆිනෑන්ස් එක ගෙවලා නැහැ. බැංකු ලෝන් එක දාලා නැහැ.
1: ඔව්.
0: කාගෙන් හරි අතමාරුවක් කරගෙන ඒක දීලා නැහැ.
1: නැත්තම් කාට හරි දෙන්න ඕනේ සල්ලි ටිකක් දීලා නැහැ. මොකෑර හරි ඉන්නවා.
0: ඔය ඇතම් කොට්ටාෂය. තව සමහරු ඉන්නවා ලෝකෙටම ණය වුණත් හොඳට නිින්ද යනවා. හරි. ඒ කියන්නේ ණයවීම කියන එක හුරුවක් වෙච්ච අය.
1: ඔව්, ගානන්නේ.
0: හරි. ණයවීම ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඔයා ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඔයා උපයන ආදායමෙන් යම්කිසි මුදලක් ඉතුරු කරනවා නම් ඔයාගේ සල්ලි ටික පරිස්සමට තියන්න තැනක් තියෙන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ RDB බැංකුවට එන්න කියලා.
1: ඔව්.
0: RDB කියලා කියන්නේ රාජ්‍ය සුරක්ෂිතතාව සහිතව ඔයාට මේ වෙලාවේ ස්ථාවර තැන්පතුවක් ඕපන් කරන්න. FD එකක් ඕපන් කරන්න තියෙන හොඳම තැන.
1: ඔව්. දැන් සමහර බැංකු වලට ගිහිල්ලා account එකක් open කරන්න ගියම බැංකු ඉතින් හතර වටේ හොය හොය ඉන්න වෙනවා. හැබැයි RDB බැංක එකේ හැම නැහැ. දිවයින පුරා තියෙනවා branches 272ක්. ඉතින් හැම town එකකම වගේ තියෙනවා. ළඟම තියෙන town එකට ගිහිල්ලා RDB බැංක එකට ගිහිල්ලා account එකක් open කරන්න. සල්ලි ගැන බය වෙන දෙයක් නැහැ, නැති වෙන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මුකුත්ම වෙන්නේ නැහැ. වැඩිම පොලියක් එක්ක ඔයා කැමති දවසට ආය ගන්න පුළුවන්. සල්ලි ටික පරිස්සමෙන් දාන්න පුළුවන්.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77ක විශ්වාසයත් එක්ක අපිට තියෙන ලෙඩ රෝග කන්දරාවකට විසඳුම් දෙනවා. ඒ අතරේ ගෑස්ට්‍රයිටිස්, උණ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඊට පස්සේ අපි හිතමුකෝ උගුරේ ඇතිවෙන යම් යම් ආසාදන තත්ත්වයන්, ඊට පස්සේ ජොයින්ට් පේන් වෙන්න පුළුවන්. ඔයගේ ඕනම එකකට ඔයාට පුළුවන් ක්‍රිමිරාජ නිවසින් විසඳුමක් ගන්න.
1: ක්‍රිමිරාජ පේයාව තියෙනවා. හරිද? අර කිව්වා වගේ සඳුන් පැණි තියෙනවා, ගෑස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම්, එතකොට පිම්පල්ස් තියෙනවා නම් මේ දවස්වල පොඩ්ඩක් අවු එහෙම යනවා නම්, දූවිලිහම් වදිනවා වැඩි නම් කුරුලෑ එන්න පුළුවන්. එතකොට කුරුලෑ සුවයකුත් තියෙනවා. 011 2 753 889 ට කතා කරොත් මේ ඕනම නිෂ්පාදනයක් ඔයාගේ වෙළඳ සැලට හරි ෆාමසිකට හරි ගෙන ගන්න පුළුවන්.
0: ඒ ක්‍රිමිරාජ ගැන මතක් කරේ, විජය නිෂ්පාදන ගැන මතක් කරන්නම්. විජය නිවසින් එන ඉදියාප්ප පිටි ගැන කතා කරොත් රතු සහ සුදු කියලා වට වර්ග දෙකකින් ගන්න පුළුවන්. සමහරු ඉන්නවා සුදු ඉදියාප්ප කන්න කැමති අය, සමහරු ඉන්නවා රතු එක කන්න.
1: මන්නම් සුදු.
0: ඔව්, හැම කඩේකම රතු ඉදියාප්ප නැහැ. ඉතින් එහෙම ආසාවක් තියෙන කෙනෙකුට තියෙන්නේ ගෙදර ගෑනලා හදාගන්න. මේක හදාගන්නකොට ඔයා දන්නවා අපි හැමතිස්සෙම මතක් කරනවා රතු සහල් ඉදියාප්ප පිටි විජේ නිවසින් එන්නේ. ප්‍රමිතියෙන් යුතු ප්‍රොඩක්ට් එකක් ගන්නවා නම් විජේ කියන නමින් ගන්න. ඉතින් සුපර් මාකට් එක ළඟම තියෙන කඩේ ඕනම තැනක දැන් ඔයාලට විජේ නිෂ්පාදන ගන්න අවස්ථාවක් තියෙනවා.

0: බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: David Pierce Motor Company within Rajya Sevaka Obata Pidana DPMC Rajya Pranama Amatanna 011 400 600
2: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: ඇසේ සුද ඇවිල්ලාද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
5: දශක තුනක අත්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: සින්දුවක් කියාගෙන කකුල් දෙක උඩ තියාගෙන කෝපි එකක් බිවි ජොලියේ ඉන්න පුළුවන් දවසක්. එහෙම දවසක් තියෙන නිවාඩු දවසද විතරයි.
9: ඔව්.
8: ඒත් එදාට ඔයාගේ බිරිඳ කියනවා රටේ නැති වැඩ.
9: කඩේට යන්න.
8: ගොඩක් ඒවා.
9: පොල් ගන්න, පොල් කඩන්න.
8: හැබැයි ඕකත් කරන්න පුළුවන් ඉතින් අතට පයට වැඩට කවුරු හරි තියාගෙන එහෙමත් එහෙම හිටියත් වයිෆ් කියනවා.
9: මොකද නිකන් ඉන්න දෙන්නේ නැහැ නේද?
8: ඔව්. වැඩක් පලක් කරනවා ඔබ ගෙදරටලා ඉන්න දවසක.
9: ඕන්නේ කවබාව ඉන්නේ නැතුව මෙතන.
8: ඔබ කෝටිපතියෙක් වුණත් වැඩක් නැහැ. ඔබේ බිරිඳට අවනතව ඉන්න වෙනවා. ඒක තමයි ලෝක ස්වභාවය. මේක ඉතින් හැමෝටම පොදු දහමක්. කමන්නේ. එහෙමයි කියලා අපි කෝටිපතියෙක් නොවී ඉන්නවද නැන්නේ?
9: නෑ නෑ.
8: අපිට හැම මොහොතකම තියෙන්නේ අපේ ළඟ තියෙන ධනය බලය වැඩි කරගන්න. ඒ වෙනුවෙන් අපි උදේ හවස මහන්සි වෙනවා. හොඳට කාලා බීලා ලස්සන ජීවිතයක් ගත කරන්න තමයි අපිට බලාපොරොත්තුව තියෙන්නේ. හීන තියෙනවා වාහන, ගෙවල් නේද? ඉඩ කඩන් සම්බන්ධ. හරි, හැම දෙයක්ම සැබෑ කරන ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියන්නේ. සුබ දවසක් ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා වෘශ්චික ලග්නයත් එක්ක ජයග්‍රහයි අංක ටික අංක 22, අංක 38 සහ අංක 52. ඒ වගේම ජය ලොතරැයි ඊයේ දවසේ දිනුම් මැද්දා V අක්ෂරයත් එක්ක අංක 0, අංක 2, අංක 2 සහ අංක 1. අද සම්පත ගත්තනම් අංක 9 අංක 8, අංක 7 අංක 9 අංක 8, අංක 4 අංක 7 අංක 9 අංක 8 Y අක්ෂරයත් එක්ක. හදාන ලොතරැය ධනු ලග්නය සමග ජයග්‍රහයි අංක ටික අංක 23, අංක 34, අංක 43 සහ අංක 61. ධන නිධානයේ ගත්තනම් ජේ අක්ෂරයත් එක්ක අංක 3, අංක 8, අංක 46 සහ අංක 54. ඒ වගේම මෙගා පවර් ඉසෙඩ් අක්ෂරයත් එක්ක අංක 26 ප්‍රසාද අංකය. ජයග්‍රහයි අංක 2, අංක 39, අංක 60 සහ අංක 72. ඊට පස්සේ අපි බලන්නේ ගොවිසත ලොතරැය D අක්ෂරයත් එක්ක අංක 36, අංක 39, අංක 49 සහ අංක 67. මහජන සම්පත ගත්තනම් Y අක්ෂරයත් එක්ක අංක 7, අංක 6, අංක 4, අංක 7, අංක 9 සහ අංක 8. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මතක් කිරීම. ඉතින් කෝටි ගණන් ලක්ෂ ගණන් තෑගි දිනා ගන්න ඔයාට තියෙන අවස්ථාව තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ මේ ටිකට් එකක් ගන්න එක. මොකද රටේ සංවර්ධන කාර්යයන් වලටත් දායකත්වයක් දෙන ගමන් ඔයාට පුළුවන්කමක් තියෙනවා ඔයාට සුපිරි ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න.

0: හතයි විනාඩි 38යි. ශ්‍රී ලංකා පොලිසියට වසර 160යි. ශ්‍රී ලංකා පොලිසියට වසර 160ක් සැපිරෙන අද දවස.
1: හරි.
0: ශ්‍රී ලංකාවේ අපි හැමෝම ඉතාම වැදගත් සුවිශේෂී දිනයක් විදිහට සමරන්න ඕනේ. බ්‍රිතාන්‍ය මේ රටට ඔය මේ රට පාලනය කරන අවදී
1: ඔව්
0: වර්තමාන ව්‍යවස්ථාපිත පොලිසිය ආරම්භ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේ පණ්ඩුකාභය රජ කාලෙත් මේ වගේම එකක් තිබුණා කියලා කියනවා.
1: මොකද?
0: කියන්නේ පොලිසිය.
1: හා
0: ගැන්නේ යුනිෆෝම් ඇඳලා එහෙම ගන්නේ නෙවෙයි. ලංකාවේ ඉතිහාසයේ හොයාගෙන යනකොට මේ පොලිස් සංකල්පයට සමාන රාජකාරියක් පණ්ඩුකාභය රජුරුවන්ගේ කාලේ, ඒ කියන්නේ ඔයාලා මතකද එයාගේ කාලේ? ක්‍රිස්තු පූර්ව 437.
1: හරි.
0: හරි ඒ කාලේ පවත්වගෙන ගියා කියලා කියනවා. ඒ කාලේ ඔය නගරගුත්තික කියලා තනතුරක් තිබුණා. දන්නේ නැහැ ඉතිහාසයක්. දැන් ඉන්න ළමයි දන්නේ නැහැ. මහා ලොකු AI අරව මෙව්වා.
1: අක්කම දන්නවා.
0: මොකද ඉතිහාසය මේ යටපත් කරන්න හදනවනේ සමහරු.
1: ඔව් ඔව්.
0: එහෙමත් එකක් තියෙනවා.
1: ලැජ්ජයිනේ සමහරක්.
0: සමහරයි ලැජ්ජයි මේවා කතා කරන්නේ. ඒ කාලේ හිටියා නගර ගුත්තික කියලා තනතුරක් දරපු අය.
1: හා?
0: ග්‍රාමීය පරිපාලන ක්‍රම

0: පාලිය කරගෙන ගියා කියලා කියන. ඔය රජවරු අතර ඉන්නවා දෙවන උදය කියලා රජතුමි.
1: හරි.
0: එයා හිටියේ ක්‍රිස්තු වර්ෂ 887 දී. ක්‍රමවත් ගම් සභා ක්‍රමයක් පිහිටුවේ එයාගේ මූලිකත්වයෙන් කියලා කියන. ඉතින් මෑත ඉතිහාසය ගත්තම ලංකාව තුල පොලිස් සේවය ආරම්භ වීම විනය නොතකන ලද සෙබළුන් කීප දෙනෙකුට දඬුවම් පිණිස යෙදූ ඔය නගර ආරක්ෂක රාජකාරී විදියට ආරම්භ කළා. පොලිස් සේවාව පිළිබඳ මහජනතාව තුළ ප්‍රසාදයක් ඇති නොවන තැන් ගැන ඔයගේ ගොඩාක් තැන් ගැන පොඩි කතාබහක් තියෙන කාලෙක මම මේ ගැන කිව්වේ. කොහොම නමුත් මේ ඉතිහාසය අපි 1865 අංක 16 දරන ආඥා පනතක් තියෙනවා. පොලිස් සේවාව පිහිටුවීමට අවශ්‍ය නෛතික විධිවිධාන සැලසුම් කළ 1866 සැප්තැම්බර් මාසේ 3 වෙනිදා ලංකාවේ පොලිස් සේවය නිල වශයෙන් ස්ථාපිත කළා කියලා කියනවා. ඉතින් මේක නිකන් ඔබේ දැනගැනීම සඳහා කිව්වේ. අපි පොලිසිය ගැන ඊයේත් කතා කරා. පොලිස් සේවය රටකට අවශ්‍යයි. පොලිසියක් නැති සමාජයක් නේද වල් වැදෙනවා සත්තයි.
1: අනිවාර්යයෙන්ම
0: ඊට පස්සේ රටක බිහි වෙන්නේ සමාජයක බිහි වෙන්නේ මිනිමරුවෝ මංකොල්ලකාරයෝ අපි කියන්නේ
1: හොරු
0: ඊට පස්සේ තව ගත්තම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ ජාවාරම්කාරයෝ නේද මේ පොලිසිය නිසා තමයි නීතිය නිසා තමයි මේ විදිහට අපි පොඩි කන්ට්‍රෝල් එකක්
1: තියෙන්නේ
0: අනිවාර්යයෙන්ම දැන් ওই මත්ද්‍රව්‍ය වැටලීම් වල බිහිම පොලිස් සේවය කරන සේවාව ඉතාම ප්‍රශංසනීය ජීවිතේ පරදුවට තියලා සමහර පොලිස් නිලධාරීන්ගේ පෞල් පිටින් අනතුරේ මොකද මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෝ කෙලින්ම කෝල් එක දීලා කියනවා ඔබ මේකෙන් අයින් වෙන් නැත්නම් ඔබට දෙනවා ෂොට් එක
1: එහෙම නිකන් නැත්නම් පෞලයා පරිස්සම් කරගන්න කියලා
0: එහෙම තියෙද්දි මේ අය මේ දරන උත්සාහය ඉතින් අපි විශේෂ මතක් කරනවා මේ වෙලාවේ රට මේකට ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි ඒ කියන්නේ විෂ මත්ද්‍රව්‍ය වලින් රට මුදවා ගැනීමේ මෙහෙයුම ඒකට ඔබටත් වගකීමක් යුතුකමක් තියෙනවා රට වෙනුවෙන් කරන්න.
1: අනිවාර්යයෙන්ම අපේ රටේ පුරවැසියෙක් හැටියට ඔබේ මේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට විතරක් නෙවෙයි අම්මලා තාත්තලාගේ ගුරුවරුන්ගේ වගේම මාධ්‍ය හැටියට අපේ පුරවැසිය හැටියට ඔබේ වගකීමක් තමයි මේ ජාවාරම් වලින් කට්ටිය ගලව ගන්න එක. එමත් නැත්නම් ඔබ එමගේ ජාවාරමක් කරනවා නම් ඔබ ඒවලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් තත්කාලයේ ජීවිතෙන් ගැලවෙන්න ඔබට හිතනවා නම් කෝල් එකක් දෙන්න 1927ට එහෙම කෙනෙක් දන්නවා නම් ඒත් ඔබට පුළුවන් ඒ ජීවිතත් හොඳ පැත්තකට ගන්න 1927 කියන අංකයට කෝල් එකක් දීලා.
0: මම මේ කල්පනා කරේ ඔය පණ්ඩුකාභය රජතුමාගේ කාලේ දෙවන උදය රජතුමාගේ කාලේ. ඒ කාලේ හිටපු ඔය මේ ග්‍රාමීය පරිපාලනයේ මෙහෙවන්න හිටපු ඒ පොලිසියට සමාන සේවයක් කරපු අයට. පොලිසිය වගේම රාජකාරිනම් තිබුණේ. හයියෙන් යන හයියෙන් පදින අස්සයෝ. හයි ස්පීඩ් එහෙම අල්ලන්නේ.
1: හැංගිලා ඉඳලා පරිණ.
0: ඊට පස්සේ දැන් අශ්වයක් පදින්නත් මොකක් හරි පුහුණුවක්
1: තියෙනවනේ
0: ලයිසන් එකක් තියෙනවා හිතමු ඉතිහාසයේ කතාව පොඩ්ඩක් තව පොඩ්ඩක් සරල කරලා ගත්තොත් දැන් අපි කරන වැරදි තියෙනවානේ එතකොට නීති විරෝධී මත්පැන් ඔය
1: ඒ කාලේ
0: ඒ රාජ්‍යයේ කොහේ හරි ඔය අවුමුළු වල කැලෑවල පෙරනකොට එකපාරට පයින්ව ඇති මේ පිරිස පැනලා කුදලගෙන යනවා ඇති සමහර විට නීතිය ක්‍රියාත්මක කරනවා ඇති නැත්නම් රජතුමා ළඟට ගෙනියන ඇති සමහර විට බලනවා ඇති රජතුමාටත් පොඩ්ඩක් මේ එකකින් කොටසක් දීලා ෂේප් වෙන්න යන අතරමඟදිත් තහනවා ඇති මේ මහත්වෝ බැයිද මුකුත් කරන්නේ නේ
1: ඒ කාලේ මොනවද නැහැ පගාවල් වගේ
0: මොනාර කියන රන්කාස මේ 10 කොලයක් දැන් ගන්නවා වගේ දෙන්න ට්‍රයි කරනවානේ අදරත් අපි නීතිය අස්තෙන් රිංගල යන්න මාර උත්සාහය දරනවා ඒ කාලේ කොහොම තියෙන්නේ නැත්නේ CCTV නැහැ ෆෝන් රෙකෝඩින් නැහැ වීඩියෝ රෙකෝඩින් මුකුත් නැහැ
1: බැලුම් නැහැ
0: හරි ඒ මුකුත් නැතුව දැන් ඒ කාලේ ඉරි කපනවා වගේ තියෙන නැතුව
1: ඉරි නැහැනේ
0: ඒ කාලේ සාමාන්‍යනේ ගම්වල තිබුණු පාරවල් නේ
1: තිබුණේ ට්‍රැෆික් ලයිට් නැහැ
0: රෙඩ් එකේ දැම්මා කියලා ලියන්න බෑ ඒගොල්ලන්ට ආදායමක් නැතුව ඇති
1: ඒකනේ සෑහෙන දුකකින් ඉන්නේ ඔව්
0: බලන්න ඒ කාලේ මේ කාලේ හා තව මේක තව ටිකක් ඕන නම් අපිට මේ පුළුවන්
1: කියන්න පුළුවන් හරි නැහැ
0: හොඳ නැහැ ඒ කාලේ අපි කිව්වේ
1: ඒ කාලේ දැන් නෙවෙයි
0: පණ්ඩුකාභය රජුණගේ කාලේ
1: ඔව්
0: හිටපු ගම්වල හිටපු පාලන ක්‍රමවේදයක් එක්ක හිටමු නිලධාරීන් ගැන 7:47

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රී වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියදාවනයට මතක තබා ගන්න.
5: ටේකියා සුරකින් මගතොට
6: 7:49 වෙලාව. ජීවිතේ හොඳම කාලේ කියලා එකක් අපිට තියෙනවා.
7: ඔව්.
6: ජීවිතේ හොඳම කාලේ කියලා කියන්නේ එයත් එක්ක හිටපු කාලේ නෙවෙයි මම මේ.
7: නෑ නෑ නෑ.
6: හරි. කාට හරි එහෙමත් වෙන්න පුළුවන්.
7: හ්ම්.
6: ජීවිතේ හොඳම කාලේ ඒ කියන්නේ ක්‍රියාශීලීම කාලේ. පෙනුම ලස්සනටම තිබුණු කාලේ.
7: හ්ම්.
6: මිස් කරගන්න නැතුව ඒ විදිහටම තියාගන්න අපි ඔයාලට ක්‍රමයක් කියනවා.
7: මොකද්ද?
6: දැන් ඔය වයස අවුරුදු 28 විතර පැන්නම ආයෙ එතනින් එහාට අපිට ටික ටික පෙනුම අහිමි වෙනවා වගේ එකක් ඔළුවට එන්න පුළුවන්. 28 35 42 50 58 66 හරි මං කියපු අංක ඒ කිසිම රිදම් එකක් නැහැ මම නිකන් කිව්වේ. අපි ආයෙ හිතන අවුරුදු 40 විතර අනේ අපිට 25 28 කාලේ මං කොච්චර ලස්සනට හිටියද කියලා.
7: ඔව්.
6: ආයි කන්නාඩි ළඟට ගිහලා මූණ බලනවා.
7: ෆොටෝස් බලනවා පරණා.
6: ඔව්. වෙනස් නේ.
7: හ්ම්.
6: ලොකු වෙනසක් තියෙනවා. හැබැයි මෙහෙම කරන්න පුළුවන්.
7: මොකද?
6: රිකවර් කරන්න පුළුවන් ඕක.
7: කොහොමද?
6: මැජික් එකක් තියෙනවා.
7: ඔයා ඔය කියන්නේ ඔය දැන් තියෙන සිස්ටම් නෙවෙයි නේ ඉන්ජෙක්ෂන් නම්
6: නෑ නෑ නෑ. ඔය හෙල්දි ස්කින් එකක් කියලා කියන්නේ කොලජන් විතරක් බිව්වම ඇති කරගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි.
7: හරි.
6: හැමෝම හිතන් ඉන්නවා කොලජන් බිව්වම ඔක පුළුවන් කියලා. ඒත් එහෙම නෑ. කොලජන් ගන්නවට අමතරව ඇන්ටිඔක්සිඩන්ට්ස්, විටමින්ස්, ඊට පස්සේ අපි කියන්නේ මයික්‍රෝනියුට්‍රියන්ට්ස් කියලා. මොකද ඒකට කියන්නේ? අය කියන්නේ?
7: ඒක අපි පස්ත කියන්නේ.
6: නෑ. ඒවා අපිට හුරු නෑ. ඒ හින්දා කියවෙන්නේ
7: නෑ.
6: ඔව්. මයික්‍රෝනියුට්‍රියන්ට්ස්. හරි. එතකොට තව එකක් තියෙනවා හයිලෝරෝනික්. හයිලෝරෝනික්.
7: හරි.
6: ඇසිඩ් එක. මේ වගේ දේවලුත් සමට ඊටාම වැදගත්.
7: දැන් අහලා තියෙනවද මීට කලින් මේ දේවල්?
6: නැහැ
7: නෑනේ.
6: මේ දේවල් අඩංගු ප්‍රොඩක්ට් එකක් තමයි සෙඩ් චේන් කියලා කියන්නේ.
7: සෙඩ් චේන්.
6: සෙඩ් චේන්. එතකොට කැප්සියුල්ස් තියෙන්නේ.
7: හරි.
6: එහෙම නැත්නම් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නයිට් ෆේස් ක්‍රීම් එකුණත් පාවිච්චි කරන්න. මේක ගන්න පුළුවන් වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් පිරිමි.
7: හරි.
6: එතකොට වැඩ කළා ටිකක් මහන්සිලා වැඩ කරන අපිට කියන්නේ වෘත්තීය මට්ටමේ ඉන්න. ඊට පස්සේ ඔය බියුටි සම්බන්ධ නේද සැලොන් කරන ඒගොල්ලෝ ටිකන් අපි කියන්නේ උපදේශන සේවා ආරම්භණ කරන අය අන්න ඒගොල්ලන්ට පුළුවන් කමක් තියෙනවා මේ කියන්නේ පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම මේක සුසුයි. එතකොට ඔය කැප්සියුල් එකෙන් කරන්නේ ඉන්සයිඩ් බියුටි එක වැඩි කරන්නේ.
7: හරි.
6: අවුට්සයිඩ් බියුටි එක තමයි සෙජ්ජන් ක්‍රීම් එකෙන්
7: කරන්නේ.
6: හරි. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් ඔන්න අරගෙන බලන්න ඔය රින්කල්ස් කියලා කියනවා. ඊට පස්සේ අපි යන්නේ ෆයින් ලයින්ස් කියලා කියන්නේ මූණ ඇති වෙන රැලි වගේ ඒවා.
7: ඔව්.
6: හරි. ආ අන්න ඒ දේවල් ඇතිවීම අඩු කරනවා. හ්ම්. හරි. ඉතින් හැම බොහොම ලස්සන මෙව් එකක් වෙනවා.
7: හ්ම්.
6: අර ඇන්ටිඔක්සිඩන්ට්ස් එකෙන් කරන සපෝට් එක තමයි දිනපතා ශරීරයට බලපාන අපි කියන්නේ ඔය සමේ ඇතිවන මොකක්ද ඒකට කියන්නේ? ඔය ප්‍රතිඔක්සිකාරක.
7: හරි.
6: අන්න ඒ හරහා සමට හොඳ සෞඛ්‍යයක් දෙනවා. ලේසි නෑ. මේක වෙන වෙනම කරන්න බෑ. ඔයා ගිහිල්ලා ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරත් සමහර විට ඒකෙන් ඊටාම කෙටි කාලීන විසඳුමක් වෙන්න පුළුවන්.
7: ඊට පස්සේ නේවා.
6: හා.
7: හරි සනීපයි.
6: හරි. වාට පුළුවන්කමක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් ඔය එක එක විටමින් වර්ග, විටමින් A, C, E, ඔයගේ සින්ක් ගන්නවා සමහරු, අයන් ගන්නවා නේ. ඊට පස්සේ ග්‍රීන් ටී වගේ වෑන් බලනවා පුළුවන් ද කියලා. ආ ඔය ඔක්කොම දේවල් ටික ඔය කැප්සියුල් එකේ අඩංගුයි.
7: තියෙනවා.
6: මේඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. සමේ තෙතබනේ පවත්වා ගන්නවට අවස්ථාවක් තියෙනවා. හෙල්දි ස්කින් එකක් පවත්වා ගන්න උපකාර වෙනවා. සමේ මෘදු බව සහ ස්මූත් ටෙක්ස්චර් එක පවත්වා ගන්න සහයෝගය දෙනවා කියලායි මේ කියන්නේ. දැන් මේක කොහෙන්ද ගන්නෙ, කොහොමද ගන්නෙ, කොහොමද මොකද කරන්නේ මම කියන්න.
7: හරි.
6: මේක දැන් ওই ෆාමසි වල ගන්න අවස්ථාවක් තියෙනවා.
7: හා.
6: හරි. ඔයාලට පුළුවන් නම් ඕනම ෆාමසියකින් විශේෂම රටේ පිළිගත් ෆාමසි තියෙනවනේ.
7: ඔව්.
6: ඉහළ පෙරේ ෆාමසි වල තියෙනවා සෙට් ගේන් කියලා ඉල්ලන්න. ඉතින් මේක ඔයාට කැමති විදිහට ක්‍රීම් එක ඕන නම් ක්‍රීම් එක
7: කැප්සියුල් එක.
6: ඔය ඉන්සයිඩ් සහ අවුට්සයිඩ්. ඒ හින්දා මේ දෙකව හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඕනම කෙනෙකුට ඔන්න ගන්න අවස්ථාවක් තියෙනවා කියලා මතක් කරගන්න. හරි. ආයෙ ඕන්න නමහ ගන්න සෙට් ගේන් කියලා කියන්නේ. හරි. එතකොට ඔය ඇලෝවේරා, කොකොනට් ඔයිල් කියන්නේ පිරිසිදු නේද? පොල් තෙල්, ඊට පස්සේ
7: විටමින් C.
6: ඔය වගේ ගොඩක්, ඔව් ගොඩක් කියවේ අන්තර්ගතයක් විදිහට තමයි.
7: සැෆ්‍රනොත් තියෙනවා.
6: හා මේ ප්‍රොඩක්ට් එක ගැන කිව්වේ. හරි. 7 විනාඩි 54යි. ඒ ඔයාගේ කන් දෙකෙන් අහපු වාසනාවන්ත පණිවිඩයක්. ඔයාගේ පෙනුම හැමදාම එක විදිහටම තියාගන්න. පෙනුම කියලා කිව්වම මේ ඇස් දෙකේ පෙනුම, ඇස් දෙකෙන් ඔයා ගන්න රූප. ඒවා ඔයා හරියට ග්‍රහණය කරගත්තේ නැත්නම් නේද?
7: ඔව්.
6: සෑහෙන අමාරු වැටෙනවා. ඒ නිසා ඇස් දෙක හොඳට පේන්න ඕනි.
7: ඔව්. රූපෙ විතරක් නෙවෙයි ඇස් දෙකත් හොඳට තියාගන්න ඕන.
6: හා. එහෙනම් අපි ඔයාලටම යෝජනා කරන්නේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක. වාගේ ඇහැ සම්බන්ධ ඕනම ප්‍රශ්නයකට කතා කරන්න පුළුවන් මේ ටීම් එකට. රජයේ අනුමත ආයතනයක් විදිහට තමයි ලෙන්ස් ටෙක් කණ්ඩායම ඔබට හඳුන්වලා දෙන්නේ.
7: ඉතින් ඔයාගේ ඇහි එහෙමත් නැත්නම් ඔයාගේ ළඟ ඉන්න කට්ටියගේ ඇස්වල මොන හරි පෙනුමේ වෙනසක් තියෙනවා නම්, ඇස්වල මොන හරි ප්‍රශ්න තියෙනවා නම් බල බල ඉන්නපාව. ඔයාගේ වගේම ඔයාගේ ආදරණීයයන්ගෙත් ඇස් ගැන ඔයා අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ටක් ගාලා යන්න ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට 0706 478 478 ඒ නම්බරයකට හරි එහෙමත් නැත්නම් 0111 785 858 858 හරි කෝල් කරලා ඇස සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලන් එක්ක කතා කරලා ගන්න පුළුවන්. මේගොල්ලෝ ළඟ තියෙනවා ඇසේ සුදිවත් කිරීමේ සත්කම, දියවැඩිය සායන, ග්ලූකෝම සායන, ලමාක්ෂි සායන, ඇස් කණ්ණාඩි සේවා, බාහිර රෝගයන්ශ, මේ හැම දෙයක්ම එකම තැනකින් සහදශීලීව කරගන්න පුළුවන්.
6: ඒ මතක් කරේ ලෙන්ස් ටෙක් අයිකියා ගැන. ඒ වගේම මතක් කරනවා අපි ඔයාලට මේ වෙලාවේ පැල්ලොත් අයිස්ක්‍රීම් ගැන. පැල්ලොත් අයිස්ක්‍රීම්, යෝගට්, බටර් ඔක්කොම තියෙනවා. පැල්ලොත් නිවසින් එන්නේ කිරිපිටි ගන්නකොට මතක තියාගන්න ඕනේ පැල්ලොත් ගැන. මේකේ පෝෂණ කොටස් සියල්ල අඩංගුයි. අර පිටරටින් ගේන එකේ අපි කියනවා ඔක ඇවිල්ලා නිකන් ඩස්ට් එක වගේ ඉන්නේ. ඔව්. හොඳම කෑල්ල ඒගොල්ලෝ තියාගෙන, හොඳම කොටස ඒගොල්ලෝ තියාගෙන අපිට වانے ඩස්ට් එක
7: කියන්නේ. අනිත් එක කිමිකල් වැහි වැහලා.
6: ඔව්. ඉතින් කිරිසාරය, ඔය නැවුම් බව මේ සියල්ල පරිස්සම් කරන්නේ පැල්ලොත් නිෂ්පාදන. වඩ ගන්න කියලා මතක් කරනවා ළඟම තියෙන අවුට්ලට් වලින්, සුපර් මාකට් වලින් ඕනම තැනකින්. 7 විනාඩි 56යි.
8: වාර්තා පිට වාර්තා කබුණ කෝටි යටේ එන්එල්බී දනඩ නිධානය දුරයි. රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
9: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100.
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
11: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: රටයි වෙනාඩි දෙකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: Build your dream.
0: මොකද?
3: Build your dream.
0: හා
3: ඒ කියන්නේ BYD. ඒක දන්නවනේ.
0: ඔව්.
3: BYD, BMW ඔය හැම එකටම මොකක් හරි ඔය කෙටි නේද? හේදුම් වලට ලොකු වර්ථයක්
0: තියෙනවනේ. ඔව්.
3: මේක පොඩි කතාවක්.
0: මොකද?
3: ඩොලර් බිලියන 25.7ක සල්ලිකාරයෙක් ගැන කතාවක්. සෝෂල් මීඩියා පාවිච්චි කරන්නේ.
0: අනේ.
3: සල්ලි පෙන්නගෙන ලොකුවට ජීවත් වෙන්නේ.
0: හරි.
3: එයාගේ ජීවිතේම BYD සමාගම. මම මේ කියන්නේ BYD සමාගමේ හිමිකරු ගැන. කවුරුත් එයාව ලොකුවට දන්නේ නැහැ.
0: ඒකනේ.
3: අපි එලොන් මස්ලා ගැන කතා කරාට, ඇපල් එකේ ඕනර්ස්ලා ගැන කතා කරාට BYD ගේ ඕන ගැන අපි කතා කරන්නේ.
0: අපිට අමතක වෙලාම ගිහලා.
3: ඔව් Honda ගැන කතා කරාට, Honda නිර්මාතෘ ගැන කතා කරාට නේද? BYD ඕන එහෙම ලොකුවට එළියට ඉන්නේ
0: නැහැ.
3: ඔයාලට මතකද මීට අවුරුදු කීපයකට කලින් චීන වාහනයක් කියව අපේ මිනිස්සුන්ට hina ගියා.
0: මොකද?
3: චයිනිස් නේ.
0: ඔව්.
3: චීන බඩු සතියයි.
0: ඔව්.
3: හරි නෑ. ක්වොලිටි නෑ. හැබැයි අද වෙද්දි ලෝකේ වාහන කර්මාන්තයේ දැවැන්තම තැන තමයි යුරෝපය. ඊට පස්සේ ඇමරිකාව සහ ජපානය. මේගොල්ලෝ ඔක්කොම දනගස්සලා චීන ජාතිකයෙක්ට පුළුවන් වෙලා තියෙනවා ලෝකේ වේගවත්ම කාර් එක හදපු. හරි. බුගාටි කියලා කියන්නේ.
0: ආ.
3: බුගාටි සමාගමේ වාර්තාව පවා කඩන්.
0: හා.
3: යුරෝපයේ ලොකුම වාහන සමාගම පවා බය වුණ මේ චීන ජාතිකයා කවුද?
0: කවුද?
3: කවුද මේ චීන?
0: කවුද?
3: එයාගේ නම තමයි වෑන් චුවාන්ෆු.
0: හා.
3: වෑන් චුවාන්ෆු.
0: හරි.
3: අද ලෝකයේ තියෙන ලොකුම විදුලි වාහන සමාගම BYD. සමාගමේ නිර්මාතෘවරයා. ගොවිපලක ඉපදුනේ.
0: අනේ.
3: වයස 15 අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා පාරට වැටුණා. කොල්ලා අනාථ වුණා. ඩොලර් බිලියන 25.7ක මේ මහා ධනවතෙක් වෙලායි මේ කොල්ලා. බුගාටි කාර් එක පැරද්දුවේ කොහොමද? හා අන්න ඒක තමයි අපි කියන්නේ. 1966 අප්‍රේල් 8 වෙනිදා චීනයේ අන්හුයි කියන දුෂ්කර ගම්මානේ. දුප්පත් ගොවිපලක තමයි 6 වෙනි දරුවා විදියට වෑන් චුවාන්ෆු ඉපදෙන්නේ.
0: හරි.
3: කණ්ඩ බොණ්ඩ නැ මන්ද පෝෂණයෙන් පෙළුණා. මේ පවුලට ලොකුම පාර වැදුනේ වෑන්ට වයස අවුරුදු 13 දී. ඒ තමයි එයාගේ තාත්තා මැරුණා. ඊට පස්සේ අවුරුදු 2කට පස්සේ එයා ජීවිතේ වැදගත්ම තීරණයක් ගන්නවා. එයා විභාගෙ ලියනවා. විභාගෙ ලියන දවසේ එයාගේ අම්මා මැරුණා.
0: අනේ.
3: වයස අවුරුදු 15 දී මුළු ලෝකෙම නැතුණ මේ වෑන්ට පිටට හිටිය එයාගේ අයියා. අයියා කරේ තමන් ඉගෙන ගන්න ඒවා අනම්මන ඔක්කොම පැත්තකින් තියලා මල්ලිව බලා ගන්න වගකීම් බාරගත්තා. එදා ඒ පුංචි කොළුවා තමන්ටගේ පොරොන්දුවක් වුණා. මම ආයෙත් කවදාවත් කාගෙන්වත් යැපෙන්නේ නැහැ කියලා. ආයෙ කවදාවත් දුප්පත් වෙන්නේ නැහැ කියලා.
0: හරි.
3: වෑන් කියන්නේ හරිම මාර දක්ෂ කොල්ලෙක්. එයා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා භෞතික රසායන විද්‍යාව, ඊට පස්සේ බැටරි තාක්ෂණය ගැන මාස්ටර් ඩිග්‍රී එකක් කළා.
0: වව්.
3: පොත් පිටින්ම කටපාඩම් කළා. අනිත් අය නිදාගද්දී ආ වැඩ කළා. ඩිග්‍රී එක ඉවර වෙලා ආණ්ඩුවේ රසායනාගාරයක වැඩට ගියා. එතන ඉන්න ඔය නිලධාරිවාදී තියෙනවනේ.
0: ඔව්.
3: ඒවා නිසා මෙයාට වැඩි කාලෙ එතන ඉන්න පුළුවන් කමක් ලැබුණේ
0: නැහැ.
3: මෙයා එතනින් එළියට එනවා අවුරුදු 28 දී.
0: හරි.
3: 1995 දී වෑන් තමන්ගේ ඥාති සහෝදරයෙක්ගෙන් ඩොලර් $300,000 ණයට
0: ගන්නවා.
3: හා. එයා අලුතෙන් පටන් ගන්නවා කම්පැනියක්. ඒකේ නම BYD.
0: හරි.
3: මේකේ තේරුම පස්සේ කාලේ තමයි ආ ඒක හරියට මෙව කරන්නේ. Build your dreams skill. මුලින්ම හැදුවේ වාහන නෙමෙයි.
0: එහෙනම්
3: මොබයිල් ෆෝන්.
0: ආ.
3: මොබයිල් ෆෝන් බැටරි.
0: හරි.
3: ඒ කාලේ මාකට් එක අල්ලගෙන හිටියා ඔය මේ Sony, Panasonic වගේ ඒවා.
0: ඔව්.
3: ජපානු ඩොලර් මිලියනයක මැෂින් වලින් කරපු දේ වෑන් කලේ චීන කම්කරුවෝ 50ක් දාලා ඊට වඩා ගොඩක් අඩුයි. හැබැයි වෑන් කොපි කළා විතරක් නෙවෙයි. ඔව් තමන් හදන දේ ගැන මාර විදියට විශ්වාස කරා. දවසක් BYD බැටරි ෆැක්ටරියේ පිරිසිදුකම ගැන සැක කරපු ලොකු ක්ලයන්ට් කෙනෙක්ට පෙන්නන්න වෑන් කලේ බැටරිය ඇතුළට දාන රසායනික දියරයක් අරන් අර මිනිස්සයාගේ ඉස්සරහා බීපු එක. මේ වගේ පිස්සු වැඩ නිසා නොකියා, මෝටරෝලා වගේ ලොකු සමාගම් ජපානු අතෑරලා BYD එකෙන් බැටරි ගන්න පටන් ගත්තා. වාට තේරෙනවද යා ෆෝන් මාකට් එක අල්ලපු හැටි?
0: ඒකනේ.
3: හා 2003 දී වෑන් එකපාරටම කිව්වා මට බංකොලොත් තුන වාහන ෆැක්ටරියක් සල්ලි වලට ගන්න ඕනේ කියලා. දැන් මෙයා බැට්‍රි හදන ගමන් වාහන ගණ්ඩ හදනවා. වාහන හදන කම්පැනියක් ගණ්ඩ හදන. සමාගමේ ලොක්කෝ කිව්වා පිස්සු දයිසෙ. සොරි සර් පිස්සු ද සර්. අපි මේ කරන්නේ බැට්‍රි බිස්නස් එක. වාහන කියන්නේ වෙනම ලෝකයක්.
0: ඒකනේ.
3: අපිට ඒකනේ එක්ස්පීරියන්ස් නෑ. විරුද්ධ වුණා ඔක්කොම. හරි. වෑන් වස් කළා දාන්න තැදුවා. වෑන්ට පෙස්සම් ගහනවා.
0: හරි.
3: කේලම් කියනවා. කැලෑපත්තර ගහනවා.
0: අනේ.
3: මෙහෙම නම් එහෙමනේ. හැබැයි එයා කාගෙන්වත් ඔය කතා අහන්නේ නැතුව.
0: හරි.
3: එයා පටන් ගත්තා කොයින්ට්‍රේන් ඔටෝමොබයිල් කියන ෆැක්ටරිය.
0: හා.
3: ඩොලර් මිලියන 77කට එයා ගත්තේ. සමාගමේ සියදිවි නසා ගැනීමක් කියලා මාධ්‍ය කිව්වා. වෑන් දැකපු දේ අනිත් අයට පෙවුන්නේ නැහැ. එයා තේරුම් ගත්තා අනාගතයේ කාර් එකක් කියන්නේ රෝද හතරක් උඩ තියෙන බැටරි එකක් කියලා. කොහොමද මොලේ? හා? ටොයෝටා, වොක්සගන්, ෆෝඩ් වගේ කාර් අරන් ඒව කෑලිවලට ගලවලා අධ්‍යයනය කළ බැලුවා මේවට බැටරි හයි කරන්න පුළුවන්ද කියලා.
0: පුළුවන්ද කියලා.
3: ඒ කියන්නේ අර ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහන වලින්.
0: ඔව්.
3: එකක් ලෝකෙට අඳුන්වලා දෙන්න මෙයාට ඔලුවට එනවා. 2008 ඉදි. ඒ තමයි 2008 තමයි BYD ලෝකේ පළවෙනි වාහනේ හදලා ඉලියට. ඔහොම පටන් ගත්ත වෑන් ගැන තමයි අපි මේ
0: කියන්නේ.
3: ඉතින් අද BYD එකක් පාරේ මේ වෙලාවෙත් තියෙනවා.
0: ඔව්.
3: එකක් නෙමෙයි ලක්ෂ ගාණක් ලෝකේ
0: තියෙනවා.
3: BYD කියන්නේ අඩුවට වාහන දෙන කම්පැනියක් විතරක් නෙවෙයි. වෑන් තේරුම් ගත්තා ලාභෙට විතරක් වාහන දීලා පැවැත්මක් නැහැ. සුපිරි බ්‍රෑන්ඩ් කීපයක් හැදුවා. අහලා ඇති ඔය Mercedes Benz එක එකතු වෙලා හදනවා ලක්ෂරි වාහනයක් Denza කියලා.
0: හා.
3: ඊට පස්සේ තව Land Rover, Jeep වගේ off-road වාහන වලට ගහන්න හදපු බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Fangchenkim Bao කියලා.
0: හා.
3: මේවා අපිට නම කියන්න තුරුනේ.
0: ඔව්.
3: හරි. ඉතින් මතක තියාගන්න මිනිස්සු ජීවිත වලින් වැටෙනවා තමයි. හැබැයි හිතේ හයිය තියෙනවා නම් නේ.
0: ආය නැගිටින්න පුළුවන්.
3: කාලයක් යුරෝපීය සමාගම් හිනා වුණ ඔය පිස්සු කියලා කොන් කරපු ඒ චීන ජාතිකයා. අද ලෝකේ වාහන කර්මාන්තේ වහලෙ ගලවලා දාලා ඉවරයි. බුගාටි වලට මේ තැනට එන්න අවුරුදු 100ක් ගියත් BYD කලේ අවුරුදු 22කින්.
0: වව්.
3: ඔයා පදින්නේ BYD වාහනයක් නම් ආඩම්බර වෙන්න.
0: අන්න.
3: ඔයා පදින්නේ
0: අධිකාරයාගේ කතාව.
3: හා. ලේසි පාසු වාහනයක් නෙමෙයි.
0: නෑ.
3: හරි. කඳුළු මතින් නේද? කුසගින්න සාගින්න ඕවා මතින් ගොඩනැගිච්ච ව්‍යාපාරික ප්‍රොඩක්ට් එකක් වාපදී.
0: ඔව්.
3: ඔයත් එහෙම ආපු ගමනක අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. අපි කියන්නේ නෑ BYD තමයි ලෝකේ හොඳ වාහනේ කියලා.
0: ඔව්.
3: එහෙම එකක් කියන්න අපි දන්නේ
0: නැහැ. දන්නේ නැහැ නේ.
3: කොහොම වුණත් අමාරුවෙන් නැගිටගත්ත මිනිස්සු තමයි
0: අද ලෝකේ අල්ලලා තියෙනවනේ.
3: අල්ලලා තියෙනවා. 8:09.

0: උදයටයි වෙනැඩි දහටයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි. වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: David Piris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මේ පැයේ ඔයව මතක් කිරීම සුරේකිමු මගතොට.
0: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
5: සුපර් කවණක් පරිස්සමින් කිහිගෙන්න.
6: 8:19 අපේ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන වැඩ මතක් කරා. රුපියල් 40ක් වියදම් කරලා ජීවිතේ වෙනස් කරගන්න විදිය ගැන දැන් හැමෝම දන්නවා. මොකද ජාතික ලොතරැයි මණ්ඩලයේ රටේ සංවර්ධන කාර්යයන්වලදී සුවිශේෂ උදායකත්වයක් දෙනවා. يعني ටිකට් එකකින් රුපියල් 40ක් වියදම් කරලා තව ගොඩාක් දේවල් කරන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. ඉතින් පෞගිය මාස කීපෙදී වාසනාවන්තයෝ විශේෂයෙන්ම රටේම සුපිරි ත්‍යාගලාභීන් ඇතුළු 40 දෙනෙක් ඇතුළුව වාසනාවන්තයෝ 44 දෙනෙක් නේද, රුපියල් කෝටි 23 ලක්ෂයකුත් ඒ වගේම නෑ කෝටි 23කුත් 146ක් බෙදලා දෙන්න පුළුවන් කමක් ලැබුණා. ඉතින් රුපියල් 40කට ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් මිලදී ගන්නවාට නිරන්තරින්ම වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න දෙන අවස්ථාව තමයි අර කිව්වාගේ රජේකාපත් අරමුදල, කෘෂිකර්ම අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, රණවිරු සේවා අරමුදල, සමාජ සේවා අරමුදල වගේ අරමුදල් රැසකට දායකත්වය දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලේ. එනිසා රුපියල් 40යි වියදම් කරන්න ඕනේ මතක තියාගන්න. වාසනාවට කියන එකම නම NLB. ඒ වගේම RDB බැංකුව ගැන මතක් කරන්නම්. FD එකක් ඕපන් කරනවා නම් RDB බැංකුවේ ශාඛා 272ක් තියෙනවා.
0: ඉතින් ඔයාට පුළුවන් ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ඔයා මෙච්චර කල් පරිස්සමින් අරන් තියාගත්ත සල්ලි, හැමත් නැත්නම් මහන්සියෙන් හම්බ කරපු සල්ලි account එකක් ඕපන් කළ පරිස්සමෙන් තැම්පත් කරන්න. මොකද හොඳම පොලිය දෙන්නේ මේ වෙද්දි RDB බැංකුව විතරමයි.
6: ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරන්නම්. ඔයාට ඉස්සරහට එන ඔය එල් නිනෝ තත්ත්වයන් වලදී විශේෂයෙන්ම ජලවිදුලිය කියන එක කියන්නේ ලොකු හිසරදයක් වෙන මාතෘකාවක්. ඒ නිසා ඔයාට සිද්ධ වෙන සෝලා පද්ධතියකට යන්න ඒ වෙනුවෙන් තමයි ඩීප් ටෙක් මේ මතක් කිරීම.
0: 0777777374 තමයි ඔයා කතා කරන්න ඕනේ. ඔයාගේ නිවසට, වගාවට, ගොවිපලට, හෝටලයට, ඔයගේම කර්මන්ත ශාලාවට හරි ව්‍යාපාරික ස්ථානයට හරි අවශ්‍ය ඩීප් වෙල් පම්ප් සහ සෝලා වෝටර් පම්ප් විස්තුමක් විශ්වාසයෙන් ඔයාට සම්බන්ධ කරගන්න ඕනේ නම් ඔයා කතා කරන්න ඕනේ ඩීප් ටෙක් එකකට. ඩීප් ටෙක් එකකට නෙවෙයි එකට. ඉතින් ඒගොල්ලෝ ඔයා ඉන්න තැනට ඇවිල්ලා ඔයාට ජලය ලබා ගන්න ඕනේ ගැඹුර. එතකොට දවසකට ඔයාට කොච්චර ජලය ඕනේද මේ හැම අවශ්‍යතාවයක්ම අඳුරගෙන DPL pump system එකක් තෝරගන්නත් ඔයාට උදව් කරනවා. ඊට පස්සේ ඒක තෝරගෙන ඒක සවි කරන්නත් ඔයාට උදව් කරලා තාක්ෂණික සහාය ඔයගලගෙන් ලබා ගන්න පුළුවන්. 0777777374 කතා කරලා මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්.
6: ඒ වගේ මතක් කරන්නම් අපි විජය නිවසින් එන විජය නිෂ්පාදන අතරේ තියෙන විජය කුළුබඩු 100ක් අපි දන්නවා ස්වභාවික රසය තමයි ඔබට එකතු කරන්නේ. ඒ නිසාම ලෝකේ ඕනම තැනක දැන් විජය නිෂ්පාදනවල හොඳ පිළිගැනීමක් තියෙනවා. ජාත්‍යන්තර මට්ටමේ සූපවේදීන්, හෝටල් මේ සියල්ල දැන් විජය නිෂ්පාදන ගැන විශ්වාසය තියලා ඒ රටවලත් දැන් පාවිච්චි කරනවා. ඉතින් කැමරික රස කරගන්නවා කියලා කියන්නේ වාඩ තියෙන උත්සාහය, උනන්දුව, කැපවීම ඔක්කොමත් එක්ක ඒකට එකතු කරන කොළුබඩු. ඒ නිසා ප්‍රමිතියට නිෂ්පාදන දානවා නම් විජය නිවසින් එන විජය නිෂ්පාදන.

දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: මමනන්ද මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුනා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus

0: කෙටි පැසක් SLT මොබිටෙල් ෆයිබර්.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනේ
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 011767979
3: David Pierce Motor Company within Rajya Sevak Opata Pidana DPMC Rajya Pranama Amatanna 011 7600 600
4: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB දනට තහනය ලොතරයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
6: උදෑසන 8:33
7: වෙලාව

0: SMS එකක් කියලා කියන්නේ අපිට දැන් වැඩි පාවිච්චි කරන්න නැති නේද පණිවිඩ ක්‍රමයක්.
1: ඔව් ඩේටා ඉවරුනාම SMS.
0: ඩේටා ඉවරුනාම අපි දානවා ඩේටා ඉවරයි ඩේටා දාගෙන කෝල් එකක් දෙන්න.
1: දෙන්න.
0: මොකද WhatsApp මැසේජ් එක තමයි අපි වැඩිපුර දැන් මේ කාලේ ඕනම කෙනෙකුට WhatsApp පරා තමයි මැසේජ් එකක් තියන්නේ.
1: ඔව් the smartphone නැති කට්ටිය තමයි ඉතින් පොඩ්ඩක් ඔය SMS පාවිච්චි කරන්නේ.
0: අද අපිට තප්පර ගානකින් ලෝකේ ඕනම තැනකට පණිවිඩයක් යවන්න පුළුවන් වුණාට මීට අවුරුදු 200කට විතර කලින් පණිවිඩයක් යවන්න දවස් ගාණක් ගියා. ඒ ප්‍රමාදය නිසා සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තිනවා ඒ කාලේ. වහලා තිනවා සැමුවෙල් මෝස් ගැන.
1: නෑනේ.
0: සැමුවෙල් මෝස් කියන්නේ 1825 ඇමරිකාවේ හිටපු ඉතාම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. එයා වොෂින්ටන් නුවරදී ඔය නිදහස් සටනේ දැවැන්ත ඓතිහාසික චිත්‍රයක් අඳිමින් ඉන්න කාලය.
1: හරි.
0: අශ්වාරෝහකයෙකු අතින් එයාට එයාගේ තාත්තගෙන් ලියුමක් හම්බෙනවා. ඒකේ තියෙනවා තෙවැනි දරුවා ප්‍රසූත කිරීමෙන් පසු ඔබේ ආදරණීය බිරිඳ සුවමින් සිටිනවා කියලා.
1: හානේ.
0: වයිෆ් හොඳින් ඉන්නවා. සනීප වෙමින් ඉන්නේ.
1: හරි.
0: තුන්වැනි දරුවා හම්බුණා කියලා.
1: මෙයා දන්නේ නැද්ද?
0: නෑ. මෙයා දැනගෙන හිටියා බබා හම්බෙන්න ඉන්නේ කියලා. ඔයා මාර කතානේ හානි.
1: හම්බුණා කියලා දන්නේ නෑ.
0: හම්බුණා ඔන්න දැන් මේ කාලේ වගේ නම් මේ හම්බෙනවා ලයිව් වීඩියෝ කෝල් එකෙන් බලන්න පුළුවන්.
1: බලන්න පුළුවන්නේ.
0: ඒ කාලේ එහෙම බෑනේ ලිව්මාව. ඉතින් මෙයා කියව සතුටුයි මෙයා වැඩ කරගෙන යනවා.
1: හරි.
0: මෙයාට නිවාඩුවකුත් ගන්න විදිහක් නැහැ. ඊට පහුවදා දවස් දෙකකට විතර පස්සේ ආයෙ ලිව්මක් එනවා. සුව වෙමින් හිටපු බිරිඳ මිය ගියා
1: කියලා.
0: ඔව්. දුකයි. මෝ සිග්මන්ට් චිත්‍රය අතෑරලා දැම්මා.
1: ඒකනේ.
0: චිත්‍රය අඳින එක අතෑරලා එතන වැඩ කරගෙන හිටපු ඒ අයටත් කිව්වා මම යනවා ගෙදර මගේ වයිෆ් නැති වෙලා කියලා. ඉතින් හැතැම්ම 300ක් දුරින් තිබ්බ එයාගේ ගෙදරට අශ්වයෙක් පිටේ එන්න පටන්
1: ගත්තා.
0: මෙයා ඉතින් එනකොටත් හැතැම්ම 300ක් එනවා කියන්නේ ලේසි නෑ.
1: නෑනේ.
0: දවස් එකමාරක් විතර යන්න ඇති. එනකොටත් බිරිඳගේ භූමදානය සිද්ධ කළා ඉවරයි. හරි. තමන් වෙනත් නගරයක චිත්‍රාදිද්දි බිරිඳ අසනීප වෙලා තනිවම ඒ සියලු දුක් දරාගෙන මිය ගිය බව දැනගන්න මෝස්ට් වෙලාවක් තිබුණේ නෑ.
1: ඒකනේ.
0: පණිවිඩේ එන්න ගත වෙච්ච ඒ දවස් කීපයක ප්‍රමාදය. සෑහෙන පසුතැවීමක් වේදනාවක් මෝස්ට ඇති කළා. ඒ වේදනාව හිතේ තියාගෙන අවුරුදු 7ක් ඉඳලා 1832 දී මෙයා නැවක ගමන් කරමින් ඉන්නකොට මෙයාට හිතෙනවා විද්‍යුත් චුම්බක පිළිබඳ පොඩි අදහසක් එනවා.
1: හා.
0: ඒ කියන්නේ විදුලි රැහැන් ඔස්සේ අශ්වයෙකුට වඩා වේගෙන් පණිවිඩයක් යවන්න පුළුවන් කියලා අදහසක් එනවා.
1: හරි.
0: එතන ඉඳලා අවුරුදු 12ක් මෙයා කැපකිරීම කළා අසාර්ථක වීම බිඳලා මුදල් නැති වීම මගහිඟකම් ඔක්කොටම මූණ දීලා මිනිස්සුන්ගේ උසුළු විසුළු නේද?
1: ආ ඒ වලට ලක් වෙලා
0: ඔක්කොම කළා 1844 දී මුළු ලෝකෙම වෙනස් කරපු සුවගැනීම කරනවා. ඒ තමයි ටෙලිග්‍රාෆ් කියලා
1: කියන්නේ.
0: ටෙලිග්‍රාෆ් යන්ත්‍රය සහ වාලති මෝස් කෝඩ් කියලා එකක් තියෙනවා. ඉංග්‍රීසි භාෂාවේ සියලුම අකුරු වලට සහ ඉලක්කම් වලට කෙටි සිග්නල් කීපයක් කේතයක් කරා ලබා දෙනවා.
1: හරි.
0: ඒ තමයි මේ මෝස් කේතය කියලා කියන්නේ. මේස් නෙමෙයි මෝස්.
1: මෝස්.
0: මේස් කියන්නේ කකුල දාන්නේ. එතකොට ඔය නොකියා ෆෝන් වල SMS එනකොට ආවේ අන්න එහෙම ආපු කෙටි සිග්නල් එකක. හා. රින්ග් ටෝන් එකක් විදිහට. SMS එකට අදාළ මෝස් කෝඩ් එක. හා. වොෂින්ටන් ඉඳලා බෝල්ටිමෝ දක්වා විදුලි රැහැන් ඔස්සේ ෂණේකින් පණිවිඩයක් යවන්න මෙයාට පුළුවන් කවක් ලැබෙයි.
1: හා.
0: අශ්වයන්ගේ වේගයෙන් ගිය පණිවිඩ විදුලි වේගයෙන් යමන යුගය ආරම්භුණේ යන්න එහෙම. ලිපියක් පරක්කු වීම නිසා තමන්ගේ බිරිඳගේ අවසන් කටයුතු වලටවත් සහභාගි වෙන්න බැරි වෙච්ච මිනිස්සෙක් මුළු ලෝකෙම පණිවිඩ යැවීමේ ප්‍රමාදය සදාකාලිකවම අවසන් කරා.
1: ඒකනේ බලන්න කොච්චර හොඳ දෙයක්ද හොයාගත්තේ කියලා.
0: මිනිස්සුන්ට සමහර වෙලාවට සමහර දේවල් සිද්ධ වෙන්නේ නරකටම නෙමෙයි. ඒ නරකට වෙච්ච දේ හොඳ පැත්තට හරව ගන්න සමහරුන්ට
1: පුළුවන්
0: නේ.
1: අනිවාර්යයෙන්.
0: දැන් ජොබ් එක නැති වෙලා ඉස්සරහට අපි හිතමු එල්නිනෝ ඇවිල්ලා ජොබ් නැති වෙලා ආර්ථික අවපාත ඇවිල්ලා අමාරුවේ වැටෙනවා කියලා.
1: ඔව්.
0: ඒක පෙර 2022 ආර්ථික අර්බුදයේ වෙලාවෙත් අපිට තියෙනවානේ.
1: ඔව්.
0: නේ. ගොඩාක් කාලේ ජොබ් නැති වුණා. අමාරු කාලයක්.
1: ඔව්.
0: ඒ කාලේ සමහරු වැළුවා මේ අමාරු කාලෙන් කොහොමද ගොඩ එන්නේ? වලට වැටුණාල් වාසේ ඒ කටින්ම තමයි ගොඩේ එන්න ඕනේ.
1: ලින් කටින්ම එන්න ඕනේ.
0: ඒ කාලවල ගෙවල් වල පොඩියට ස්වෑන් රැකියාවෙන් පටන් ගත්තා. නේ. සමහරු තාමත් ඒ ස්වෑන් රැකියාව කරගෙන යනවා. ඔය පොල් රොටි විකුණන ඒවා.
1: කේක් හැදුවනේ කදා කටි.
0: ඔයත් හැදුවා?
1: නෑ මම දෙනවන් කෑවා.
0: ස්වීට් ෆුඩ්. ඔය වගේම. ඔය අතරේ කෘෂිකාර්මික ශේත්‍රයේ අලුත් අලුත් දේවල් හොයාගත්තා. අලුතෙන් බිස්නස් කරන්න ව්‍යවසායකයෝ බිහි වුණා. දැන් අය අපි කතා කරන මාක්ස්මෙන් හෝල්ඩින්ග්ස්ලා එක්ක ගොඩාක් වෙලාවට පුළුවන්කමක් තියෙනවා අලුතෙන් නේද? ව්‍යවසායකෙක් විදියට නැගී සිටින්. උවමනාව තමයි තියෙන්න ඕනේ. දැන් බලන්නකො පෞගේ කාලවල අපි කිව්වනේ යන්ත්‍රෝපකරණ ගණනාවක් වික්කා කියලා.
1: ඔව්.
0: ඒ කියන්නේ ලංකාව පුරාම සෑහෙන පිරිසක් ව්‍යවසායකයෝ වුණා. ඉතින් එහෙම උනේ ඒ උවමනාවත් එක්ක. කොච්චර අමාරු කාලයක වුණත් ඔවුන්ට තිබ්බ ප්ලෑන් එක. හා දැන් මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ඩෝමා නියම අමතර කොටස් අලවිය සඳහා දිවයින පුරා අලවි නියෝජිතවරු බඳව ගන්න.
1: හරි.
0: ඔයා ජොබ් එක කරන ගමන් වුණත් මේක කරන්න පුළුවන්. වාඩ කරන්න ඕනේ ප්‍රධාන මාර්ගයක් ළඟ වර්ගඩි 200ක් හෝ ඊට වැඩි වෙළඳ ස්ථානයක් තියෙන්න ඕනේ. බැංකු අපකරු විස්තර සමග ඔයාගේ අයදුම්පත WhatsApp මාර්ගයෙන් එවන්න මෙන්න මේ කියන නම්බර එකට. අමල්ක මැණික් කඩවර මහත්තයාගේ නම්බර එක 0764 23 94 27 කියන නම්බර එකට WhatsApp කරන්න. ඔයාට පුළුවන් කමක් තියෙනවා ඔන්න ඒජන්ට් කෙනෙක් වෙන්න. හරි.
1: හරි.
0: මේ ඉස්සරහට එන්න තියෙන

0: ඒගලන්ට හිතන්න සලස්සන.
1: ඔව්. ඒ වගේම ලැබෙන ආදායම හරි තැනක ආයෝජනය කරන්න ඕනේ, තැන්පත් කරන්න ඕනේ. RDB බැංකුව කියන්නේ එහෙම තැනක්. වඩ FD එකක් ඕපන් කරන්න දැන් තියෙන අවස්ථාව හොඳම අවස්ථාව තමයි RDB කියලා කියන්නේ.
0: ඔව්. ඉතින් ශාඛා 272ක් තියෙනවා රට පුරාම. එහෙනම් ඔයාලට ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා ගොලන් එක කතා කරන්න, මොකද්ද යන්න ඕනේ හොඳම plan එක කියලා. ඒගොල්ලෝ කියයි මෙච්චර පොලියක් ඔයාලට හම්බ වෙනවා මහත්මයා බය නැතුව දාන්න කියලා. අන්නේ වචන විශ්වාස කරලා ඔයාගේ සල්ලි ටික තැම්පත් කරලා ඉන්න. ඉතින් පොලිය ගැන කතා කරන්න දෙයක් නැහැ. උප්පරිම පොලිය දෙන එකම බැංකුව තමයි RDB.
1: අනිත් බැංකුත් එක්ක සංසන්දනය කරලා යන්න, ගිහිල්ලා ඕන ඒගොල්ලන්ගෙන් අහලා යන්න. ඒගොල්ලෝ ළඟට ගිහිල්ලා පැය දෙකක් නිකන් කාලේ කාදමනන්ද ඕනේ නැහැ නේ.
0: ඔව්.
1: අන්න ඒ නිසා තමයි කියන්නේ කෙලින්ම යන්න RDB බැංකුවට.

0: උදේ 8 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්නා මේක තමයි.
5: ඔබ රියදාවනේ යෙදෙන කිසිදු විටක කෙටි පණිවිඩ යැවීම හෝ දුරකථනයේ අතින් දරාගෙන ඇමතුම් ගැනීම සිදු නොකරන්න. මාරාන්තික අවදානම් ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

0: හතයි විනාඩි පනහයි වයසර යනකොට සමහර මිනිස්සුන්ට තමන්ගේ ජීවිතේ නොලැබුණු දේවල් දැම් පරම්පරා විඳිනවහම දැක්කම් පොඩි ඇරියස් එකක් එනවා කියලා මම දැක්ක පෝස්ට් එකක තියෙනවා. ඒ හින්දා අපි ප්‍රාර්ථනා කරනවා අවුරුදු 50 විතර එනකොට අපිට මේ දැන් ඉන්න දරුවෝ විඳිනේවා නේද? සම්බන්ධ ඉරිසියාවක් හිතෙන්න එපා කියලා.
1: නිසි වයසට නිසි දේවල් කරන්න
0: නෑ. ඔව් නැත්තම් හූල්ල හූල්ල ඉරිසියා කර කර කුහකකම් කර කර තමයි ඉන්න වෙන්නේ කියලා නෝයි කියන්නේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා මේ දවස්වල පොඩි අමුතු ආසාවක් තියෙනවා.
1: මොනවාද?
0: එයාට ආසයි ඔය හෝමු සමුද්‍ර සන්ධියට එයාගේ නම දාගන්න.
1: අනේ යාට තියෙන ආසාව.
0: එයා යෝජනා කරලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් සන්ධිය කියලා හෝමු සමුද්‍ර සන්ධිය නම වෙනස් කරන්න
1: කියලා. අනේ දෙයනේ. ආ? එයි මෙහෙම.
0: අනේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයාට තවත් එහෙම ආසා තියෙන්න පුළුවන්. ලෝකයේ බලවත්ම රටේ
1: ජනාධිපති.
0: ව්‍යාපාරිකේ. ප්‍රසිද්ධිය තියෙනවා. සල්ලි තියෙනවා. බලය ඔක්කොම තියෙනවා.
1: මොනවද නැත්තේ?
0: අනේ අර හෝමු සමුද්‍ර සන්ධිය නමත් ඕනේ කියලා නේ.
1: පව්වානේ.
0: පව් දෙයියනේ කියලා හිතෙනවනේ. හැබැයි එක පැත්තෙන් ගත්තම කමකුත් නැහැ.
1: මොකද ඇයි කමක් නැහැ කියන්නේ?
0: ලෝකෙට වැඩක් කරව මිනිස්සෙක් තමන්ගේ නම ගහගත්තම මොකද කියලා හිතන්න පුළුවන්.
1: අපේ රටේ තියෙන පාරවල් වල හැටියට.
0: අපිට අපේ ගෙවල් වල අපේ ස්කීම් එකේ අසංග සතරසිංහ මාවත. කියලා බලන්න ඕනේ පොඩි යෝජනාවක් දාලා. ගෙවල් කුඩු වෙන්න ගහයි දැන්.
1: එළවනවා පැත්තෙම.
0: සමහරුන්ට එහෙම තියනවානේ. දැන් අය නමට ඉස්සරහෙන් කියනේවට එහෙමත් තියෙනවා.
1: ඔව්.
0: මේ ඔය සමහර උත්සවවල එහෙම අපි නිවේදනය කරන්න ගියාම සමහරව අඬ ගහලා කියනවා පුතා මගේ නමට කලින් මේ ටික කියන්න ඕන.
1: ආ
0: සාම විනිසුරු මුළු දිවයිනටම.
1: ආ හරි හරි හරි.
0: කලා කීර්ති කලා විභූෂණ.
1: අම්මේ.
0: ආ ඊට පස්සේ තව තියෙනවා. ආ වැඩන්නේ නැහැ කිය. එකක් හරි මිස්සුනොත්
1: ඉවරයි.
0: ඔන්න මූණ හොඳ නැහැ.
1: සමහර ආනේ අසංකෝයා කියලා කියනවා.
0: සමහර ස්වාමීන් වහන්සේලාටත් එහෙම තියෙනවානේ. උභය විහාරාධිපති ආවල් පලාතේ අධිකරණ සංගනායක
1: හා
0: රාජකීය පඬිත හා විචිත්‍ර ධර්ම කතික ඔය වගේ ටික කිව්වෙ නැත්තම් හාමුදුරුවෝ අවුල්. සීළු දෙය අතාරින්න කියන හාමුදුරුවෝ අවුල්. ඕකම අනිකුත් නේද? තැන්වලටත් දැන් හාමුදුරුවෝ විතරක් නෙමෙයි ඈ.
1: නෙවෙයිනේ.
0: දේශපාලඥයෝ හාමුදුරුවෝ විතරක් නෙමෙයි. අපේ ඉස්සර හිටියා ඉස්කෝලේ ප්‍රින්සිපල් කෙනෙක්. එයා මට කියනවා කතාවක් කරන්න කලින් මේ පැත්තකට අනගහන. මං ගැන පොඩ්ඩක් කියන්නේ. හරි. මම මේ ඉස්කෝලේ ඇල්තන් අවුරුදු 2යි. දෙකට මේ වැට්ටික් කරලා තියෙනවා. මේව පොඩක් ඉස්මතු කරලා ගන්න.
1: ආ දන්නවනේ පුතා ඉතින් පොඩ්ඩක් ලස්සන කරලා කියන්න ඉතින්.
0: පොඩ්ඩ වැඩ දාලා කියන්නේ. හරි. පැත්තකට අනගහලා කියන්න. ලැජ්ජ හිතෙන. හරි. සමහරුන්ට එහෙමම තියෙනවා.
1: ඇත්තටම වැඩක් කරා නම් එහෙම පැත්තකට අනගහලා කියන්න ඕනේ.
0: කියන්න ඕනේ අපිට මතක් වෙන්නේ
1: නැහැ. වෙන්න බෑ.
0: ඉතින් ඕක ඉතින් ලෙඩක්. ඕකට දෙන්න ඕනේ හොඳ ගුලියක්.
1: ගුලියක්.
0: මේ ඔය ඔකෝ ඒ විදිහට තව විදිහට එනවා ලස්සන අඳින පළඳින තරුණ ප්‍රජාව දිහා බලලා හා එහෙමත් තියෙනවා අර අපි කියන්නේ වයසත් එක්ක එන එක එක රෝග
1: තියෙනවා
0: නේ දැන් අපි උදේ කතා කරේ සම රැලි වැටෙන ඇස්සට නිකන් රැල්ලක් එන රින්කල්ස් අනම්මන ඒවම නෙමෙයි සමහර රෝග අර වගේ රෝග ඒවට නම් බෙහෙත් නැහැ.
1: බෙහෙත් නැහැ බෙහෙත් නැහැ. රෝගක කමට බෙහෙත් නැහැ.
0: පෙනුම සම්බන්ධව තියෙන දේවල් වලට අපි ඔයාලට කිව්වා වගේම ආයෙ මතක් කරනවා. ඔයාලට පුළුවන්කමක් තියෙනවා නම් නේ. දැන් ජීවිතයේ හොඳම කාලේ ක්‍රියාශීලීම කාලේ පෙනුම ලස්සනටම තිබුණ කාලේ ගැන ඔයා ආයෙ පසුතැවෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් උත්සාහ කරලා බලන්න. හෙල්ති ස්කින් එකකට කොලජන් විතරක් බිව්වම ඇති කියලා ඔය කොලජන් විකුණන ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් බලලා ඒතනට ඔළුව හදාගන්න එපා. ඒක එහෙම නෙවෙයි.
1: කොලජන් වලට විතරක් මේ දේවල් කරන්න බෑ.
0: කොලජන් ගන්නවට අමතරව ඇන්ටි ඔක්සිඩන්ට්ස්, ඒ වගේම විටමින්ස්, මයික්‍රෝ නියුට්‍රියන්ට්ස්, හරි?
1: හරි.
0: ඒ වගේම හයිලෝරෝනික් ඇසිඩ් වගේ දේවල් සමට ඉතාම වැදගත්. මේ දේවල් අඩංගු ප්‍රොඩක්ට් එකක් තමයි සෙඩ් ජෙන් කියලා කියන්නේ. එතකොට කැප්ෂුවල් එකක් විදිහට නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සහ පිරිමින් සඳහා. හා ඉතින් අර හෙල්ති ග්ලෝවිං ස්කින් එකක් මේන්ටේන් කරන්න කැමති අයට මේක ගන්න කියලා මතක් කරන්න. තව මොනවද ඔයාලට මේ ගැන කියන්න
1: තියෙන්නේ? මොනවද කියන්න තියෙන්නේ?
0: ඔයා මොනවද දන්නේ මේ ගැන?
1: මේක ගහන පිරිමි දෙපාර්ශ්වයටම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට මේ කැප්සූල් එකේ තියෙනවා ග්‍රීන් ටී තියෙනවා විටමින් A, විටමින් C, විටමින් E, එතකොට බයොටින්, සින්ක්, අයන් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. එතකොට ෆේස් ක්‍රීම් එකේ නයිසිනමයිට් ඇලෝවේරා, වර්ජින් කොකොනට් ඔයිල්, විටමින් C, එතකොට සැෆ්රන්, මෙන්න මේ වගේ හොඳ දේවල් අඩංගු වෙලා තියෙනවා.
0: දැන් මේක ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කමක් තියෙනවා කැප්ෂුවල් එකක් විදියට ඉන්සයිඩ් බියුටි එක, ඒ වගේම ක්‍රීම් එක අවුට්සයිඩ් බියුටි එකට පාවිච්චි කරන්න. ඔය වයස්ගත වීමේදී ඇතිවෙන චාන සංයුති වල වෙනස්කම් නේද? ඒ නිසා ශරීර අභ්‍යන්තරයේ වයස්ගත වීම සඳහා බලපාන සංඝටක වැඩිවීම පාලනය කරනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ස්වභාවික සංයෝග රසක් අන්තර්ගත මේ ප්‍රොඩක්ට් එක ගැන ඔයාලට මතක් කරන්න. හරි, සෙඩ්ජෙන් ගැන මතක් කරේ ෆාමසි වලින්
1: ගන්න
0: පුළුවන්කමක් තියෙනවා. අපි විජේ නිෂ්පාදනය මතක් කරනවා, කෑම රස කරන වාගේ ශරීර සෞඛ්‍ය ගැන නිතරම කතා කරන වස විසින් තොර ආහාර රටාවක් ගැන කියන අපිට වඩා කියන්න පුළුවන්. විජය කුළුබඩු ගැන කියනකොට මතක් වෙනවා මස් කරි 3-5 එක. මේක කිරිමාළු කරි විදිහට ගන්නත් පුළුවන් නේද? මස් කරි එක දැන් මිරිසට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මිරිස් මාළු කරි, ඔය පොලොස් එකක්, සෝයා මීට් එකක්, ඇඹරැල්ල කරියක්, අඹ එකක්, ඒ වගේ එකක් හදාගන්න උනත් හොඳට පහේ ටික තියෙන්න ඕනේ. ඒ 3-5 එක තමයි ඔය විජය නිවසින් එන කරි 3-5 එක. ඒක කිරට සහ මිරිසට කියලා වඩ ගන්න අවස්ථාවක් තියෙනවා.
1: විජය පාවිච්චි කරනවා කියලා කියන්නේ විජය කුළුබඩු පාවිච්චි කරනකොට වෙනම මේ රසකාරක දාන්න ඕනේ නැහැ, මේ કૃත්‍රිම රසකාරක දාන්න ඕනේ නැහැ කරියක රස වෙන්න. මේ 3-5 ටික පාවිච්චි කරා නම් ඇති.
0: අද සම්පත ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ලොතරැයි ගැන මතක් කරනවා. රුපියල් 40කින් ජීවිතේ වෙනස් කරගන්න රටේ සංවර්ධන කාර්යයන් වෙනුවෙන් ඔයාලට පුළුවන්කමක් තියෙනවා. ඒ සියල්ලට දායකත්වයේ දෙනගම රුපියල් 40කින් ජයග්‍රහණයක් ගැන බලාපොරොත්තු තියාගන්න. සෞඛ්‍ය, කෘෂිකාර්මික, සමාජ සුභ සාධන, වකුගඩු, මේ වගේ අරමුදල් රසකට දායකත්වය දෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ කියන්නේ ඔයා ගන්න ටිකට් එකෙන් තමයි ඔය හැමදේම කරන්නේ.
1: පුංචි රුපියල් 40.
0: අදත් ලොතරැයි කූඩුවක් දැක්කම ලොතරැයි විකුණන කෙනෙක් ළඟට ආවම මේ අවස්ථාව මගහැරගන්න එපා. මොකද ඒන්නේ ඔයාගේ ළඟට වාසනාව. ඔයා කෝටිපතියෙක්, ලක්ෂපතියෙක් වෙන අවස්ථාවයි.

විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වෙලාව පෙරළු 9:02.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණ යුදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දරමාර සිංහ
1: ලයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: හෙරොයින් සහ අයිස් බත්රව සමග සැකකරුවෙක් අත්අඩංගුවට බව පොලිසිය ප්‍රකාශ කළා. කොළඹ දිසා අපරාධ කොට්ටාස නිලධාරීන් වැටලීම් සිදු කළේ සේදවත්ත ප්‍රදේශයේදී. සැකකරු ළඟ තිබේ හෙරොයින් කිලෝග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක් සමග අයිස් මද්‍රව කිලෝග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් හමු වී තිබෙනවා. මද්‍රව ජාවාර බිඩුපියාගත් බවට සැකකරෙන රුපියල් 1,03,000 මුදලක් ඔහු ළඟ තිබී හමු වුණා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ දැනට විදිස්ගතව සිටින මහා පරිමාණ මද්‍රව ජාවාරම් කරුකු මාර්ගයෙන් මෙම හෙරොයින් සහ අයිස් මද්‍රව්‍ය ඔහුට ලැබී ඇති බවයි. මැදිපිරිති කලාපය ආරක්ෂාව සඳහා ඩව ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළා. බාහිර පාර්ශ්වයන් සමග කටයුතු කිරීමේදී අවධානය යොමු කළ යුතු කනුගණ්ඩාවක් පවතිනවා. ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීමද වැදගත් වන බවයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. සාභය හා ආරක්ෂාව වෙනුවෙන් සාකච්ඡා මාර්ගයෙන් කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළා. මේක ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 10ට
5: 24 පෑම සිරුවෙන් ලක්

0: නවයයි විනාඩි 9යි. දරපෝරුණු පාන් කියලා පාන් කාලා තිනවද?
1: ඔව්.
0: කඩවල් වල ඉස්සරහ ඔය ගහලා තින්නේ දරපෝරුණු පාන්.
1: ගොඩක් අය කැමති හැමනේ.
0: ඔව්. ඒකට ඒකේ ටේස්ට් එකේ වෙනසක් තියෙනවා.
1: තියෙනවා.
0: ඒ නිසා අපි ඒකට කැමති. දරපෝරුණු, දරලිප්. දරලිප කියන එක ඉස්සර ගෙවල් වල තිබුණ එක. දැන් නේ අපි ওই ගෑස් එක නැති වුණාම නේද? වේල් දෙක තුනක් කඩෙන් ගාලා. ඊට පස්සේ ආණ්ඩුවට
1: බැලලා.
0: එහෙමනේ. ගෑස් එක ගණන් ගියාමත් ආණ්ඩුවට බැලලා ගෑස් එක පරක් වුණා තාණ්ඩුවල බැලලා. මොකද ගෙවල් වල ඉතින් අපේ දරලිප් පාවිච්චි කරන දැන් දන්නේ නැහැ. හරි. හරි වාදී ඉතින් අඟුරු, දැලි.
1: දැලිනේ ගොඩක් වෙලාවට.
0: ඔය ඔක්කොම රස්නේ හැමදේම. හැබැයි ඉතින් දරලිප් කියලා කියන්නේ ගැමි ගෙවල් වල අනිවාර්යෙන්ම තාමත් ගමේ ගෙවල් වල තියෙන අත්‍යවශ්‍යම ප්‍රධානම අංගයක්.
1: දැන් ගොඩක් අය කියනවනේ ගෑස් ලිපේ වෙනවට වඩා දර ලිපේ වුව මේ දේවල් හරි රසයි කියලා.
0: ඔව්. අවුරුදු ගාණක් ගමක ජීවත් වුණ කෙනෙකුට මේ කතාව එක්ක එකඟ වෙන්න පුළුවන්. ඒ රස කෑම වේල වෙනුවෙන් අපි අම්මලා කොච්චර ලොකු දුකක් වින්දාද කියලා අපි දන්නවා. ලිපට පිඹිනවා පිඹිල්ලක් කොහොමද දන්නවද? අර අලු කාගෙන නේද? කැහැ කැහැ.
1: ඔව්.
0: මතක් වෙන ඇති වාට එහෙම අත්දැකීමක් තියෙනවා. අහල පහල ඉන්න බෑ. මුළු කුස්සිය පුරාම දුම.
1: කඳුළු අක්කරගෙන.
0: කඳුළු බේරි බේරි තමයි අපිට බත් එක උයන්නේ. මතක් කරගන්න. ඔය අද දරලිපේ උයන්න එපා කියලා විශේෂඥ වෛද්‍යවරයා කියපු ඔය වීඩියෝ එකකෙන් පෞගේ කාලේ මේ ශාවිච් එක ගැන විවිධ මත තියෙනවානේ. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන විදිහට හොඳටම දුම් දාන දරලිපක් ළඟ පැයක් ඉන්න එක සිගරට් 100 ගාණක් එකපාර බිව්වා හා සමානයි කියලා කියනවා. මේ දුම ඇතුලේ තියෙන අපිට පියවි ඇසට නොපෙනෙන අංශු.
1: හා
0: කාබන් මොනොක්සයිඩ්. ඒ වගේ විස වායු. අපි හුස්ම ගන්නකොට මේ දූෂක කෙලින්ම පෙනහළු වලට යනවා. කාලයක් යද්දී නිතර හැදෙන කැස්සක් විතරක් නෙමෙයි නිදන්ගත පෙනහළු රෝග. ඇදුම වගේ දරුණු රෝග තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අද තියෙන ආර්ථික තත්ත්වයන් එක්ක හැමෝටම දරලිපෙන් නැහැත් වෙන්න බෑ කියලා අපි දන්නවා. සමහර ගෙවල් වල තාමත් මේක තියෙනවා. උයන වෙලාවට කුස්සියේ ජනෙල් දොරවල් හොඳින් විවෘත කරන්න කියලා කියනන්නේ ඒ නිසා. දුම එකතු වෙන්නේ නැති වෙන්න අනිවාර්යෙන්ම දුම් කවුලුවක් තියෙන්න ඕන. චිමිනි එකක්. හරි ඉස්සර ගෙවල් වල තිබ්බ කුස්සියේ වහලෙට උඩින්. දුම යන්න. ඊට පස්සේ වේලිච්ච දර විතරක් පාවිච්චි කරන්න ඕනේ.
1: හරි.
0: දර තෙතයි නම් ප්ලාස්ටික් පොලිතින් දාලා එහෙම ලිපවල් එහෙම අවුලනවා නම් ඒක නඩුවක්. පුළුවන් නම් ලිප කුස්සියේ නෙලියට දාන්න. හොඳින් වාතාශ්‍රය ලැබෙන එලිමහනක තියන්න.
1: හරි.
0: පොඩි දරුවගේ පෙනහළු හරිම සංවේදී. උයන වෙලාවට යාළව කුස්සියට යන්න එපා කියලාත් කියනවා. පුළුවන් නම් දරලිපෙන් ගෑස් ලිපකට හරි විදුලියෙන් උයන්න පුළුවන් ලිපකට හරි මාරු වෙන්න කියලාත් කියනවා. එතකොට ඔය සිගරට් බීඩි දුම.
1: ඔව්.
0: ඒ ගැන කියන්න දෙයක් නැහැ. ඒ වේදනාව නේද? ගොඩාක් වෙලාවට පස්සේ කාලෙදි තමයි දැනෙන්න පටන් ගන්න. ඉතින් අම්මලා විඳපු දුක් එක්ක බැලුවම අද කාලේ ඔය කවුරු හරි ඇවිල්ලා දරලිප ගැන අපි කියන්නේ ටිකක් පොඩි පොඩි පොඩි පොර ටෝක් එකක්. දරලිප් වලින් උයන්න පුළුවන්ද? අනේ අපේ අම්මලා එහෙම ඉව්වා. ඔය කියන පෙනහළු රෝගේ එහෙනම් අපේ අම්මලාට ඇති. හැබැයි ඒගොල්ලෝ අපිට ඒ ගැන අඟවන්නේවත් නැහැ.
1: අමාරුයි කියලා අඟවන්නේවත් නැහැ.
0: අපි ගිහින් ඇහුවම නේද? මේ අම්මේ අපිට එහෙම අහන්නවත් ඒ කාලේ මනසක් තිබ්බේ නැහැ.
1: නැහැ නේ.
0: අපි හිතනවා අම්මා කියන්නේ ගෙදර උයන් ඉන්න එක්කෙනා කියලා. නේ?
1: ඔව්.
0: එහෙම එකක් අපි ඔළුවේ නිකන් අපි අවබෝධයෙන් නෙමෙයි. අපි ඔළුවේ එහෙම සංකල්පයක් තිබුණා. තාත්තා රස්සාවට යන කෙනා අම්මා උයන
1: එක්කෙනා.
0: ඉතින් ඒ නිසා මේ ඔයාගේ ආදරණීය අම්මව සිහිපත් කරගන්න. ඔයාට එහෙම අමාරුවෙන් කෑම එක හදලා දෙන අම්මා. ආ උදේ පාන්දර නැගිටලා උයන අම්මා. මහරෑ දිගට හරි ඔයා ගෙදර යනකොටත් කෑම ටික රත් කරන්න නේද? රත් කළා හරි ඔයාට එකක් එක්ක බත් එකක් දෙන අම්මා. අම්මලා කියන්නේ ආයි කාටවත් සමාන කරන්න බැරි කෙනෙක්. උදේ 9යි විනා

0: උදේ 9 විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.

0: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රී රෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 0077 777 7374
2: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍ර එකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍ර එකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍ර එකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 0111 286 1031 0111 286 1011 ශනිගමතුම් 19:16
3: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.
4: ටිකියා සුරකින් මගතොට
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: 9:23 අපි හැමතිස්සෙම ආසයි බොරු වලට ලව් කරන්න.
8: ඈ?
7: ඔව් බොරු වලට.
8: බොරු වලට.
7: ඒ කියන්නේ මායාකාරී දේවල් වලට.
8: හරි හරි හරි.
7: තමයි මිනිස්සු ආදරය කරන්නේ. මිනිස්සු සත්‍ය හොයන්නේ නැහැ. මිනිස්සු හොයන්නේ තමන්ගේ මනෝභාවයට සැනසීමක් ලබා දෙන මායාවන්. ඒව ඇතුළේ ජීවත් වෙනකොට මරු. වාව් ෆීල් එකක් එනවා. ඉතින් ජීවිත විනාශ කරගන්න.
8: ඔව්.
7: ඇත්ත තිත්තයි කියනවානේ. තිත්ත දේවල් වලට මිනිස්සු කැමති නැහැ.
8: කැමති නැහැ.
7: තිත්ත බේත්. වාට මතකද ඉස්කෝලේ අපි පොඩි කාලේ ડોක්ටර් ළඟට ගියාම ડોක්ටර් දුන්නොත් පැණියක්.
8: අපි ආසයි.
7: ඔව් ඒක පැණි රස නිසා අපි ආසයි. හැබැයි කරල් ගුලි වලට අපි කැමති
8: නැහැ.
7: කටේ දිය වෙනවා කියලා අපි දන්නවා.
8: පෙති.
7: බේත් ටික පුවා ගන්න අම්මලා විඳපු දුකක්. නේ?
8: පෙති නම් කුඩු කරලා.
7: සමහර විට ඒකත් එක පැණි බීම එකක්. ඔය මොනවා හරි නේද?
8: ඊට පස්සේ බෙහෙත් බීව ගමන් සීනි චුට්ටක්.
7: හරි අමාරුයි. ඒ කොහොමනත් අම්මලා පොඩි කාලේ ඉඳන්, දැන් චූටිම කාලේ ඉඳලා, ලදරු කාලේ ඉඳලා නේ, ඔය පණු රෝග වගේ ඒවට අපිට ගෙවල් වල ඉඳලාම අපිට ඒවට විසඳුම් දුන්නා. ගෙදර ඖෂධ ගෙයලා තියාගත්තා.
8: ඔයාට තාම තියෙනවනේ?
7: ඔව්. පණු රෝගෙද? ඒක තියෙනවා. ක්‍රිමිරාජ කරල් ගුලි කියන්නේ ලදරු පණු රෝග සහ බඩේ අපහසුතාවයන් වලට අවුරුදු 77ක් තිස්සේ දෙන එකම විසඳුම. ආයේ මේ දුවන්න දෙයක් නැහැ. ක්‍රිමිරාජ කරල් ගුලි ගෙනල්ලා තියාගන්න පැකට් එක.
8: එතකොට ඔයාට තියෙනවා නම් උගුර අපහසුතාව, ওই විදිහට උගුර අපහසුතාව මොන හරි තියෙනවා නම් ඔයාල මේ පැණිය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දවස්වල ඔය පොඩි පොඩි වැස්ස හැම මෙහෙන් තියෙනා මෙහෙට නම් තෙම්බිලා නිකන් හෙම්රිසාව කැස්ස වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව ගන්න පුළුවන්. එතකොට පිම්පල් එකක් එහෙම ඇවිල්ලා දෙනවා නම් කුරුලස් සෝය ගන්න පුළුවන්. ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා. හැම ලෙඩකටම අපේ දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු නිෂ්පාදන තමයි තියෙන්නේ. 0112 753 889 කතා කරලා විස්තර දැනගෙන ඔයාට ඕනේ නිෂ්පාදනය ගෙන්න ගන්න පුළුවන්.
7: කුරුලස් සෝය බීලා සඳුන් පැණිය මූණ ගැවුවොත්
8: ඔයා වගේ නම් ඒකත් කරයි.
7: ඇයි ඔය සඳුන් කියන්නේ සාමාන්‍ය සමට තමයි වැදගත් එක? නෑ නෑ ඒකට විශේෂ දේවල් හදලා තියෙන්නේ. කුරුලෑස් සුවේත් ඒ අවශ්‍ය කරන ඖෂධීය ගුණය තියෙනවා ස්වභාවික ශාකසාරික. හරි. ඒ වගේම RDB බැංකුව ගැන කතා කරමු. අපි RDB ගැන කිව්වොත් ලංකාවේ බැංකුණක් ඕන තරම් තියෙනවා. හැබැයි සල්ලිත් අපි ළඟ ඕන තරම් තියෙනවා. හැබැයි
8: විශ්වාසවන්ත තැනක් නෑ.
7: හොරු ඉන්නවා හැම බැංකුවකම. ගොඩක් ප්‍රයිවට් බැංකුවල ඉන්නවා ඔය අපේ account වලට නේද? අපිට හොරෙන් රින් ගන්න පුළුවන් අයියලා.
8: ඉංගන්න බලාගෙනන්න
7: පෞගකාලේ ඒවගේ සිදුවීම් තියෙනවාන
8: තියෙනවානේ හොඳ පාඩමක්. ඉතින් ඒ හින්ද තමයි අපි ඔයාලට විශ්වාසයෙන් යන්න පුළුවන් බැංකුවක් මේ වෙලාවෙ කියන්නේ RDB බැංකුවට යන්න කියලා හොඳ පොලියක් හම්බ වෙනවා. වෙන බැංකුවල වගේ ඔයාලට සල්ලි දාන්න බය වෙන්න ඕනේ නෑ. ඔයා මහන්සියෙන් හම්බ කරපු සල්ලි තැන්පත් කරලා පාඩුවේ ගෙදරටලා ඉන්න පුළුවන්. මොකද හොඳ පොලියක් හම්බ වෙනවා. මේ වෙද්දි වැඩිම පොලිය හම්බ වෙන්නේ RDB බැංකුවෙන්. ඉතින් ශාඛා 272ක් තියෙන හින්දා එහෙම රස්තය අදු වෙන්න ඕනේ නෑ. ළඟම තියෙන ටවුන් එකට ගිහිල්ලා RDB ශාඛාවට ගිහිල්ලා ඔයාගේ account එක open කරලා සල්ලි ටික දාලා හොඳ බබා වගේ ගෙදරට වෙලා ඉන්න.
7: RDB බැංකුව ගැන කිව්වේ විජේ නිෂ්පාදන, විජේ නිවසින් යන තව නිෂ්පාදන ගොඩක් තියෙනවා. එකක් දෙකන්නේ මේ කුරක්කම් පිටි පැකට්. ඊට පස්සේ ඔය මේ තෝසේම හදාගන්න නේද?
8: තෝසේ මිශ්‍රණය.
7: ඊට පස්සේ තව ගත්තා විජේ පපඩම්, විජේ ලුණු, තේ කෝපි ගොඩක් තියෙන හින්දා වාඩ කිසි නූඩ්ල්ස් එක මොකද ෂණිකව හදාගන්න පුළුවන්කමක් තියෙනවා. හරිම රස නූඩ්ල්ස් එකක් වර්ග 4කින් ගන්න පුළුවන්. ඔකේ රාමෙන් එකට තමයි ගොඩක් අය කැමති. එහෙම නැත්නම් ස්පයිසි වෙජි ඔය ඕන කියන ඕනම විදිහකින් වාට විජේ නූඩ්ල්ස් එක ගන්න පුළුවන්කමක් තියෙනවා කියලාත් මතක් කරනවා. ඒ වගේම මේ පැයදීම අපි මතක් කරලා යන්න ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක ගැන. වාගේ ඇහැ සම්බන්ධව තියෙන සියලු ප්‍රශ්න බාර කරන ලෙන්ස්ටෙක් එකට. මොකද වගකීමක් සහිත රජයේ අනුමත ආයතනයක් විදියට තමයි ලෙන්ස්ටෙක් ආයතනය වාගේ හැ සම්බන්ධ සියලු ශල්‍ය කර්ම ඇතුළු නේද ඒ සේවාවන් සපයන්නේ ඉතාම අඩු මුදලකට. වා එලියෙන් කරගන්නවා නම් ලෙන්ස්ටෙක්ට එහා පැත්තෙන් ගිහිල්ලා, ඒ කියන්නේ මේගොල්ලන්ව බයිපාස් කරලා ගිහිල්ලා
8: වෙන දැනකින් කරගන්නවා
7: නම් ලක්ෂ ගාණක් වියදම් වෙනවා. අන්න ඒවා 150%කටත් වැඩි අඩු මුදලකට ඔයාට ලෙන්ස්ටෙක් එක හරහා කරගන්න අවස්ථාවක් තියෙනවා.
8: ඉතින් ඔයාට තියෙනවා නම් ඇස සම්බන්ධ ඕනම ගැටලුවක් මේගොල්ලන් එක කතා කරන්න 0706 478 478 එහෙම නැතනම් 0112 785 858
7: 9 විනාඩි 26.

0: මේක අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: වෙතින් රාජ්‍ය සේවක ඔබට පිදෙන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ

0: ඇති මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින්ග් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
2: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9:00ට

0: සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: 9:33 ගන්න ටිකට් එකක් අදත් රුපියල් 40කට.
4: අද ගන්න අදා දිනවා අද ගන්න.
3: ඔයාට පුළුවන් නේද මේ වැඩේ කරන්න?
4: මම ඉස්සර කරාවි. ඉස්සර ටිකට් විකනවාද? අංක ටික කියන්න දෙන්නේ.
3: ඔව්.
4: හරි. ටිකට් ටික අරන් ලෑස්ති වෙන්න කට්ටිය එහෙනම්. බයසා බ්‍රෝ. වස්නාවන්ත අංක ටික කියන්න යන්නේ.
3: රයිට් මහජන සම්පත Y අක්ෂරයත් එක්ක අංක 7යි අංක 6යි 4798 තියෙනවා ටිකට් වල. හරි. මේ අංක ටික තියෙන්න ඕන වාගේ ටිකට් වල.
4: හරි.
3: Y764798. ගොවිසත D අක්ෂරයත් එක්ක 36 39 49 67. මෙගා පවර් ඉසේඩ අක්ෂරය 26 ප්‍රසාද අංකය අංක 2 අංක 39 අංක 60 72. ධන නිදානයේ J අක්ෂරයත් එක්ක අංක 3 8 46 54. හඳහන් ලොතරැය ධනු ලග්නය 23 34 43 61. එවගේ මද සම්පත අංක 9 අංකාට අංක 7 අංක 9 අංකාට අංක 4 අංක 7 අංක 9 අංකාට Y අක්ෂරය. ජය ලොතරැය ගත්තනම් V අක්ෂරය අංක 0 අංක 2 2 1. අවසාන වශයෙන් සුබ දවසක්. වෘෂික ලග්නයත් එක්ක අංක 22 38 සහ 52. මේ තමයි ජාතික ලොතරැය මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද්ද අංකවල වාසනාවන්ත ප්‍රතිඵලෙ. ඉතින් අද ටිකට් එකක් ගන්න කියලා මතක් කරන්නේ ජාතික ලොතරැය මණ්ඩලය කියලා කියන්නේ. රටේ වාසනාව, ඔයාගේ වාසනාව, රටේ සංවර්ධනේ මේ සියල්ල රුපියල් 40කින් කරන නේද? මෙහෙම ආයතන නෑ. ඔයා ගන්න රුපියල් 40ම තව රටේ සංවර්ධනයටත් දායකත්වය දෙනවා.
4: ඔව්.
3: අර මුදල් රසක් වෙනුවෙන් ඒ අවශ්‍ය කරන සහයෝගය දෙනවා.
4: ඒවත් එසේ මෙසේ දේවල් නෙවෙයි. ඔයාට පුළුවන් ක්‍රීඩා අරමුදල, ශ්‍රම වාසනා අරමුදල වගේම ජාතික වක්වඩු අරමුදල, රණවිරු සේවා අරමුදල, මෙන්න මේ වගේ රටේ සංවර්ධන කාර්ය සඳහා ලොකු දායකත්වයක් ඔයාට සපයන්න පුළුවන් මෙන්න මේ පුංචි රුපියල් 40. හිතාගන්නවත් බැරි විදිහට ඔයා එක පැත්තකින් ජයග්‍රාහකයෙක්, එක පැත්තකින් රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙන කෙනෙක්.

0: උදේ 9:00 විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
1: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
3: Facebook එකේ post එකක් තිබ්බා. අද පොළොන්නරුවට ස්ටේෂන් එකක් හම්බෙනවා හරි මොකක් හරි.
0: හා
3: අලුත් වැඩියා කළා.
0: හරි.
3: ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දුම්රිය මගී ජනතාව වෙනුවෙන් සුවිශේෂ තිළිණයක් අද දවස් හිමි වෙනවා කියලා එක තියෙන. පොළොන්නරුව ප්‍රදේශයේ ජනතාව වෙත නවීකරණය කරන ලද දුම්රිය ස්ථානේ. මේ ව්‍යාපාරික මහත්තයෙක් මූලික වෙලාලු කරන්න. හොඳයි ඉතින්. මේ කවුරු හරි කරනවා නම් නිකන් දැන් ඔය ව්‍යාපාරිකයන්ට තියෙනවා එක එක චෝදනා.
0: ඔව්.
3: අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කනවා. එක එක විදිහට එක එක මාෆියා යනවා.
0: ඔව්. කෙසේ දෙයක් කරන්නේ නැහැ හොඳ දෙයක්.
3: අන්න එහෙම දැන් එහෙමත් තියෙනකොට මෙහෙමත් කරනවා මේ අය. මේ අපි දන්නේ මේක කියන්නේ පෞද්ගලික ධන පරිත්‍යාගයක් විදිහට කරලා දැන් බස් ස්ටෑන්ඩ් එකක් හදන දේශපාලඥයෝ ඉන්නේ.
0: ඔව්.
3: ඊට පස්සේ ව්‍යාපාරිකයෝ ඉන්නවා. තමන්ගේ පැත්තේ මොනවා හරි කරනවා පන්සලේ මොන හරි ස්ථාපිත කරනකොට ඒවට අවශ්‍ය කරන මූල්‍ය දායකත්වය දෙනවා.
0: ඔව්.
3: ඉතින් මේ වගේ වැඩක් වෙන්න ඕනි බස් හෝල්ට් එකක් හදනවා. මේ වගේ ස්ටේෂන් එක තීන්ත ගාලා පිළිසකර කරනවා. වැසිකිලි පෝච්චි ටිකක් බෙදනවා. සමහර විට තහඩු ටිකක් දෙනවා. ඉතින් කවුරු හරි කවන්නේ කාට හරි සෙතක් සැලසෙන දෙයක් කරනවා නම් නේ.
0: ඔව් මේ ළඟේ කවුරු හරි මේ උදළු තලයක් දීලා
3: තිබුණා. ඔව් ඒක තමයි. කවුරු හරි මං කියන්නේ මොනවා හරි කාට හරි නැති බැරි කෙනෙකුට අවශ්‍ය දෙයක් දෙන එක.

0: වගේ පිහිට වෙන එක රටේ සංවර්ධනයට ශ්‍රීජුව හෝ වක්‍රව දායක වෙන එක වටින කතාවක්. එහෙනම් මේවා විවේචනය කරනවට වැඩිය නේද?
1: ඔව්.
0: කවුරු හරි මාර්ගයෙන් රටේ ජනතාවට සෙත සැලසෙනවා නම්
1: අපිට ඒ ඇති.
0: අපි කියනවා ටොයිලට් පෝච්චියක් බෙදෙන එක මාරදයක් නෙමෙයි කියලා. හැබැයි මේ මිනිස්සුන්ට ඒක මාරදයක්.
1: මාරදයක් නේ.
0: ආ? තකරමක් දුන්නම අපි කියනවා මාරද කියලා. නේ තකරමක් දෙන එක මාරදයක් මේ මිනිස්සුන්ට.
1: ඒකනේ.
0: තකරමවත් නැතු හිටි.
1: ඉන්නවනේ ඒකනේ.
0: ඉතින් ඒ වගේ මේ හැම දෙයක්ම අසුභවාදීව දකින්න නැතුව ඒ දේවල් වල හොඳ දේවල් දකිමු.
1: එහෙම දැක්කම අනිත් එක දැන් ඕවා මේ දැන් හදලා දුන්නා වගේ නෙවෙයි ඒකේ විදිහට පාවිච්චි කරන්න නේ.
0: එහෙමත් තියෙනවා ඉතින්. අපිට වක්කීමක් නැහැ ඉතින් සාමාන්‍ය අපි නේද පොදු දේවල් පාවිච්චි කරන විදිහ දන්නවනේ. හරි මේ අපි රටම එකට ජාතික වැඩසටහන ගැන මතක් කරන්න ඕනේ. මේ දවස්වල ක්‍රියාත්මකයි 19:27 තමයි නම්බර එක. කෝල් කරලා ආවට පුළුවන් කමක් තියෙනවා. මේ වෙලාවේ මද්රපි ජාවාරම් කරන අය සම්බන්ධ වෙන්න පුළුවන්. එයා විතරින් ගලව ගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ හැම දෙනාගේම සිතසුව පිණිස සමාජ යහපත වෙනුවෙන් ඔයාගේ දායකත්වය දෙන්න.
1: 19:27 කතා කරන්න මේ පුංචි කෝල් එකෙන්. ඔයා දන්නවද මේ ගන්න පුංචි කෝල් එකේ හින්දා ජීවිත දහස් ගණනක් බේර ගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒකම ලොකු දෙයක්. මහා ලොකු දේවල් කරන්න ඕනේ නෑ. අරයට මෙයාට ඇඟේ ගහලා පාඩු ඉන්නපා. විශේෂම දේ තමයි ඔයා මේ දෙන තොරතුරු ඔක්කොගෙම රහසභාවය සුරකින්න. ඒ හින්දා බය වෙන්න එපා. 19:27 කතා කරලා එහෙම කෙනෙක් ගැන දන්නවනම් කියන්න, නැත්නම් ඔයා එහෙම කෙනෙක් නම් ඒත් කතා කරලා කියන්න.
0: ඩෝමා මාක්ස් පෙන් ගුරුප් එක මේ දවස්වල වට මතක් කරන්න කියලා කිව්වේ විශේෂ පණිවිඩයක්. ඒ තමයි වට අලවි නියෝජිතයෙක් විදිහට ඩෝමා නේද යන්ත්‍රෝපකරණ වලට අදාළ විශේෂයෙන්ම අමතර කොටස් ලබා දෙන ඒ අලවි නියෝජිතයෙක් වෙන්න තියෙන අවස්ථාව. වර්ගාඩි කීයද කිව්වේ?
1: 200ක් නේ.
0: වර්ගාඩි 200ක විතර බිල්ඩින් එකක් පාරයිනි තියෙන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් කමක් තියනවා නම් අනිවාර්යයෙන්ම මේ අවස්ථාව වාගේ කරගන්න. මොකද ප්‍රධාන මාර්ගයේ තියෙන වර්ගඩි 200ක් හෝ ඊට වැඩි වෙළඳ ස්ථානයක් සඳහා තමයි බැංකු ඇප කර විස්තර එක්ක ඔයාගේ අයදුම් පත WhatsApp කරන්න ඕනේ. 02-764-2394-27 කියන නම්බර එකට. ඒ වගේම ඩීප් ටෙක් සෝලා ගැන කිව්වා. අපි විවිධ කාලගුණික විපර්යාස වලට මුහුණ දෙන කාලයක්. අපිට තියෙන්න ඕනේ සූදානමක් මේ දේවල් වෙනුවෙන්. අපි කොහොමද කල් තියා මේ දේවල් වලින් ගැලවෙන්නේ, එහෙම නැත්නම් ඒවට විසඳුම් හොයාගන්නේ කියලා.
1: ඉතින් මම ඉරේලිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න හින්දා වගාබ්බිම් ගොයිපලවල් ඒ වගේම විදුලිය පහසුවෙන් ගන්න බැරි ප්‍රදේශ වෙනුවෙන් මේවා ගොඩාක් ප්‍රයෝජනවත් කියලා තමයි ඩීප් ටෙක් අපිට කියන්නේ. ඉතින් ඒ හින්දා 077-777-7374 කතා කරලා මේ සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් ඕනම දෙයක් කියලා විසඳගන්න ඒගොල්ලෝ එනවා ඔයගලන්ගේ සහායට.
0: ඒ වගේ මතක් කරනවා අපි පැල්ලත්ත නිෂ්පාදන ගැන. පැල්ලත්ත අපි යෝගට් ගැන කිව්වොත් යෝගට් ගන්න පුළුවන් කමක් තියෙනවා ප්‍රමිතිය නිතු යෝගට් එක. මොකද යෝගට් නම් ඕන තරම් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි වාට යෝගට් එක අවශ්‍යතාවය ඇතුලේ ඒක ඇතුලේ බලාපොරොත්තු වෙන ගුණාත්මක බවක් තියෙනවා. මිල වෙන්න පුළුවන් මේ ප්‍රමිතිය කියන කතාව වැදගත් කාරණාවක්. ඒ නිසා පැල්ලත්ත යෝගට් ගැන මතක් කරේ. අවුට්ලට් සහ සුපර් මාකට් වලින් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම RDB බැංකුවේ FD එකක් ඕපන් කරන මේ දවස්වල හොඳම කාලය.
1: මොකද අපි එහෙම කියන්නේ ඔයාගේ මහන්සි වෙලාව මෙච්චර කල් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වලට වටිනාකමක් දෙන තැනක් තමයි අපි මේ ඔයාලට හැම වෙලෙම මතක් කරන්නේ. වෙන වෙන තැන් වල දාලා සල්ලි ටික නැති කරගන්න එපා. RDB බැංකුවට දාන්න. මොකද මේ වෙද්දි හොඳම පොලිය දෙන්නේ RDB බැංකුවේ දෙවෙනිපුර ශාඛා 272ක් තියෙනවා. ළඟම ටවුන් එකට ගිහිල්ලා RDB බැංක එකට ගිහිල්ලා account එකක් open කරලා සල්ලි ටික පරිස්සමෙන් දාලා එන්න.
0: එනං ගිහිල්ලා එන්න 9:51 වෙලාව. අපේ විජය නිෂ්පාදනයත් මතක් කරන්නේ තත්ත්වෙන් යුතු සස්ම කුළුබඩු නිෂ්පාදන. ලෝකෙ කොහේ ගියත් ඔයා හොයනවා නම් ගමේ රසය, අපේ රටේ රසය, ඒ හැම දෙම දෙන්නේ විජය නිෂ්පාදන. අපි ආයේ හම්බෙනවා හෙට උදේ 7:00.
1: එතකන් සතුටින් ඉන්න ගිහින් එනං මං අනු එයාසා.

0: ලකඩ රේඩියෝ ITN
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLV දනට තහනේ නතරයින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
3: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176779
4: ඕනම
5: සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීල් ඇක්ටිව් ප්ලස්
6: මේපේ මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට
7: පාර මාරු වීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
6: සුබකවනක් පරිස්සමින් කිහිගෙන්න.
8: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
9: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
10: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
9: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
11: කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනෑ නම්
10: සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව
10: හැම වංගුවකම අලුත් කතාවක්
9: 18 වංගුව
10: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
9: 18 වංගුව 18 වංගුව
6: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLV දනට තහනේ නතරයින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
12: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
13: NLV හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLV හඳහන ඔබත් අදම NLV හඳහන බලා ගන්න
0: ලකඩ රේඩියෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා අපි තහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රී වීකිටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01167 679 579

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු කෙන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්ුණ සැමට දැනුම් දීමයි.
5: යුත්තකගේ නොයාගේ ෆියචේකට ප්ලස් පයින් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා
6: සුබ දවසක් ශ්‍රී ලංකා
7: සහයෝගීතා අනුග්‍රහය
6: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711
8: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
9: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: 99.5 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ.
1: වෙලාව පෙරවරු 10යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය නුතුරයි රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ලක්හඬ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ නිර්දේශක ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණේ චන්දනමාර සිංහ.
2: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
2: සහයෝගීතා අනුග්‍රහය
6: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: ලක්හඬ දේශීය ප්‍රවෘත්ති.
1: අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රසකට සවස් කාලයේ ගිගුරුම් සෙත වැසි ඇතිවීමට හිතකර වායුගෝලී තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් ඊට අයත් වැසි සමග ඇතිවේ හැකි තාවකාලික තද සුළන් හා අකුණු මකින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පීවර ගන්නා ලෙස කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. මේ අතර හම්බන්තොට සහ මොන්ඩ්‍රාගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධාන යොමු කළ යුතු මට්ටමක පැවති හැකි බවත් කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. රුසිය ජනාධිපති ව්ලැඩිමිර් පුටින් සහ යුක්‍රේන් ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි එකිනෙකාට තර්ජනය කරගනිමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළා. දෙපාර්ශ්වයටම ප්‍රහාර එල්ලවීමෙන් ප්‍රදේශ ගණ්ඩාවකට හානි සිදුවුණා. යුද්ධයේ බේරක අධීර පිළිබඳව ඔවුන් විවිධ අදහස් පල් කර ඇති බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මිසයිල් හා ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන්ටද ගැටලු මතුව තිබෙනවා. මේනිද ලක්හඬ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පෙරවරු 11ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: උදේ 10 විනාඩි 3යි
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
1: දසුන් විත් යෂෝ
0: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
4: අද මේ සද්දයක් නැතුවම 18 වංගුව පටන් ගන්න හේතුවා මොකද මේ සමහර බාධා තියෙනවා ඒවා අපිට ටිකක් අමාරුයි මේ ක්ලියර් කරගන්න
1: නේ ගුඩ් මෝර්නින් කිව්වෙත් නෑ
4: ඒක නේ ගුඩ් මෝර්නින් කිව්වෙත් නෑ මේ මොකද්ද මේ වෙන්නේ
1: යම් දෙයක් සිද්ධ
4: වෙනවා යම් දෙයක් නෑ වෙන්න ඕන සියල්ල සිද්ධ වෙනවා වගේ මට පේන විදිහට
1: අපි විශ්වදගම කොමාරි ඒ ටික
4: ඒක නෙමේ ඇයි මේ සින්දු නැත්තේ? ඇයි ඒව එන්නේ නැත්තේ? ඔන්න එනවා. රයිට් අපි ලැස්සි 18 වංගුව අද බ්‍රහස්පතින්දා දවසේ පටන් ගන්න. බ්‍රහස්පතින්දා කියලා කියන්නේ හොඳ දවසක්.
1: ඒකනේ.
4: හරිද? සාමාන්‍යයෙන් මේ විශ්වාසය අනුව බ්‍රහස්පතින්දා වැඩක් පටන් ගත්තාම ඒක සාමාන්‍යයෙන් මේ අතරමඟ නවතින්නේ නැහැ
1: කියනවා. ඔව් සුබ දවසක් කියලා අපි ඉස්සර හිතේ තියනවා නේද? ඔව්.
4: ඒ නිසා බ්‍රහස්පතින්දා හොඳයි සුබයි. අපි සුබ වෙන්න කියලා.
1: සුබ මොහොතින් අද පටන් ගමු අපි 18 වංගුව.
4: රයිට්. එක්මත් SMS එකක් දාන්න මේ අංකෙට.
1: 0.7 0.3 93 5 93 7.

0: උදේ 10 විනාඩි 11යි.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක මන්න. අදම අමතන්න. 01176679579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
2: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
3: ඩෙංගු මාරාන්තිකයි.
0: විනාඩි 13යි. අපි 18 වංගුයි අද ගමන පටන් ගත්තේ.
4: වංගු අතර සැරිසරනවා නේද?
0: ඔව්. අපිට පුළුවන්කම තියෙනවා මේ පැත්තට මැසේජ් එකක් එවන්න, කට්ටියත් එකතු කරගෙන සින්දුවක් අහන්න.
4: ඔව්.
0: මට අද බැඩේ පටන් ගන්න එක මම මෙහෙම නෙවෙයි. හරිද? ඊයේ හවස අපේ රටේ දරුවන්ගේ ලොකු බලාපොරොත්තුවක සුභඵලයක් නිකුත්වා. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා. දරුවෝ බොහෝ බලාපොරොත්තු වෙන, දරුවන්ට වැඩිය
4: අම්මලාගේ බලාපොරොත්තු නේද?
0: ශිෂ්‍යත්වය කියලා කියන්නේ අම්මලාගේ විභාගය. අම්මලා දරුවෝ සෑහෙන්න මහන්සි කරනවා, සෑහෙන්න
4: මෙහෙයවනවා,
0: සෑහෙන්න දැනුමින් පුරවනවා කුමාරී ශිෂ්‍යත්වේ සමත් කරවන්න. කුමාරීයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා සවස් භාගයේදී. ඒ අනුව ඊයේ යාපනයෙන් වාර්තා වුණා දෙමළ මාධ්‍යයේ ප්‍රථම ස්ථානය හිමි කරගත්ත දරුවා. ඒක හරි සතුටුයි. ඒ වගේම සිංහල මාධ්‍යයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණ ලකුණු 193ක් අරගෙන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තමයි පුංචි පුතා වාර්තා වුණේ. ඒක හරි ලස්සන කතාවක්. මම දැක්ක ඒ කතාව කියනවා.
4: ඒ
0: වගේම තමයි දෙමළ මාධ්‍යෙන් වැඩිම ලකුණු 188 යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඊ වාර්තා වුණා. කොහොම නමුත් මෙවර මේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ 1018 දිනක් විභාගයට පෙනී හිඳියා. එින් බ්‍රෙල් මාධ්‍යෙන් දරුවෝ 18 දිනක් විභාගෙ ලියලා තියෙනවා. ඒත් සැලකිය යුතු ප්‍රතිඵලයක් ලැබෙලා තියෙනවා. හරිද? කොහොම නමුත් මෙවර කඩේම් ලකුණු උනේ ලකුණු 139 සිසුන් 56,000ක් කඩේම් ලකුණුට වඩා ඉහළ ලකුණු අරගෙන තියෙනවා කියලා තමයි විභාග දෙපාර්තමේන්තුවයි කිව්වේ. ඔව්. කොහොම නමුත් මෙවර අයදුම් කරුවන් 294,132ක් විභාගයට පෙනී සිටියා. කොහොම නමුත් ඒ අතරින් දරුවෝ ශිෂ්‍යත්වයට, ඒ කියන්නේ සාමාන්‍ය මේ විභාගයේ තියන්නේ පාසලක් ගන්න එකට වගේම ශිෂ්‍යාධාරණය මූලික කරගෙන තියෙන්නේ. එතකොට දරුවෝ 56,000ක් මේ අතරින් මේ කඩේම් ලකුණෙන් එහාට ගිහිල්ලා තිබුණා. මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මෙවර වැඩිම ලකුණු වෙන්නේ ලකුණු 193. හැබැයි ওই ලකුණු 193 ගන්න එක ඇතුලේ නිදහස් ලකුණු දෙකකුත් ලැබුණා. සාමාන්‍යයෙන් මේ ශිෂ්‍යත්වයට එන්නේ 8 වරක් වලින් පල්ලෙහා. හැබැයි මෙවර අටෙන් බෙදීමේ ගානකුත් දාලා තිබුණා විභාග පේපර් එකේ. යනෝ කොහොමාරි ඒ ප්‍රශ්නෙට නිදහස් ලකුණු දෙන්න තීරණය කළා තිබුණා. යනෝ කොහොමාරි ලකුණු 193 තමයි වැඩිම ලකුණු වාර්තා වෙන්නේ. ඒ ඇතුලේ දරුවන්ට ටිකක් සතුටින් ඉන්න පුළුවන්. දැන් ප්‍රතිඵලය ඕකයි. හැබැයි ඔය ඇතුලේ පසු කම්පන හැදෙන්න පුළුවන්.
4: අනිවාර්යයෙන්ම.
0: පසු කම්පන කියන්නේ දැන් සමහරලාට ඔක දරුවන්ගේ විභාගයකට වැඩි අම්මලාගේ විභාගයක්නේ.
4: අම්මලාගේ විභාගේ දැන් වෙලා තියෙන්නේ. හැබැයි දැන් ශිෂ්‍යත්වේ පාස් වුණාටත් වැඩිය දැන් පාස් වෙන බැරි වුණු දරුවෝ ටිකක් ඉන්නවනේ නේද?
0: ඒක තමයි මේ කියන්න හදන කතාව.
4: ඒක තමයි.
0: ඒ කියන්නේ සමහරලාට අම්මලා සැහැණ උත්සාහ ගත්තා එහා පැත්තේ ගෙදර එක්කනට
4: වැඩිය. ඔව් තරඟෙට.
0: ඔයා එක ලකුණක් කරේ වැඩියෙන් ගන්නවා.
4: අනිවාර්යෙන්.
0: හරිද? ඔයා දැන් ශිෂ්‍යත්වේ ලකුණු ටික අරගත්තොත් මේ ඉස්කෝලේට නෙවෙයි, එයා මේ ඉස්කෝලේට යනවා නම් ඔයා යනවා නර ඉස්කෝලේට.
4: ඔව් ඔව් ඔව්.
0: හරිද? එහෙම කියලා ලොකු තරඟයක් තිබුණා. හැබැයි දැන් සමහර වෙලාවට දරුවන්ට ඒ පීඩනේ ඉඳ දරුවන්ට ඒ ප්‍රතිඵලය ගන්න බැරි වෙන්න පුළුවන්.
4: ඔව් අනිවාර්යෙන්.
0: අර අම්මා අපේක්ෂා කරපු ප්‍රතිඵලේ ලකුණ දරුවගේ නම ඉස්සරහා නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක අම්මලා දරුවව පීඩනයටපත් කරන්න
4: එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ නේද?
0: හේතුවක් කරගන්න එපා. හරිද? සමහර වෙලාවට විභාගේ පාස් වුණාට පස්සේ මම පාට මෙන්න මේ සෙල්ලම් බඩු ආරන් දෙන්න, නැත්නම් බයිසිකලයක් ආරන් දෙන්න, නැත්නම් ටැබ් එකක් ආරන් දෙන්න, මේවා දෙන්න, නුවර එළියක් කරන්න. හරිද? අපි වටබොට් පඩින්න යමු.
4: ඒවර බයිසිකලේ තමයි ගොඩක් වෙලාවට කියන්නේ ශිෂ්‍යයාගේ පාසුරු අනිවාර්යෙන්ම බයිසිකලයක් කරන් දෙනවා කියලා. ওই චූටි කාලේදීම ඔළුවට දානවා නේද ළමයා ආසාවෙන් පාඩම් කරන බයිසිකලේ ගන්න ඌමනාවට අර ශිෂ්‍යයාගේ පාසුනත් නැතත් නේද සාමාන්‍යයෙන් එහෙම දේවලුත් තියෙනවනේ.
0: ඔව් දැන් අම්මලා තාත්තලා දෙන්නම් කියපු දේවල් දරුවන්ට දෙන්න.
4: ඔව් අනිවාර්යෙන්ම.
0: ප්‍රතිඵලය මොකක් වුණත් එහෙම නැත්තම් මොකද ශිෂ්‍යත්වය කියලා කියන්නේ දරුවගේ අවසාන කඩේම නෙවෙයි.
4: නෙවෙයි.
0: පටන් ගන්න. ඔය පටන් ගන්න මොකද ඇත්තටම මේ විභාගයකුත් නෙවෙයි. ඕක අපේ රටේ දරුවන්ට ශිෂ්‍යාධාර දෙන්න සුදුසුකම් හොයන තරගයක් නේ. විභාගයක් නේ. නිසා ඉස්සරහට තමයි දරුවන්ට වැඩ දෙන්නේ. හරිද? ශිෂ්‍යත්වෙන් යන්න පුළුවන් රස්සාවක් නෑ. ඕක රස්සාවකට කියලා ශිෂ්‍යත්වේ පාද්ද කියලා අහන්නේවත්
4: නෑ. අහන්නේ. දැන් වාගෙන් ඇහුවද නෑ?
0: නෑ අපිට ශිෂ්‍යත්වෙම ලකුණු තිබ්බද?
4: නෑනේ. ඒක වෙනම කතාවක්.
0: ඒක වෙනම කතාවක්. ඒ නිසා දරුවෝ පීඩාවට පත් කරන්න එපා. දරුවෝ සතුටින් තියන්න. අම්මත් දරුවගේ ලකුණු බලලා සතුටු වෙන්න.
4: ඔව්.
0: ඉතින් පස්සේ තියෙන කඩේම් වලට දරුවෝ පෙළ ගස්වන්න.
4: ඒ අම්මෝනේත් නෑ දරුවා දන්නව කොහොමද යන්න ඕනේ කියලා නේද ඊට පස්සේ.
0: ඉන්සා යනකොටත් තොරවන්න කනකොටත් තොරවන්න සෙල්ලම් කරන්න යනවා සෙල්ලම් කරන්න යන්න කීයද ලකුණු ගත්තේ පණ එහෙම කියන්නේපා
4: එහෙම කියන්නේපා නේ දරුව කෙනේ පුංචි මල් වගේ කට්ටියනේ
0: කට්ටියනේ
4: හිටික තලන්න එපා ඉතින් පරිස්සමට බලා ගන්න
0: ඕ මගේ පුතේ ඒ ලකුණ අපිට ඇති
4: ඕ
0: අපි ඊළඟට දිනමු ඕක තමයි කියන්නේ නේ හරිද
4: හරි
0: SMS එකක් කියවන්න කියලා කියමු.
4: ආ, උනේ ඒකම නේ අපි මල් මල් දරුවෝ ගැන කී කී හිටියෝ. 0703 93 5 93 7 මේ කියන ෆොටෝ ඉක්මනට 18 වංගෝ පැත්තට.
0: වගේම තේරුණානේ යශෝරා ශිෂ්‍යත්වේ පාස් නැහැ කියලා නේ.

0: වෙදාය වෙන රුචියකයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
6: කලාවක්
0: මේ අද උදේම දැනගන්න තිබුණු කතාව තමයි මේ ප්‍රදේශ කිහිපයකට පැය 24ක් යනකම් වතුර නැහැ.
7: ඔව්. ඔන්න නාගන්තද කලින්?
0: නාගත්ත තමයි මං හිතන්නේ මේ
7: උදේම.
0: කවුද දන්නේ නැහැවි. ඒ නාපින්ද තමයි මං හිතන්නේ මේ කොළඹ ප්‍රදේශයේ රසකට වතුර නැත්තේ පැය 24.
7: ඒක තමයි නේ.
0: හරිද? දැන් දිත්තවලින් රත් වෙලා ඉන්න අයට ටැප් එකේ එන වතුරත් නැහැ කියලා කියන්නේ
7: මොකද්ද? වෙරි කබලෙන් ලිපට වැටෙනා වගේද?
0: දෙයියන්ගෙම පිටයි තමයි. හරිද? කොහොම නමුත් පැය 24ක් යනකම් වතුර නැහැ කියලා තියෙනවා. මේ తాවකාලික වත්තිරවීමක් කියලා තමයි ජල සම්පතන මණ්ඩලය කියලා කියන්නේ. මීට කලනුත් මේ වගේ දෙයක් වුණානේ. කියන්නේ හදිස්සියෙම ඔබට මතක ඇති අර රසායනික ද්‍රව්‍යයක් අපතලේ පැත්තට මිශ්‍ර වෙනවයි කියන කියන්නේ ඒ තොරතුරත් එක්ක තමයි ඒ ජල සැපයුම తాවකාලික වත්තිරවේ. කොහොම නමුත් ඔන්න අදත් ප්‍රදේශෝ රසකට පැය 24ක් යනකම් වතුර නැහැ කියලා කියනවා.
7: ඇත්තේ ඉඳලා රෑ 8 වෙනකම් තුමයි ඉතින් වතුර නැත්තේ. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න වෙනවා ඉතින් නේද?
0: ඔව්. ඕක තමයි කියන්නේ. බටේන වතුර විශ්වාස කරන්න එපා. වත්තේ වලක් කවාගෙන ලිඳක් කරගන්න.
7: ලිඳක් කපා ගන්න.
0: හරිද? ඒ වුණාම මෙහෙම ප්‍රවෘත්ති යහුවට බය වෙන දෙයක්
7: නැහැ.
0: නැහැ.

0: වේ 10 වෙනාඩි 28යි. ඔබ 18 වංගුවත් එක්ක ඉන්නේ. මේ කියන කාරණා කිහිපයක් තියෙනවා. මේ අර ග්ලැසියරේ කඩාගෙන වැටිලවලා නේපාලයේ අතුරුදහන් වීම සිද්ධ වුණානේ, මරණත් වාර්තා වුණා. මේ වෙනකොට ආපහු අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තියෙනවා මේ චීන දේශීමා වාසන්නේ ආයෙ එකක් එන්න පුළුවන් කියලා. හරිද? ඒ නිසා මේ අපිට නම් කිසි බලපෑමක් නැහැ.
1: ඒ වුණාට
0: ඔය ඥාති හිත මිත්‍රාදීන් එහෙම ඉන්නවා පොඩක් කියලා දියන්න.
1: ඔව්.
0: සහ අනෙක් පැත්තෙන් ඉතින් එහෙම දෙයක් වුණාම යම් ආකාරයක කම්පණයක් ඇති වෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන්.
0: මේ කොනට, කියන්නේ අපි වගේ රටවලට කම්පණයක් ඇති වෙනවා. ඒක සාමාන්‍යයෙන් ආර්ථික සංස්කෘතික වශයෙන් බලපාන්නත් පුළුවන්. හරිද? කොහොම නමුත් දැන් ඔය නේපාලයේ ඒ ග්ලැසියරේ කඩාගෙන ගිහිල්ලා ගිය ආපු ක්ෂණික ගං වතුරත් එක්ක අතුරුදහන් වෙච්ච අය තාමත් හොයනවා. ඒ වගේම තමයි මේ ගිය අයගේ සිරුරු තාමත් හම්බෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. කොහොම නමුත් මේ වෙනකොට 1114ක් මිය ගිහිල්ලා 4000ක් විතර අතුරුදහන් වෙලා ඉන්නවා කියලා කියනවා. එතකොට දැන් අතුරුදහන් කියලා කියන්නේ දැන් මේ වෙනකොට ගෙහෙල්ලා ඔක්කොම වෙලා දැන් සතියක් විතර වෙනවනේ. එතකොට ඉතින් අතුරුදහන් වෙච්ච අය
1: නැතිලා ඉන්න පුළුවන් නේද?
0: ආපහු නැගිටලා එන එකක් නම් නැති මේ තියෙන සම්භාවිතාව ඉතාමත්ම අඩුයි.
1: අඩුයි.
0: හරිද? ඉන්සල් සමස්තයක් විදිහට ගත්තොත් 5000කට වැඩි පිරිසක් ඌගේ මිය ගියා කියලා අවසානයේ
1: නිගමනයකට එනවා නේද?
0: එයි. එහෙම නැත්නම් ඉතින් අතුරුදන් කියලාම තියෙයි.
1: ඔව්.
0: හරිද? කොහොම නමුත් ඒ தத்துவයට බලපාන හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි දැන් අර පරිසර විද්‍යාඥයින් කියනවා සමහරట్లాට මානව ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ අපේ බලපෑම තමයි ගොඩාක් වෙලාවට මේ ස්වභාවික විපත් වලට
1: හේතු වෙන්නේ.
0: හේතු වෙන්නේ. හරිද? නිකන් හිතන්නකෝ මේ වෙලාවේ දිට්ටා තියෙනවා.
1: ඔව්.
0: හැලවලි ඔක්කොම හිඳිලා ගිහිල්ලා තියෙනවා. ඔව්. හැබැයි අපි සංචාරය යනවා.
1: ඔව්.
0: හරිද? අරගෙන යන බත් එක හරි.
1: නැත්තම්
0: අර අපි මොනවා හරි අරගෙන යනවනේ කැමරෙ කියලා. ඔය අර යන ෂොපින් බෑග් එක අපි මේ වෙලාවේ කරන්නේ කැමරේ කාලවල අපි විසි කරලා දානවා. මේ වෙලාවේ අවුවත් සරයි හුලගත් වැඩි.
1: ඔව්.
0: ඔය සමහරලාට ෂොපින් බෑග් එහෙම ගිහිල්ලා අවසානේ නවතින්නේ වතුර ගලාගෙන යන්න තියෙන
1: දොළපාරක
0: ඇලපාරක එහෙම නැත්නම් අපි කියන්නේ පෝල් කඩක අර සංවේදීම තැනක. දැන් ඔය ෂොපින් බෑග් එක ගිහිල්ලා එහෙම හිර වුණාම වැස්සට පස්සේ කවුරුත් වයින් කරන්න යන්නේ නැහැ නේ.
1: නෑ මේ අපි දාපු එකක් නෙමෙයි නේ, අපිට වැඩක් නෑ.
0: එතකොට අර එහෙම කියලා ඉන්නවා. එතකොට අර වැස්ස වැහැලා වතුර පාර එනකොට ඉස්සල්ලාම කරන්නේ ඉස්සල්ලාම වතුර පාර අර තියෙන ඔක්කොම එකතු කරගෙන තමයි වතුර පාර ගලාගෙන යන්නේ. ගිහිල්ලා වතුර බහින්න තියෙන කේන්ද්‍රම තැනක
1: ඉරවෙනවා.
0: ඊට පස්සේ පැත්තම
1: යට වෙනවා.
0: යට වෙනවා. ඊට පස්සේ ඉතින් අපි බයිනවා.
1: ගහනවා. ගං වතුර ආවා කියලා.
0: ගං වතුර ආවා කියලා. නැත්තම් ආණ්ඩුවට බයිනවා.
1: ඔව්.
0: හරිද? එහෙම නැත්තම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බයිනවා. මේ ඇලවේලි ටික සුද්ධ කරන්නේ නැහැ මෙහෙම කියලා. නෑ. ඇත්තටම වෙලා තියෙන්නේ ඔබේ නොසලකිල්ල. හරිද? හැබැයි පහුගිය දිනවල නම් ඔබ දකින්න ඇති අර එක වීඩියෝ එකක් වෛරල් වුණා.
1: ඔව්.
0: දරුවෝ දෙන්නෙක් අයිස්ක්‍රීම් එකක් කාලා.
1: අහහ්.
0: ඒ පොලිතින් එක තමන්ගේ පොත් බෑග්ගේ දාගෙන යනවා. හැබැයි දැන් අලුත් પરම්පරාව යම් තැනකට හැදිලා
1: තියෙනවා අනිවාර්යයෙන්.
0: මේ තාමත් ඔබට හැදෙන්න ඉඩ තියෙනවා.
1: ඔව්.
0: ඒ නිසා මේ ග්ලැසියර අපේ රටේ කඩා නොවැටුණාට මේ එල් නිනෝ තත්ත්වෙන් පස්සේ මහවැස්සක් ආවොත්
1: මොකද වෙන්නේ?
0: ඇත්තම යට වෙයි. ওই විදිහට නොසලකිලිමත්කමින් කටයුතු කළොත්.

0: මේ වෙලාව තමයි හොඳම වෙලාව.
1: මොකටද රස කිරිතේ එකක් වොන්න?
0: හරිද? ඒක හැබැයි කට රහට තියෙන්න ඕන.
1: කට චුට්ටක් අඩිපුර දාල්.
0: ගොඩක් අපිට ඒක දැනෙන්නත් ඕනනේ.
1: ඔව්, දැනෙන්න කිරිතේ එකක් බොනවා නම් ඔයාට පැල්වත්ත කිරිතේ එකක්ම තමයි. ඔයාට රසට ගුණට උකුවට කිරිපිටි එකක් හොය හොය හිටියා නම් ඔයා දැම්ම ගන්න පැල්වත්ත නිෂ්පාදන වෙතින් ඉන්න පැල්වත්ත කිරිපිටි එකක්. ඉතින් ඔයාට කිරිපිටි විතරක් නෙමෙයි අයිස්ක්‍රීම්, බටර්, යෝගට් මේ ඕන දෙයක් වට කිරියාශිත නිෂ්පාදන පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්ක විශ්වාසයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයා ළඟම තියෙන කඩේට ගිහිල්ලා පැල්වත්ත කියන නමින්ම ආමලදී ගන්න අමතක කරන්න එපා.
0: තව මෙසේජ් එක දෙන්න නැත්නම් ඉක්මනට මේ පැත්තට මෙසේජ් එකක් දාන්න. මේ ගීත අහන්න මෙසේජ් කරපු අයත් කීප දෙනෙක් ඉන්නවා, අපි මතක් කරගන්න.
1: ආ, ගුඩ් මෝර්නින් කියලා දෙනවා, ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තචින්ත තමයි මැසේජ් එක දාලා තිනු. අචින්ත, ඔයාට අපි ලස්සන සින්දුවක් රෙඩි කරන් ගින්නවා දෙන්න. ගුඩ් මෝර්නින් කියලා දිනා. ගුඩ් මෝර්නින් ඔයාට. රිංගු පහේ කරුවෙන් පුංචි බන්න තමයි මැසේජ් එක දාලා තිනු. ෆැමිලි එක ඔක්කොම එකතු කරගන්න කියලා හොරණ පැත්තට යන්නත් උනේ. හොරණින් කෞෂයන් එක්ක පවුල හැමෝම මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා කිව්වා. පුංචි බබෙක් ඉන්නවා දවන්. ඒ පුංචි දඟයවත් එකතු කරගන්න ඕනේ ඊළඟට. ඒ වගේම නදුන් ඉන්නවා ගම්පහ ඉඳලා අපි වහගෙන ලක්කන කරපු සුපිරි වැඩක් කියලා තියෙනවා දසුන් ඔන්න.
0: සුපිරි වැඩක් කියලා තියෙනවා.
1: හොඳම ගැළපීමක්. පාසේ හරි හොඳම ගැළපීම හම්බ වෙනවා කියන මේවට තමයි නේද?
0: නෑ නෑ, මේ ඔය හොඳම ගැළපීමක් කියලා ඔයා කියන්නේ මේ ඈත ඉඳන්නේ. මං ඉස්සරහින් ඉන්නේ මං
1: දන්නා නේ නැද්ද කියලා නේද? අහන්න ආස හිතෙනවා කියලා තියෙනවා. හොඳ අලුත් සින්දු ටිකකුත් යනවා. ජය වේවා කියලා තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මේ විදිහට මැසේජ් එකක් අපිට යවුවා. ගුඩ් මෝර්නින් කියලා දිනවා. අපිව ලස්සන සිද්දුවකට එකතු කරගන්න. හස්බන්ඩ් ඉන්නවා, අමිලා දුවා ඉන්නවා, අමීෂා, රසිකා ඉන්නවා, මාවනැල්ලි. ආ, රසිකා තමයි මාවනැල්ලි ඉඳලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මේ විදිහට ඔයාට පුළුවන් 10 වංගුවක් එක්ක පොඩි රවුමක් ගහන්න අපිත් එක්ක. අපි දෙන්නත් ඉන්න දවල් එක වෙනකන් ඉක්මනට මේ පැත්තට එන්න.
0: නම්බර් එකකින් මැසේජ් කරන්න.
1: ඔව්, 0703935937 මේ කියන ෆෝන් නම්බර් එකට ඉක්මනට මැසේජ් එකක් එවන්න.
0: මේ ඔයාටම

0: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
0: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
2: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
0: 18 වංගුව
1: දසම් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
1: හැම වංගුවකම අලුත්කම.

0: හතරයි විනාඩි 44යි.
1: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක්, වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි, ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව, එතදින එළිය කරයි.
2: අපේ අම්මගේ දරාවද

0: නොසැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: තබන කෝටියට එල්වී තනට තහනය ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.
2: ඔය 10 විනාඩි 46යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
7: හැම වංගුවකම අලුත් කතාවක්.
8: හාට වංගුව
9: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
10: දසුන් විත් යෂෝ
8: හාට වංගුව
11: සතියේ දිනවල උදේ 10ට
8: හාට වංගුව
3: සම අනුග්‍රහය
1: වාර්තාපිට වාර්තා තමන කෝටියට එල්වී තනට තහනේ ලොතරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්න.
12: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: Right, අපිට SMS එවපු message එවපු කීප දෙනෙක් ඉන්නවනේ.
1: ඇයි දසෝ නේද කලින් official Facebook page එක පැත්තට යන්න කියන්නේ නැද්ද ඔයා?
0: අනිවාර්යයෙන්ම කියන්න ඕනේ යන්න කියලා.
1: දෙන්නෙක් ඉන්නෝ.
0: ඒක තමයි.
1: දම්පාර දෙන්නෙක්.
0: අපේ comment එක අපිට දෙන්න.
1: ඔව්. බලලා කියන්න බලන්න program එක ගෙනවට මොකද හිතෙන්නේ කියලා අපි අලුත් වැඩසටහන ගැන. ඊට කලින් අපි අමු WhatsApp එක පැත්තට අපිව කවුද හගෙන ඉන්නේ කියලා බලන්නෝ. ලස්සන දවසක් වේවා කියලා තියෙනවා. අද ලස්සන සින්දු ටිකක් අහන්නෝ. අපිව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. දොල දෙන්නා ඉනෝ මෙත්සදි ඔමන්දි. ඒ වගේම මහත්තයා හේමාන්තද සිල්වා ඉන්නවා. අම්මා ඒ වගේම අයියා සුදක්ක ඉන්නවා. අනෝමාක්ක ප්‍රබානංගි. මේ හැමෝමත් එක්කම ගාමිණී අයවත් එකතු කරගන්න කියලා මට සෙච්චකේ වල දින මැනිකේ තමයි දඩම් ගස්ලන් දෙ ඉඳලා
0: රයිට් මැනිකේ ඔක්කොම අපි එකතු කරගන්න තව
1: ඉන්න වායි බොවන් කියලා 10 වෙනකන් ඉඳලා තින්නේ S2 මොකද මේ ඇඟිලි ගැනගෙන ඉඳලා තින අපි දෙන්න එනකන් ඉතින් අපි දෙන්නව අහන්න ඉතින් බොයගට සුමුණවව අදරින් එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් අහන්න
0: රයිට් එවගේම
1: දවසක් කියලා දෙනවා 18 වංගු කරන ඔයාලා දෙන්නටම අපි දවසම අහන්නේ ලක්කන තමයි මාරුවෙලේ ඉඳලා ශිරාණී තමයි මැසේජ් එක අපිට දාලා තියන්නේ මාධ්‍ය රොහන් නේඩෝ පුතාලා දෙන්න ශිහාන් මදවන් එවගේම මරද ගහමුල අක්ක ඉන්නවා සදර්ශනී එවගේම අම්ම රීටා අපේ ගෙදර වැඩ කරන ශ්‍රීමල් මාලිවත් එකතු කරගන්න කියලා තිනා නෙල් මල්ලි එවගේම පොඩි මල්ලි තව ඉන්නවා ඒ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහම ආදරේ හොඳේ කියලා දෙන ඉතින් අපිත් ගොඩක් ආදරෙයි නේද
0: අනිවාර්යයෙන්ම

0: ඔබද හරවංගු හගෙන ඉන්නේ මේ හොඳ කිරිතේ එකක් බොන ගමන් හොඳ සින්දුවක් අහන්න මේ පැත්තට ඔබට පුළුවන් ඔබේ කට්ටියත් එකතු කරගෙන අපිට මෙසේජ් එකක් එවන්න. කිරිතේ එකක් බොනෝ නම් ඉතින් තෝරගන්න ඕනේ.
1: පැලුවතුම තමයි. ඉතින් ඔයා කිරියාර්ශිත නිෂ්පාදන මෙලදී ගන්නකොට සමහරක් වෙලාවට හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් හොඳ වෙළඳ නාමයක් හොය හොය ඉන්න පුළුවන්. සමහරකට ඔයා ගෙදරින පුංචි පොඩ්ඩට හොඳ රසට පිරිසිදුවට උකුවට ගුණට මොනහරි යෝගට් එකක් උනත් දෙන්න ඔයා හිත හිත හිත යනවා. බය වෙන දෙයක් නැතුව විශ්වාසයෙන් ගන්න පුළුවන් පැල්වත්ත යෝගට් එක පැල්වත්ත අයිස්ක්‍රීම් එක මේ ඕන දෙයක් වට විශ්වාසයෙන් ගන්න පුළුවන්. ඉතින් ඔය ළඟම තියෙන කඩේට ගිහිල්ලා පැල්වත්ත කියන වෙළඳ නාමයත් එක්කම කිරියාක්ෂර නිෂ්පාදන මිලදී අරගෙන බලන්න.
0: රසට ලොල්ුණ ඔබට ගුණට ලොල්ුණ ඔබට පැල්වත්තම තමයි.
1: ඔව්.
0: ඒ වගේම තමයි රුපියල්
1: කෝටි ගණනින් 20 ලක්ෂ උපතියෙක් වෙන්න වාසනාව දිනන එතුමයි. සන්ඩේ බෝනස් වාසනාවත් අරගෙන ඇවිල්ලා තිනු ධන නිධානය ලොතරැයි පත ඔයා ළඟම තියෙන ලොතරැයි ගොඩව ගාවට ගිහිලා පුංචි රුපියල් 40ක් වියදම් කරලා ඉතින් අරගන්න ඔයාට පුළුවන් කෝටිපතියෙක් 20 ලක්ෂ උපතියෙක් වගේම ජීවිතේ හීන දින හීන වලට පාර හදාගන්න. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉනවට උදව් කරන්න. ඉතින් ඔය ධන නිධානය ලොතරැයි පත අරගෙන ආගේ ජීවිතේට හීන වලට පාර හදාගන්න.
0: රුපියල් 40ක් දීලා ධන නිධානයක් ගන්න ඔබේ වාසනාව එතන වෙන්න
1: පුළුවන්.
0: අපිට මෙසේජ් එකක් කීප දෙනෙකුත් ඉන්නවා.
1: එනවා. ඉතින් හැමෝම එකතු කරගන්න ඕනේ. ඊට කලින් අපි යමු WhatsApp එක පැත්තට. WhatsApp එක පැත්තෙන් ඇවිල්ලා ඉන්නවා. Hello කියලා good morning ඔයාට. හොඳින් ඉන්නව නේද කියලා අහලා දින. අපි ගොඩාක් හොඳින් ඉන්නවා දිලිනි. ඔව ආදරෙන් එකතු කරගන්නම් අපේ ඊළඟ සින්දුවට. පූර්ණිමා සෙව්වන්දි ඔබත් එකතු කරගන්න ඕනේ. සඳ ලංකාවේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. දෙන්න රහටම ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා කෞෂල්. ඔයාව ආදරෙන් එකතු කරගන්නවා. ප්‍රතිම දවසක් වේවා කියලා තියෙනවා රවීන්ද්‍ර. ගොඩක වෙලා ඉඳලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මොකද්ද මේ කියලා තියෙන්නේ? දුව ඉන්නවා, පුතා ඉන්නවා, පවුල හැමෝම ඉන්නවා. මේ වෙලාවේ ලක්කන අහන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි තියෙන්නේ. අය ඉන්නවා දසුන්. ලස්සන සින්දුවක් ඉල්ලපු කෙනෙක් සරච්චන්ඩ ඩයිස් ඉන්නවා. එයාගේ කඩයක් තියෙනේ. කඩේ සද්දරම ලක්කන දාලා තියෙන්නේ. ඉතින් කඩේ ඉඳලා ඉතින් යානේන කෙනෙක්ට අපි වහගෙන ඉන්න පුළුවන්. 18 වංග කරක් ගහන්න එන්න පුළුවන් නේද?
0: එක්මනටම අපිට මෙසේජ් එකක් එවන්න.
1: 0703935097 මේකින ෆෝන් නම්බර් එකට ඉක්මනට එන්න 18 වංගෝ පැත්තට.
0: විශ්වාස කරන්න ඔබට එල් නිනෝ තත්ත්වෙ එළිය දැනෙනවා වගේම අපිට ඊට වැඩිය ඇතුලේ දැන් දැනෙනවා. හම්මෝ රස්නේ.

0: තැන්වල හදවත නවතින තමයි පෙරවරු කොළහට ප්‍රෘතිකාශය හන්නත් තියෙන ඉක්මට පැතර මෙසේච්ච එකක් දාන්න අපි පුංචි විරාමයක් අරගෙන ඊට පස්සේ ලෑස්සි ඔබත් එක්ක මුණ ගැහෙන්න.
1: David Peters Motor Company within Rajya Sevak Upad Pidana DPMC Rajya Pranama Amatanna Binduai Ekai Ekai Hatarai Hatsiyai Hayasiyaya
2: Adakumure Ralumavati Nilkurulla Sonalika Ashwabala Panahaka Engine Dharitava Avama Indana Dahane Pahasuin Hasiravima Nadatuwa Saha Amathara Kotas Ganime Pahasuma Two Wheel Four Wheel Sonalika Tractor Air Dan Divinipura Athi TVS Sonalika Alavi Niyojithayan Vethin රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පුලවට මහ බලයක්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
1: FM 93.5 FM 93.7 ලකන Radio ITN
0: වෙලාව පෙරවරු 11යි.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකඩ ප්‍රවෘතිය සමගින් බම ගහන්ගේ තිශේර ප්‍රවෘති සංස්කරණය චන්දන මාර්සිංහ.
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් ගුවනින්වත් උඩුගේන්න එපා. කොහොමගෙනවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: එල්ලි නොහේතුවෙන් මෙරට සාගර පද්ධතිය මත්ස්‍ය සම්පත හා ධීවර කර්මාන්තයට එල්ලවිය හැකි බලපෑම පිළිබඳ විශේෂ අවධානය යොමු කර ඇති බව ධීවර අමාත්‍යාංශය සඳහන් කළා. කරුණු තක්සේරු කිරීම සඳහා පර්යේෂණ මාලාවක් සිදු කිරීමටයි පියවර ගෙන තිබෙන්නේ. සාගර පරිසරයේ සිදුවිය හැකි වෙනස්කම් සම්බන්ධයෙන්ද එහිදී විශේෂ අවධානය යොමු වනවා. හූති කැරලිකරුවන් යෙමනයේ බටහිර වෙරළ තීරයට මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බව එරට ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. සිදුවේ ඇති හානි පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා වී නැහැ. බැලස්ටික් මිසයිල් 14ක් එල්ල වී ඇති බවටයි තොරතුරු හෙළිබුණේ. ඉන් කිහිපයක් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් විනාශ කර තිබෙනවා. කැරලි ක්‍රියාකාරකම් නතර කිරීම සඳහා පියවර ගන්නා බවයි ආරක්ෂක අංශ පවසන්නේ. ලකඩ බීලංග ප්‍රවෘත්ති 10:12ට බලාපොරොත්තු වන්න.
5: විසිහතර පෑම සීරුවෙන් ලක්

0: හරියටම වෙලාව මයික් එක ඔන් කරගෙන කියන්නකෝ.
1: මම බැලුවා මොකද මේ සද්දයක් එන්නේ නැත්ද කියලා.
0: හරියටම වෙලාව
1: 11 විනාඩි 3යි.
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: 18 වංගුව
1: දසම් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්.
0: අද මට ඩාම් වෙනවා ඩූම් වෙනවා
1: ඒක තමයිනේ කමක් නැහැ අපි ඉස්සරහට යමු.
0: රයිට් අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා එයා මතක් කරන්නත් ඕන මේ පැයත් ඔබට පුළුවන්කම තියෙනවා මෙසේජ් කරන්න අපිත් එක්ක එකතු වෙන්න ලස්සන සින්දුවක් අහන්න.
1: කලින් අහපු නැති සින්දු අහන්න පුළුවන් අපිත් එක්ක අලුත් සින්දු පරණ සින්දු මේ ඕන දෙයක් 18 වංගුවත් එක්කම අහන්න පුළුවන්.
0: කවුද මෙසේජ් කරපු අයත් අපි කියමු.
1: මෙවලව ඉන්නවා ගුඩ් මෝර්නින් කියලා යශන් දසුන්. ඉතින් 18 වංගුවේ නතර වුණා කියලා තියෙනවා ලස්සන සින්දුවක් අහලා යන්න සුපිරි වැඩසටහන කියලා තියෙනවා ජය වේවා. ඉතින් ආඩා ජය වේවා නිෂූ මැලේසියා විඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ලංකාවේ නැති වුණත් කොච්චර දුරක හිටියත් අපි වහගෙන ඉන්නවා නේද? එදින ආදරෙන් ඕව එකතු කරගන්න අපි ළඟ සින්දුවට ෂෙවෝ නෝවත් එකතු කරගන්න ඕනේ. අපිවත් එකතු කරගෙන යමු නේද ලස්සන සින්දුවක් අහන්න කියලා තියෙනවා.
0: හරි. තව කවුද?
1: ලස්සන දවසක් ලක්හඬ පුබුදුපුර ඉඳලා රම්මනි විජේ කුමාරි තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් ලස්සන සින්දුවක් ගන්න එකතු වෙනවා කියලා තිනු සන්ධ්‍යා ඉන්නවා සඳෝපේෂී මේ හැමෝම එකතු කරගන්න කියලා තින ලංකා මංගලා මේ හැමෝම එකතු කරගෙන අපි හමු ලස්සන සින්දුවක් දසමු.
0: මෙච්චාමර වීරසිංහ

0: බලන් හිටියද?
1: ඔව් අපි බලාගෙන ඔබ SMS කරන කයිමටම මැසේජ් එකක් එවන්න අපිට 18 වගේ පොඩි රවුමක් ගන්න කට්ටියම එකතු කරගෙන මේ යශුරට මතකද දැන් අර අපේ දෙට්ටුව ආපු වෙලාවේ ගම් පිටින් නාය ගියානේ ගම් පිටින් නාය යනකොට එක ගෙයක් ඉතුරු වෙලා තිබුණා මතකද
0: මතකයි
1: හරි ලස්සනට කොළපාටින් පිරිච්ච වටපිටාවක සරල ජීවිතයක් ගෙවන්න නිර්මාණය කරගත්ත එක ගහක් විතරක් තිබුණ ගෙයක් ඉතුරු වෙලා තිබුණා. ඒක සමහරු අර්ථකථනය කළා හැම පෞකාරයක්ම ගහගෙන ගියා පින්වන්ත මිනිහෙක් ඉතුරුණා
0: කියලා.
1: එහෙම කියනවා. හැබැයි එහෙමම කියන්නත් බෑ. සමහරු කිව්වා නෑ ඔක දේවපාදී ඈ. සමහර අය කිව්වා වාසනාව කියලා. ඒ ගෙදරයි තමයි දන්නේ මොකද උනේ කියලා. හරි සමහරලාට ඇත්තටම අර ජලපහර ගලාගෙන යන ස්වභාවික පිහිටීම ඇතුලේ වතුර පාර යන්නේ නැති, ගේ තියෙන්නේ නැති, ඉනිසවක බීරින්නේ නැති. ඒක කාටත් ඒ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඕකම වුණා
0: නේපාලෙට.
1: මාත් දැක්කා. නේපාලේ මේ වෙලාවේ ටිකක් ලස්සන කතාවක් යනවා සහ බොහෝ දෙනෙක් ඒ ගැන විමසීම් කරනවා, තව අය අධ්‍යයනය කරනවා, තව අය තමන් මේ වෙලාවේ කරන දෙයට ප්‍රායෝගිකව යොදා
0: ගන්නවා.
1: හරිද? ඒ තට්ටු තුනක බිල්ඩින් එක ඉතිරි වෙලා තියෙනවා. මම දැක්කා මේ ඉංජිනේරුවන් නැත්නම් නිවාස ඉදිකරන්නන් වෙනම විදිහකට ඒක අර්ථකථනය
0: කරනවා.
1: දැන් සාමාන්‍යයෙන් අපි ගෙයකට අතිවාරමක් දාපුවාම පාදමක් දාපුවාම අපි කියන්නේ ඒක ශක්තිමත්ව දාන්න ඕන කියලානේ.
0: අනිවාර්යයෙන්.
1: එතකොට ඒ කට්ටිය සමහරලාට කොන්ක්‍රීට් බීම් දාලා දානවා. එහෙම නැත්නම් සමහරලාට ගල් වලින් විතරක් බැම්මක් අරගෙන ඇවිල්ලා බිත්ති බඳිනවා.
0: ඒවගෙන දාන්නා නේද හොඳට?
1: දැන් එහෙම කරනවා. දැන් මේ ගෙදර හදලා තියෙන විදිහ නැත්නම් මේ බිල්ඩින් එක හදලා තියෙන විදිහ දැක්කම හරි වෙනස්. ඒ නිසාම තමයි ඒක අර ගම් වතුරටත් ගහගෙන යන්නේ නැතුව
0: ඔරොත්තු දෙන විදිහට තිබුණා නේ රැඳිලා.
1: එහෙම තමයි කියන්නේ. හරිද? ඒ හරි ලස්සනට ඒක හදලා තිබුණා. අපි දැක්කා මේ අඩි ගණනාවක් යටට පාදම හරලා ඒක ගල් වෙලිනුත් බඳලා ඒ මැදට කොන්ක්‍රීට් දාලා ඒ උඩ තමයි බීම් ගිහිල්ලා තිබුණේ. ඊට අමතරව හරියට කතර ස්වරූපේ කතර හැඩයට අපි දැක්කා එක කණුවෙන් කණුව ඒ ගැටියේ ශක්තිමත්ව හදලා තියෙනවා. ඒකෙන් කියන ලොකු කතාවක් තියෙනවා. අපේ ජීවිතෙත් නොවැටි ඉස්සරහට යන්න නම් නැත්තම් පියවරෙන් පියවර ගොඩනගා ගන්න නම් අපෙත් පාදම
0: ශක්තිමත්ව තියෙන්න ඕනේ.
1: ශක්තිමත්ව තියෙන්න ඕන. ග්ලැසීර දිය වෙලා කොයි වෙලේ අපේ මේ පංචස්කන්ධයනම නායයිද කියන්න බෑ. හැබැයි එහෙම ආවත් අපිට වැටෙන්න නැතුව බේරෙන්න අපේ පාදමත්
0: ශක්තිමත්ව වෙන්න ඕනේ.
1: ශක්තිමත්ව දා ගන්න ඕනේ. ඔබත් එහෙම කරගන්න. ඔබේ නිවසෙත් පාදම
0: ශක්තිමත් කරගන්න.
1: ශක්තිමත් විදියට දාගන්න. එහෙම වුණාම අරපු කියන්නේ නේ කඳු හෙල් ගස් පෙරලගෙන හුලං හැමුවත් ඔබ වැටින්නේ නැහැ සත්තයි. නේ?

0: අපි වෙලා බලමු පෙරවරු 11 විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍ර පහටඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්, පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්, ජල සම්පාදන පද්ධති ඉදි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111, ෂණික ඇමතුම් 19,600.
3: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: මමනම් දැන් මාරම රිලැක්ස්
0: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දැල්වා ගමන් කරන්න.
1: සුපර් කවණක් පරිස්සමෙන් කිහිල්ලෙන්න. ලකන්ද රේඩියෝ ITN
2: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
3: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
2: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
4: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: 18 වංගුව
0: දසුන් විත් යෂෝ
3: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
3: හැම වංගුවකම අලුත් කතාවක්.
5: තම මෙසේජ් එක කිව්වේ නැත්නම් ඉක්මන මෙසේජ් එකක් අපිට එවන්න. ගීතයක් අහන්න කට්ටියත් එක්කම එකතු වෙලා
6: 11 විනාඩි 16යි වෙලා. ඔබ දසුන් දින් 11 විනාඩි 16ක් වෙනකොට ඔබ මැතර ආවයි ඉන්නවා. ගුඩ් මෝර්නින් කියලා තියෙනවා. අපර ලස්සන සින්දුවක් දෙන්න දරවකින් තමයි යනුලි මැසේජ් එකක් දාලා තියෙන. යනුලි ආව එකතු කරගන්න. අම්මා ඉන්නවා ලලිතා මහත්තයා සුරංග දුව ඉන්නවා මිනුලි. ඒ වගේම තිලිනි ලක්කන අහන හැමෝමත් එකතු කරගන්න කියලා තියෙන. අනේ අපිව මතක් කරන්නකෝ. ඉතින් චුට්ටක් පරක් වෙනවා. ඉතින් කමක් නෑ. ඔය දෙන්නවන්න මතක් කරන හැමෝම එකතු කරගෙන අපි යන්න හදන්නේ. අපර ලස්සන සින්දුවක් දෙන්න කියලා තින අය තියෙනුලිව තමයි මා හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. ලකන රේඩියෝ 18 වංගුවට සුබ උදෑසනක් කියලා තියෙනවා. හලාවත පැට්‍රික් කරනවාල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අපි වහන්නේ ඉන්නවා ඇන් සහන් රශ්මි එවගේම ෂානෙල් ලිලි මොනිස්ටා දුවත් ඉන්න. අපි වහගෙන මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න අපිට තියෙන. ඊට කලින් ඉරක වන්නාරු ආවත් එකතු කරගන්න ඕනේ. මහත්තයා ලසන්ත ඉන්නවා ලක්වින් සස්පින් ගෙත්පින් ජනුකි මෙයාගේ බබා මෙයාගේ බබාලතික මේ හැමෝම එකතු කරගන්න කියලා තන පෝගොඩ ඉඳලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ.
5: තව ඉන්න
6: අපි මේ සින්දුවෙන් පස්සේ මතක් කරමු නේද?
5: රයිට්. ලස්සන කතාවක් තියෙනවා. හරිද? මේ කතාවත් අහලම අපි ගීතේ ළඟට යමු.
6: ඕකේ.
5: දැන් අපේ ජීවිතේ සමහර තැන් වලට බෙදා ගන්නවනේ. ළමාවිය, මැදිවිය, මහලුවිය.
6: මහලුවියනේ.
5: නික්මවිය. හරිද? මා දැන්
6: මහලුවිය.
5: සබාවේ සිනා.
6: මම මොකද කියන්නේ නැහැමයිනේ.
5: ළමාවිය පොත් අස්සේ.
6: ඔව්.
5: යෝන්විය Facebook අස්සේ. මැදිවිය රුපියල මැත්තේ.
6: ඔව්.
5: මහලුවිය දොස්තර පස්සේ.
6: ඒකයි කතාව.
5: මට ඇත්තටම හිතෙනවා මේක තමයි ඇත්ත කියලානේ.
6: ඇත්ත.
5: පොඩි ගාලේ පොත් අස්සෙම තමයි. ඒක හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් Facebook අස්සේ තමයි ඉන්නේ.
6: ඔව්.
5: හරිද? ඉගෙන ගත්ත අයත් වැඩිපුරම Facebook අස්සේ ඉන්නවා.
6: ඔව්, ඒක වෙනම කතාවක්.
5: නිකන් හිර වෙලා වගේ මේ ඉන්නේ. ඊට පස්සේ මැදිවිය රුපියල මැත්තේම තමයි.
6: ඒ කියන්නේ සල්ලි ගන්න මහන්සි වෙනවා නේද?
5: අනේ මන්දා. නේ උදේ
6: නැගිටින්නේ මං වගේ.
5: උදේ නැගිටින්නෙත් ලෝන් එකට අද කොහොමද දාන්නේ?
6: ඔව්.
5: අරයාගේ පාටියට කීයක් දෙනවද?
6: ඇයි වෙඩින් එක ඔෆිස් එකේ වෙඩින් එකක් කිව්වොත් එහෙම?
5: ඕ අම්මේ 5000ක්වත් ලියන්න ඕන නැත්තම් 10000ක බැනුම් අහන්න ඕන.
6: ඔව් ඇයි ඇඳුමක් ගන්න ඕනේ?
5: ඕ ඒකත් තියෙනවා.
6: ඔව්.
5: හරිද? අවසානයේ ඔය ළමාවියයි යෝන්වියයි මැදිවියයි ගෙවල ඇවිල්ලා ස්ට්‍රෙස් එකෙන් ඉඳලා සමහර වෙලාවට ඌ අමත්‍යම අපි හිර වෙලා ඉඳලා අන්තිමට මහලුවියේ ඉන්නේ දොස්තර පස්සේ. අපිට මොනාද කොලෙස්ටරෝල් කියයි.
6: ඔව් දියවැඩියාව තියෙනවා.
5: අර ෆිෂර් කියයි. ඔව්. ඊට පස්සේ සමහර වෙලාවට අහලා නැති ලෙඩත් කියන දොස්තර ළඟට ගියා.
6: ඔව් ඔව් ඔව්.
5: ඊට වැඩිය හොඳයි දන්න ලෙඩ වලින් ඉන්නවා. මේ නොදන්න ලෙඩ හොයාගන්න නැතුව කියලත් සමහරු ඉන්නවා දොස්තර හම්බෙන්න යන්නේ නැතුව.
6: ඒ සමහරක් අය ඉන්නේ දැන් අපේ ගෙදර හැමද අපේ අම්මට පොඩ්ඩක් ඉතින් ડોක්ටර් දැක්කේ නැත්තම් නිකන් කෑවේ නෑ වගේ ලඩක් නැති වුණත් පොඩක් ගිහිල්ලා එන්න ඕනේ බලලා.
5: ගෙදර ඉද්දි ප්‍රෙෂර්.
6: ඔව් ඔව්.
5: දොස්තර හම්බෙන්න ගියපු ගමන් ප්‍රෙෂර් නෑ.
6: අන්න ඒ මොකද?
5: අම්මා මොකද අම්මට එහෙම ප්‍රෙෂර් නෑ නේ අම්මා.
6: හිතේ ලෙඩක් නේ සාමාන්‍යයෙන් වයසට යනකොට හිතනවානේ මට මේවා මේවා තියෙනවා කියලා අපි හිත හිත හිත කියනවානේ.
5: ඔව් ඒ නිසා කොහොමාරේ මේ දොස්තර බලන්න යන්න ඕන සතියකට දෙකකට. එහෙම නැත්තම් සමහරලාට මහලුවේදී ලෙඩක් නැතර වෙන්නෙත් නැහැ.
6: ඔව් ඒක තමයි.
5: කොහොම නමුත් මට කියන්න ඕනකම තිබුණේ ඇත්තටම ජීවිතය කියලා කියන්නේ පුංචි කාලයක්.
6: ඔව්.
5: අපි මේ ඇවිල්ලා ඉන්නේ සදාකාලික ලෝකයක නෙවෙයි. අරද ඒ කියන්නේ සදාකාලික ලෝකයක සදාකාලිකම නවතින්න නෙවෙයි. පුංචි නැවතුමක්. ඒ නිසා මේ පුංචි නැවතුමේ ඔබ ජීවිතේ සතුටින් ඉන්න.
6: ඔව්.
5: හරිද? ලැබෙන දේ සතුටින් බාර ගන්න.
6: ලැබෙන දේ හොඳම දේ කියලා හිතන්න.
5: මුණ ගැහෙන අයට හිනහවකින් සංග්‍රහ කරන්න.
6: ඔව්.
5: අපි කියන්නේ නැවගුණත් බෑන්චුන් කියලා සතුටින් ඉන්න.
6: ඔව් සතුටින් ඉමු ඉතින් නේද?
5: එච්චර වෙන්න ඕනේ.
6: ලස්සන සින්දුවක් අහන ගමන්.
5: මෙච්චර වෙලා තියෙද්දි මේ අපි ඉන්නේ?
6: ඔව්.

0: Airtel, Mobitel, Fiber, Kagetanam fit Kran. Okkuma devices connect Kran. Gaming world low latency. Fast and stable, unlimited. Thoragana package rasa. SLT Mobitel Fiber.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කේල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
3: සැලෙන ලෙලෙන දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
4: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිලි

0: දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි ්‍රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සමුස හතරට
0: සම අනුග්‍රහය
1: මක්ස්වෙන් සමහ ්‍යාර විතුන්ගේෙන් අපිත හරින දැ නවනිමාවකින් එන ඩෝමස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිදුව එකකැ හැතයි හයිසේ හැතනමයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන් පවමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලි රුපියල් හාරසිය අසුවක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන්න අය ලකාඩ රඩියෝ ITN
1: හැම වංගුවකම අලුත් කතාවක්
0: දහට වංගුව
1: දසුන් විත් යශෝ
0: දහට වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
0: දහට වංගුව
2: මැසේච් කරපු කීපදෙනෙක් ඉන්නවා ඇත් කියලම අපි මේ ප්‍රින්ස් ගායනා කරන ගීතේ හමු
3: දහඩ වංගෝ පැත්තේ කරක් ගහ නාපු කට්ටියක් ඉන්නවා මේ වෙලාවේ අපි දෙන්න වහගෙන සද්දෙටම තමරා කුමාරියා අපිට කෝල් එකක් දෙන්නා නේද මගේ පිස්සු කෙල්ලට පිස්සු කොල්ලෙක් හම්බෙලා කියලා දෙනවා
4: අයියෝ
3: ඔන්න ප්‍රෝග්‍රෑම් එක ලස්සනට මුකරනවා කියලා දෙන
2: දෙන තමරා මේ පිස්සු කෙල්ල හොඳ ළමයෙක් කරන්න තමයි මං ආවේ
3: අන්න ඒක තමයි
2: රයිට් කවුද ආවෙන්නේ
3: ඒ වගේම ඉදම අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා ජය කාලනි කොහුලේ නින්දන තමයි අපි වහගෙන ඉන්නේ කේඩීඑස් සමරසිංහ ඔයාවත් එකතු කරගන්න හරිම ආදරේ මේ වෙලාවේ සද්දරම ලක්ක නැගෙන ඉන්නවා නේද කියලා නේද ඒ වගේම හායි අමාවත් සින්දුවක එකතු කරගන්න කෑගල්ලින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ හැබැයි දාපු කෙනගේ නමක් නැහැ ඊළඟ වාර මැසේජ් එක කියවනකොට අපිට නමක් එවන්න
2: නමක් ගමක් නැහැ කවුරුණත් මිනිස්සේ
3: අනිවාර්යයි ලස්සන සින්දුවකට අපවත් එකතු කරගන්න ඔයාගේ වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන මනෝජ් වගේම එතන ඉන්නවත් ෂාර මේ දෙනවත් අපි එකතු කරගන්නවා යන්න හිතුවා කුරුණෑගල පැත්තට කුරුණෑගලින් අපි වහගෙන ඉන්නවා නදීෂා නංගී ඒ වගේම විහඟ අක්කා එහමෝම එකතු කරගන්න කියලා තියෙන අනේ අක්කේ අපි ගැන කියන්නකෝ කියලා තියෙන අද වල දෙන්නම ලස්සනයිලු අපි අර Facebook page එක පැත්තට ගියපු කෙනෙක් තමයි මේ කියන්නේ බොහොම ස්තුතියි සුබෝදාසන කියලා දින ඩුබයි පැත්තට යන්න හිතනමට ඩුබයි වලින් මහේෂ් අපි දෙන්නම වහගෙන ඉන්නවා සද්දටම ලක්කන අහගෙන වැඩ කරන ගමන් කිව්වා ඉන්නේ ඉතින් ওই විදියටම අහගෙන ඉන්න පාලෝ මහන්සිය තනිකම මේ හැමදේම නැති වෙන්න 18 වංගෝ පැත්තට ඉක්මනට එන්න
2: තව මෙසේජ් එකක් කියුවේ නැත්නම් දැම්ම මෙසේජ් කරන්න
3: 0703 93 5 93 7

0: Lakhanda Radio ITN.
1: සමහර වෙලාවට අපි ට්‍රිප් එකක් එහෙම යන්න ලෑස්ති වුණාම හරිද අපි ගන්න හොඳ වාහනයක් බෑන්ඩ් එකක් නැත්නම් අපි පොඩි බස් එකක් වගේ හය කරනවානේ නැත්නම් තමන්ගේ වාහනේ අපි පොඩක් රස්න වගේ දනකොට අර ඒසි කවුළු ළඟට අත තියලා ඒසි නෑ වගේනේ
2: එනවද
1: කියලා අනික අත තියලා බලනවානේ ඈ ඔව් සාමාන්‍යයෙන් මේ බස් එකේ ගේම යනකොටත් නිකන් ඒසි බස් එකේ ගේම යනකොට අර උඩ තියෙන කවුළු ළඟට බලලා
2: ඒසි එනවද කියලා
1: මූණත් හරවලා බලනවා ඒසි එනවද කියලා මූණ ටිකක් වැඩි නැත්නම් අත පොඩ්ඩක් උස්සලා බලනවා
2: ඒසි එනවද කියලා
1: අපිත් එහෙම තමයි.
2: ඒක තමයි.
1: දොර ඇරලා අත දාන බලනවා. ඉසින. හරිද? තව කෙනෙක් යා. මල ඉසෙද්ද?
2: ඉසින නැද්ද? ඉසින නෑ.
1: අනේ මේ ගලන ගැලිල්ල. නේ. ඉසින. අනේ මන් දන්නේ නැති මේ එල්නිනෝ තත්ත්වය මෙහෙම තියෙනකොට කොහොමත් ඒසි තිබ්බත් දැනෙන්නේ
2: නැහැ. ඒක තමයි නේද මේ රස්සෙත් එක්ක.

යශෝර මේ ගීතය ටිකක් හොඳට සාවධානව අර අපි කියන්නේ අර්ථයත් එක්කම ඇහුවොත් මේක ලොකු කතාවක් තියෙනවා. ඔබ ඔබේ සමීපතමයට ආදරවන්තයාට නැත්නම් ආදරවන්තියට නැත්නම් බිරිඳට ස්වාමිපුරුෂයාට ඇඟිල්ලක් දික් කළ චෝදනාවක් කරනකොට සමහර වෙලාවට තමන්ගේ හෘද සාක්ෂියත් මෙහෙම විමසන්න පුළුවන්. හරිද? ඉතුරු කොටස අහන්නකෝ.

0: ඇත්තටම මේවා ගීත නෙවෙයි. මේවා ලොකු කතන්දර.
1: ඒක තමයි දැනනවා වැඩි නේද මේ සින්දුව අපිට.
0: 11:37.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නෙ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතුදින එළිය කරයි.

0: ලකන රේඩියෝ ITN
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
1: 18 වංගුව
2: දසම් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්.
4: යෂෝරා, දැන් ඉස්සර සාමාන්‍යයෙන් මේ අපේ අප්පච්චිලා අපේ අම්මලා වැඩට ගිය සමහරලාට ඔබත් එහෙම වෙන්න පුළුවන්. වැඩට ගියේ මාසේ පඩියට. හරිද? කොහොමාරේ මාසේ පඩිය අරගෙන ඉතුරු කරගෙන කෑම ටික දියලා බස් ගාස්තුවටත් ඉතුරු කරගෙන කොහොමාරේ ඔන්න මාසේ ගෙවා ගන්නවා. හරිද? ඊට පස්සේ ඔක වෙනස් වෙනවා. දැන් ඇත්තටම මෑතක් වෙනකොට එහෙම වෙනස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔක වෙනස් වෙනවා සතිය පඩියක් ගන්න. හරිද? ඒ කියන්නේ වේකයක් ඉවර වෙනකොට අන තමන්ගේ වැටුප තමන් ගන්නවා. හැබැයි වීක් එකකට තමයි තමන්ගේ ශ්‍රමයේ වටිනාකම ගණනය කරන්නේ. ඊට පස්සේ ඔක ආපහු වෙනවා දෛනික වැටුපකට. සාමාන්‍යයෙන් දෛනිකව තමන් උපයන නැත්නම් තමන් හෙළන දහඩියට තමන් වටිනාකමක් හදාගෙන දෛනික වැටුපක් තමන් ගන්නවා. හැබැයි දැන් මාසිකව ගන්න පඩිය රුපියල් 50000යි නං, නැත්නම් රුපියල් 60000යි කියලා කියමුකෝ, 60000යි නං, ඕක අපි 30ෙන් බෙදපුවාම දවසක මහන්සියෙන්නේ රුපියල් 2000යිනේ. එතකොට ඕක දෛනික වැටුපට එනකොට ඕක වෙනස් වෙනවා. හරිද? එයා යම් තැනක ඒ වෘත්තිය පිළිබඳ නිපුණෙක් නම් ඔව් හරි මම දවස් වැඩේ කරලා දෙනවා රුපියල් 5000ක් දෙන්න මාත්‍ය
2: අනිවාර්යයෙන් කියනවා. වටිනාකමක් එකතු කරගන්නවා නේද?
4: නගමක් එකතු කරනවා. හැබැයි එයා නිරන්තරයෙන් ඒ ජොබ් එක කරගෙන යනවා. ඒක සාමාන්‍යයෙන් මාසේ අන්තිම වෙනකොට අපි අපේ අප්පච්චිලා ගත්තේ මාසේ රුපියල් 60000යි. අරය දෛනික වැටුප ඇතුලේ මාසෙකට හොයා ගන්නවා රුපියල් 100000ක් එහා. සාමාන්‍යයෙන් අපි 1.50ක් විතර ගන්නවා. 5000 ගන්න පියොත් එහෙම 1.50ක් විතර ගන්නවනේ. හැබැයි ඕක උනේ 1.20ක් විතර කියලා කියමු නෑ, 1ක් කියලා කියමු.
2: ඔව් ඒත් ඇතිනේ.
4: ඒත් ඇතිනේ.
2: ඔව්.
4: හරිද? දැන් වර්තමානයේ වෙනකොට මේ අලුත් පරම්පරාව Gen Z එක. ඒ කට්ටිය සාමාන්‍යයෙන් තමන්ගේ වැටුප තීරණය කරන්නේ
2: තමන්ම තමයි. ඔව්.
4: අර තමන්ගේ ජොබ් එක තමන්ට ලැබෙන ජොබ් එක අනුව සහ සමහර වෙලාවට තමන් ඒකට කොච්චර සුදුස්සෙක්ද නැත්නම් තමන් වැඩිද්ද කියන තැන ඉඳන් තමයි තමන්
2: වැඩිද පටන් ගන්න.
4: ඒකත් අපි කියන්නේ අර වැටුපක් ගන්න තැනක නෙවෙයි.
2: නෑ.
4: හරිද? ඒක තමන් කරන්නේ ආසාවෙන් සේවාවත් හොඳට සපේනවා. හැබැයි ඔහු සමහර වෙලාවට පැය ගානකට තමයි වැටුප කියන්නේ.
2: ඔව්.
4: මහත්තයා ඔකට පැය දෙකක් යනවනේ.
2: පැය
4: දෙකකට මහත්තයා ඔහොම කරන්න බෑ. මේ අඩු ගානේ.
2: මේ ගානේ ඕනි මට.
4: අඩු ගානේ 25ක්වත් ඕන මහත්තයා කියනවා. හරිද? මම කියන්නේ අපේ අම්මලා තාත්තලා. හරිද? ඒ කාලේ මාසේ වැඩ කරාට මාසේ වැටුපට වැඩ කරාට දැන් අය
2: එහෙම නෑ.
4: ඔබ සේවාවක් හොයාගන්න යනකොටත් යම් සේවාවක් කරගන්න කෙනෙක් හොයනකොටත් ඔබ ඊගෙන හිතන්න. ඔබ යම් සේවාවක ප්‍රවීණයෙක් නම් ඔබ සේවාව දෙනකොටත් එහෙම හිතන්න
2: නේද?
4: ඒ නිසා එහෙම වුණොත් එම සමහර වෙලාවට අර අපි කියන්නේ අසමතුලිත ලෝකයේ ඇතුලේ
2: සමතුලිත වෙන්න පුළුවන්, සමාන වෙන්න පුළුවන්.
4: තමන්ට වැටුපෙන් හරි ඒ සමානතාවය නැත්නම් තමන්ගේ ආර්ථික ශක්තිය ඇතුලේ හරි ඒ සමානතාවය හදා ගන්න පුළුවන්.
2: ඔව්.
4: හරි. ගොඩාක් වෙලාවට අම්මලා තාත්තලා ඒ දවස් කුලී වැඩ කළාට ඒ අම්මලා තාත්තලාගේ දරුවෝ අද හිම කරන්නේ
2: නැහැ. ඉහළ තැනක ඉන්නවා නේද? අම්මලා කොච්චර දුක් විඳත් ඒ දරුවෝ ටික අර බලන් ඉන්න ආස හිතන තැනක රැඳිලා ඉන්න. ඉතින් අම්මලාගේ ඇස්වල සතුරු කඳුළු තමයි ඉතුරු වෙන්නේ නේද දසුන්?
4: එහෙම දරුවෙක් වෙන්න ඔබ

0: ජොබ් එකත් කරන්න. අලුත් මාවතක් ඔබ විවර කරගන්න. එහෙම ඕන තරම් පාරවල් හිතන්න විතරයි ඕන.
1: ඒ
0: වුණා පොකට හිස් වෙන්නේ
1: නෑ.

0: එකොළහයි හතලිස්ටයයි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
1: ඉවරයි.
3: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන නම් මේක තමයි
4: ලකාණ්ඩ රේඩියෝ ITN.
5: හදවත දවල අලු කරන්නත් ආදරයට පුළුවන්.

0: එහෙම හිතන අය කීප දෙනෙක් මේ පැත්තට මැසේජ් කරලා තිබුණා. අපි කියමු යෂෝර එක්මනට.
1: අපිට හුස්මක් තරමටම දැනෙන අය ඉන්නවා මේ පැත්තට ඇවිල්ලා. මඩපාත ලක්ෂ්ම නෝව එකතු කරගන්නවා හරිම ආදරෙන්. නිෂාන් ඉන්නවා, චේතනා පුංචි පුතා තේජ අවෝර එකතු කරගෙනවා, භාග්‍ය ඉන්නවා, අවිෂ්කෝ මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. අනේ අපේ දමත් කියවන්නකෝ ගුඩ් මෝර්නින් අකට අයියට දෙන්නටම. නාගොල්ලා ගොඩ ඉඳන තමයි යසන්ස මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඉතින් අපි වහනවා කියලා තිනවා වැඩ කරගම සින්දුවකට එකතු කරගන්න වැඩ කරන සෙට් එකම. ඉතින් හරිම ආදරෙන් හැමෝම එකතු කරගන්න ගුඩ් මෝර්නින් කියලා තිනවා ඩබල. ඉතින් අපි එකතු කරගන්න. ඉතින් දරණිය ගලින් තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ මහින්ද.
0: හරි ඔය ඔක්කොම එකතු කරගෙන අපි ගෙදේ හමු.

0: 11 විනාඩි 51
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලකන Radio ITN
4: අපේ 18 වංගුවේ ඉන්නේ මේ අපිට මෙසේජ් කරපු කීප දෙනෙකුත් ඉන්නවා ඒ ගැනත් මතක් කරන්න ඕනේ ඊට කලින් අපි අනිවාර්යෙන් මතක් කරන්න ඕන යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා අපි කියමු
0: එදොමයි ඉතින් වාගේ ආදරණීයන්ට මේ වෙලාවේ දැන් සමහරක් වෙලාවට ඕනකමක් තියෙන පුළුවන් ඇස් කන්නාඩි ලබයි ගන්න අක්ෂි සේවාවක් කරගන්න හොඳම තැනක් හොය හොය හිටියා වෙන්න පුළුවන් වාගේ ගෙදරත් ඇති එහෙම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් ඉතින් මේ ඕන කෙනෙක්ට යන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ ඉතින් ඇසේ සුදිවත් කරගන්න දිය වැඩි අසහනය ග්ලූකෝමා සායනය ඒ විතරක්ම නෙමෙයි ළමා අක්ෂි සායනය ඉතින් ඇස් කන්නාඩි සේවා මේ හැමදේම එකම තැනින් ගන්න පුළුවන් හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කියන්නේ නම්බර 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්සොත්තු බත්තර මුල්ල මම ඔයාලට ෆෝන් නම්බර් එක මතක් කරන්න 0786 64 78 478 0112 78 58 58.
4: දැන් ඔයා කෑම හදන ගමන් නම් ඉන්නේ දවල්ට දරුවන්ට කටට රැහැට කෑම ටිකක් හදලා දෙන්න බටර් ටිකක් දාලා
0: සුවඳ
4: එහෙම දරුවෝ අහන විදිහට කෑම ටික හදලා දෙන්න පළවත්ත බටර් එකක් යූස් කරන්න.
0: හරිද?
4: රසයි ගුණයි සුවඳයි මේ සියල්ල තියෙනවා පළවත්ත නිෂ්පාදන ඇතුලේ.
0: දනු සහිත ලුණු රහිත ඒ වගේම සුදුළුණු රසට මේ ඕන රසයකට වට මේ දවල් කෑම ටික රස කරගෙන පළවත්ත බට එකක්ම අරගෙන බලන්න.
4: ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා කෝටිපතියෙක් වෙන්න තියෙන chance එකක් ඔන්න ඔබට තියෙනවා.
0: ඉතින් නැති කරගන්න පාය chance එක. ඉතින් ධන නිධානේ ලොතරේ පත ඇවිල්ලා දින වාගාවට මේ නිසාම තමයි ජීවිතයේ සෙහිනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරේ මණ්ඩලෙන් අරගෙන එන වා ධන නිධානේ ලොතරේ පත ඔයාලංගම දින ලොතරේ කූඩුව ගාවට ගිහිලා ධන නිධානේ ලොතරේ පත අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වගේම සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියනත් අවස්ථාව හදාගන්න.
4: ඉක්මනටම කියමුද නම් ටිකක්.
0: හරි අපි යමු ඉක්මනටම බුලස් සිංහල පැත්තෙන් දහරා ඉන්න ඒ වගේම දැරණියගල තරු බස් නායක නංගී අපි වහගෙන ඉඳුවා කියලා තියෙනවා. ඉතින් ඔයාව මතක් කරන්න ලස්සනට ප්‍රෝග්‍රෑම් එක නියමයි කියලා දිනා බොහොම ස්තුතියි. අපි වහගෙන ඉන්න වට රමු කර පැත්තර යන්න ඕනේ අටිගමින් අපි වහගෙන ඉන්නවා සරත් ප්‍රියංකර පුතා සහන් ඒ වගේම චම්පා චන්ද්‍රානි තරුන් ලසිත් මේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා ලස්සන සින්දුවක් ගහන්න.
4: තව
0: තව ඉන්නවා සුබදහවලක් කියලා තියෙනවා. ඉතින් අපිත් ඉන්න ඔය දෙන්න වහගෙන මේ වෙලාවේ ඉනෝක අක්ක ඉදවා තාත්තා සංජීව සෙනුරිය අක්කා සෙනාන් සහස්නා ලංගි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. හැමෝම එකතු කරගෙන අපි අහමු ලස්සන සින්දුවක්.
4: රයිට් එනං මේ ගීතයත් එක්කම අපි ලක්කඩ දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට යමු.
0: කොහෙවත් යන්න තොමම ඉන්න
4: ප්‍රවෘත්ති ප්‍රකාශය ඉවර වෙච්චකම අපි ආයෙනවා.
0: ඔව්.

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය නුතුරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: NLP 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP 4000 ඔබත් අදම NLP 4000 බලා ගන්න.
1: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා.
2: ප්‍රවෘත්ති සිරස්තල
3: පාතලයේ මද්‍රව්‍යයි මුල්ලිපුටා තබන බව පොලිස් ප්‍රතිකෙන් සාධකයක්. පළාත් හතරකට ගිගුරුම් සහිත වැසී. අගමැති හරිඩි භූතාඩේ රජු හමු වෙයි. සංචාරක ප්‍රවර්ධනයේ රජයෙන් පස් අවුරුදු සැලසුම්. සයිබර් අපරාධ වඩින සැලසුම කැඩ පොලිස් සැඹති කියයි. රංගනයෙන් හා ගායනයෙන් රටක් සැරසූ ප්‍රියංකර දැයින් සමුගනී. ඉන්දුනීසියාවේ ලැව්ගින්නෙන් රටවල් රැසකට බලපෑම්. ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්තිය සමගින් මම සුරක්ෂ නිර්දේශකයි ත්‍රිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ. මද්‍රව්‍ය හා පාතාලය බෝබිමින් තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා පොලිසිය මෙහෙවන බව පොලිස් ප්‍රති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළා. 160 පොලිස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්තුණා. ඒ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොලිස් ප්‍රති ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ආගමික වතාවත් වලට සහභාගී වුණා.
4: මේ දක්වා කරපු ක්‍රියාමාර්ග තියෙනවානේ 159 ඉඳන් 160 දක්වා. අපි ඉදිරියටත් ඒකටත් වැඩි තද බල 20ට ඊට වැඩි සංවිධානාත්මක විදියට ඉදිරි කටයුතු සිදු කරන මද්‍රව්‍ය ව්‍යවසනයේ මද්‍රව්‍ය මෙහෙයුම ඒත් එක්කම සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ඒ වගේම පමණක් නෙවෙයි මහජනයාගේ ලැබෙන සුළු පැමිණිල්ලේ සිට ඉහළ ධාරිතාවකින් වැඩ කරන්න කාර්යසන්නකින් වැඩි කරන්න නිලධාරීන්ව මෙහෙවනවා කියන පණිවිඩය තමයි මට දෙන්න තියෙන්නේ. මහජනයා විශ්වාස කරන පොලිසියක් අපි ඇති කර යුතුයි. සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගනිමින් තිනවා. ඒත් එක්කම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ යටිදල පහසුකම් ඔවුන්ගේ වැටුප් ප්‍රශ්න සම්බන්ධයෙන්ත් මම දන්නේ රජය ඉතාමත්ම සාධනීය පිළිතුරු අපිට ලබා දෙමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මහජන සේවය සඳහා ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි කාලය මෙතත් වඩා ශක්තිමත්ව සහිතව ධෛර්යමත්ව ප්‍රතිඵලදායි ලෙස මහජනයාට දැනෙන විදියට ඒ කටයුතු ඉෂ්ට සිද්ධ කරන්න මේ දක්වා ගෙනපු වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මකයි. ඒත් එක්කම අපිට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඉතාමත්ම හොඳින් ලැබෙනවා. වෙනදාට වැඩිය විශ්වාසදායක විදියට විශ්වසනීය විදියට අපි ඒ කටයුතු කරගෙන යනවා. ඒත් එක්කම ඒ සම්බන්ධයෙන් කරගෙන යන වැඩපිළිවෙලේ විනිවිදභාවය නිසා අපි ජාත්‍යන්තර සම්බන්ධතා ඒ විශ්වාසය උපරිම විදියට ගොඩනගලා තියෙනවා. ඒක මගේ තනි කාර්යයක් නෙමෙයි, සමස්ත නිලධාරීන්ගේම ඒ විශේෂ මෙහෙයුම් වල එදින නිලධාරීන්ගේ දායකත්වයෙන් ඒත් එක්ක ගරු ජනාධිපතිතුමාගේ, ගරු අමාත්‍යතුමාගේ, සහලේකම්තුමාගේ මග පෙන්වීම අනුව අපි ඉදිරි කටයුතු කරගෙන යනවා.
3: හින්දු ආගමික වතාවත් බබලපිටිය නව කතිරේෂන් කොවිලේදී පැවති අතර ඉස්ලාම් ආගමික වතාවත් සිදු කෙරුණේ දවට ගහපල්ලේදී. වසර 160ක් පුරා මෙරට ජන ජීවිත පවත්වාගෙන යාමටත් නීති හසාබේ ආරක්ෂා කර ගැනීමටත් පොලිසිය ලබා දුන්නේ විශාල දායකත්වයක්. මෙරට පළමු පොලිස් ප්‍රතිවරයා ලෙස ශ්‍රීමත් DWR කැම්බල් මහතා 1866 වසරේ සැප්තැම්බර් 3 වනදා පත් කළ අතර ඒ පොලිසියේ ආරම්භක දිනය ලෙස සලකනවා. ශ්‍රී ලංකා පොලිසියේ පළමු ශ්‍රී ලාංකික පොලිස් ප්‍රතිවරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා 1947 වසරේ ජුනි පළමු වනදා පත් කර තිබෙනවා. 1952 වසරේදී පොලිස් නිලධාරියන් බතවා ගැනීම ආරම්භ වුණා. පොලිස් සේවාව උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට කැපවි කටයුතු කළ සියලු නිලධාරීන් අභිමානයෙන් සිහිපත් කරන බවයි පොලිස් දෙපාර්තමේන්තුව පවසන්නේ. අද සිට ඉදිරි දින කිහිපයේදී දෙවේනි ප්‍රදේශවසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වයිගොලි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර, උතුරු බැද, නැගෙනහිර සහ ඌව පළාත් ඊට අයත් වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් හා අකුණු මකින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පීවර කටා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. මේ අතර හම්බන්තොට සහ මොන්රෝගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව මිරිසිරුවට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දැඩිඩියගේ හේතුවෙන් ජල බුලාශ්‍ර සිදියාමෙන් වන අලින්ද පීඩාවට පත්ව සිටිනවා. මැදිරිගිරිය, බෙරිවිල, කටුවන්විල ප්‍රදේශයේ දිය රැදුණු ස්ථානවල ජලය සිදියාමෙන් සතුන් වෙනත් ප්‍රදේශවලට පැමිණ තිබෙනවා. වාරි මාර්ගවල ජලය සිදියාමෙන් පවතින බැවින් අරපිරිවැස්මෙන් ජලය භාවිත කරන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් පවතින ජලය ඉදිරි කණ්ඩේ සඳහා ප්‍රමාණවත් බවයි දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ.
2: වාරිමාර්ග දෙපාර්තමේන්තුවකින් පාලනය වන ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 135කට ආසන්න අගයක් ගන්නවා. මේ වන විට යල කන්නේ අවසාන අදියට පැමිණීමින් පවතින බැවින් දැන්ට මෙම ජලාශවල පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. මෙයට අමතරව මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් මෙම ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය සහ සුළං අධික කාලගුණ තත්ත්වයත් සමග මෙම ජලාශවලින් වාෂ්පීකරණයෙන් වන ජලහානිය අධික බැවින් විශේෂයෙන් ජලය භාවිතා කිරීමේදී වගා කටයුතු පහණිය ජලය සහ අනික් අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී ඉතාමත් අර්පිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවේ පූර්වකථනය අනුව ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම ජලාශවලට ප්‍රමාණවත් ජලය ජල ප්‍රමාණයක් ලැබෙතැයි අපේක්ෂා කරනවා.
3: භූතානයේ නිල සංචාරයක නිරත අක්‍රාබාත්‍ය ආචාර්ය හරණ්‍යාමර සූරිය තිම්පු නුවරදී එරට ජිග්මේ කෙසාර් ඩබ්කේල් වංචුක් රජු හම් වුණා. දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමුණා. භූතානයේ සංවර්ධන සැලසුම්වලට අතාළව ශ්‍රී ලංකාව සතු පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඇති කැමැත්ත භූතාන රජු මෙහිදී පෙන්වා දී තිබෙනවා. භූතානයේ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා. සයිබර් අපරාධ බැඩලීමට කෙර ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදී අවධානය යොමු වුණා. භාජන ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා බැඩපැත්වීම සහ පොලිසියේ කාර්යක්ෂමතාව ඉහළ නැන්වීම පිළිබඳ අවධානය යොමු කරමින් සයිබර් අපරාධ බැඩලීමට කෙර ඇති පියවර පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව රැස් වුණා. එහි සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නීති විරෝධී ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පියවරගෙන ඇති බව නිලධාරීන් සඳහන් කළා. සයිබර් අපරාධ සම්බන්ධයෙන් මිලට රැඳී සිටීමෙන් නීති විරෝධී ක්‍රියාකාරකම් වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන්ද නීතිමය පියවරගෙන ඇති බවයි එහිදී අවධාරණය කර තිබෙන්නේ. ඉදිරි වසර පහ තුල මෙරට සංචාරක ක්ෂේත්‍රය දෙවෙන්ද වෙනසකට ලක් කිරීමට රජය සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹ නගරයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන්ද වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාත්මකයි. ජාතික සංචාරක උපාය මාර්ගික සැලසුම් උපදේශනයේ සහ ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම් නිල වශයෙන් ආරම්භ කිරීම සිදු වුණා. ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රධාන පහසුකම් යටතේ ඒ ආරම්භ වුණේ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෝලීය වශයෙන් තරක්කාරී තිරිසර සහ ප්‍රශස්ත සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා මෙම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කමද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.
5: අනතුරුව පැවති මාධ්‍ය හමුවටද නියෝජ්‍ය අමාත්‍යවරයා සහභාගී වුණා.
6: World Bank එකේ අපි ඉන්වෙස්ට්මන්ට්ස් සභාපතිවරයා අප වෙලාවේ අපි යම්කිසි සාකච්ඡාවක් කරා එමතිතුමත් අපේ කණ්ඩායමත්. ඉතින් ඒ අනුව අපි දැනට මේ Thrive Colombo කියන ප්‍රොජෙක්ට් එක තමයි මේ අපි ආරම්භ කරන්නේ. Thrive Colombo ප්‍රොජෙක්ට් එකේදී අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය, විශේෂයෙන් අපේ පැරණි නගරය, කොලෝනියල් ඒරියා එක, ඔය GPO ෆොරින් මිනිස්ට්‍රි එක මෙන්න මේ පැත්ත සංචාරක ෆ්‍රෙන්ඩ්ලි විදිහට ට්‍රාන්ස්ෆෝම් කරන්න, ගෝල්ඩන් ගාන එක ඕපන් කරන්න, ඊට පස්සේ GPO එක සංචාරක කේන්ද්‍රස්ථානයක් විදිහට දියුණු කරන්න මේ ප්‍රදේශයේ තමයි මෙතන ඉලක්ක වෙන්නේ. හැබැයි අපේ රීජනල් ලෙවල් එකට යන්න දැන් නේචර් ත්‍රයිව් කියන ප්‍රොජෙක්ට් එක හරහා අපේ නැෂනල් පාක්ස් වලට මේ වගේ අපිට නේචර් බේස් ටූරිසම් ඩෙවලොප්මන්ට් කරන්න ව්‍යාපෘති ගණනාවක් අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් තිබෙනවා. ඊළඟට තව ව්‍යාපෘතියක් එනවා හෙරිටේජ් ටූරිසම් වලට අපි යෝජනා කරලා තිබෙන අනුරාධපුර නගරය. කොමුණත් මේ ව්‍යාපෘතිය කේන්ද්‍ර කරලා තියෙන කොළඹට අපිට කාමර 3000කට අධික ප්‍රමාණයක් මෙතන තිබෙනවා. ඉතින් අපිට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සියලුම දේවල් විශේෂම පුද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරලා තමයි ලෝක බැංකුව අපි ඔක්කොම තීන්දුව කරන් තියෙන ත්‍රයිව් කලම්බෝ එම නැත්තම් මේ ව්‍යාපෘතිය කොළඹ අවට ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව තව එක ඇක්ටිවිටි එකක් තිබෙනවා. අපි මේ වෙනකොට ඒක ට්‍රෙෂරියට බාර දීලා තියෙනවා. නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකට මේ ටූරිසම් ෆන්ඩ් එකක් හදන යෝජනාවලුතෙන් එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අනෙකුත් සෙක්ටර්ස් වල ඉන්න ඒ අයත් මෙන්න මේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් හරහා සංචාරක ශ්‍රේෂ්ඨී ආයෝජනයට ආකර්ෂණය කරගන්න ව්‍යාපෘතියක් තමයි එතනදී ක්‍රියාත්මක වෙන්නේ. අපි කල්පනා කරනවා ඒක හොඳ එකක් විදිහට අපිට ඉස්සරහට මෙහෙවන්න පුළුවන් වෙයි කියලා.
3: අභව ප්‍රාප්ත ප්‍රවීණ රංගන හා ගායන ශිල්පී ප්‍රියකර පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එබරැල්ල පොදු සුසාන භූමියේදී කලක් රෝගාතුරව සිටියේ මහතා බියන විට 64 වන වියෙහි පසු වුණා. ප්‍රියකර පෙරේරා මහතාගේ දේහය තැන්පත් කර ඇති බොරැල්ල ජයරත්න මල්ශාලා වෙත ගිය ජනාධිපති අනුකුමාර සනායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා මහතා අවසන් ගෞරව දැක්වුවා. කලාකරුවන් රසක්ද දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටිනවා. 2028 වසර වන විට තැබලි ගම්මාන 250ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නා බව අභාත සමත් විද්‍යාරත්න මහතා සඳහන් කළා. ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව පැවති තැඹිලි ගම්මාන 250 පිහිටුවීමේ ව්‍යාපෘතිය පණ්ඩල බකදුර මහයාය ආදර්ශ තැඹිලි ගොවිපලේදී පැවැත්ුණා. අමාත්‍යවරයා ඇතුළු පිරිසද පැලසිටුවීමේ ව්‍යාපෘතියට එක්ව සිටියා. විවිධ ප්‍රදේශවල තැඹිලි ගම්මාන 20ක් ආරම්භ කර තිබෙනවා. මේ වසර තුල ගම්මාන 75ක් පිහිටුවීමයි සැලැස්ම. එන් විජු සහ වක්‍ර රැකේ අවස්ථා රසක් නිර්මාණය කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය කටයුතු කරන බවයි අභාත්‍ය සමන්ත වෙද්‍යාරත්න මහතා පෙන්වා දුන්නේ.
7: තැඹිලි වත්තක් බවට මේක පරිවර්තනය වෙනවා. මේක තැඹිලි උයනක් බවට පරිවර්තනය වෙනවා. තමානක් බවට පරිවර්තනය වෙනවා. ඒක අපේ බලාපොරොත්තු. එනම් මේ මහපොළොව සශ්‍රීක වෙන්න ඕනේ. අස්සද්දන්න ඕනේ. අන්න ඒතොර රටේ ආර්ථිකය සකස් වෙනවා. අපි පහුගිය දවස්වල තේ ගම්මාන 500 පටන් ගත්තේ අපි නුවරඑළියෙන්. අද අපි කුරුණෑගලට මේ ගම්මාන සංකල්පය අරගෙන ආවා. එතන මේ මහපොළොවට යන්න ඕනේ. ඒක ජනතාවගේ බලාපොරොත්තුව. එඳා මේ රටේ වේගවත් ආර්ථික සංවර්ධනයක් වෙමින් තියෙනවා. රාජ්‍ය සේවයට අවුරුදු 5කට පස්සේ 130,000 ගෙනාව. අලුතෙන් තව ඒ පඩිනඩි වැඩි වෙනවා. මෙරටේ ආස්සන්න වැඩි වෙනවා. ප්‍රබෝධයක් ඇති වෙනවා. සංචාරකෝ එනවා. වේගෙන් ඩොලර් ආදායම වැඩි වෙනවා. ගෙවල් දොරවල් ටික හැදෙනවා. පාරවල් ටික හැදෙනවා. ගෙව්වාමනු හැදෙනවා. වේගවත් ගමනක් යනවා. මේක අවශ්‍ය වේගයෙන් නොවෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මෙරටේ අධිකරණය සක්‍රිය වෙලා වංචා දූෂණ වලට නඩුව හැෙනවා. බලවතුන්ට ධනවතුන්ට නීතිය නැහැ කිව්වා. දැන් නීතිය කාටත් පොදුවේ ක්‍රියාත්මක වෙනවා.
3: නිර්චවාත ඩබල් කනුවරත්න මහතාද අදහස් පළ කළා.
8: පොල් පිළිබඳව ගත්තොත් අපේ අවශ්‍යතාවය සැපිලීම සඳහා අපිට පොල් නිෂ්පාදනය කරගන්න තාම අපි අපෝසත් වෙලා තියෙනවා. අපි කෑමට අවශ්‍ය පොල් ප්‍රමාණය විතරක් නෙමෙයි ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ විශාල ඉල්ලුමක් තියෙනවා පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට. අපි ආණ්ඩුව විදියට ඒ සඳහා ප්‍රවේශයන් ගණනාවක් අරගෙන තියෙනවා.
3: හෙරොයින් සහ අයිස් බද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවටගත් බව පොලිසිය ප්‍රකාශ කළා. කොළඹ දිසා අපරාධ කොට්ටාසලිධාරයෙන් වැටලීම සිදු කළේ සියදවත්ත ප්‍රදේශයේදී. සැකකරු ළඟ තිබේ හෙරොයින් කිලෝග්‍රෑම් 4කට වැඩි ප්‍රමාණයක් සමග අයිස් බද්‍රව කිලෝග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් හම් වී තිබෙනවා. බද්‍රව්‍ය ජාවාර බිනුපයාගත් බවට සැකකරෙන රුපියල් 103ක මුදලක් ඔහු ළඟ තිබේ හමු වුණා. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූයේ දැනට විදිස්ගතව සිටින මහ පරිමාණ බද්‍රව ජාවරම් කරුණු කුමාර්ගෙන් මෙම හෙරොයින් සහ අයිස් බද්‍රව්‍ය ඔහුට ලැබී ඇති බවයි. ඉන්දුනීසියාවේ ව්‍යාප්ත වන ලැව්ගිනි සමග විෂ දුමාරය මැලේසියාව සිංගප්පූරුව සහ පිලිපීනය දක්වා පැතිරමින් පවතින බව මාධ්‍ය වාර්තා සඳහන් කළා. ඉන්දුනීසියාවට අයත් සුබත්‍රා සහ කලිමනන්ත් ආශ්‍රිතව විශාල පිරිසක් විෂ සහිත දුබාරයට නිරාවරණය වුණා. එන් ශ්වසන ආසාදන ඇති වූ දහස් කරණක් රෝහල්ගත කර තිබෙනවා. මේ අතර ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව සහිත ඩොලර් කාසියක් මුද්‍රණය කර තිබෙනවා. සියවසකට පසු ජියෝබාන ජනාධිපතිවරයෙකු ඇමරිකා මුදල් එකකේ සටහන් වන පළමු අවස්ථාව මෙයයි. ඇමරිකාවේ 250 සංවත්සරයේ සමරමෙන් ජනාධිපතිවරයාගේ රුව සහිත ඩොලර් 1ක් වටිනා සමරු කාසි එළිදක්වා තිබෙනවා. ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති පදුවාර 20 තරගයේ ලකුණු 75කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්තුර පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කරළු 7කට ලකුණු 124ක් රැස් කළා. නිලක්ෂිකා සිල්වා ලකුණු 50යි. පිළිතුරු ඉදිම ක්‍රීඩා කළ ඉන්දුනීසියා කාන්තා කණ්ඩායමට පදුවාර 18යි 13කදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 49ක් පමණයි. පාතාලයයි භද්‍රව්‍යයි බොලිනිපුටා තමන බව පොලිස්පතිකෙන් සහතිකයක්. පළාත් 4කට දිගුරුම් සහිත වැසේ. අගමැති හරිණි භූතාදී රජු හමුවේ. සංචාරක ප්‍රවර්ධනයට රජයෙන් පස් අවුරුදු සැලසුම්. සයිබ අපරාධ බඩින සැලසුම ගැන පොලිස් ඇමති කියයි. රංගනයෙන් හා ගායනයෙන් රටක් සැරසූ ප්‍රියංකර දැයින් සමුගනී. ඉන්දුනීසියාවේ ලැව්ගින්නෙන් රටවල් රැසකට බලපෑම්. මිනිත ලක්ෂණ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පස්වරු 1ට බලාපොරොත්තු වන්න. දැන් එකනවි ගොල් විශේෂාංගය.
9: අත ඉත සරු හෙට දවසට ආර්ථික ඉලක්කය. Economic goal. Economic goal. 2026 පළමු මාස 7 තුල ශ්‍රී ලංකාවේ අපනයන ඇමරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවූ බවට ශ්‍රී ලංකා රේගු දත්ත වාර්තා සඳහන් කරනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කරගත්තේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහත්මයා.
10: අපනයන පිළිබඳව විවිධ තැන්වල විවිධ විදිහට අර්ථකථනය කරමින් අදහස් ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබෙනවා. ඇත්තටම සාමාන්‍යයෙන් මේ අපනයන තුළ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි බාණ්ඩ අපනයන කියන එක, අනිත් එක සේවා අපනයන. දැන් බාණ්ඩ අපනයන තුළින් අපි මේ වසරේ ජනවාරි සහ ජූලි මාස 7ක කාලය තුළ උපයලා තියෙනවා ඩොලර් බිලියන 8.16ක ප්‍රමාණයක්. ඒ වගේ සේවා අපනයන තුලින් අපි උපයලා තියෙනවා ඩොලර් බිලියන 4.14ක වගේ ප්‍රමාණයක්. ඉතින් මේ තුලින් ගමන් කරන සේවා ප්‍රමාණයක් කියන්නට පුළුවන්. ඉතින් ඒක එතකොට අර බාණ්ඩ අපනයන වල එකතු කරාට පස්සේ අපනයන ආදායම් එකතු කරාට පස්සේ ඩොලර් බිලියන 10 ඉක්මවා යන තත්ත්වයක් පවතින්නට පුළුවන්කම තියෙනවා. නමුත් මධ්‍යම බැංකුවයි සබා දීලා තියෙන වාර්තාවන් අනුව ඇත්තටම බාණ්ඩ අපනයනය තුලින් අපි තියෙන්නේ ඩොලර් බිලියන 8.13ක්. ඒක පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සලකා බලනකොට 4.4ක වගේ වර්ධනයක්.
9: වැඩිපුරම ආදායම් ලැබිලා තියෙන්නේ මොන අපනයන ශේත්‍රවලින්ද?
10: අපනයන ශේත්‍රය තුල කෘෂිකාර්මික අපනයන තියෙනවා, කාර්මික අපනයන, සේවා වගේ විවිධ අපනයන තියෙනවා. ඒ කියන්නේ කෘෂිකාර්මික අපනයන වලින් ලැබපු ආදායම, කාර්මික අපනයන, ඒ වගේම අනිකුත් විවිධ අපනයන වලින් ලැබපු ආදායමේ ආන්තික වර්ධනයන් සමහර ඒවා දකින්නට තියෙනවා.
9: අපනයන ආදායම වැඩි වීමෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?
10: ඔයතර අපනයන ආදායම ප්‍රථම ලැබෙන්නේ මේ රටේ පෞද්ගලිකාංශයේ විශේෂයෙන් රටේ අපනයන වලට වඩා පෞද්ගලිකාංශයේ තමයි අපනයන ශේත්‍රය තුළ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන්නේ බාණ්ඩ හා සේවා අපනයන තුළ. ඉතින් මේ ආදායම ඇත්තටම ජනතාවට ලැබෙන ආදායම. අපනයන ශේත්‍රයේ ඉහළ යාම තුළ ඉහළ යාමක් සිදු වෙනවා නම් ඒ තුළ ආදායම වැඩි වෙනවා නම් ඒක රටේ ආවගේ ඇත්තට ආදායම ඉහළ යාම. ඉතින් මේ තුළ අපනයන කරු ඒ තුළ වැඩ කරන අය ඔවුන්ට තමයි මේ ආදායම් ඍජුව හම්බ වෙන්නේ. නමුත් ඒ ආදායම් වැඩිවීම නැවත අපනයන ශේත්‍රෙම ආයෝජනයක් සිදු කරන්නට පුළුවන් නම් ඒ තුළ ක්‍රමක්‍රමයෙන් ආර්ථික ප්‍රසාරණයක් කරා අපිට ගමන් කිරීමේ හැකියාව තියෙනවා.
9: අපනයන ආදායම වර්ධනය වීම රටක ආර්ථිකයට කරන සාධනීය බලපෑම මොන වගේද?
10: ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අපනයන ශ්‍රේෂ්ඨයේ දැවන්ත පරිවර්තනයක් අවශ්‍යයි. අපනයන තුළින් ලැබෙන ආදායම විශාල වශයෙන් වැඩි කර ගන්නට ඕනේ. ඒ තුළින් තමයි ආර්ථිකය වේගවත්ව ඉස්සරහට ගෙන යාමේ හැකියාව තියෙන්නේ. ඉතින් වර්තමානයේ තුළ විශේෂයෙන් මේ බාණ්ඩ අපනයන ශ්‍රේෂ්ඨයට ශ්‍රේෂ්ඨ ප්‍රමුඛතාවය දීලා මේ වෙනකොට වර්ධනය වෙලා තියෙන ප්‍රමාණය තවදුරටත් ඉහළ නම්ව ගැනීම සඳහා රජයට ක්‍රියා කරන්නට සිද්ධ වෙනවා. මොකද දැන් අපනයන තුලින් ලැබෙන ආදායම ආනයන වලට යන වියදමට වඩා වැඩි මට්ටමකට ගෙන ඒම තුලින් තමයි රටක ආර්ථිකයකට යම් ආකාරයකට ඉතුරුම් බිහි වෙන්නේ, විදේශ ඉතුරුම් බිහි වෙන්නේ. ඒ තුන ඇත්තට ගෙවිශේෂයේ හොඳ තත්ත්වයක් සාධාරණ කරන්නට පුළුවන්. රුපියල යගිය ස්ථාවරව පැවතීමට හෝ ශක්තිමත් වීමට පුළුවන්කම තියෙන මධ්‍යම බැංකුව සතු සංචිත ප්‍රමාණය වැඩි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක සමස්තයක් විදිහට සාර්වාර්ථිකයේ ස්ථාවරත්වය සහ වර්ධනය කෙරෙහි ඒක ඉතාමත් හොඳ ධනාත්මකව තමයි බලපාන්නේ.
9: උදෙක් ආනයන මත යැපෙන ජාතියක් වෙනුවට ලෝකයට බහණ්ඩ හා සේවා සපයන අපනයනශීලී රටක් බවට පත්වීම අපේ අනාගතයේ පැවැත්ම තීරණය කරනු ලබන ප්‍රබල සාධකයක්. අද ඒ පිළිබඳවයි ආර්ථික අනාවරණය තුළින් අප විමසීමට ලක් කළේ.
11: Economic Goal. Economic Goal.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
12: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දවල් 12 විනාඩි 22යි දැන්.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 01 1 286 1 1 286 11 ශනිගමතුම් 19:16

0: FM 93.5, FM 93.7, La Conda, Radio ITN.
1: රයිට රට තුටේ මොකද වුණේ කියලා දැන කියා ගත්තා. එනයිදී අපි ආයේ අපේ වැඩේ පටන් ගමු. මේ පැතර මෙසේජ් එකක් එවන්න ඉක්මනට
2: 0703935937 මේකේ ෆෝන් නම්බර් එකට 18 වංගුව පැත්තට ඉක්මනට එන්න.
1: මේ දේ එන රස්නෙට නම් එකපාරක් සුවස තමන් එක ගන්න නාල හරියන්නේ නැහැ.
2: නෑ නේද?

0: රවින් රයසස් තමයි ගේ තේ ගායනා කළේ. අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්න අපි ගෙමු ඉක්මනටම.
1: දහඩ වංගෝ පැත්තට ඇවිල්ලා නතර වුණ කෙනෙක් ඉන්නවා. ඉතින් ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනා. අනේ අක්කී අපි ආද ගමනක් යන්න ඇතුව මේක අහනවා කියලා තිනා. බලන්න කී ආදරේ. නදීෂ ඔයාව එකතු කරගන්න හරිම ආදරේ. ලස්සන සින්දුවක් දෙන්නම්. පොළොන්නරුව පැත්තට යන්න හිතුණා. පොළොන්නරුව මේ වෙලාවේ වැඩ කරන තැනක ඕනම කියන විදියක් නෑ. එතන සද්දරමලක් කඩහගෙන ඉන්නවා කියලා තිනා සින්දුවක් දෙන්න පුළුවන් කියලා අහලා තිනා. ඉතින් නතරින් හැමෝමත් එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් සුබ දවසක් ලක්න දහඩ වංගුව ලස්සනයි කියලා තියෙන බොහොම ස්තුතියි සුපිරි මාවත් ලස්සන ගීතයකට එකතු කරගන්න සුමිත් තමයි සෞදි ඉඳලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ඔය විදිහට මහගෙන ඉන්න දවල් එක වෙනකන් සුබ දවසක් වේවා කියලා තිනවා අපිත් ගීතයකට එකතු කරගන්න මාතලේ කුමාරිය රබුදුගල්ල තමයි මැසේජ් එක දාලා තියෙන්නේ සින්දු අහන්න ඉන්නවා නයිනී ගෞමිනී සුභාෂිනී වගේම ධම්මිකා මේ හැමෝම එකතු කරගන්න කියලා තේනවා දසන් වෙලාව තියෙනවද අපිට

0: හරියටම තමයි විනාඩි 33ක් තියෙනවා.
1: තවදක් කියන්නේ නේද? හරි. අපි මේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙන කඩනායක මේ වෙලාවේ කායතනයක වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තිනු ආදරේ ඔය දෙන්නට කියලා තිනු අපි ගොඩාක් ආදරෙයි. ඔය වගේම ගීත ගායනා කරන අවස්ථාවක් නැද්ද කියලා අහලා තිනු. අපි අවස්ථාවක් දුන්නයි අවස්ථාව ගත්තේ නැත්තේ Golden Voice අවස්ථාව නේද? අපි ඊළඟව අවස්ථාව අපි දැනුවත් කරන්න ඔහොමම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඕන පුළුවන් ලක්කන් ඔෆිෂියල් Facebook page එක පැත්තට ගිහිල්ලා අපි දෙන්නගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න නේද දොස්සුන්?
0: ලයික් එකක් දාලා, කමෙන්ටුවක් දාලා.
1: දාලා ඉක්මනට එන්න මේ පැත්තට.
0: නම්බර් කියන්න.
1: 0703 93 93 7 මේකේ ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් ඉවන්න.

0: මෙහෙම නිහඬතාවයත් වෙනම කතාවක්
1: නේ. ඔව් නේ. නිහඬතාවයේ ගොඩාක් දේවල් කියනවා.
0: සහ නිහඬතාවයේ ඇතුලේ සමහර වෙලාවට කියන බොහෝ දේවල් හොඳට වටහා ගන්න පුළුවන්.
1: ඔව්.
0: ഘോഷාවට වැඩිය සමහරලාට නිහඬතාවයේ ප්‍රබල වෙන තැන් තියෙනවා.
1: ඔව්.
0: දැන් මේ වෙලාවේ ඔබ දන්නවා ට්‍රම්ප් කියන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා.
1: ඔව්.
0: බොහෝ වෙලාවට ආර්ථික අරමුණු ඉලක්ක කරගැනීමෙන් නැත්තම් බලය ලෝකයේ තමන්ට හිමිතන හොයාගෙන යන බොහෝ වෙලාවට තමන් යුද්ධයේ අවකාශයන් පාවිච්චි කරනවා. හරිද? ඔබ දන්නවා දැන් ඉරාන යුද්ධයේ මේ වෙලාවේ ටිකක් ආපහු ඇවිල්ලිමින් එනවා, තීරණාත්මකම තැනකට එනවා. එතනදී මේ ට්‍රම්ප් හරි අමුතු යෝජනාවක් කරලා තියෙනවා. ට්‍රම්ප් කියන්නේ කොහොමත් විටින් විට සමහරලාට අවධානය දිනා ගන්න යෝජනාවක්
1: දේවල් කරන කෙනෙක්.
0: හරිද? ට්‍රම්ප් කියලා තියෙනවා දැන් මේ වෙලාවේ ඉරානය සහ ඇමරිකාව ගැටෙන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව වෙන අරගලයක් එක්කනේ. ඒ කියන්නේ ඒ ප්‍රවාහන තීරය, නාවික ප්‍රවාහන තීරය නිදහස්ව තියන්න ඕන කියලා ට්‍රම්ප් අරහෙන් කියනවා. හැබැයි ඉරානය කියනවා නෑ, මේක තමයි අපේ අයිතිය, අපිට හිමි එක, ඒ නිසා මේක පාලනය වෙන්න ඕන අපි අතින් කියලා. කොහොම හරි දැන් ඕක මත පදනම්ව තමයි මේ වෙලාවේ මේ ගැටුම යන්නේ. ට්‍රම්ප් හරි අපූර්ව යෝජනාවක් කරලා තියෙනවා.
1: කියන්න බලන්න.
0: හෝමුස් සමුද්‍ර සන්ධිය කියලා ඕකට කිව්ව ඇති.
1: ඔව්. අපේ නම තියෙන්න ඕනේ මේකට.
0: ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය කියලා කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා.
1: ඔව්.
0: මට හිතනවා නිකන් මේ ඒටයින්ද වෙනකොට.
1: මොකක් වෙයිද?
0: සමහරවිට හෝමුස් සමුද්‍ර සන්ධියක් නැති වෙයි.
1: නැති වෙන්න පුළුවන් ලෝකෙන් නැති වෙලා යන්න පුළුවන්.
0: ඩොනල්ඩ් ට්‍රම්ප් සමුද්‍ර සන්ධියක් එන්න පුළුවන්.
1: එන්න පුළුවන් නේ.
0: අපි බලමු. සමහර වෙලාවට යෝජනාවල් විදිහට කරන ඒවා ස්ථිර වුණොත් ඔයදින් පැල වෙනවා ඈ.
1: ඔව්.
0: අර කතාවක් තියෙනවනේ.
1: හහ්.
0: ගියොත් වචනයක් આવොත් අලියෙක්. කතාව දන්නේ නැනේ.
1: ඒක තමයි මම මේ බැලුවේ.

0: දවල් දොළහයි විනාඩි 35යි. දසුන් නර ඉස්සල්ල කිව්වනේ ද ගියොත් වචනයක් කාවොත් අලියෙක් කියමුද බලන්න කතාව. ඒක තමයි කියමු බලන්න.
1: දන්නේනේ.
0: දන්නවා මම දන්න කතාවමද කියලා මට දැනගන්න ඕනි.
1: අය එකකට කතා දෙකක් කියන්න බෑ.
0: තියෙනවා තියෙනවා. කතා හදන අය කතා හදනෝ ඇති වෙන්න. හරි කතාව හොයාගමු අපි.
1: මෙහෙමයි කතාව. හරි. දැන් යාළුව දෙන්නෙක් යාළුව පාරේ.
0: ඔව්.
1: යන ගමන් ඈතින් ඇග්ගෝවෙක් ඇතෙක් අරගෙන පාරේ යනවා.
0: ඔව්.
1: හරිද? යාළුවා කිව්වලු.
0: හරි.
1: මචං. අපි දෙන්න ඇත ඉල්ලමු.
0: හා.
1: හරිද? අපි දෙන්න අලිය ඉල්ලමු.
0: හා.
1: අනිත් යාළුවා කිව්වලු. ඈ මොන පිස්සුද මේ ඔය මිනිස්සු අපිට මේ ඔය අලිය දෙයිද?
0: ඔව්.
1: ජීවත් වෙන්න ඔය අලියගෙන් ඔය මිනිස්සු අපිට දෙන්නයි.
0: ඔව්.
1: ඉතින් යාළුවෝ කිව්වා නෑ අපි ඉල්ලමු. හරිද? ඔයාට ඕන නම් ඉල්ලන්න මට නම් ඔය ඉල්ලන්න බෑ. අනිසාර අරකින් ඇනලවත් දැම්මත් කියලා කිව්වා.
0: ඔව්.
1: නෑ නෑ අපි ඉල්ලමු. ආවත් අලියෙක්.
0: ඔව් ගියත්
1: ගියත් වචනේ. හරිද? ඒකින්ද හිත හිත ඉන්න එපා.
0: ඔව්.
1: හිතේ තියෙනවා නම් දෙයක්
0: කියන්න.
1: හරිද? සමහර වෙලාවට හරියන්නත් පුළුවන්.
0: වරදින්නත් පුළුවන් නේ.
1: වරදින්නත් පුළුවන්. ඉතින් ගියොත් වචනයක්.
0: වචනයක් ආවත් අලියෙක්.
1: අලියෙක්.
0: මටත් ඉන්නවා අලියෙක්. ඔෆිස් එකේ වුණා මං යාළුවෝ හම් වෙන්න තමයි යන්නේ. දැන් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙච්ච ගමන් අලියෙක් ඉන්නවා.
1: හොඳයි ඉතින්.
0: හොඳයි නේ.
1: හොඳයි. SMS එකක් කියන ටග් ගලවලා මෙසේජ් එකක්.
0: හරි අපි යමු ඔෆිෂියල් Facebook page එක පැත්තට. අපි වහගෙන ඉන්නවා සෙට් එකක් සද්දෙටම ලක්කන අහගෙන. කෞෂා නෝව එකතු කරගන්න ඕනේ. ඒ වගේම අපේ post එක share කරපුවාට ඉතින් බොහොම ස්තුතියි. ඔය විදිහට මාදරෙන් අපිත් එක්ක ඉන්න. මට විනාඩියක් දෙන්න පොඩ්ඩක් මේක උඩට පල්ලෙහාට යන්න ඕනේ. හරි ඉන්නවා දිලිනී ආව එකතු කරගන්න. ඒ වගේම යුගාන්ති අක්කා එවිල්ලා තියෙන අපේ පැත්තට. ඒ වගේම මහේෂ් ඉන්නවා අපි දෙන්න වහගෙන. good morning nice program කියලා තියෙන බොහොම ස්තුතියි. සුමනා ආව එකතු කරගන්න. අනාදේශෝ මුතුෝ අදවදින හරිම ලස්සනයි කියලා තියෙන බොහොම ස්තුතියි. නිසංසල කුමුදුනි ආවත් එකතු කරගන්න. එයා කියලා තියෙනවා අපිට ලන්ච් ටයිම් එක අහන්න සුප්‍රී ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියලා. එහෙම තමයි ඉතින් ලක්කන වැඩක් කරොත් නේද. ෂාන් ආවත් එකතු කරගන්න. චන්ද්‍රකා ඉන්නවා. ඒ වගේම දර්ශනී කුමාරතුංග ආවත් එකතු කරගන්න ඕනේ. ලක්ෂාන් ඒ වගේම දිල් පතිරන ආවත් එකතු කරගෙන අපි අහමු නේද දසුන් ලස්සන සින්දුවක්.
1: රයිට් මේ චාර් ජෝතිපාලා.

0: දවල් 12 විනාඩි 45 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආවෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවර වෙන
5: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකි මුමගතුට
6: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
5: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
7: හැම වංගුවකම අලුත් කතාවක්.
8: 18 වංගුව.
9: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනෑ නම්
10: දසම් විත් යෂෝ
8: 18 වංගුව
11: සතියේ දිනවල ඔදී 10ට

0: කියන්නේ අනිවාර්යයෙන්ම සුද්ධ බුද්ධ කරගන්න.
1: අපිට අර දෙයක් වෙන්න ඕනේ පොඩ්ඩක් ආපහු මතක් වෙන්න නේද? ඉතින් ළඟම ඉන්න කෙනෙක්ට ඔන්න ඩෙන්ගු හැදුනොත් එන්නේ ඊට පස්සේ මතක් වෙනවා ඉක්මනට සුද්ධ බුද්ධ කරගන්න ඕනේ, පිරිසුදු කරගන්න ඕනේ, නැත්නම් PHI මහත්තුරු වෙනවා ගෙදර චෙක් කරන්න. ඉතින් දෙයක් වෙනකන් ඉන්න එපා නේද? ඊට කලින් ඔයාගේ වගකීමක් තියෙනවා ගෙදර පිරිසුදු කරගන්න, වතුර එකතුනේ තැන් ටික අයින් කරන්න. ඉතින් පොඩ්ඩක් ගිහින් බලන්න මේ වෙනකොට සමහරක් විට ඔයා අර එළියේ ඉන්න සතෙක්ට වතුර ටිකක් තියපු එකක් සති ගානක් තියනවා වෙන්න පුළුවන්. එතන මදුරු කීටියෝ රැඳිලා ඉන්න පුළුවන්. ඉතින් මේ ගැන ඔයාගේ අවධානය තියාගන්න ඕනේ.
0: අනිවාර්යයෙන්. මේ වගේම තමයි ඔබ විතරක් නෙවෙයි සමහරලාට වටපිටාව ඉන්න අයත් පිරිසුදුව තියාගෙන ඉන්නේ නැත්නම් ඔබට වගකීමක් තියෙනවා. පොඩක් බල කරලා කියන්න. මේ ඔයා හින්දා අපිට පරිප්පු ගන්න බැහැ. එහෙනම් අනිවාර්යයෙන්ම සුද්ධ බුද්ධ කරගන්න කියලා. එහෙම නැත්නම් ග්‍රාම සේවකට හරි කියන්න නේ.
1: නැත්නම්
0: පොලිසියට හරි ඔබ කියන්න කියලා. ඔබ ඔබේ ගෙවත්ත සුද්ධ බුද්ධ කරගන්නවා වගේම වටපිටාවත් පිරිසිදුව තියාගන්න යම් ආකාරයක ඒ අයට බලපෑමක් කරන්න. හැබැයි ඉතින් අර තමන් ගෙහි පොල් පරාලි තියාගෙන නේ අල්ලපු අය අර මොකද්ද හොයන්න යන්න එපා.
1: හොයන්න යන්න එපා නේ.
0: ඒ නිසා තමන්ගේ වටපිටාව ඉස්සර සුද්ධ කරගෙන ඉන්න ඕනේ. අපිට මෙසේජ් කරපු අයත් කියමු ටක්ක.
1: ඉන්නවා අපි වහගෙන 18 වංගුව පැත්තට ඇවිල්ලා නතර වුණ කට්ටියම සුබ දවසක් කියලා තිනවා. ඉතින් ආට සුබම සුබ දවසක් වෙන්න ඕනේ. අනුරග මනුලාවදී අපි වහගෙන ඉන්නවා කියලා තිනවා. මහත්තයා ඉන්නවා, සිරිල් පුතා ප්‍රදීප් දුව අනුෂිකා ඉන්නවා අපිව සද්දෙට මහගෙන, හර්ෂණ පුෂ්ප පුතා ආයෙ වගේම පේශවලා ඇමේලියා මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. සින්දුවක් අහන්නවා. ආයෙබෝවන් ලක්කන්ද වටත් ආයෙබෝ වේව වරකා ගොඩින් අපි වහගෙන ඉන්නවා රේණුක. අද මගේ අපි වහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. මමත් අහනවා කියලා තියෙනවා සඳලං කවිතාව රුකි ආව එකතු කරගන්නම් අපි ලස්සන සින්දුවක් අහන්න. කලතර පැත්තර යන්න හිතුණ දොඩංගොඩ ඉඳලා අපි වහගෙන ඉන්න තුෂාර මේ වෙලාවෙ සද්දෙටම වැඩ කරන තැන හැමෝමත් එකතු කරගෙන ෂෙහාන් සඳරූයේ වගේම බොස් තුෂාර ඉන්නවා එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවක් අහන ඔය දෙන ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා.

0: දවල් 12 විනාඩි 49.
1: David Peris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600

0: අප්ඩේට්වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට.

0: මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
2: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා. නිතඹ නලෝලා. නිතඹ නලෝලා.
3: ඉන්දාල මෙහින්දාල යන අතරේ නවතින්න ඉවිලි ෆ්‍රයි.

0: හැමතෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවී රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය යුත්තකෙයි නොයාගේ ෆියචේකට ප්ලස් පයින්් එකක් RDB Youth Plus යුත්තකටම සෙට්වන බැංකින් පාට්න RDB Youth Plus කිනවා
1: හැම වංගුවකම අලුත් කතාවක්
3: දහට වංගුව
1: දසුන් විත් යශෝ
3: දහට වංගුව
1: සතියේ දිනවල උදේ දහයට
3: දහට වංගුව සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරයිෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: වැඩියාව ග්ලෝකෝමාවැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකයා රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
6: ලකන්ද රේඩියෝ ITN
7: රයිට්
8: නාව 52 වෙලාව
7: ලස්සන කතාවක් තියෙනවනේ.
8: ඔව්
7: නාවොත් නෑ නොගියොත් එන්න බෑ. ආවොත්
8: යන්න බෑ.
7: නොගෙහින් බෑ. ඒ නිසා දැන් ඔන්න අපි ආවා. දැන් යන්න වෙලාව ඇවිල්ලා.
8: ඔව්.
7: අපිට මැසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ අය ගැන කියන්නත් ඕනේ. ඊට කලින් අද මම අපි පටන් ගන්නකොටම කිව්වනේ. අද ඇත්තටම පොඩ්ඩන්ට ලොකු සතුටක් දැනෙන දවසක්. පොඩ්ඩන්ට වැඩි අම්මලාට ලොකු සතුටක් දැනෙන දවසක්. ඒක තමයි මේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වුණා. යනෝ මේ වැඩිම ලකුණු අරගෙන තිබුණේ සිංහල මාධ්‍යයෙන් 193ක්.
8: අර
7: මේ පුතා ඉස්කෝලේ තමයි මේ ඇහැට්ටුවව ප්‍රාථමික ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය. හරිද? නම තමයි දනෝජ් තීක්ෂණ විරසේකර. මේ පුතා හරි ලස්සන කතාවක් කියලා තියෙනවා.
8: කියන්න බලන්න.
7: ශිෂ්‍යත්ව විභාගයට ඉගෙන ගන්න ඉස්කෝලේ ගියේ.
8: ඔව්.
7: වන අලි ගහන කැලයක් මැදින්
8: ගියේ.
7: ඉගෙන අලින්ගෙන් බේරලා ඉස්කෝලේ ගිහිල්ලා තමයි මං ශිෂ්‍යත්ව දිනුවේ කියලා තමයි පුංචි පුතා කියලා
8: දෙන්නේ.
7: ඒක ඇත්ත වෙන්න පුළුවන්.
8: ඔව්.
7: හරිද? සමහරලාට අපිට කොළඹ නැත්නම් නාගරික පරිසරයක් ඇතුළේ ඉන්න ඔබට මේ අත්දැකීම නැතිව ඇති.
8: දැන් ඔය ගල්ගමුව හැටුවව ඒ පැත්තට අයිති වෙනවනේ. ඉතින් අනිවාර්යෙන් ඒ අලි ඉන්න පැත්තක්ම තමයි.
7: අර ඔයාගේ අලියත් එහෙත්
8: දැන්නේ නෑ. මගේ යාළුවා ඉන්නේ මේ ඔෆිස් එකේ මේ වෙලාවේ.
7: කොහොම හරි මේ පුංචි පුතා කියනවා වනාලින්ගෙන් බේරිලා ඉස්කෝලේ ගියේ මම විතරක් නෙවෙයි අක්කත් එහෙම තමයි ගියේ. අක්කත් ශිෂ්‍යත්වේ පාස් වෙලා මලියදේව කාන්තා විද්‍යාලයේ ඉගෙන ගන්නවා කියලා නේද. කොහොම නමුත් පුංචි පුතාගේ ඒ ධිරිය හැමෝටම ආදර්ශයක්.
8: අනිවාර්යෙන්.
7: තමන්ට ඉලක්කයක් ඈත තියෙනවා නම් ඒ ඉලක්කයට යන්න තමන්ට හයිය තියෙනවා නම් ශක්තිමත් මනසක් තියෙනවා නම් දිනන්න මොන කියන උවමනාව තියෙනවා නම් අලි නෙවෙයි.
8: ඔව්.
7: කොටි හිටියත්
8: වැඩේ කරගන්නවා අනිවාර්යෙන්.
7: අනිවාර්යෙන්ම තමන්ගේ ගමන
8: තමන් යනවා.
7: ජන්න අපේ පුංචි පුතාට 18 වංගුවේ සුබ පැතුම් නේ. එහෙනම් යනවාද? තව සින්දුවක් කියන්න පුළුවන්ද?
8: සින්දුවක් කියන්න වෙලාව
7: තියෙන්නේ.

0: අයි පරකිනානම
1: බෑ ඇයිවා මට කියන තු මයිකේ කොන් කරේ
0: අයි පරකිනානවා
1: බෑ
0: මහර සතුටක් තියෙන්නේ යන්නනේ
1: ඔව් ඊළඟ එක්කලා ඇවිල්ලා ඉන්නේ ඇංගිලා
0: හරි එහෙනම් අපි යනවා මේ හැමෝටම ප්‍රාර්ථනා කරන සුබ දවසක් වාසනාවන්ත දවසක් SMS කරපු කීප දෙනෙක් ඉන්නවා ඒ අයටන් දැන් කියන්න බෑ අපි හෙට කියන්න
1: හෙට කියන්නම් ඉතින් පරිස්සමට සතුටින් ඉන්න මම යෂෝ
0: මන්දස චාමි ඇවිල්ලා ඉන්න කොනක

0: 99.5 93.7 Lakhanda Radio ITN Sabha Sri Lanka Handa
1: Velo Pasurvekai
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය නුතරයෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකන ප්‍රවෘත්ති සමගින් වම ගිහන් ගීති ශිර ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාර්සිංහ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: පාස්කෝ ඉරිදා කොළඹ ශැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් මෙයගේ දෙවන සැකකාර ඉබ්‍රහිම් ඉල්හම් අහමඩ් යන අයගේ නිවසේ තිබී සොයාගත් රන්භහණ්ඩ සහ මැණික් ඇතුළු දේපල තමන්ට පවරන ලෙස පුද්ගලයෙකු කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළා. දෙමටුගඩ ප්‍රදේශයේ නිවසේ තිබී සොයාගත් එම භහණ්ඩ ඇතුළු දේපල තමන්ට අයත් බව පවසමින් ඉජ්ජාල් අහමඩ් යන අය ඒවා ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබුණා. එම ඉල්ලීමයි කොටුව මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේ. චණ්ඩමාරුතයකින් කැනඩාවට බලපෑමක් ඉල්ල වුණා. වර්ෂාව හා සුළන් හේතුවෙන් නගර කරනාවකට ගැටලු මතුව තිබෙනවා. 45,000කට පමණ විදුලි බලය එනහිට ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ජනතාවට අවවාදාත්මක නිවේදනද නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් කැනඩාවේ කාලගුණ ඒජන්සිය පෙන්වා දුන්නේ ටොරොන්ටෝව ඇතුළු පවතින ගිගුරුම් සහිත වැසි හේතුවෙන් තැඹිලි පැහැති අනතුරු ඇඟවීම් ඉවත් කළ බවයි. ලකඩ මීළඟ ප්‍රවෘත්ති පසුවරු දෙකට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලකඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොහොම මතක් කිරීම සුරේකිමු මගතොට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

දවල් එකයි වෙනහට දහයයි වෙලාව. අයිබෝන් සුබදාවන. සැප්තැම්බර් මාසේ තුන්වැනිදා බ්‍රහස්පතින්දාවක අපි අතත් මුණ ගැහලා ඉන්නවේ. සංගීතය කියන්නේ හදවතට කතා කරන්න අපි මුළු දවස මලුත් ශක්තියකින් පුරවන්න පුළුවන් අපූරු ඖෂධයක් කියන කතාව පැහැදිලි. ලකඩ තිස්සන අභිමානවත් සංවත්සරය වෙනුවෙන් අපි සංවිධානය කරන්නේ ලකඩ ගෝල්ඩන් වොයිස්. මේ සතිය සඳුදා බදාදා අපි ඔබට අවස්ථාවක් ලබා දුන්න තරගකරුවන් 12 දෙනෙක් බැගින් තරගකරුවන් 24 දෙනෙක්ට තමන්ගේ ගායනා කුසලතාවය ඔබ හමුව ඉදිරිපත් කරන්න. දැන් හෙට දවසදී මොකද ඒගොල්ලන්ට වෙන්නේ? කවුරු කවුරු ඉස්සරහට යයිද? කාට මේහිණිය මගින් අත්හැල දාන්න සිද්ධ වේද? ඒ ගැන දැනගන්න කොකුසක් තියෙනවනේ නේද? අද ඒ ගැන පුංචි ගියක් මං කියන්නත් ලෑස්තියි. හවස 4 වෙනකන් අහන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. 0.7 0.3 0.95 0.97ට මැසේජ් එකක් එවුවොත් නරකද? නෑනේ. හැබැයි අර අන්තිම කට 4 කිට්ටු වෙනකම් බලන් ඉන්නතෝ කලින් මැසේජ් එක කියලා තිබ්බොත් එන්න වටිනවා. ලක්කඩ Facebook page එක ගිහලා බලන්න අපේ post එකක් තියෙනවා. like එකක් දාලා අපේ program එකේ මොකද හිතෙන්නේ කියලා comment එකක්

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: දවල් එක ඒවනාටේ 15යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
1: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16.
4: මම නම් දැන් මානම රිලැක්ස්.
5: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
6: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතෝෂීල් ඇක්ටිව් ප්ලස්.
7: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
8: David Pierce Motor Company within Rajya Sevaka Opata Pidala DPMC Rajya Pranama Amatanna 011-4-706-600
9: Oba Motor Cycle එක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳ ගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැක ගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේ තමයි අමාරුම වැඩි.
12: සැලෙනලෙලෙන දලුව විලස නිතඹ නලෝල නිතඹ නලෝලා නිතඹ නලෝලා
13: ඉල්දාල මෙහෙන් දාල යන අතරින් අපතින්න ඊ

0: හැන්දෑවට හිනා වෙලි සිින්දුවහන්න ඒවිනි ප්‍රයි චම් ඇන්චාරු
1: සගේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
1: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
5: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
1: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
1: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
1: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
2: සම අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දන නිධානය නුතරයිෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: දවල් 1යි විනාඩි 19යි 0.7යි 0.3යි 93.5යි 93.7ට එවලා තියෙන මැසේජස්

0: Radio ITN.
1: දවල් එකයේ වෙනාට 24යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: ලොවක් සනසන ඔබ.

0: ආදරයේ නොමියන හඬ
1: ආදරෙන් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: ලකන්ද රේඩියෝ ITN

දවල් එකයි වෙනහට විසි පහයි වෙලාව. දැන් හෙට මොකද වෙන්නේ කියලා හවස තුනම ආර වගේ වෙනකොට අපි කියන ලෑස්තියෙන් ඉන්නේ. එතකොට තාමත් ගැහි ගැහි ඉන්න chance එක තියෙනවා. 24 දිනක් ඉන්නවා තරඟ වැදුණු මේ සතියේ. ඒ අයගේ විනිශ්චය මේ වෙනකොට ගායන අහන් හිටපු ඔයාලටත් ඇති. මෙන්න මෙයා නම් ඉස්සරහට යන්න ඕනේ කියලා ගෙස් කරලක් තියෙනවානේ. බලන්න හෙට මොකද වෙන්නේ කියලා. එහෙමනම් ඔයාට සංගීත ඥානය ගැන නේද සෑහෙන දැනුමක් තියෙනවා. ඔයා හිතපු කෙනා ඉස්සරහට යනවා නම් ඔයා දක්ෂයි. ඔයාට තෝරන්න පුළුවන්. හරි බලමු ඒ ගැන. ඒ අතරේ දැන් අද 0.7.3.93.5.94 මැසේජ් එකක් එවලා ඔබ දුපු ටිකක් කතා කරන් ඉන්න පුළුවන් නේද? බලමුද කාගේද පළවෙනි මැසේජ් එක කියලා. අපි යන්නේ කොයිබටද? මාතලේ පැත්තට තෙරුණේ. ඔයගේ මැසේජ් එක එකතු කරගන්නම් මයාව. ඊට පස්සේ මං යනවා පිටිවනට. අරුණි නිමාෂා ලක්කඩ ගෝල්ඩන් වොයිස් අහගෙන හිටියා නියමයි වැඩසටහන කියලා තියෙනවා. හෙට මොකද වෙන්නේ අක්කේ කියලා මගෙන් ඇහුවට ඔට්ටු නෑනේ ඉතින් මට ඒවා කියන්න දැම්ම. හෙට බලමු මොකද වෙන්නේ කියලා හෙට දවල් එකට අහන්න පටන් ගන්න. ඊට පස්සේ කරුණාකලින් එවලා තියෙන මැසේජ් එක සිතෝ ශායාගේ. අම්මා නිරංජලා තාතා සාරාත යාලුවෝ අමන්දේ කවේෂා අයිරා ආන්ටිවත් එකතු කරගන්නම්කෝ. එයා කියන දෙයක් තමයි ඉතින්. ඊට පස්සේ අපි යනවා බරුදැල් පොලට. කොහොමද ඉතින්? මිරෝ නෙනවා ශනල් සවරේ දුමින්ද ශනාරා නතාලි ශහන් ශහන්නි කලබලයිනේ යනේ. ලහරු ඉන්නවා එස්එල් ප්‍රනාන්දු ඇන්ටන වසන්ත මැක්සිමස් වලවත් එකතු කරගන්නවා. සුබ දාවලක් වේවා අපි තෙනෝ සින්දුවකට. කිතුල් මහින්ද අයවට එහෙම කියන්නේ. ඈ මොකෝ එහෙම කියන්නේ? මඩ පාත පැත්තට යංකෝ ඔය උපුදුපේ මට කියන්න මොකෝ කියලා. පොඩි හිටියෝ එකතු කරගන්න කියලායි කියන්නේ. එලේ පෙරම ආනන්ද නන්දලාල් හේමපාල ජයතිස්ස සමුදාස කරුණදාස ජයසිර ශ්‍රී කුමාර ලක්ෂ්මන් සින්දුවක් අහමු. අචාමි මැනිකේ කොහොමද ඔයාට? මං ඉතින් හොඳින් කියලා ඔයිස්සගෙන් තේරෙන අනනේ. අපි ඉන්නවා කී හැමදාම ඔයා එක කියලා තියෙනවා දහරක්කි වයි අක්කේ ඔයාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහන්න ඕනි කියලා තරෝ බස් නායකනේ මේ මැසේජ් එක ගෙවලා තියෙන්නේ. තරෝ තැන්කියු තරෝ. මං ඉතින් ඔයා කෝ කියලා. අනිත් අය මම මේ කෝ කියලා හිතන ගමන් අහගෙනද ඉන්නේ හොරු ටිකක් වගේ? එහෙම හරියන්නේ නෑනේ. 0.7.3.93.5.93.7 හවස 4 වෙන්න කලින් ස්පාසුවක් තියනවා නම් මැසේජ් එකක් එවන්න පුළුවන් නේද? දවල් 1:00 වෙනාට විසියා

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: Dawa lekai Benadi.

0: Radio ITN.
1: දවල් එකයි විනාඩි 39යි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
4: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා.
0: එකයි විනාඩි 41යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

0: පසරු එකයි වෙනාඩි 45 වෙලාව. දශක තුනක ලාංකේය ස්වභාවිත ගීතයේ ප්‍රවර්ධනයට කටයුතු කරපු අපි 30 වන සංවත්සරයට සමගාමීව තමයි ලකන Golden Voice මේ නවයේම රියැලිටි අත්දැකීම් ඔබට ලබා දෙන්න උත්සාහ ගනිමින් ඉන්නේ. මේක අලුත් වැඩක් වගේම මේක අපූර්ව වැඩක්. දැන් සඳුදා වගේම බදා දකින දවස් දෙකේදී ඔබට අහන්න ලැබුණා තරඟකරුවන් තරඟකාරණියන් ඉදිරිපත් කරපු දක්ෂතා කොයි වගේද කියලා. දැන් මේ වෙනකොට බය ගැහි ගැහි ඉන්න කෙනෙක් මම පොඩ්ඩක් කතාවට අල්ලගන්නයි හදන්නේ. අයිබෝන් ජනනී.
1: ඉබෝන්.
0: ජනනී අශෝදා හරිනේ නම?
1: ඔව්.
0: එතකොට දැන් ඊයේ වාගේ ගීත ගායනය අහන්න ලැබුණේ නේද? මොකද ගෙදරින් ලැබිච්ච ප්‍රතිචාරය? මොකද කිව්වේ ඒගොල්ලෝ? හොඳයි, කැඩිස්සහරි අයිය වගේ එකක් කිව්වද?
1: ඔව්, ඒ කියන්නේ ජජ් බෝඩ් එකේ නේ හොඳ කමෙන්ට්ස් ගොඩක් හම්බුණා. ඉතින් යාළුවලා විශ්වාසයක් තියෙනවා මම ඉස්සරහට යයි කියලා.
0: දැන් ජනනී මේ මොකද ඊයේ තරගයට ගානා කරපු ගීතේ මට නම් මතක නමුත් අපි කියමු.
1: නාඩගම් ගීය.
0: චුට්ටක් කියමුද බලන්න ඔහම.
1: හෙට නාඩගම් ගීය මම රජාට හඳිනවා.

0: ඕක බොරුවක් වෙන්න නෑ ජනනි, අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. එතකොට හෙට හංගින්න හෙට හවස වෙනකොට පපෝ ඩික් ඩික් ඩික් ඩික් ගාන එකට සාමාන්‍ය තත්ත්වයටපත් වෙයි කියලා අපි විශ්වාස කරමු, හරිද? අර මොකද හිතන්නේ ලකඩ ගෝල්ඩන් වොයිස් අපි ඒ සංගතනකට මේ තරගය ගැන?
1: අපි වගේ මියුසික් ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න බලාපොරොත්තුෙන් ඉන්න නවකීන්ට මේක ලොකු අවස්ථාවක් කියලා මම හිතනවා. ඉතින් ලක්හන්නට ගොඩක් ස්තුතියි යන තමයි තියෙන්නේ.
0: ස්තුතියි. මේ වෙලාවේ ගොඩක් වැඩ තිබුණත් මාත් එක්ක කතා කරන්න එකතු වුණාට. හරි. හරි. දවල් 1යි විනාඩි 47 ඉන්න වෙලාව. මැසේජස් එවුවද? අහන ලස්සන විතරක් කියලාද කියන්න හදන්නේ? හා. මේ සින්දෙන් පස්සේ කියන්නම් නනේ. ඔච්චර කේත ගන්න එපා. ඉක්මනට ඇසට යයි. සින්දුව කහලේ මොකෝ ඈ? බින්දුවයි 7යි බින්දුවයි 3යි 93යි 5යි 93යි 7. ඒ අපේ මැසේජ් නම්බර් එක. හතර වෙන කලින් මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: එකයි වෙනට 51යි
2: වැඩියෙන් දෙනවනම් ඇයි අඩුවෙන් ගන්නෙ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ලකන්ඩ Radio ITN
1: ඇත්තටම වෙලාව ගැන අපි කතා කරනවා නම් වෙලාව වේගෙන් ගෙවිගෙන ගෙවිගෙන යනවා එකයි වෙනාඩි 52යි අද වහින්නේ මොකද කියලා කල්පනා කළා අද යාළුවෙක් ආවා කියලා තියෙනවා මතකේ නැණුම් පද රයිගමින් සරච්චන්ද්‍ර කොහමද ඔයාව එකතු කරගන්න අපු ලස්සන සින්දුවකට එතකොට හරිනේ ඕවා නේද ලස්සන නිර්මාණ කරනවා මහින්ද මං ඇහුවා නෑ කිතුල් මහින්ද කියන්නේ එයා මේ කිතුල් ලීයෙන් ලස්සන නිර්මාණ කරන කෙනෙක් නියමයි වැඩේ දිගටම කරගෙන යන්න ජය වෙන්න ඕනේ දේශීය නිෂ්පාදන වලට ජය වේවා ඔයත් එක්ක සදාකල්ම ඉදී රසික කලක් මුව මදලින් සිනහ නගන ඔයා රෝස මලක් සොඳරවදන් ගලා එන්නේ වගේ ගලන දොලක් කොහෙද දැක්කේ චාමි වගේ පිපුණු සුද මලක් අල්බෝ මුල්ලේ ජගත රෝහන ලස්සන සින්දුවක් ඕනේ කියලායි කියන්නේ අපි සින්දුවක් අහමු ස්තුතියි පද පෙරලියට අපි ඉන්නවමනිකේ ඔයාලා එක්ක හැමදාම ඔයාලට තියෙන තැන ගන්න බෑ කාටවත් නියම එහෙම තමයි ඉන්නේ හෙලෝ හෙලෝ චාමියා කියෝ ඔන්න මාතයාව සොයා සොයා ආවා කොහොමද කියලා මාතලේ දෙලිනි මට මැසේජයක් කාලා අහලා තියෙනවා පේනවනේ කටේ සන්දේ මං හොඳින් චාමි දුවේ සුබම සුබ ලස්සන දවසක් වේවා ලස්සන සින්දුවක් දෙන්න කවුද යා කියලා මං අහන්න මම මැසේජ් එක බලනවා අනුරගමින් අනුලාවති මහත්තයා සිරිල් පුතා ප්‍රදීප දුව අනුෂිකා පුතා හර්ෂණ දුව පේෂණ අමලියා සමරසේකර මම හිටියේ ඔයායි වැඩසටහනට එන්නේ නැහැ කියලා. ඒකනේ පටලවගන්න තියෙන්නේ. සම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම මේ කතාවද මේ විදිහට අහන්න පුළුවන්. අනිත් දවස් තුනේ අපිට තියෙන විශේෂ තරගය. සමුද බදාදා සිකුරාදා ගෝල්ඩන් වොයිස් අහන්න ඕනේ. එකයි විනාඩි 54යි.

0: Anda Radio ITN.
1: එකයි විනාඩි 57 කියන්නේ අපි මේ පැයෙන් ඊළඟ පැයට මාරු වෙන්න වෙලාව හරි කියන එකනේ. එහෙනම් මේ සින්දුවත් අහලා නිවුස් එකත් අහලා මාත් එන්න මාලත් එන්න ඕනේ. මේ අතරේ මැසේජ් එකක් එවන්න.

0: 89.5 91.7 Lakhanda Radio ITN Sabah Sri Lankia Handa
1: Velahu Pasuru Dekai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලකන ප්‍රවෘත්ති සමගින් වම ගිහන් කීර්ති ශේර ප්‍රවෘත්ති සංස්කරණය චන්දන මාර්සිංහ
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් උඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: ශ්‍රී ලංකන් ගුවන් හමුදාවට බඳවාගත් සිවිල් සේවකයන් පිරිසක් සඳහා පත්වීම් ලිපි ලබා දීම දේවජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. 160 දෙනෙකු එසේ බඳවාගෙන තිබෙනවා. එහිදී අදහස් දක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සාධාරණ හා විනිවිද භාවයකින් යුතුව සිවිල් සේවකයන් බඳවා ගැනීමට කටයුතු කළ බවයි. පලස්තීන වැසියන් ගාසා තීරයේ ආශ්‍රිත ප්‍රදේශවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට් සඳහන් කළා. පවතින වාතාවරණය පිළිබඳව විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ගාසා තීරයේ සාම වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් ඇමරිකාව යෝජනා මාලාවක්ද ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ආරක්ෂාව ගැන සාකච්ඡා කරන බවයි ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. මෙලඟ ලක්ෂණ ප්‍රවෘත්ති පස්වරු 3ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: බස්රථයකින් බැස යන මගියෙකු නම් බස්රථයේ ඉදිරිපසින් පාරමාරු නොවන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිලෙන්න.
0: ලකන්ඩ රේඩියෝ ITN.

හවස දෙකයි වෙනඩි අටයි වෙලාව බෙන්ඩුවයි හතයි බෙන්ඩුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසේජ එකක් එවෝද ගෙවුණු බැයි තවමත් වෙලාව තියෙන හවසතරට කලින් ඕමට මැසජයක් එවූති මට කියලන්න පුළුවන්න නෑද හයි චවී සිින්දුකට අපි තින්නවා කෙලවලතින මේ මැසජ එක සමන්තඔයාගේ ඔය ඉන්නේ පුතුපිටිය වාතෝ වෙන නෑද සිදුවක්කාම චවමී සුන්දර තවසක් ඔයාටත් සපුරුදු ආතරෙන් ලැංකතුකමින් අතත් ලක්කඩ සොඳුරු නැවතුමේ නතරවුණා චාමීව හා ලස්සන සිින්දුවක් අහල යන්න කියලා මැලේෂයාවෙන් නිෂූ තමයි මැසේජ ගෙවලා තියෙනද බර්ධ එකක් තියෙනවා නේද රත්නායක මාමා රත්නායක මාමා අහගෙන දෙන්නේ ආට විශ් කරන්න කියලා තමයි මැසේජ් එකේ කියලා තියෙන කලතරින් කාංචනා පාදුකෙන් ශහන් පුතා හෙෂාන් පුතා දයාවති අපේ අම්මා එකතු කරගන්න කියලා තියෙනවා නිෂූ තමයි මට කියලා තියෙනවා විශ් කරන්න කියලා හැපි බර්ත්ඩේ මාමා රත්නායක ඔහම හැම දෙයක්වත් කියනවා හනේ සලසුමකට උත්සාහයකට කැපවීමට පුළුවන් ජීවිතය වෙනස් කරන්න ජීවිතේ මොන දේ සිදු වුණත් තම අරමුණු ඉලක්ක වෙනුවෙන් සටන් කරන්නම වෙනවා උත්සාහ කළොතින් ජය හෝ පරදුම කියන දේ සාපේක්ෂයි උත්සාහ නොකළොත් හැබැයි පරදුම විතරමයි කිසිම දෙයක් උත්සාහ නොකර ලබන පරාජයට තමයි මිනිස්සු කියන්නේ අනේක බෑ එක අමාරුයි කියලා ඒක නිසා තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් උත්සාහවන්තයෙක් වෙන්න ජයග්‍රහණය අද නැතත් දවසක ලැබෙනවම තමයි නියමයි ස්තුති නිෂු ලස්සන කියන අදහසක් අපිට එක්ක ෂෙයා කරගත්තට චාමි කොහොමද ලස්සන සින්දුවක් ඕනේ කියලා මේ මැසේජ් එක අනුරාධපුරයෙන් එයාපෝට් රෝඩ් එකේ සංජීව දිස්සනායක අහගෙන දෙන්නේ Thank you මැසේජ් එක ගුත්තේ උවට සබතවසක් ෂාමි නංගි අපේ රණාලෙන් Hi කොහොමද ක්‍රිෂාලේ රුවන් දොලාන පහන්දි සමන්තිකා චමින්ද එෂ්මික අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලායි කියන්නේ දැන් හෙට දවස කුතුහලෙන් පිරුණු දවසක් බවට පත් වෙනවාමයි සඳුදා බදාදා දවස් දෙකේ ලක්කඩ ගෝල්ඩන් බොයිස් තරගය වෙදුමින් තරග වැතුණු තරගකරුවන් 24 දෙනාට අතුවන ඉරණම මොකක් වෙයිද කවුරු ඉස්සරහට යයිද කාට තමන්ගේ හීනේ චුට්ටක් පස්සට ගන්න වේද කියලා අපි හෙට කියනවා දැන් වෙලාව 2:00 11:00

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
0: හවස 2යි වෙනාඩෙ 16යි
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
4: ඔය වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩි.
5: සැලෙන්නෙල්ලෙන්න දළුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
6: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ෆ්‍රයි.

0: තෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සගේ දිරවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න.

හවස දෙකයි වනාටේ දහතයි බෙන්ඩුවයි හතයි බෙන්ඩුවයි තුනයි අනු තුනයි පහ අනු තුනයි හතට මෙසජ එකක් එව්වනම් මේ සිද්ධුවෙන් පස්සේ මං කියන්නම්.

0: 7 Lakhana Radio ITN
1: හිත හදාගන්න බෑ. හස දෙකයි විනාඩි 22යි යන්නේ.
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනම් ගාල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔටෝෂිල් ඇක්ටිව් ප්ලස්.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
6: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: 때부터 기나베리 신두한다 이비 라이비 참앤 자루
1: 사비에 비러벌 사부스 하타르자
2: සම අනුග්‍රහය
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කියනවා
7: ලකන්ඩ රේඩියෝ ITN

හවස දෙකයි වෙනට විසි හතරයි වෙලාව. කෑවද කියලා හන්න දෙයකුත් නෑනේ. ඔයාලා නම් ඉතින් කාලා ඇති. අපි කෑවද කියලා හන්න කවුරුත් නෑනේ කියලා මං හන්නේවන්නේ. තේරුමක් නෑනේ. හරි 0.7 0.3 0.95 0.3 මැසේජ් එකක් එවන්න පුළුවන්නේ. දැන් හෙට හවස එකේ දැන් හතර වෙනකන් තරකරුවන් 24 දෙනෙක් ගැහි ගැහි බලාගෙන ඉන්නවා. මොකක් වෙයිද? ඒ මට යන චාන්ස් එකක් තියෙද හලෝ කියලා යාළුවගෙන් අහනවා වෙන්නත් පුළුවන්. අම්මේ මට චාන්ස් එකක් තියෙයි නේද කියලා සමහරව අහනවා වෙන්නත් පුළුවන්. එතකොට විශාරද දිලීප ලියනගේ, සංගීත නිපුන් රසෙල් වනිකසේකර, ඔවුන්ට එදා ලබා දුණු විනිශ්චය අනුව හෙට ඇත්තටම මොනවා වෙයිද කියලා දැනගන්න තියෙන අනේ කුතුහලයක්. ඒ කුතුහලය සංසිඳෙන්න නම් ඉතින් හෙට මොකද කරන්න ඕනේ? හෙට එකේ ඉඳන් හතර වෙනකන් අහන්න. ඊට පස්සේ ලයිව් එකක් එන්න වගේ හිතාගෙනත් ඉන්නවානේ. එන්න බෑ බෑ කිව්වට දැන් බලන්නකෝනේ. කියන්නත් කලින් ලයිව් වෙනවා කියලා කියනවා. මොකව දන්නවද? ඒකටත් ඉතින් හේතුවක් තියෙන්නද? ආවට ගැට එන්නේ නෑනේ අපි නේ. අපි හැර ගණන්නේ. හරි මොකව දන්නවද හේතුව? මේ අපේ තරණකරුවන්ගේ ජයග්‍රහණය සම්පන්න කරන්නේ ඉතාම විනිවිද භාවයකින් යුක්ත. කිසිම කෙනෙක්ට නෑනේ ඔය චාන්ස්. අරයා දන්නෝ මෙයා දන්නෝ මෙයා මෙහිමයි මෙහෙමයි කියලා එහෙම කිව්වට නෑනේ චාන්ස්. දක්ෂතාවය තියෙනවා නම් එයා යයි ඉස්සරහට. එහෙම කිව්වහම කෙනෙක් දැන් මෙතනින් ඉවත් වෙනවා නම් ඒක නා හිත දුක් බර කරගන්නත් එපා. මොකද විනිශ්චය මණ්ඩලෙන් ඒකලන්ට උපදෙස් ලබා දුන්නා මෙතනින් එහාට කොහොමද වෙන්න ඕනේ කියලා. ගමන අතරමඟ නතර කරලා දාන්න එපා. මොකද මේ ලැබෙන ප්‍රතිචාර අනුව අපිට පේනවා සක්සුදක්සේ. අපිට ගෝල්ඩන් වොයිස් දෙවනාදීර ක්‍රියාත්මක කරන්න වේ වේ වේ වේ වේ වේ වේ වගේ. ඒක නිසා තාම chance එක තියෙනවා. මේ අධිරයෙන් පස්සේ අපි දෙවන අධිරයක් පවත්වයි බොහෝ විට. ඒක නිසා මෙතනින් මග හරුණත් එතනදී අල්ලා ගන්න. ඔයා ඔයාගේ හැකියාවන් ප්‍රගුණ කරන්න කියලායි මම මේ පොඩි ඉඩියක් දුන්නේ. හරිද? හැම කෙනාටම chance එකක් තියෙනවා. මෙතන තේරුණ එකම මදයිද? ඇවිල්ලා මෙතන අපිට කතා බහ කරලා නේද? තමන්ගේ ගීත ගායනාව කැමරාස් ටිකක් ඉස්සරහා වෙලා නේද? කියාගෙන යන්න chance එකක් තියෙනවා කියන්නේ ඉතින් ඒකත් එක්තරා විදිහට ලක් එකක්. හරි ඒකේ ගෝල්ඩන් වොයිස් ගැන. මැසේජස් ටික බලාගෙන ඉන්න කෙනක නඩගයිනේ ජාමි කියලා කාට හරි කියන්න පුළුවන්. මම පේනවා නะ. මේ මැසේජස් ටික මේ මතේ තියන් ඉන්න ටැබ් එක. හරි දැන් මං කියන්න. බදුල්ල පැත්තට යන්නයි හදන්නේ මහේෂ් ඔබට මැසේජ් එකක් කියලා තිබුණානේ. යාළු වෙලා හිටපු කාලේ කියපු රහස් තරහ වුණාමත් ඒ විදිහටම රකින්න ඇත්තටම මනුස්සකමක් තියෙන්න ඕනේ කියලා තියෙනවා. ඒක තමයි මනුස්සකමනේ. අර යාළු වෙලා ඉන්න කාලේ ඉතින් අපි කියනවානේ අපි තියෙන රහස් ඔක්කොම කියනවා. ඒ මෙහෙම වුණා, ඒ මෙහෙම වුණානේ, මෙහෙම වුණා කියලා. පස්සේනේ තරහ වුණාම අපි දන්නේ. ඒවට අත්තටුත් ඇවිල්ලා අපි ආමලත් ගිහලා ඒවා බිත්තිවලත් ඇවිල්ලා බිත්තිපත්‍රත් එලා කියලා. එහෙම යාළු අඳුරගත්තාම දුරින් දුර කරන්න කියලායි කියන්නේ මම. චාමිගේ උපදේශක්. දෙකයි විනාඩි කීයද දන්නවද? 2:27යි.

0: Golden Voice.
1: බින්දුවයි හතයි බින්දුවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හත. ඒ අපේ මැසේජ් නම්බර් එක. අද දාපු අලුත්ම පෝස්ට් එක. දැක්කද? මේ බලන්න ලක්කඩ Facebook page එකේ. Like එකක් දාලා, comment එකක් දාලා තියන්න ඕනේ හරි?

0: David Pierce Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට බජාජ් ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
0: නව පාසල් වාරය ආරම්භ කිරීමට පළමුව ඔබගේ දරුවාගේ පාසල තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්න. පාසල් පරිශ්‍රය තුල ඉවතරන හිස්ටින්, ටයර්, යෝගට් කෝප්ප, පොල්කටු වැනි වතුර එකතු වන ද්‍රව්‍ය විනාශ කරන්න. දරුවාගේ පාසලේ ඇති වැහි පීලි ශුද්ධ පවිත්‍ර කර ඔබගේ දරුවාට ඩෙංගු වලින් තොර පාසලක් බිහි කිරීමට ඔබත් සහාය වන්න. අප රටේ අනාගතය මදුරුවෙකුට විනාශ කිරීමට ඉඩ නොතබන්න. ඩෙංගු මාරාන්තිකයි.
4: ලකන්ඩ රේඩියෝ ITN
0: හවස දෙකයි විනාඩි 40යි.
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩි දුවන්න නම් මේක තමයි.
0: වෙලාව ඉතින් ආයි කියන්න ඕනේ නෑනේ. එතකොට දෙස්සරයක් විකුණපු ගෝව ගෙඩියක් වගේ වෙනව වෙලාව. තේරුමක් නෑ. මේ මම දැනගෙනත් කිව්වේ නෑ කියලා වැනුම් පද අහගන්න බැහැනේ. ඒක නිසා මම ඔයාලටත් කියලා දෙන්නම් ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන. දැන් මෙහෙම. දැන් අර ගෙදර තියෙන සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් හදාගන්න ඕමනාවක් තියෙනවා නම් පොල් තෙල් කිව්වට පොල් තෙල් විතරක්ම නෙවෙයිනේ සමහර කෑම වර්ගවලට සමහර බෙහෙත් වර්ගවලට ඕමනා වෙනවා. රට කජු, කජු, සූර්යකාන්ත, වටකා, අබ, කුහුඹ, එඩරු වලින් තෙල් හදාගන්න නේද? ඒතොර ඒ වැඩේ ලේසි පහසු කරලා දෙනවා ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ඔයාලඟ තියෙනවා නම්. ඒ වගේම ඔයාට ඒක රැකියාවක් විදිහට, සොල් රැකියාවක් විදිහට ticket පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවානේ. try කරලා බලන්න. කිසිම දෙයක් අතහැරලා දාන්න එපා. හොඳේ සිංගල් පේස් යුදුලි මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ක්‍රියාත්මක වෙන්නේ. ධාර්තාවේ ගත දින් පැඩ බෝතල් එකක් දෙකක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යාන්ත්‍රයම හදලා තින්නේ සුදු යකඩ වලින්. ඒක නිසා ගෙවි යෑම අවමයි කියන විශ්වාසය තියාගන්න. මිලිමිනු රුපියල් 8000යි. වැඩිසරක් ඕන දැනගන්න මේ නම්බර ලියා ගන්න. 01 117 679 579. වේග වැඩි අය කියන්න. 01 117 679 579 ට කෝල් එකක් අරගෙන ඩෝමා හෝම් ඔයිල් මේකක ගැන විස්තරහ ගන්න පුළු. හරි, ඒ වැඩේ හවලා. ඊට පස්සේ අක්කේ සින්දුවක් දෙන්න. හෙනගමින් පූර්ණී පුතාලා දෙන්න තරුණ දෙවුමිත ලෝචන තුල්මිත මහත්තයා චින්තක එකතු කරගන්න කියලා මැසේජ් එකක් ඇවිල්ලා තිබුණා. හායි ඔපෙල් යාලුවෝ, ටික කොහොමද? සාහෙන දවසකින් අනේ. විමල සේන, ඩිලංක නදේශන්, රසික ගයන්, සිරිවංශ, ගාමිණී ලසිත, චුට්ටි අනුර, කුමාරී ශාන්ති, නිරෝෂා, හර්ෂණී සුභා, දිනුෂා, කමනී, චන්ද්‍රානි, රේෂා, නයනී, දෙල්ප චිත්‍රව එකතු කරගන්න හොඳේ. හායි චාමි කොහොමද? අපි එළුවිල තිලිනි මිස්කේ කමටකින් රෝෂිනි වගේ මැසේජ් එක ලසන සිද්ධාකන කියලා තියෙනවා. ශාන්ති, ශාමලි, ප්‍රියා, විශාකා, දීපා, චාන්දනී, වාසනායකතු කරගන්න කියලා තියෙන්නේ. සිද්ධාකාමු ගෝල්ඩන් වොයිස් නම් ඉතින් චාමි තමයි ඉතින් කියලා තියෙනවා. ඔය කටහඬින් සිඳුව කියපුකෝ බලන්න කියලා මොහොත්තවගඩ අනුර, ඔයා විහිළු කරනවාද? විහිළු? ඕර තමයි විහිළු කියන්නේ. අපි මෙහෙමයි, අපි ඒ සිඳු කියන්න පුළුවන් අර චාන්ස් එකක් දෙන්නේ නැහැ වෙලා ඉන්නේ. ගෝල්ඩන් වොයිස් ඊළඟ තරංග වටේට යන සුදුසු කම් ලැබුපය දැනගන්න හැට අහන්න. එකේ ඉඳන් 4 වෙනකම්.

0: කයි වෙනාටේ හතලිස්සයයි වෙලාව. ඒ තරගකරුවන් 12 දෙනෙකුට අපි අවස්ථාව ලබා දුන්න යතර හිටියා ගීතක විජයරන්න, තිරින අලුපුත, ශ්‍රීමල් රණතුංග, නිරෝෂා ශ්‍යාමලී, නුවන්ගේ වැලිවිට ගොඩ, සල්කි මේරියන්ස්, කෝසල හිමේෂ්, රෝෂා නින්දික, චමුල බිම්සිත්, ජනනී අශෝතා මාතක ගෙවුණු පෑදී කතා කර, මදුමාලි හෙට්ටිආරච්චි, රමෝනා ජයමහා, මේ අයත් එක තව 12 දෙනෙක් සඳුද තරඟ කරානේ. එතකොට හෙට මොකක් වෙයිද කියලා ඉන්නේ කුතුහලෙන් නේද ගීතික? ඉන්නවද? අයවවන්. ගීතික කොහෙන්ද?
1: මොරටුවෙන්
0: ආවේ. දැන් හිතා මොකද ගැහි ගැහි කියව ගීතය මොකද්ද? ඔව් දැන් නෑ, අපි මෙහෙට ඇවිල්ලා අපි ඊයේ අපි අහන්න අවස්ථාව ලබා දුන්න ගීතය ඊයේ මොකද්ද? මතකද?
1: ගොඩක් ලස්සනයි ගීතය ගායනා කරලා තියෙනවා. ඇත්තට මටම පුදුම ලස්සනයි. ඒ වගේ ප්‍රතිචාර ගොඩාක් තියෙනවා මිත්. එස්බීගේ ප්‍රතිචාර ගොඩාක් තියෙනවා, මගේ ගෲප් වලට දැම්මා. එයාලා ගොඩාක් ප්‍රතිචාර දක්වලා තියෙනවා, ෂෙයා කරලා තියෙනවා, කමෙන්ට් කරලා තියෙනවා.
0: එතකොට ලකඩ ගෝල්ඩන් වොයිස් අපේ පේජ් එක ෆලෝ කරන්න කියලා මම එලා මතක් කරනවා. එතන තියෙන මේ ගීතික විජේරත්න කියන මේ තරඟකරුවා ගීතය ගායනා කළේ කොහොමද, ඒ ගීතය මොකක්ද කියලා ගිහින් බලා ගන්න පුළංකමක් තියෙනවා. දැන් හෙට මොකක් වෙයි වගේ නිකන් අදහස් අද්ද තියෙන්නේ මිනිස්සු මන්නේ මොන වගේ ප්‍රතිචාරයක් දුන්නේ?
1: පළවෙනි දවසේ හොඳ කමෙන්ට් එකක් දුන්නා, අඩුපාඩු කිව්වේ නැහැ. හොඳට ගීතේ හොඳට ගායනා කළා කිව්වා. ලස්සනයි කිව්වා. ඉතින් ලොකු තරණයක් තියෙනවා ඇත්තටම, ගොඩක් දක්ෂයි ඉන්නවා. ඉතින් ඒ අතරින් ඉතින් මමත් කොහොම හරි ඉදිරියට එන්න ලොකු උත්සාහයක් දරනවා. ඉතින් ට්‍රයි එකක්
0: දෙනවා. හරි ගීතික, හෙට හවස 1 ඉඳන් 4 වෙනකන් අහගෙන ඉන්න. අපි සාමාන්‍යයෙන් 3:30න් පස්සේ කවුද ජයග්‍රහණය කරලා ඉස්සරහට යන්නේ කියලා කියන්න ලෑස්ති අහනවනේ.
1: අනිවාර්යෙන්ම.
0: එහෙමනම් ගීතික විතරක් නෙවෙයි දැන් ගෙදෙට්ට වෙලා. මේ මෙයානම් හොඳට කිව්ව නේද? කිව්ව ඔයාට 93.5 93.7 හෙට හංගින්න වෙනවා. ඔයාගේ විනිශ්චය හරිද කියලා බලන්න.

0: FM 93.5, FM 93.7, La Cala Radio ITN.
1: හවස දෙකයි විනාඩි 55යි මේ වෙලාව. හයි, ලස්සනම ලස්සන සින්දුවක් මතක් දෙන්නකෝ කියලා කෑගල්ලෙන් තරුණ් මැසේජ් එකක් ගෙවලා තිබුණා. අලුත් යාළුවෙක්ද කොහෙද? දෙකට මහගෙන ඉන්න ඕන. හයි, ලස්සන සින්දුවක් ඕනේ කුවේට් වලින් ප්‍රියන්ත වයිෆ් කාන්තිවත් එකතු කරගන්න. ජයල කපුගත්තේ මාලනි අහගෙන දෙන්නේ. ඔයාවත් මතක් කරලා තිබුණා. ඊට පස්සේ හයි මිස්, ඉතින් කොහොමද ඔය කතා දහනවා? සතුටුයි නේද? වාතව රූපේ හයි සුනන්දනිකෝ, අද අතනියම දහන් ඉන්නේ. මට මතකයි ඈ, සමහර මිනිස්සු අපේ ජීවිතේ කිසිම ශබ්දයක් නැතුව ඒත් ඕන් යනකොට අපේ හිතේ ලොකු හෙස්සනක් ඉතිරි කරලා යනවා. ලස්සන දවසක් කියලා මේ ලස්සන පෝස්ට් එකත් එක්ක මැසේජ් එක එවලා තියෙන්නේ. දුවල දෙන්න මෙත්නාදී අමන්දි මහත්තයා හේමාතද සිල්වා අම්මා අයියා නිමල් තිරකසිරි සුදුවක්ක මනෝහරි ප්‍රනාන්දු අනෝමක්ක ප්‍රභානන්ගේ ගාමිණී අයව එකතු කරගන්න කියලා. මැණිකේ ඔයා නේද දෙදංගස් ලන්දෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ සුබ දහවලක් වේවා පිටා වහන. නැත්තම් නැත්තම් නැත්තම් ලස්සන සිද්ධාක් දෙන්නකො කියලා ත්‍රිකුණම්මල් එපහේකන්නේ පුංචි බඳවානේ මේ මැසේජ් එක වෙලා තියෙන්නේ. සුබ දවසක් වේවා. මමත් අවහගෙන ඉන්නේ. ඒලෙවල් එක්සෑම් එක ලියන ගමන් දුව ඉන්නේ. එයාට සුබපතනවා කියලා වරකා කොටින් රේණුකාමට මැසේජ් එකක් එවලා තියෙනවා. ජය වෙන්න ඕනේ. මමන කිව්වේ ජයම වෙනවා. පාඩම් කරානේ. ගොඩම තමයි. හරි, ඉතින් මේ පැයත් ඉවරයි. අන්තිම පැයට යන්න එන යංකෝ 0.7 0.3 0.5 0.7 ට මැසේජ් එකක් එවන්න.

ලකාණ්ඩ රේඩියෝ ITN වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.

0: ලකන ප්‍රවෘති සමගින් වම ගහන් ගීතශේර ප්‍රවෘති සංස්කරණය චන්දන මාර්සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩුකේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
0: කංකසන්තුර වරාය සංවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. අවබෝධතා කිවිසුමකටද එළඹීමට නියමිතයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගේ ප්‍රවාහන සේවා මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයද සාර්ථකව සිදු කිරීමට අවස්ථාව උදාවන බවයි අමාත්‍යාංශය පෙන්වා දුන්නේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අධීක්ෂණ සහ තාක්ෂණික කමිටු පිහිටවීමටත් අවධානය යොමුව තිබෙනවා. එල්නිනෝ හේතුවෙන් ලෝකයේ දැවැන්ත කාලුගුණික අවදානම් කලාපයක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් කළා. ඔවුන් පෙන්වා දුන්නේ වසර 70කට වැඩි කාලයක් තුළ ඇති වූ බලවත්ම සංසිද්ධිය මෙය විය හැකි බවයි. 2027 පෙබරවාරි දක්වා එල්නිනෝ තත්ත්වය ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතිනවා. හානි අවම කර ගැනීම සඳහා ගෝලීය වශයෙන් පියවර ගත යුතු බවයි ජගත් සංවිධානය පවසන්නේ. බේලංග ලක්කන ප්‍රවෘත්ති පස්වරු 4ට බලාපොරොත්තු වන්න.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරේකිමු මගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමලක් පරිස්සමින් කිහිපෙන්න
0: Lakhanda Radio ITN

හවස 9 වෙනාට 10යි වෙලාව. ලක්කඩ Facebook page එක පත්‍ර පොඩ්ඩක් ගිහිල්ලා එමුද අපි මං කියන්නේ. ගිහම එකක්. අද මගේ post එකක් තියෙනවා. එක බලලා like එකක් දාලා comment එකක් දාලා තියන්න. ඊට පස්සේ මට කියන්න උමනාව තිබුණේ මේ සතිය ඉදිරියට යන්නේ කවුද කියලා. අර සඳුදා සහ බදාදා තරඟ වැදුන තරඟකරුවන් 24 දෙනාම ඔයාලට මතක් කරලා දීලා තියෙනවා අපි. හරිද? එතකොට බලන්න ඔයාගේ choice එක මොකක්ද කියලා. අපි බලමු හෙට 4 වගේ වෙනකොට කවුද හරියට විනිශ්චය දීලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ලබා දෙන විනිශ්චයම ඔගොල්ලෝ හරියට gedri dan කරලාද කියලා බලමු. දැනට ඔයාට ඔයාගේ comment එක ඒකේ comment එකක් විදිහට type කරන් යන්න පුළුවන් කමක් තියෙනවා. වෙලාවක් කලාවක් ඔයාගෙන ලක්කඩ Facebook එක පැත්තේ ගිහිල්ලා එන්න ඕනේ රවුමක්. හරිද? නොකිව්වයි කියලා කියන්න එපා. හරි. මං යනවා messages ටික බලන්න WhatsApp එක පැත්තට. කියවලා කියවලා ගෙන්නගත්ත messages ටික නිකම්ම තියලා යන්න බෑනේ මට නේද? හොරණෙන් ලක්මාලි අහගින්නේ කියලා message එකක් කියවලා තිබුණා. thank you. සුභ සන්ධ්‍යාවක් වේවා චාමිදුවේ. අපිත් අහගෙන ඉන්න අද ගෙදර ඉඳගෙන අහගින්න අද බේකරි එකේ වැඩ නැහැ කියලා තියෙන ජය මාමා. කොහොමද? Wi-Fi නවා කුසුමලතා සෝමවති පවනේ හංසි ලහෙඩු ගනිදු එකතු කරගන්න කියලා තමයි තියන්නේ. ස්තුතියි message එකක් ඇව්වට. අපිට අවහගෙන ඉන්නවා ජායල ඇනි රෝෂණී සහ පවුලේ අයත් එක්ක කාන්ති චන්දිස් සිල්වා ටීචර් ඉස්සරු වන්නේ මනල් මහත්මිය ඇතුළු හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. මොකද මේ කියන්නේ ඇහිඳගෙන අත විසි කරලා තියෙන මැණික් ගලක් කියලා සමහරුන්ට තේරෙන්න වටිනාකම දන්න කෙනෙක් අරගෙන උපදම්මටත් පස්සේ පසුතැවිලි වෙන්න හේතු හදාගන්න එපා. හරිද? අහන් ඉන්න ඔයාලට කිව්වේ ජේල් සෆරි ඩා දීප්ති සිල්වා ශුරින් ඩයස් නිරෝ ගයානි සිල්වා චම්රානි මාරසිංහ රොසට ගමගේ එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. ඊට පස්සේ පොහොර බව පැත්තට මං යනවා. වියන ක්‍රියේෂන් එකේ අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න බොස් ඉන්නවා තිලක් කුමාරස චන්දිමාල් සුරේෂින්වා රුක්මන් අංජලි හෂෙන් බණ්ඩාර ඇතුළු ඒ ටීම් එක හැමෝම එකතු කරගන්න. කොහොමද චාමි හොඳින් නේද කියලා මේ මැසේජ් එක කවුද දන්න දෙවල තියෙන දුමින්ද මම බැලුවා කවුද කියලා. එයාවත් එකතු කරගන්න. හලෝ හලෝ චාමියක්ගේ මම සෞම්‍ය අම්මා නිල්මිනියව එකතු කරගන්න කියලා තියෙනවා. හරි ඔයාවත් එකතු කරගෙන අම්මත් හතරෙන් එකතු කරගෙන සින්දුවක් අහන්න දෙන්නද? එන්නකෝ සින්දුවක් අහමු. හවස 3 වෙනාදී 12යි.

0: Anda Radio ITN
1: විශේෂ පොළේදම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වර්ෂයේ අක්‍රේ පහට අඩු පොළේදම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට්‍රද වසන් කිරීම සඳහා අක්‍රේකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට්‍රද වසන් කිරීම සඳහා අක්‍රේකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රේකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011 286 1131
2: ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
3: පංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
4: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
3: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
5: අක්කලාවක් සොයාගත් තමන් දුනු වෙන්න ඕනේ නම්
4: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
4: හැම වංගුවකම අලුත් කතාවක්.
3: දහාට වංගුව
4: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව 18 වංගුව
0: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
8: වයසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ.
9: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලෝලා නිතඹ නලෝලා නිතඹ නලෝලා
10: ඉන්දාල මෙහින්දාල යන අතරින් නවතින්න ඉවිනි ට්‍රයි.

0: අදෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිමි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සමුස හතරට
0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමහ ්‍යාපාරවිතුන්ගේ අපි තහරන දැ නවනිමාවකින් එන ඩෝමාස්වන්ත්‍රය වී කෙටීම යන්ත්‍රක සාතම්බර හිමිකරයකු වන්න අදමාවතන්න බිතුව එකකයි හතයි හයිසය හත්තනමයයි පන්සේ හැතනමය
0: සහයෝගීතා අනුග්‍රහය රන්පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි. ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය ලකඩ රඩියෝ ITN
2: හවස 3 වෙනාට වෙස දැකයි. වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්පිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුප ශාකමකින් මිලදී ගත හැකි.
3: ජීවිතයක් නැතිකර ගැනීමට ගතවන්නේ එක් තත්පරයක ප්‍රමාදයක්. රිය පැදවීමේදීත් මාර්ගයේ ගමන් කිරීමේදීත් ප්‍රවේශම් වන්න.
4: ටේකියා සුරකින් මගතොට.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.

හවස තුනයි වෙනට වෙසි තුනයි වෙලාව. හයි චෝමී, ඔයාලා අලුත්තුනා නේද? නියමයි. අපි මැසජස් දෙන්න නැති වුණාට හැමදාම අහගෙන ඉන්නේ කියලා බණ්ඩාරගමින් උමා ගම්මට් එකෙන් කට්ටියම එකතු කරගන්නම් හොඳ ස්තුතියි මැසජ් එකක් කෙරුවට. ලස්සන සින්දුවක් දෙන්න ගල්පහතින් මේ මැසේජ් එක. මාෂා දෙලහනි, කමල් දේශාන්ත, දමිකා, විනීතා, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගි, කාන්ති, චාන්දනි, රේණුකා මේ කට්ටියම HKD ගමන්ටගෙන් එකතු කරගත්තාන්න. ගෝල්ඩන් වොයිස් වැඩසටහනේ තරගකරුවන්ගෙන් චාමියාන ප්‍රශ්නවල ඔයාගේ සුපුරුදු හෘදයාංගම් බව තියනවා කියලා තියෙනවා. තැන්ක්යූ. නිව්සීලන්ඩ් වල ඉඳලා අතත් අහගෙන ඉන්න කියලා දොලිප් සමරසිංහ මැසේජ් එකක් එවලා තියෙනවා. අදාංශක 14 උෂ්ණත්වය. මේ ගැන නම් අපි කතා නොකරෙමු. අපිට එල්නිනෝ. අපිට අවු. සුපදාවලක් චාමි, බුලත් සිංගලින් දහරා, කාලෙකින් ලස්සන මොහිස්ස ගහුණා කියලා තියෙනවා. අපි ඉන්න අදත් ඔයා වහගෙන බුලත් සිංගලින් අම්මා තාතා ඉඳුනිල් ප්‍රනීත් මදු අතිපබා තුහින බබා පැලවත්තේ නිනෝකෙ බබා රංගයි ධර්මය කරින් තරෝෂී ලක්කඩින් චාමිකා ඉන්නවා කියලා තියෙනවා. මාතින්නද නිවයි නිති. මොකද්ද මේ වෙලතින පෝස්ට් එක? කෙනෙකුට හරියනවා දැකලා හදවතින්ම සතුට වෙන්න හැමෝටම බෑ. ඒකට කොහක කමක් නැති පිරිසිදු හදවතක් තියෙන්න ඕනේ. ගල තට්ටුවක් දාලා බලන්න ඔයාගේ හාට් එක කොහොමද කියලා. මං හිතන්නේ ඔයා හැම කෙනෙක් කියලා. හයි, කොහොමද අපිට සින්දුවක් දෙන්න? සමන් දිනු ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ. මට ඒක නම වින් කරලා වගන්න බැරි නිසා මං එහෙමම කිව්වා. සමන් කොස්තා සින්දුවහන් එකතු කරගන්නවා. බිරිඳ දිනුෂානි පුතා ආරේත් විදුර පුතා විරාජ් පුතා ඇතුළු සිල්ද නාම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියන්නේ. හරි, ඉතුරු මැසේජස් ටික පසුවට බලාපොරොත්තු වන්න. මස්සින හංගින්නවා කියලා තේනු. චුට්ටකින් ඉවසලා ඉන්න කියන්නේ ආඩ. මේ පරක්කු වෙලා ඉල එහෙම කියන්න පුළුවන්ද? බෑනේ නෑ නේද? 0.7 0.3 0.3 5 0.3 7 ඒ අපේ මැසේජ් නම්බර් එක. මැසේජ් එක කියවනවා නම් තව විනාඩි මං කීයක් දන්නවද දෙන්නේ? හරියටම විනාඩි 15. ඊට පස්සේ වෙන මැසේජස් කියවන්න වෙලාව නැහැ.

0: FM 93.5, FM 93.7, La Khanda Radio ITN.
1: हवस तो नए बनाते हैं।

0: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
1: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
0: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: ඔබගේ මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි. ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක්. SLT මොබිටෙල් ෆයිබර්.
1: ලකන්ඩ රේඩියෝ ITN.

හවස තුනයි වෙනාට 30යිනේ. දැන් මම නොකියුවා කියලා කියන්න එපා. හරිද? අසාමාන්‍ය වලට කියලානේ. ඕන දෙයක් කරන්න කියන්නේ නේද? දැන් හෙට හවස මේ වගේ වෙලාවට අපි ලයිව් එකක් කරනවා. ඒ එන්නේ සඳුදා බදාදා කියලා දවස් දෙකේ මේ සතියේ තරඟ වැදුණු තරඟකරුවන් මැසේ 4 දෙනාගෙන් කවුද ඊළඟ වටේට සුසුකම් ලබන්නේ කියලා. ඉතාම විනිවිද භාවයකින් යුක්ත ඔයාලට කියන්න. හරිද? ඒක නිසා මම නොකිය ලයිව් ආවද කියලා හන්ද එපා. අදම කිව්වා හරිද? හරි 0.7 0.3 0.5 0.3 7 මැසේජ් එකක් එවන්න කියලා අද මම ඔයාලව විශ්වාස කළා කියලා ඔයාලා විශ්වාස කරනවා. ඒ කියන්නේ කමාර වෙනකන් ඔයාලා හිතන්න මට මැසේජස් දෙකයි තිබුණේ. මම සෑහෙන මානසික වැටලා හිටියේ වෙලාවේ. ඊට පස්සේ තමයි මං හිතන්නේ ඔයාලා තේරුම් ගත්ත මං ඉන්නවා කියලා, මේ ඕනා කියලා. ඊට පස්සේ දිගටම ආපු මැසේජස් ටික දැන් මට බ්ලොක් කරලා තියෙන්නේ. ඒ ඔක්කොම ටික කියා ගන්න ඕනේ. ඒගොල්ලෝ ට්‍රැෆික් වෙලා ඉන්නවා. බ්ලොක් කරලා කියන්න බෑ. සෝරි. ඒක ගැලපෙන්නේ නෑ නේද? බ්ලොක් කළා නම් කොහොමද වෙන්නේ? ඔයාලා ට්‍රැෆික් එකේ ඉන්නේ මැසේජස් ට්‍රැෆික් එකක. මං කොහොමද හැබැයි ඉතින් 4 වෙන්න කලින් කියනවා කියලා ඉතින් ඒ විශ්වාස තියාගන්න පුළුවන් නේද? ඒත් මං දක්ෂයා කියලා ඔයගොල්ලෝ දන්න නිසා නහන් ඉන්නේ. පොළනරුව පැත්තට යන්න. සජීව ප්‍රින්ටර්ස් එකේ සජීව ඇතුළු හැම දෙනාටම සිද්ධවත් වෙන්න. දැන් නම් ඊට පස්සේ මේ මැසේජ් එක මම තහනවා කියලා සඳ ලංකාවේ තාරුණි පෞලේ හැමෝටම සිද්ධවත් වෙන්න කියලා කියන්නේ. අපි මතක වුණාද? නෑ, ඔයව මතක් කරා මා සරච්චන්ද්‍ර. හයි ලක්කඩ, මම යටි අතරින් මංජුල. දිලීප ආසිරි අර්ජුන් ජනනී ශාමණි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා ඒ මැසේජ් එකේ තිබුණේ. අද බර්ත්ඩේ එක මගේ කාගේද? හයි වර්ජිනියා, හැපි බර්ත්ඩේ ටු යූ, හැපි බර්ත්ඩේ ටු යූ. හැමදාම ඉනවලා සතුටින් ඉඳ ලැබෙන්න ඕනේ. හරිද? අම්මා ඇන්, අක්කා ඩානා, එක මම චාමි, අපි හැමෝම එකතුලා ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුසුබ උපන්දිනයක් වේවා කියලා ආතරෙන් ආශිර්වාද කරනවා. අපේ කතාව ඉවරුණාට වාගේ කතාව ලස්සන වෙන්න ඕන. එහෙම කියන්නේ මතු මතු ඒ දවස්වල මට මැසේජස් කර කර හිටියා. හැබැයි ඉතින් එයාට මං කිව්වා ඔය යන පාඩ වැරදි සුදු පාඩ මාඩ වෙන්න අන්සතු කියන එකේම තියෙනවනේ වාගේ නෙමෙයි කියන එක කියලා. හැබැයි ගැල්ලා මම කියන එක ඇහුවා. මං ඒ ගැන හරිම සතුටුයි. කවදාහරි දවසක දුකක් වෙන දෙයකින් වළක්ව ගන්න එකම නේද? හරි වටිනවානේ. තව කාටවත් දුකක් දෙන්නේ මොකටද? ඒක නිසා හිතේ සතුට සනසීම හැමදාම හිතේ තියාගන්න. 3 වෙනාඩේ 33යි. තප්පර 33යි.

0: Yakanda Radio ITN.
1: හවස තුනයි විනාඩි 37යි.
2: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස්වන්ට්‍ර වී කිටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවකු වන්න අදමම තන්න බිතුව එකැකයි හතයි හයිසේ හැතනමයයි පන්සේ හැතනමය
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එලකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කියනවා
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0.71711711
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
0: ලක්ෂණ
1: සම අනුග්‍රහය
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: 3:39
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
6: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
7: ඉවරයි
8: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
0: හවස 9:46 වෙලාව සින්දුවකට එකතු කරගන්න කිතුල්ගලින් කාංචනාගේ මැසේජ් එක කියන්න හදන්නම ලකුදෝ සයුරි පොඩිදෝ සොන්සාරි පුතා සිතුමින චුටිදෝ නිහන්සවත් මාවත් එකතු කරගන්නවා කියලා තියනවා කොහොමද චාමි දුමින්දුවගේ මැසේජ් එක කොහොමද ඉතින් අපි නම් හොඳින් සින්දුවකට එකතු කරගන්න අරුන් ගාමන්ට් එකේ කහයනේ නුදී ඔහගේ මැසේජ් එක ඉඩෝකා කුමාරි මානෙල් ගයා පුෂ්පා චමිලා ජානා මොනිකා චූටි කුමාරි හන්සේ නිසංසලා මදුව එකතු කරගන්න කියලා තියෙනවා ආතරණීය චාමි මිස් මවක් අහිමි වූ දරුවකු විලාසෙන් සවන ඔබ සොයයි උමතුව විකාරෙන් හරි ලෙස හැදි නොගෑ හොද්දක විලාසෙන් මන් දැන් ඉන්නේ දෙසවන් දෙක කුසගින්නෙන් සුබ පැතුමක් සුබ අයිරින් පතන්නට කවුරුත් මුණ ගැසුනේ නෑ ඔබ වාගේ මිහි පිට මෙමට ආයේ තුපදිනාතුරු ඕල් ටයිම් බීට් චාමි ලෙසට මග බලබිඳින් නම් පිසදා කඳුළු කැට කියලා තියෙනවා එක ලස්සන නිර්මාණයක් නෑ තැන්ක්යූ තුෂාරි ඔයාට මං ගිහි කිව්වේ මගේ හිතත් මොකද්ද වෙලා ගියා ඔය මෙහෙම කියනවා මනස යනු තරහව වෛරය ඊර්ෂාව දැමීමට තිබෙන කසල බඳුනක නෙවෙයි ආතරය සතුට හා මිහිරි මතකයන් තබා ගැනීමට ඇති දියමන්ති මංජුසාවක් අහුනද ඒකයි කිව්වේ අක්කේ මං ඔයාව දත් අහනවා ආදරේ මං හිතුව තරහ වෙලා අහන්න කියලා මට බැන්න තිබ්ද බැන්නනේ ඕ මට අගහරුවාද අයි එන්න මට දුක නැද්ද කියලා ඇහුවා නේ මට මතක තියන්ගන්නේ මම ධනුෂ දෙදලා ගනාසී පොද්ද ජනපදයෙන් දැන් ඉතින් ඒක කිව්වා කියලා අයි තරහ වෙන්න එපා හොඳේ ඊට පස්සේ චානකේ බට්ටු අත්ත ඔයා කීට කියන හැම එකටම උත්තරයක් කියනවා තැන්ක්යූ මාත් ඉන්නවා හොඳේ දැන් අපි නම් කියන්නේ නෑ නේද කියලා තුන නෑනේ ඔගුල එච්චර හොඳ නෑනේ ඒකේද නම කියන්නේ ඉතාලියේ මෙන්ටිස් නේද බලන්නක මම දැනුයි මැසේජ් එක දැක්කෝ මම අන්තිම මොහොතේ මැසේජ් එකක් එවලාන කියන්නේ නැද්ද කියලා ඒක මගේ වැරද්දක් කරන්න හදන්න එපානේ ඊට පස්සේ අලව්පුර පැත්තට යන්න දර්ශනී කුමාරතුංග අලව්වෙන් ඒ මැසේජ් එක මාත් අහගෙන ඉන්නේ කැස්බෑවෙන් පුෂ්ප ඔයාවත් එකතු කරගන්න හයි චාමි හැමදාම සතුටකින් දේ ලබා ගන්න හරිම අමාරුයි දුක් වෙන්න වෙනවමයි කියලා තියෙනවා කොහොම වුණත් ඔයාලව අහගෙන ඉන්නවා කියන්නේ පොඩියට හරි සතුටක් ගෙනත් දෙනවාමයි කියලා තියෙනවා පොඩි කියන්නේ පා සතුටෙන් ඉන්න යන්නේ නේද බන්ධාරගමින් ප්‍රදීප් ලංකා දැන් ඉන්නේ සීෂෙල්ස් වල අලව අපි ආතරෙන් මතක් කරනවා හරිද සතුටෙන් ඉන්න ඕනේ දැන් මම ඉතින් අපරාධ කියන්න බෑ මේ WhatsApp එක පැත්තේ විතරයි රැඳී සිටියේ මම text messages පැත්තට මීට පස්සෝ යාමට අදහස් කරනවා මිත්‍රවරුනි නෑනේ දමං වේගෙන් කියන්නංකෝ. සැකයක් නෑනේ කියලා යන්නංකෝ. මරි චාඩුගෙනුයි චමිත්ගෙන චුටි වෙලාව කියලා ගන්න බෑ.

My love for you. මගේ ආදරේ ඉතින් ඔයාලට තමා. වෙන කාටවත් දෙන්නේ නැහැ. හවස 3යි විනාඩි 45යි වෙලා. කියුව වෙදහටම පොරොන්දු වෙච්ච වෙදහටම. Text messages පැත්තට ආවා යාළුවනේ. බලමුද messages ටික. මතුමාලි අනිවාර්යයෙන්ම ඉදිරියට ආ යුතුයි කියලා ධනංජනී පුෂ්පමාලා කියලා දිනනවා. බලන්නකො හිට මොකද වෙන්නේ කියලා. කියලා මං කියන. චාමි අනෝරින් සංජීව ඔයාගේ මැසේජ් එක මට මේ චාමි චාමි කියකේ මම බැලුවා කවුද කියලා නම හගන්න බැරි වුණානේ. ෂරීන් හර්ෂණ මාතලෙන් අලව එකතු කරගන්න ප්‍රෝග්‍රෑම් එක හොඳයි. දක්ෂයට චාන්ස් එකක්. අලුත් කෙනෙක්ට දැන් එන්න බැයිද කියලා අහලා තියෙනවා. දීපා තමයි මගේ මැසේජ් එක එයාලා අහලා තියෙන්නේ කතාව. දැන් බැ. දැන් බැ. ඕනම දෙයකට වෙලාවක් තියෙනවානේ. හැබැයි මේ යන විදිහට මට නිකම් පොඩි සැකයක් තියෙනවා. අපිට දෙවන අවියරකට යන්න chance එකක් තියෙයි කියලා. අන්න එතනදී ඔයාට පරක්කු වෙන්නේ නැතුව ඉල්ලුම් කරන්න පුළුවන්. හරිද? දැන් ඉතින් බලන් ඉන්න මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට. පරක් වුණානේ. ඔක තමයි කිව්වේ. කීසරයක් කිව්වද? ඇහුවේ නෑනේ. දැන් හොඳ වැඩේ. දැන් ඉතින් අනිතේ සින්දු කිනේ වහගෙන ඉන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ආට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපේ විනිශ්චය මණ්ඩල හරිම සාධාරණ විනිශ්චයක් ලබා දෙනවා. ඒ නිසා ඔයාලට තහන් ඉන්න අයටත් ඒ කීත අහන් ඉඳලා ඒගොල්ලෝ ලබා දෙන විනිශ්චයත් එක්ක ඔයගොල්ලන්ගේ හැකියාව ගලප ගන්න පුළුවන්. මමත් සින්දුවක් කියනකොට මෙන්න මේ දේවල් ටික හදා ගන්න ඕනේ නේද කියන හැඟීම විශ්වාසයට ඇති කර ගන්න පුළුවන්. ඒකයි වටින්නේ. ගම්පහ ආයුර්වේද බෙහෙත් ලොඩියේ අක්කව සතට මහගෙන ඉන්නවා කියලා තියෙන කසුන් කුලතුංග මහේෂ් යක්කලින් ආලව එකතු කරගන්නවා. LP 7076 ආලව ආතරෙන් මතක් කර මන් දැනුයි ඉතින් මැසේජ් එක කිව්වේ. සිරුවගල පැත්තරත් මා යන්නයි හදන්නේ. කෙඩිය සමරසිංහ යාළු ඔක්කොමලව එකතු කරගන්න. හරි, ඊට පස්සේ රෙකිල ගස්කඩ පැත්තට ගියාම උපේක්ෂා ඉන්නවා. අකි මට හමු වීවෙන් බී සින්දුව දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. බලමු ඈ. ඇහැකිනම් දෙන්න. ඊට පස්සේ යනවා කොහොලාම පැත්තට. ජයකලනී වගේ මැසේජ් එක උපාලි චිත්‍රානි මාධව කසුන් ඇතුලේ ටීම් එක හැමෝම එකතු කරගන්න. ලස්සන සිද්ධා කෝනේ පුතා ඕෂිත කල්හාර දොම්පේ අශෝක. හයි දොම්පේ. ආයා නෙමෙයි දොම්පේ අශෝක. හයි චෝමියක්කේ දරණියගල ඉඳලා අපිත් ඔයාව අහගෙන ඉන්නේ. චිරම් අයියා, චමත් අයියා, ලසන්ත අයියා, අසංග අයියා, අමර මල්ලිවත් එකතු කරගන්න. ආකාශ් මල්ලි thank you. හැමදාම තාංගිනා කියලා තියෙන ස්තුතියි. හයි චාමියකි මං ආයෝ. අපි සින්දුවක් ඕනේ කියලා තියෙනවා. ඊට පස්සේ අකේ මාව අමතක වුණාද කියලා අහලා තියෙන ගාතමී මාති වලින්. ඔව් ඇත්තට මං ඔව අමතක කළා කියලා හිතුවා නම් වැරදි. අමතක කළේ නෑ. 3:48 වෙලාවට මං ඉහිලුවා. දැන් වෙලාව යන්න ඇති වේද? එතකොට නෑනේ මෙසෙන්ෙන් පස්සේ එන්න.

0: ලකන්ඩ රේඩියෝ ITN
1: 3:52
2: මම නම් දැන් මානම රිලැක්ස්.
3: අනම්මනංගල වදුනා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
4: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

ඇත්තම කිව්වත් මම ආවා වගේම යන්න සතුටේ. අයල මමම දෙක් කරන්න නැතුව මැසජස් කොඩා කැව්වට බොහොම ස්තූතියි. ධනුෂී, ඔයා ආදරෙන් මතක් කරනවා හරිද? කාටවත්ම බෑ ඔයා වගේ එවපු සහ එවන මැසජස් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන කලින් කියවන්න. අන්න ඒකයි. චෝමියකේ, මාව දන්නවද? වරකාපොල අයම් අපි සිඳුවකමු හරිද? ඊට පස්සේ අක්කේ මාව අමතක කරන්න එපා කියලා මේ මැසේජ් එක එවලා තියෙන්නේ තරින්දි. අමතක කළේ නැහැ මැසේජ් එක දැනුයි දැක්කේ. එහෙමනම් මං යන්නම් පැය තුනක් කිව්වේ හිටියේ. ඊට පස්සේ දැන් හෙට මම ලයිව් එකක් එනවා කියලා උන කිව්ව මොදේ? අයි මට නොකියුවයි කියලා කියන්න එපා. හවස තුනමාරට ලක්කඳ Facebook page එකෙන් අපි ලයිව් එකේදී මේ විදිහට සජීව මුණ ගැහමු පණ පිටින්. හරිද? එතකොට සදද බදාද දවස් දෙකේ ලක්කඳ Golden Voice තරඟයට ඉදිරිපත් වෙලා තරඟ කරපු ජයග්‍රහකින් කවුද කියලා අපි හෙට කතා කරමු. එහෙනම් පරිස්සමෙන් සතුටෙන් සහල්ලවෙන් ඉන්න ඕනේ හිනාවල. අයි මම මේ විදිහට කතා කරන්න නෑ අගහරවාදා. හරි, මම චාමිකා මනෝජිනි. සුබ දවසක්.

FM 93.7 Lakhana Radio ITN. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: 93.5 93.7 ලක්හඬ රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලාංකේය හඬ
1: වෙලාව 5:04
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය නුතරයිෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණ උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්ද්‍රමාර සිංහ
1: දයෙන් පැයපුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිසිනස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති
0: රත්නපුරයේ ජාත්‍යන්තර මැණික් කර්මාන්තයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව නියෝජාමාත්‍ය චතුරාගාමී සිංහ මහතා සඳහන් කළා. මැණික් පතල් කැණීමේ සිට අගය එකතු කිරීම නිෂ්පාදනය සහ අපනයන දක්වා සමස්ත වටිනාකම් තාබේ ශක්තිමත් කිරීම හිදී සිදුවනවා. මැණික් කර්මාන්තයේ ගෝලීය විශ්වාසය වර්ධනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇති බවයි නියෝජාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඇමරිකා ප්‍රහරවලින් ඉරානයේ ලැබුණු සහකාන්තාව 105 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ. ඇමරිකාවට ප්‍රතිචාර දක්වමින් ඉරානය බැදි පෙරදි කලාපයේ මධ්‍යස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කළා. කුවේටයත් ඒ අතර වනවා. එරට ආරක්ෂක අංශ පවසන්නේ ඉරාන මිසයිල් සහ ඩ්‍රෝන් ප්‍රහාරවලට මුහුණ දීමට ගොන් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කළ බවයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01167979
2: මම නම් දැන් මානම රිලැක්ස්
3: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
4: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුශීලී ඇක්ටිව් ප්ලස්
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා
7: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනු දෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය
8: Assalamu alaikum BNS
1: සුබ සන්ධ්‍යාවක් කවස 4:05

0: රටට වග කියන රේඩියෝ.
1: හවස හතරයි විනාඩි 8යි.
2: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
1: පාර මාරුවීමේදී පදික මාරුව නිතරම භාවිතා කරන්න. නැත්නම් පොලිස් නිලධාරියෙකු සිටින ස්ථානයකින් පාර මාරු වෙන්න.
2: සුබ ගමනක්. පරිස්සමින් කිහිල්ලෙන්න.

0: සුබසන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 9යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක. සුබසන්ධ්‍යාවක්.
1: අයිබන් සුබසන්ධ්‍යාවක්.
0: මොකද්ද මේ වෙලා තියෙන්නේ?
1: හවස 4:00 විනාඩි 10 වෙලාව.
0: හරි.
1: හරි තැම්පත් වෙලා.
0: හා මගේ බැලුවා ඇයි කියලා.
1: ඔව් එහෙම තමයි. සාමාන්‍යයෙන් මම එහෙම තමයි.
0: ආහා
1: පොඩක් අර මේ තැම්පත් වෙලා තමයි වැඩකට අත ගහන්නේ.
0: අපිනේ දන්නේ උනාටද?
1: දන්නෝ දනිති.
0: ආහා
1: හරි එහෙනම් අපි අද මේ විදිහට වැඩේ පටන් ගමු. ලකන ඉවෙනින් ඩ්‍රයිව් FM 93.5 FM 93.7 වාට කූල් එකේ ඩ්‍රයිව් කරන්න පුළුවන්. අපිත් එක මේ පැත්තට එකතුනොත් එහෙම.
0: ඔයාට පුළුවන්කම තියෙනවා වෙනද වගේ මදත් මේ පැත්තට මැසේජ් එකක් දාන්න WhatsApp එකට කට්ටියක් එකතු කරගෙන මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. අපි ඉන්නව හවස 6:00 වෙනකම්ම 0703939357 0703939357 ආගේ WhatsApp මැසේජ් එක මේ පැත්තට දාලා තියන්න.
1: අපි බලාගෙන ඉන්නවා මේ පැත්තට එනකන්. හරි ආදරෙනවාගේ මැසේජ් එක එනකන් නේද?
0: ඔව්. අද මොකද වෙනස් වෙලා කියලා දැන් කටි කල්පනා කරනවා කියලා වඩ හිතෙන්නේ නැද්ද?
1: පොඩි පොඩි වෙනස්කම් වෙනවා නේද? දැන් අපේ සමහරුන්ට උණ හැදෙන්න පුළුවන්.
0: හරි.
1: මේ සමහරුන්ට උණ හැදෙන්න පුළුවන්. මගේ අලුවෙක් ඉන්නවා.
0: ඕකේ.
1: මේ මගේ මේ චමිත් නෙමෙයි.
0: වෙන
1: යාළුවෙක්.
0: හරි.
1: නැත්නම් මේක වැරදියට තේරුම් ගන්න. මේ මගේ අලුවෙක් ඉන්නවා. මෙයා මේ මොකක් හරි වැඩක් කරන්න ගිහිල්ලා වැඩක් නාගත්තට පස්සේ නැත්තම් කාට හරි මාට් වුණාට පස්සේ ගෙදර යනකොට පොඩ්ඩක් බය යන්නේ. ගිහිල්ලා දවසක් මම මිනිහට කෝල් එකක් ගන්නවා. කොහොම හරි මගේ කෝල් එකෙන් තමයි මිනිහා අහුවෙලා තියෙන්නේ. එයාගේ වයිෆ් ෆෝන් එක රින්ගල තියෙන අඳ යටින්.
0: අයියෝ ඉතින් නේද වාසනාවන්.
1: මිනිහා ඉඳලා තියෙන්නේ ඇඳ යට. මගේ කෝල් එක මිනිහට අවාසනාව වෙලා තිබ්බා. පස්සේ මේ ෆෝන් එක දැන් ආන්සර් කරන්න එපා කොහොම හරි. ෆෝන් එක ආන්සර් කරා. ටිකකින් මට එනවා හරි හරි ගහන්න එපා සුදු මම එනවා මම එනවා
0: කියලා. බුදුසරණයි.
1: බුදුසරණයි දෙවි විහිිතයි. එතනින් එහාට මම දන්නේ
0: නැහැ. ඔව් කතා කරන්න දෙයක්
1: නැහැ. කතා කරන්න දෙයක් නැහැ.
0: හරි.
1: හරි අපි එහෙනම් අද මේ වැඩේ පටන් ගමු. මාට් වෙන්න එපා. හොඳයි ඒකත් හොඳයිනේ එකකින් දැනගන්න එක. හරි අපි අද පෑය පටන් ගන්න ලස්සන සින්දුවක් තෝරගත්තා. සෙන්ටිග්‍රේඩ්ස් ලගේ සින්දුවක් තමයි මම ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට මේ විදිහට මේ වගේ සින්දු ටිකක් අහන්න පුළුවන්. කූල් එකේ ඩ්‍රයිව් කරන ගමන් ලකන ඉවිනින් ඩ්‍රයිව් එක සෙට් කරොත් එහෙම FM 93.5 FM 93.7 අපි ඉන්නව හවස 6:00 වෙනකම් මේ පැත්තේ චාරු කෙවෝ වගේම මැසේජ් එකක් දාන්න මේ පැත්තට. ලස්සන සින්දුවක් ඈ.
0: හරි අහමු බලන්න.
1: අහලමු.
2: Sandy Greats, the same kind of inspiration.

0: හවස 4 විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහනාධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහනාධාර රැසක්. දුරකථන අංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19:16.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
1: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එතදින එළිය කරයි.
4: David Peeris Motor Company වෙතින් රාජ්‍ය සේවක ඔබට Bajaj ත්‍රිරෝද රථ සහ මෝටර්සයිකල් සඳහා සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 011-4-700-600
5: වාර්තාපිට වාර්තා තමනි කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි.
3: ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටෙක් අයිකයා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478.

0: අවසහතර විනාඩි 21 වෙලාව. පොලිමේ නේද? පොලිමේ නේද ඉන්නේ?
1: ඒ මොකද?
0: ෆින්ගර් ප්‍රින්ට් එක තියන්න. තව විනාඩි 9යි. අපි සේවකයෝ ටික දැන් පොලිමේ ඉන්නේ. හරි, ඔය පොලිමේ ඉන්න ගමන් අපේ ගෘහණිය ටික මොකක්ද දන්නවද මේ වෙලාවේ කල්පනා කරන්නේ?
1: මොකද රැට උයන්නේ මොනාද?
0: හද හරි මහන්සි අප්පා.
1: දත් බත්මනම් උයන්න බෑ.
0: මොනවා හරි කමුද?
1: හරි.
0: නූඩල්ස් එකක් වගේ.
1: ඉන්දියාප
0: ටිකක් කන්න තිබ්බනන්නේ. එතකොට ඉන්දියාපත් එක කිරිමාළු කොහොමද? ජාතික ආහාරය ඉන්දියාපයි කිරිමාළුයි කියන්නේ. ඉතින් දැන් ඔය මේ ඉන්දියාප ටිකක් හදා ගන්නව නම්, වගේම තමයි නූඩල්ස් එකක් ගන්නව නම්, හොඳම නාමය තමයි විජය කියලා කියන්නේ. හැමදාමත් වගේ වාගේ කෑම වේල රසවත් කරගන්න විජය නිෂ්පාදනය එකතු කරගන්න කියලා අපි ආට මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් දැන් චාරු සාමාන්‍යයෙන් ගෙදරදී කන වෙලාවට රෑට කනකොට මොනවද කන්නේ? එකක් කියලා නෑනේ.
1: මේක තමයි මම කල්පනා කරේ. ගොඩක් වෙලාට බත්නි කන්නේ අපේ ගෙදර. රෑට කියලා නැහැ, දවල්ට කියලා නැහැ, උදේට කියලා නැහැ. තුන් වේලම බත් ඕනේ කට්ටිය තමයි අපේ ගෙදර ඉන්නේ. පෙනුමින් පේනවනේ.
0: මට මුකුත් පේන්නේ නැහැ. මගේ මං මේ ඇස් පේන්න තියෙනද මම පොඩ්ඩක් මේ හිතාලේ දෙහිල ඇස් බලව ගන්න කියලා හිතුවේ.
1: ඒ මං හිතුවා යා ඊට වඩා හොඳ උත්තරයක් දෙයි කියලා. ඒක තමයි ඔහොම ඉන්නේ කියලා.
0: දෙන්න බෑ මේ වෙලාවේ මං කියවන මං අද බොහෝම
1: තැම්පත් ඉන්නේ කියලා. ඕකේ ඕකේ රයිට් රයිට්.
0: ඒක හින්දා මේ මුකුත් කියන්නේ නැහැ. මගේ ඇස් පෙන්න ගන්න මං යන්න.
1: හරි හරි හරි හරි.
0: මේ විජය නිෂ්පාදන පිළිබඳව අපි මතක් කරේ. වෙනත් වගේම කෑම ටික රස කරගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි දැන් අර කිරිමාළු එකක් ගත්තාට පස්සේ කිරිමාළු කරි එක. හදන්න ඒ කරි පවුඩර් එකත් උඩට විජය නිෂ්පාදන වලින්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි කෑලි මිරිස් මිරිස් මේ හැම දෙම ඔයාට විජය නාමයට දේ වෙළඳපොළට ගියොත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි ඔබට මතක් කරන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක් බයනතුර මිලදී ගන්න විජය නිෂ්පාදන කියලා ඔයාට මේ වෙලාවේ මතක් කරනවා.
1: අපේ රසේ රටේ සමට බෙදෙන විජය නිෂ්පාදන ආදි පලංකව තියෙන ලැගම වෙලෙන්සලින් සුපිරි වෙලෙන්සලින් මිලදී ගන්න. එහෙම මිලදී ගන්නකොට ඔයා මතක තියාගන්න අනුකරණ නිෂ්පාදන තියෙන වෙළඳපොළේ හැමතැනම ඒ දේවල් වලට අහු වෙන්නේ නැතුව හරිම නිෂ්පාදනය තෝරගන්න ඕනේ. එනිසා විජය ලාංඡනය තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන තෝරගන්න.
0: ඒ වගේම තමයි චාරු දැන් ඔන්න පොඩ්ඩක් අතේ සල්ලි හැම තියෙනවනම්.
1: හරි.
0: ඔයාට මේ සල්ලි වලට මොනවද කරන්නේ? මොනවද කරන්නද කල්පනා කරගෙන ඉන්නේ ඔයා නම්?
1: මම නම් අතේ ටිකක් වැඩිපුර සල්ලි තිබුණොත් කරන්නේ ෆික්ස් එකක් දා ගන්න.
0: ෆික්ස් එකක් දාන්න ඔයාලට හොඳ බැංකුවක් කියන්න.
1: හා.
0: RDB එක ගැන දන්නවද?
1: ඔව්.
0: RDB කියලා කියන දිවයිනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට හොන්න ඔබේ ස්ථාවර දැන්පතුවට ඉහළම පොලිය ලබා දෙන්න ඒගොල්ලෝ කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි මාස 3 මාස 6 අවුරුද්ද විදිහට ඔබට කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ආයෝජනයන් කරන්න RDB බැංකුවේ ස්ථාවර දැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලැබෙන බව අපි ඔබට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම තමයි දිවිනපුරා ශාඛා 272ක් ශාඛා ජාලයක් පුරාවටම ඔබ ළඟම RDB බැංකුව ශාඛාවට ගිහිල්ලා මේ ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා.
1: දිවිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවත් එක්ක ආයකතු වෙනාට පුළංකම තියෙන අතේ සල්ලි ටිකක් වැඩිපුර ගැවසෙනවා නම් ඒකට හොඳ ස්ථාවර තැන්පතුවක් දාගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවයත් එක්ක වගේ මුදලට උපරිම රැකවරණය RDB බැංකුවෙන් ලැබෙනවා.
0: ඒ වගේම තමයි ජාරු මතක් කරන්න ඕන මේ දැන් මේ කාලේ කියන්නේ සාමාන්‍යයෙන් අස්වනු නෙලලා සරුංගල් එහෙම අර වෙලට බහැලට අග්ගල සරුංගල් ලඟ පොඩි කාලේ මතක් වුණාද?
1: ඔව් මේ දවස්වල දැන් හරි හරියට සරුංගල් යවන කාලේනේ නේ.
0: ඔක්කොටම කලින් මතක් කරන්න මේ කියා මට කියන්න බලන්න මේ සරුංගලයක් හදලා තියෙනවද යවලා තියෙනවද?
1: ඇයි පොඩි කාලේ ඒව කරලා තියෙනවා ඉතින්.
0: තියෙනවා නේ හරි.
1: සරුංගලයක් නෑ හැබැයි.
0: පැහැදිලි. තවත් එතනින් එහාට කතා කරන්න එපා.
1: හරි.
0: මේ ඉතින් ඔය දැන් ඔය කුඹුරු නෙලන කාලෙට අපේ ගොවි මහත්වරුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවනේ. ඔවුන් ඔය නිසියාකාරව නෙලා ගන්නව මේ අස්වැන්න වෙළඳ පොළට නිකුත් කරන්න බෑ. විවිධ ගැටලු පැන නගින්න පුළුවන්. සමහර වෙලාවට අපි විශේෂයෙන්ම දැන් අපේ රටේ ප්‍රධාන භෝගයක් තමයි හාල් වී කියලා කියන්නේ. ඉතින් වී ටික නෙලා ගත්තට පස්සේ නිසියාකාරව වෙළඳ පොළට නිකුත් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. බොහෝ වෙලාවට ඔය කැඩුණු සහල් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සහල් වල
1: කළු
0: වැට ගල් කර තියෙන්න පුළුවන් වගේ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහරුන්ට හිතෙන අයියෝ මේ හාල් එක කොච්චර පොලිෂ් කරත් වැඩක් නැහැ. පොලිෂ් වෙන්නේ
1: නැහැ. ඔය
0: වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවනේ.
1: දුබුරු පාටයි හැම වෙලේම.
0: ඒකට මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම විසින් ඔන්න ඔබට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීලා තියෙනවා. මාක්ස් පෙන් හෝල්ඩින්ග් පුද්ගලික සමාගම කියලා කියන්නේ අංක 1 වී කැටීමේ යන්ත්‍ර, ඩෝමා වී කැටීමේ යන්ත්‍ර ගෙන්වා බෙදාහරින ආයතනයක්. ඉතින් ඔබට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර එක හොඳම ඉලක්කයටදී ඔබට මිලදී ගන්න පුළුවන්. නොම්බර 31 ඇලේන පාර මහරගම. මේකෙන් ලිපිණයට ගියොත් එහෙම ඔයාට මේ යන්ත්‍ර පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගන්න දුරකථන අංකයකුත් අපි මතක් කරන්නම්. ඔය සහල් පොලිෂ් කිරීම මේ වගේම පැක් කිරීම බැසරුම් කිරීම මේ හැම දෙයකටම එයාලා ගාව මැෂින් තියෙනවා. ඔයාට බය වෙන දෙයක් නැහැ. ඔයාගේ අස්වැන්න නිසියාකාර වෙළඳපොළට නිකුත් කරන්න ඔන්න ඔයාට හැකියාව තියෙනවා.
1: ඉතින් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් සම්බන්ධ කරගන්න කෙනෙක් මතක් කරන අලවීන් පසුත් ඔබට හොඳ සේවාවක් ලබා දෙන මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඉතින් අද පුලංකම තින ඔයාගේ ව්‍යාපාරයට අවශ්‍ය කරන යන්ත්‍ර ටික අවශ්‍ය මාදලියෙන් ධාරිතාවේ මිලදී ගන්න මෙන්න නම් එක කතා කරලා වැඩි විස්තර දැනගන්න 011 779 579 කෝල් එකක් දෙන්න.
0: තාම වරක්කු නෑ. ඉක්මනටම කෝල් එකක් දීලා වැඩිදුර විස්තර මත ලබා ගන්න කියලා තුවාට මේ වෙලාව මතක් කරනවා. 4:26 වෙලාව.

0: ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
1: ශි ක්ෂේත්‍රයට නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිල දී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්කන ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලින් ක්‍රීඩා පිටිය.

0: ඩ්‍රයිවෙක්කට
1: ලක්කාඩ ඒවිලින් ට්‍රයි.
2: හවසහතර විනාඩි 33 වෙලාව. අපිට තියෙනවා මතකය නමතක කරන්න බැරිනේ.
3: හරි.
2: තියෙනවනේ.
3: කාලයක් නේද?
2: කාලයක් තිබිච්චේව තියෙනවනේ. හරි. ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්ත චාමරගේ. කවයකක් විදිහට තමයි මේක කරලා තිබ්බේ.
3: හදවතේ ගායකයා.
2: හදවතේ ගායකයා. හැමදාම හදවතේ ගායකයා චාමර වීරසිංහ. අපි ලකරේවිනින් ඩ්‍රයිව් තුලින් අද දවසේ දි තෝරගත්තා. හරියටම ලස්සනම ලස්සන ගීතයක්.
3: අහලෙමු.
2: හලා මේ පැද දෙමු. ආරාධනා කරන මේ පැද දෙන්න 0703 93 5 93 7 අපේ WhatsApp නම්බර් එක. ආවෙනෙන් විවෘතයි. එක්මණටම ආදරෙන් මැසේජ් එකක් දාන්න. හරි අපි සින්දු අහලා මේ පැද දෙමු. හවස 4:34.

0: Radio ITN.
1: හවස 4:40 වෙලාව. දැන් ඔෆිස් ඇරලා ගෙදර යන කට්ටිය ඉන්නේ නේද? ඉතින් මේ ඔය ගෙදර යන ගමන් නිකමට හිතලා බලන්න.
2: රයිට්.
1: ගෙදර මේ සෝල් එකක් එහෙම හයි කරගත්තා නම් ඔයාගේ විදුලි බිලට තිත තියන්න පුළුවන් නේද කියලා නේද? ඉතින් අපි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ ගෙදර ඔයාගේ කාර්යාලය නේද? ඔයා වැඩ කරන තැනට අනිවාර්යෙන් සෝල් එකක් තිබ්බොත් ඔයාගේ විදුලි බිලට තිත තියන්න හැකියාව ලැබෙනවා. ඉතින් එහෙම සෝල් එකක් හයි කරනවා නම් හොඳම සෝල් එකක් වෙන්න ඕන. එහෙම සෝල් එකක් හයි කරනවා නම් මොන වගේ සෝල් එකක්ද ගන්න ඕනේ නේද? චාරු.
2: ඩීප් ටෙක් එකට කතා කරා නම් ඔයාගේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් කව තියෙන අපි කියන්නේ. ඔයාගේ කාර්යාලයට වෙන්න පුළුවන්, ඔයාගේ වැඩ කරන තැනට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ දවසට මේ ඕනම තැනකට ඩීප් ටෙක් සෝල් එකක් ඔයාට සවි කර ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අපි ගොවි මහතුන්ට පුළුවන් කම තියෙනවා ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් සුවිශේෂී මිලාඩු කිරීම එක ඩීප් ටෙක් ආයතනයේ මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න කතා කරන්න ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න 071 711 711 1 කෝල් එකක් දෙන්න.
1: හරි, තවත් ලස්සන සින්දුවක් ක්ලාසික කරගත්තා. ශ්‍රී වෛචන්ද මහත්මයක සින්දුවක් තමයි මම ඊළඟට ක්ලාසික කරගෙන තියෙන්නේ. ඉතින් ආරාධනා කරනවා මේ විදිහටම අපිත් එක්ක දිගටම එකතු වෙලින් FM 93.5 FM 93.7
2: ලකඩ ඉවෙනින් ඩ්‍රයිව් එක අපිත් එක්ක එකතු වෙන්න.

0: ආනන්දේ මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: වැඩියෙන් දෙනව නම් ඇයි අඩුවෙන් ගන්නේ? ඔබේ ස්ථාවර සහ ඉතුරුන් තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි. වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව එක දින එළිය කරයි.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ ගහන නිරතුරයෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: හවස හතරයි විනාඩි 47යි වෙලාව. වයසට ගියත් ලස්සනට ඉන්න ඕනනේ.
1: හරි.
0: නේද? අදකට ඔය දැන් අපේ කාන්තා පාර්ශ්වයන්ට වෙලා තියෙන ලොකුම ගැටලුව තමයි. ඔයාම රැලි වැටෙන එක නතර කරගන්න ඕන.
1: ඔව්.
0: මේකට මේ කොලජන් විතරක් බිව්වම ඇති වෙයිද?
1: නෑනේ.
0: මොනවද බොන්න ඕන?
1: ඒකට තව විටමින්ස් එකතු කරලා අපි ගන්න ඕන. එතකොට තමයි ඔයාගේ ඒ තියෙන පෙනුම ඒ විදිහටම තියාගෙන යන්න පුළුවන් වෙන්නේ. හරිද?
0: හරි. කියන බලන තුරු ටික.
1: ඉතින් අපි මේ කියන්නේ යන්නේ ඔයාට ඒ විදිහට ඔයාගේ තරුණ පෙනුම ජීවිතේ හැමදාම තියාගන්න පුළුවන් විදිහක්. ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තිබුණ කාලේ මිස් කරගන්න නැතුව ඒ විදිහට මාඩ තියාගන්න පුළුවන්කම තියෙනවා සෙට් ගේන් එකව පාවිච්චි කරොත්. සෙට් ගේන් ගැන කිව්වොත් එහෙම මේක කැප්සූල් එකක් විදිහට වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදිහට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වයස අවුරුදු 30ට වැඩි ඕනම කෙනෙක්ට සෙට් ගේන් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් ෆැඩ්න ආයතනින් තමයි හඳුන්වලා දෙන්නේ. ඉතින් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් තමයි මේක නිෂ්පාදනය කළා තියෙන්නේ. ඒ නිසා ඔයාට බය වෙන දෙයක් නැහැ, සැකයක් තියා ගන්න දෙයක් නැහැ. ෆැඩ්න ආයතන කියලා කිව්වම හැමදාම ඔබට දෙන්නේ හොඳම දේ. ඉතින් පුළුවන්කම තියෙනවා ඔයාට සෙට් ගේන් එක මිලදී ගන්න.
0: මේක මේ පිරිමිසා කාන්තා පාර්ශ්වයන් දෙපළටම සුදුසුයි.
1: එතකොට වැඩි ගොඩ එහෙනම්
0: බය වෙන දෙයක් නැහැ. මමත් බැලුවා ට්‍රයි කරලා ගන්න ඕන. හරියන්නේ නැහැ මේක. දැන් අපේ තර වයසට යන කාලෙනේ තියෙන්නේ.
1: ඔව් ඒකනේ.
0: දැන් හවසට ගෙදර යන කාලේ තියෙන්නේ නේද?
1: හහ්.
0: ඉතින් ඒකෙන් හින්දා අපිත් බැලුවා පොඩ්ඩක් ට්‍රයි කරලා අනිවාර්යෙන් ගන්න ඕන කියලා. ඒ වගේම තමයි මේ වයස අවුරුදු 30ට වැඩි කාන්තාවන් සහ පිරිමි මේ දෙපාර්ශ්වයටම මේක ගන්න පුළුවන්. හරි. හෙදකම අපි මතක් කරන්න තියෙනවා ඔයාට RDB බැංකුව ගැන.
1: දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ආඩ පුලංකව තියෙනවා රාජ්‍ය බැංකු සුරක්ෂිතභාවයත් එක්ක ඔයාගේ මුදලට උපරිම ආරක්ෂාව ලැබෙන නිසා ඔයාගේ අතේ වැඩිපුර මුදලක් ගැවසෙනව නම් ආඩ පුලංකව තියෙනවා එකකින් ස්ථාවර තැන්පතුවක් දාගන්න. ළඟම තියෙන RDB ශාඛාවට ගියොත් වැඩි විස්තර දැනගන්න පුලංකම තියෙනවා.
0: ඒ වගේම තමයි ඔයාට ඔය සල්ලි ටික වැඩි කරගන්න මම තව පොඩි ආයෝජනාවක් දාන්නද?
1: හා
0: රුපියල් 40ක් දෙන්න. මොකද්ද කරන්නේ රුපියල් 40ක් දුන්නොත් එහෙම?
1: අයිස්ක්‍රීම් එකක් කන්න බෑ.
0: ඔය කරන්නේ ඉතින් රුපියල් 40ක් දුන්නම් ඒකත් කන්න හදන්නේ. අර මේ පහල දිනනවා මේ ලොතරැයි කූඩුවක්.
1: හරි.
0: ඒකට ගිහිල්ලා ගන්න ටිකට් එකක්. නිකන් ටිකට් එකක් නෙමෙයි. ජාතික ලොතරැයි මණ්ඩලය. එහෙනම් TLB ටිකට් එකක් ගන්න.
1: හරි.
0: ඔයාට අනිවාර්යෙන්ම ජයග්‍රාහකයෙක් වීමේ හැකියාව වැඩි.
1: හදහන ලොතරැයි ගන්න ඕනේ කියනවා.
0: විශේෂයෙන්ම හදහන ලොතරැයි.
1: හා.
0: රණවිරු සමාජ සේවා සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට මෙන්ම ඩයල් සංවර්ධනයට උර දෙන්න වි අදම NLB හඳහන උතරයි පත් තවදුරටත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලාත් අපි ඔබට මතක් කරනවා.
1: ඉතින් එහෙනම් ඔය යන එනකොට ලතරයි කූඩුවේ නවතර ළඟබ තියෙන ලතරයි කූඩුවෙන් ගන්න හදහන ලතරයි පුංචි රුපියල් 40න්

0: ආදි පුලංකමතිනෝ ආව ජයග්‍රහකෙක් වගේ ලක්ෂපතියෙක් වගේ කෝටිපතියෙක් කරගන්න වගේම ඒ හරහා දැය සංවර්ධනයට ඔයාට උර දෙන්නෙක් වෙන්නත් හැකියාව තියෙනවා.
1: ජීවිතේ සිහිනයට
0: වාසනාවේ ආශිර්වාදය
1: ජාතිගල උතරයි මණ්ඩලයේ ලතරයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. හවස 4 විනාඩි 52යි වෙලාව 51යි තමයි 52 වුණා. තව පොඩි වෙලාවක් තියෙනවා 52 වෙන්න.
0: හරි.
1: ඉතින් මේ ඔයාලට මතක් කරන්න තියෙනවා විජය නිෂ්පාදන පිළිබඳව. විජය නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක් කොළුබඩු ක්ෂේත්‍රයේ ගත්තට පස්සේ කොළුබඩු ඔය නම රඳන්නේ විජය තමයි. හැමදාමත් අපේ රසය රටේ සෑමට බෙදෙන විජය. විජය නිෂ්පාදන වැඩි වැඩියෙන් ගන්න කියලා ඔබට මතක් කරනවා. දැන් අපේ කාන්තාවන්ට ගෙදරදීම ඔය කොළුබඩු ටික හයික්මන්ටම ගෙදර ගෙනහිල්ලා හදා ගන්න පුළුවන්. හොඳම නිෂ්පාදනය තමයි විජය නිෂ්පාදන කියලා කියන්නේ. විජය නිෂ්පාදන ගත්තට පස්සේ කුළුබඩු ගැන කතා කරොත් එහෙම මිරිස් කුඩු එතකොට තාම මොනවද ගෘහණියක් නේද?
0: හොඳ විදිහට රසට ගුණට පෝෂණයට දෙනවා නම් ප්‍රමිතියට ඔයා එවනුවෙන් තෝරගන්න ඕනේ කුළුබඩු සන්නාමය වෙන්න ඕනේ විජය කියන නම. ඔබේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමට තරගෙන යන විජය නිෂ්පාදන හැකියාව ලැබිලා තිනවා 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක. ලැගම වෙනසෙන් සුපරි වෙනසෙන් මිලදී
1: අදත් ඔයගේ කැමටි රස කරගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා තුහාට මේ වෙලාව මතක් කරනවා. හරි අපි සින්දුවකට යන්න තෝන ඊට කලින් වෙලාව බලලා ඉන්න ඕන. අපිට අගල වෙලාව බලලා සින්දුවකට යමු. ලකන ඊවනින් ඩ්‍රයිව් හංගින වෙලාව මතක් කරනම් හවස 4යි.
0: විනාඩි 52යි.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB යූත් ප්ලස්. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.

0: ඉතින් රාජ්‍ය සේවක ඔබට පිටන DPMC රාජ්‍ය ප්‍රණාම අමතන්න 0114 700 600
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
3: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
4: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට.

0: මීටර් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT මොබිටෙල් ෆයිබර්.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: හවස හතරයි විනාඩි 55යි චාරු වෙලාවා.
1: පහේ පැයටත් යන්න කිට්ටුයි. අපිට මොකද්ද මේ ඇහෙන්නේ?
0: ලස්සනයි නේ.
1: ඔහොහ්.
0: ආව 2006ට මං එකගෙන යන්නද?
1: හරි. මං ඉපදිලා අවුරුද්දයි.
0: මේ හමුදුරනේ. 2000න් පස්සේ කෙකෙක්ද මම මෙච්චරල මේ කතා කරගෙන ඉඳලා තියෙන්නේ. හරි. කමන්නේ කවුරුණත් අනිවාර්යෙන්ම මේ සින්දුව
1: අහලා
0: ඉන්නවා. ඇහුනොත් අනිවාර්යෙන්ම දන්නවා. 2006 වසරේදී තිරගත වුණු
1: ගැන්ග්ස්ටර්
0: චිත්‍රපටයේ ලස්සන ගීතයක්. ගැන්ග්ස්ටර් චිත්‍රපටයේ ගත්තට පස්සේ මේ ගීතේ විතරක් නෙමෙයි තවත් ලස්සන සින්දු ගොඩක් තියෙනවා. තෙරබින. එමගේ ලස්සන සින්දු ගොඩක් වඩ හාන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි ගැන්ග්ස්ටර් කියලා කියන්නේ. ඉතින් අද ලක්හඩ ඊවනින් ඩ්‍රයිව් වල පළවෙනි පැයේ අවසාන ගීතේ විදිහට මම මේ ගීතය තෝරගත්තා.
1: ඉතින්
0: මේ වගේ සින්දු ටිකක් වඩ අහන්න පුළුවන් හවස 6 හමාර වෙනකන්. මේ පැත්තට ආවොත් එහෙම FM 93.5 FM 93.7 අපි දෙන්න ඉන්නවා
1: ඊවනින් ඩ්‍රයිව් එක. එහෙනම් අපි අහමු යාලේ.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: අයිබන් සුබ සන්ධ්‍යාවක් වේලාව සවස පහයි.
2: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මග තුට.
3: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
2: සුබ කවලක් පරිස්සමෙන් කිහිප

0: Evening Drive with Chamit and Charu.
1: හවස පහ විනාඩියක වෙලාව ලකඩ ඉවිනින් ්‍රයිබ්බල සුබ සන්ධ්‍යාවක් කොහදද මැදින් පරිනවනේ
2: එක පොඩි අවුලක් මගේ දේද
1: හරි එනං වාටත් වන සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා හවස පහයි විනාඩියකයි වෙලාව ලකඩ ඉවිනින් ්‍රයිබ්වල
2: අපි දෙවැනි පැයි
1: මෙනි පෑඩවිල්ල ඉන්නේ ඉතින් අපින්න හවස හය හමාර වෙනකම් මේ පැත්තෙන් මැසේජ් කරපු යාළුවෝ කට්ටියකුත් ඉන්නව නේද
2: ඒ කට්ටියවත් එකතු කරගන්න ඕනේ මොකද කරන්නේ දැන් එකතු කරගනවද සින්දුවක් අහලේ නාද
1: මේ සින්දුව අහලෙමු නේද
2: හා හා
1: නැත්නම් අපි නිකන් මැදින් කැපුව වගේ වැඩක් වෙනව නේද
2: එහෙනම් අපි කට්ටියට කියමු මැසේජ් එකක් දාලා තියන්න කියලා
1: අනිවාර්යෙන්ම 0703935937 අපේ WhatsApp නම්බර් එක එක්මන්ට මැසේජ් එකක් දාන්න මේ පැත්තට අපි බලාගෙන ඉන්නවා
2: ඉවෙනින් ඩ්‍රයිව් එක කාටෙන්න පුළුවන්කව තියෙනවා මේ පැත්තට

0: හවසබහ විනාඩි 10 වෙලාව.
1: හරි.
0: අපි එහෙනම් ගොන්න මේ පැය පටන්ගෙන තියෙන්නේ.
1: මැසේජ්
0: කරපු යාළුව කට්ටිය කිරියනේ.
1: ඔව් අපි එකතු කරගමුනේ.
0: මම එකතු කරගමු.
1: මම යඳ හදන්නේ සරච්චන්ද ඩයස් එකතු කරගන්න රයිගම ඉදන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ දෙක මහයි කොහොමද ඔයාලට අපිත් අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්නේ කියලා. මහත්තයයි රොෂාන් එවගේම චුටි දුව ඔමායා මම ගයත්‍රි කියලා තියෙනවා. ගයත්‍රි එකතු කරගන්න. පරගස්තරින් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ මම යනවා යටියන්තුට පැත්තට. යටියන්තුටින් මංජුල, දිලීප, ආසිරි, අර්ජුන්, ජනනී එවගේම ශාමිනී එකතු කරගන්න කියලා තියෙනවා. ලස්සන සින්දුවකට ඊට පස්සේ මාතලේ දිලිනී ඉන්නව මේ වෙලාවේ අව ගොඩක් ආදරෙන් එකතු කරගන්නව දිලිනී අපි සින්දුවකට ඊට පස්සේ දිශිනී ලාවකඩේ පැත්තේ හැමෝම අපි සද්දට මහගෙන ඉන්නවා ඔයාලා එකතු කරගන්න කුලියපිටේ නිලක්ෂී ඉන්නව මේ වෙලාවේ ඊට පස්සේ හැමදාමත් වගේ අපි වහගෙන ඉන්න බරුදල්පොළ ඉඳන් එසල් ප්‍රනාන්දු වගේම බණ්ඩාරගම් ප්‍රදීප් ඉන්නව මේ වෙලාවේ අද ගිහාන් මාලි ඇවිල්ලා කියලා දාලා තියෙනවා චරුණගේ හිනාවල නවත්තන්න එපාලු ඒක නවතින්නේ නැහැ සාමාන්‍යයෙන්නේ ඊළඟට බොයගරි සුමනයි ඉන්නව මේ වෙලාවේ සුමනයි තෝ යාළුව හැමෝම එකතු කරගන්නවා ඊට පස්සේ මම යන්න හදන්නේ HKD ගාමන්ට් එක පැත්තට මාෂා දිල්හානි ගමල් දිශාන්ත දමිකා විනීතා එතකොට චන්ද්‍රලතා ශ්‍රියානි ඉරංගි කාන්ති චාන්දනි මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා
0: එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි සින්දුවකට යන්න තෝරන ඊටකලින් ඔයාලට පුංචි දෙයක් තියෙනවා මතක් කරගන්න
1: හැමදාම
0: වගේ කැමරිටික රසවත් කරගන්න විජය නිෂ්පාදන එකතු කරගන්න කියලා අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා දන්නවා විජය නිෂ්පාදන කියලා කියන්නේ අපේ රසය රටේ සමට බෙදෙන නිෂ්පාදනයක් එතකොට විජය නිෂ්පාදන වල විජය කුළුබඩු නේද එතකොට විජය නූඩ්ල්ස් එක
1: විජය
0: ලියාප පිටියක
1: රක්කම් පිටි
0: අයි පපඩ මේ හැමදේම ඔයාට විජය නාමය යටතේ වෙළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා
1: ඒ වගේම තමයි කහඩ රසට තේකක් හදාගන්න නම් විජය තේ වගේම කෝපි රසයට කැමති ඔයාට ඔන්න කෝපි රස හොඳට දැනෙන විදිහට කෝපි එකක් හදාගෙන බොන්න පුළුවන්කම තියෙනවා විජය නිෂ්පාදන එකතු කරගත්තොත් එහෙම ඉදි මුළු තැඟේ රස කරන කුළුබඩු ටික ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ විජය කියන නමින් අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන ආදන්නෝ තිස් වසරක පරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අදටපත් වෙන්නේ ඔයාට පුළුවන්කම තියෙනවා තෝරලා බේරලා ඔයාට හරිම දේ ගන්න විජය නිෂ්පාදනත් එක්ක ලැගබ වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන්
0: ඒ වගේම තමයි ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම වටිනාකමක් ලබා දෙන ලංකාවේ අපි කවුරුත් දන්න දිවෙනේ ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඕන දෙන ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්නට RDB බැංකුව කටයුතු කරනවා මාස 3 මාස 6 අවුරුද්ද විදිහට ඔබේ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ආයෝජන සඳහා RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා ඒ විතරක් නෙමෙයි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාව ලබා දෙන්නටත් ඔවුන් කටයුතු කරන බව අපි ඉතාමත් සතුටින් ඔබට මතක් කර සිටිනවා
1: RDB බැංකුව දෙවෙනි පුරා ශාඛා 272ක් විහිදලා තිනවා අද පොලංකම තින ළඟම තින ශාඛාවට ගියොත් එහෙම මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න රාජ්‍ය බැංකුව ආරක්ෂාවත් එක්ක ඔයාගේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලිය ලබා දෙන්න ඕන දැන් RDB බැංකුව කටයුතු කරලා තිනවා
0: එතකම ඔයාගේ හඳහනට NLB හඳහනත් ගලපාගෙන සුපිරි ත්‍යාගලාභින් අතුරට එකතු වෙන්න ඔයාට අවස්ථාව උදා වෙලා තියෙනවා අනිරන්තරයෙන්ම ඔබ අතුරින් සුපිරි ත්‍යාගලාභින් බිහි කරන්නේ NLB ලොතරැය්‍ය NLB හඳහන ලොතරැය්‍ය කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරනවා 2026 වසරේ මේ වන විට දිවයින පුරා සුපිරි ත්‍යාගලාභින් 11 දෙනෙක් සහ දසලක්ෂපතීන් 265කට වැඩි දෙනෙකුත් NLB වෙතින් බිහි වෙලා තිබෙන බව අපි ඔබට මතක් කරනවා
1: ඒ වගේම තමයි හඳහන ලොතරැය්‍යව මිලදී ගත්තොත් එහෙම රණවිරු සමාජ සේවය එතෙකම ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම දැය සංවර්ධනයට තුර දෙනෙක් වෙනවට හැකියාව තියෙනවා. ඉතින් ඔයා අද ජයග්‍රහකෙක්ු නැති වුණාට හෙට ජයග්‍රහකෙක්ු නැති වුණාට ඔයා ඒක මිලදී ගන්න එක නවත්වන්න එපා. NLB හඳහන ලොතරැය්‍ය මිලදී ගත්තොත් කවදා හරි දවසක ඔයා ජයග්‍රහකෙක් වෙනවා ඒක නියතයි. ඒ වගේම ඔයාගේ පුංචි රුපියල් 40 අපත යන්නේ නැහැ. ඒකෙන් රටේ සංවර්ධනයට දායකත්වයක් ලබා දෙන බව ඔයා හොඳින්ම මතක තියාගන්න.
0: අමු සින්දුවක් අහමුද?
1: හරි.
0: එහෙනම් අපි ලස්සන සින්දුවක් තෝරගත්තා.
1: හා
0: සංජීවක සින්දුවක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහලා ආයෙ මේ පැත්තට එමු. ලකනෙවිනින් ඩ්‍රයිවර් හංගන වෙලාව මතක් කරගන්න. හවස 5යි.
1: විනාඩි 27යි.
2: අඩා ලොන්ලි. සොල්ලංගා.

0: චාරු යන්න කලින් ඉක්මනටම ගිහිල්ලා ඔය ෆෝන් එකේ වෙලාව හදාගන්න.
1: ඒක තමයි මාත් පොඩ්ඩක් මේ බැලු.
0: කීයද කිව්වේ කලින්?
1: 5:27 නේ.
0: නෑනේ 5:17.
1: ඒ
0: දැන් වෙලාව.
1: ඔව් ඔව්.
0: හරි ලකනේ විනින් ඩ්‍රයිවර් දෙවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්නේ. 5:05 වෙලාව.

0: රඩියෝ ITN
1: හවස පහයි විනාඩි 23යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. දශකඝාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලෙන්
3: මම නම් දැන් මානම රිලැක්ස්
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංදි වේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්
2: වැඩියෙන් දෙනවා නම් ඇයි අඩුවෙන් ගන්නේ ඔබේ ස්ථාවර සහ ඉතුරු තැන්පතු සඳහා වැඩිම ආරක්ෂාවක් වැඩිම වටිනාකමක් ලබා දෙන ස්ථාවර සහ විශ්වාසනීය විසඳුම සම්පත් බැංකුවයි වැඩි පරිස්සමයි ඉහළම පොලියයි දෙකම දෙන සම්පත් බැංකුවේ තැන්පතුවක් ඔබත් අදම ආරම්භ කරන්න සම්පත් බැංකුව හෙට දින එළිය කරයි
6: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපද වන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: හවස පහයි විනාඩි 27යි වෙලාව චාරු. ඔයා ශෝයක පටන් ගන්න කලින් ඉඳලම කිව්වනේ
1: අන්න
0: හින්දි ටිකක් අහමු කියලා.
1: මම
0: ඔන්න ලස්සන සින්දුවක් ක්ලාස් කරගත්තා. හැබැයි මේක මේ කම්පිටිෂන් එක. එහෙම නැත්නම් මේ ඉන්දියාවේ ගායන තරගයක් අතරතුර ගත්තු කැලක් තමයි මම මේ ප්ලේ කරන්නේ.
1: ඕකේ.
0: අර ලස්සන සින්දුවක්. මම පෞද්ගලිකවත් ආස කරන සින්දුවක්.
1: රයිට්.
0: එතින් අපි හිතුවා අපේ යාළුවන්ටත් දෙන්න. හරි අපි සින්දුව හලයි මේ පැත්තටම. හවස 5යි විනාඩි 28යි.

0: හවස පහ විනාඩි 31යි වෙලාව. ලකනේ වෙනින් ඩ්‍රයිව් වල දෙවනි පැය ඔයකට වෙලා ඉන්නේ. පොඩි කතාවක් කියන්න.
1: කියන්න බලන්න.
0: මේක හුදෙක
1: විනෝදාස්වාදය සඳහා පමණයි.
0: මොඩ නැගුණු කතාවක් පමණයි.
1: ඕකේ.
0: ඒක හින්දා මේක සීරියස් අරගෙන මේ ආපු මේ අපේ කට්ටියත් එහෙම තමයි. එහෙම කියාගෙන එන්න එපා.
1: ඒක වෙන්නන්න විදිහක් නැහැ නේ මේ කට්ටියට.
0: ඒක හින්දා එහෙම හිතන්න එපා. මේක හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණයි. ඔන්න මේ චාරු මේ ඔයා දන්න දුනාට මම මේක මේ කලින් කිව්වනේ මම මේ කියන කතාව. එහෙම ලොකුවට හිතන්න එපා.
1: නිකන්
0: කියන්නේ කියලා. හරි මේ එහෙමයි කියලා කාටවත් අපහාස කරන්න යන්නත් එපා. ලොකු ප්‍රශ්නයක් වෙයි. මේ ඔන්න ලෝකෙම ඉන්න මේ පොලිසිය ගත්තට පස්සේ ලෝකේ ඉන්න දක්ෂතම පොලිස් නිලධාරීන්, ඒ වගේම මේ ලෝකේ ඉන්න හොරුවල්ලන්න, ඒ වගේම පරීක්ෂණ කරන දක්ෂතම නිලධාරීන් කීප දෙනෙක් තෝරගෙන තියෙනවා යම් පරීක්ෂණයක් සඳහා. හැබැයි මේ පරීක්ෂණය කරන ලංකාවේ. එතකොට ඇමරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව, මේ ලෝකේ හැම තැනම ඉන්න අය තමයි මේ පොලිස් නිලධාරීන් තමයි මේකට එන්නේ. ඉතින් දැන් මේගොල්ලෝ ලංකාවට ගෙන්නලා ලංකාවෙනුත් දැන් එක්කෙනෙක් සහභාගි වෙනවා. හැම රටකෙම එක්කෙනයි ඉන්නේ. එතකොට ඒගොල්ලොන්ට දුන්නලු අක්කර දෙකක ඉඩමක්. අක්කර දෙකක ඉඩමක් දුන්නලු. කිසිම ආයුධයක් නැහැ. මේ ඉඩම පීරල හරි කොහෙන් හරි මට හාවෙක් ගෙනත් ඕන කියලා.
1: හාවෙක්.
0: ඉතින් දැන් ඔන්න දැන් සෙට් එකම බැස්සා. ටෝච් එකක් විතර තියෙන හිතන්නකෝ. දැන් අක්කර දෙකකට දෙකක් අපි දල වශයෙන් කියන අක්කර දෙකක් විතර කැලේ එකම තමයි තියෙන්නේ. කොහොමද ටෝච් එකක් එහෙම දීලා බැස්සුවොත් එහෙම රැ.
1: අනිත් පැත්තට අපි නම් දුවගෙන.
0: හරි. දැන් ඔන්න සෙට් එක බහලා සර්ච් කළා. දැන් මේගොල්ලෝ ටයිම් එකකුත් දීලා තිබ්බේ.
1: හා හොයාගෙන එන්න කියලා.
0: පැයක් වගේ ඇතුළත එන්න කියලා.
1: දැන් අක්කර දෙකක් බලන්නත් එපා.
0: බලන්නත් ඕනනේ.
1: රයිට්.
0: ඊට පස්සේ දැන් ඔන්න එනවා සාමාන්‍ය විනාඩි 50කින් විතර හොඳටම හෙම්බත් වෙලා ඇමරිකා පැත්තෙන් එහෙම ආපු අය. ඒගොල්ලන්ගේ භාෂාවෙන් කො මේක මට කරන්න බෑ. මට හුරු නෑ. රුසියාවෙනුත් ආවා, ඉන්දියාවෙනුත් ආවා, චීනෙනුත් ආවා, ඔක්කොම ඉන්න රටවල් හැම පැත්තෙම ඉන්න පොලිස් නිලධාරීන් ටික ආවා.
1: පීරලා හෙව්වා, හම්බුන්නේ
0: නෑ. නෑ, හාවෙක් හම්බෙලා නෑ.
1: ඕකේ.
0: හැබැයි අපේ ලංකාවෙන් ගියපු අර මේ සාජන් මහත්තයෙක් ගිහින් තියෙන්නේ. පොලිසිය සාජන් මහත්තුරු ගත්තට පස්සේ මේ යාළ දන්නවා මේ නීති අනිත් අයට වැඩිය. ගොඩක් වෙලාවට මේ ඒගොල්ලෝ කියන්නේ සාමාන්‍ය මේ වෘත්තීය මට්ටමින් පරිණත වුණාට පස්සේ යාළා මේ පිළිබඳව කියන්නේ විෂය පිළිබඳව ගොඩක් හදාරලා තියෙනවා. ඒගොල්ලෝ නීතිය පිළිබඳව වැඩිපුර දන්නවා. කොහොම නමුත් දැන් ඔන්න ටිකකින් අපේ ලංකාවේ සාජන් මහත්තය එනවලු හති දාගෙන දොර ඉඳන් මේ ලොකු හාවෙක් නේ අරන් ඉන්නේ කියලා. දැන් බැලුවලු දැන් අපේ ලංකාව දැන් ඔය ටෙස්ට් එකෙන් ජජ් බෝඩ් එකක් ඉන්නවනේ. ඒගොල්ලෝ බැලුවලු කවුද මේ ඉන්නේ? හා මේ ලංකාවේ පොරක් ඉන්නේ. මෙයා දැන් අරගොල්ලෝ කතා වෙනවලු මේ ලංකාවෙනේ එයා දන්නව ඇති. එයාට මේ කැලේ හුරු ඇති. එයා කොහෙන් හරි හොයාගත්තා.
1: ඔච්චර තමයි කියන්නේ
0: දන්නේ. වැඩේ කරන්න දන්නේ නැහැ නේ. හරිද? දැන් ඉතින් ලංකාවේ කෙනා හරි දක්ෂයිනේ.
1: මෙයා
0: ඇවිල්ලා දැම්මලු. දාපු ගමන් ජජ් බෝඩ් එකේ ඉඳපුවායි පොඩ්ඩක් දුවන්න ගත්තලු හෙඩ මෙහෙට.
1: ඒ මොකද?
0: බය වෙලා.
1: ආවට?
0: ආවට බය වෙලා. ඊට පස්සේ දැන් එකපාරටම මේ ටෝච් එක ගහලා මේ බලනකොට ගුළු ඔස ඔන්න මං අල්ලගෙන ආවා කියලා.
1: හාවව?
0: මේ මොකෙද මේ කියලා ඇහුවලු. සර් මේ ඉන්නේ හාව කිව්වලු.
1: හරි.
0: පිස්සුද මිනිස්සු ඔය ඉන්නේ බලහි කිව්වලු.
1: බලහිද ගෙනලා තියෙන්නේ?
0: මේක ගෙනත් තියෙනවා නේ.
1: හරි. ඉතින් ඒනට බෑනේ අවුට් නේ.
0: ඉතින් කොහොම හරි කතාව කියන් දෙන්නකෝ ඉතුරු ටික. හරිද? නෑ මේ ඉන්නේ බලහි කිව්වලු. නෑ සර් මේ හාවේ බොරුණන් අහලා බලන්නකෝ.
1: හරි.
0: ඊට පස්සේ කිව්වලු මේ නෑ මේ වලහෙක් මේ හාවෙක් නෙමෙයි මේ ගෙන තියෙන වලහෙක්
1: පේනද
0: මේ ඉන්නේ
1: අලියට
0: ඉන්නේ චාරු වගේ බිම දා කියලා තිබ්බා. පස්සේ මේ හරි සර් පිළිගන්නේ නැද්ද කියලා ඇහුවලු. දැන් අපේ අර ලංකාවේ ඉඳපු පොලිසිය නේද
1: පිළිගන්න
0: බැහැද මේ අස්පනා අපිට පෙනි පෙනි තියෙන දේ කොහොමද පිළිගන්නේ?
1: වලහාව කියලා
0: පිළිගන්න බෑනේ සර්. පිළිගන්නේ නෑනේ. නෑ මට පිළිගන්න බෑ. ඉතින් මේ පේන එක කොහොමද මම පිළිගන්නේ කියලා. හරි එහෙනම් සර් මෙයාගෙන් අහලා බලන්නකෝ කිව්වා. ඊට පස්සේ මේ දැන් සාජන් මහත්තයා කීප මන් කවුද මේ
1: කවුද
0: නම කියනවා කිව්වා. අනේ බුදු සර් ගන්නම් එපා මම හාව. මම තමයි වැඩිකාරයා. මම හාව සර්.
1: ඇයි අනේ එයා පිළිගත්ත යා වලහික් නෙවෙයි යා හාවෙක් කියලා යාම.
0: එයාම පිළිගත්ත මම තමයි හාව කියලා.
1: හරි.
0: දැක්කනේ හුරුදී වටේ බලපුරුත්.
1: කොබරි හාවෙක් කියනකනේ ඔප්පු කරගන්න ඕනනේ.
0: හාවෙක් කියන ගොප්පුනා.
1: හරි.
0: එයා පිළිගත්ත මම හාව.
1: අක්කර දෙක මෙහෙව්වා. හාව නැහැ. වලහගෙන ආවා. වලහට කිව්වා කියන්න කියලා.
0: එහෙම කියලා කියවන්න පුළුවන් නම් ඒක.
1: හරි.
0: වෙනම එකක්. අර මං කිව්වේ ඒකනේ පරිණත වෙද්දී යාලා දන්න වැඩේ කරගන්න කොහොමද කියලා. උපක්‍රමශීලී විදිහට වැඩේ කරගත්තා. අර ලෝකෙ ඉඳලා ආපු මොන දක්ෂ නිලධාරියටත් දරුණා මේක ගොඩදා ගන්න. හැබැයි ලංකාවේ අපේ කෙනාට අක්ගාල වැඩේ ගොඩදා ගත්තා.
1: වැඩේ ගොඩදා ගත්තා. පිට්ටමයි.
0: පිට්කොල්ලෙක්. ඒක තමයි කියන්නේ.
1: හරි.
0: පරණතභාවයට මුල් තැන දෙන්න. වාට කියන්නේ. පරණතභාවයට මුල් තැන දෙන්න.
1: Oh my god. ඉතින් මං මෙතන මුල් තැන දීලා තමයි මේ ඉන්නේ. හරි නැද්ද?
0: අනේ. කොටබංකුවේ කොටබංකුවේ. හරි හලකන ඉවිනි ඩ්‍රයිව් එකක එකතු වෙලා ඉන්නේ. අපි වෙලාවත් මතක් කරන්නම්. හවස 5යි විනාඩි
1: 37යි.
0: අපි වෙලාව බලලෙමුනේ. හරි හවස 5යි විනාඩි 37යි.
2: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද. ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි. තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
3: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: ඩ්‍රයිව්වෙක්කට
1: ලක්කාඩ ඒවිලින් ට්‍රයි
2: හවස පහයි විනාඩි 30ට වෙලාව. අපිවට මතක් කරන යන්නේ අංක එකේ වීකටීමේ යන්ත්‍ර ගැන බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන. අංක එකේ වීකටීමේ යන්ත්‍ර ඩෝමා යන්ත්‍රය ලංකාවට ගෙන්වලා බෙදාහරින එකලු තමයි. වාඩ අවශ්‍ය කරන කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කරන සියලුම යන්ත්‍රෝපකරණ වඩකම වහලක් යටින් මිලදී ගන්න පුළුවන්. ඒ නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ලිපිණයට ගියොත් එහෙම.
3: ඒ වගේම තමයි ඊට එහා පැතර ගිහර පස්සේ වා දැන් සහරාශිත ව්‍යාපාරයක් කරනවා වගේම අඹරු මාශිත ව්‍යාපාරයක් කරනවා නම් අඹරු යන්ත්‍ර වගේම පොල්තෙල්
2: සුහදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්නේ ලංකාපුරා ශාඛාවන් තියෙනවා. ඉතින් ඒක ශාඛාවන් වලටත් වට යන්න හැකියාව තියෙනවා. අර අපි කියපු නම්බර් එකට කෝල් එකක් දීලා ඔයාගේ ශාඛාව කොහෙද තියෙන්නේ කියලා ඔයාට දැනගන්න පුළුවන්. හවස 5 විනාඩි 39යි.

0: ලකඩ රේඩියෝ ITN
1: වෙලාව පසර 5 විනාඩි 45යි.
0: ලකඩ ප්‍රවෘත්ති සවස 6 ට බලාපොරොත්තු වන්න.
2: සම

සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවයිනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය

0: හවස පහයි විනාඩි 52යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: අවස පහ විනාඩි 53යි වෙලාව. අපිට ලක්කන ඉවිනින් ඩ්‍රයිව් එක වුණ දෙවෙනි පැයත් ඉවර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
1: ඕකේ.
0: ඊට කලින් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා. හැමදාම තමයි මේ තරුණකම රැකගෙන ඉන්න. අපිට අවශ්‍ය කරන්නේ මොනවද?
1: මොනවාද? හිත හොඳ වෙන්න ඕනේ නේද?
0: හිත හොඳ වෙන්න ඕන, hina වෙලා ඉන්න ඕන හැම වෙලාවෙම අපි වගේ නේද? මම හිතන්නේ වැඩිපුරම ජීවිතේ hina වුණා.
1: අපි hina වෙන්න ඕ. අද
0: විය හැකි.
1: කට්ටියකින් තමයි අහන්න ඕනේ hina වෙලා වැඩිම දවස අදද කියලා.
0: හරි, මේ හොවඩ මතක් කරන්න තියෙනවා මේ වෙලාවේ.
1: හරි.
0: ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තිබුණු කාලේ මිස් කරගන්නේ නැතුව ඒ විදිහටම තියාගන්න පුළුවන් බෙහෙතක් ගැන තමයි අපි කියන්නේ යන්නේ.
1: ඕකේ.
0: මොකද්ද?
1: ඒ තමයි සෙට් ගේන් කියලා කියන්නේ. දැන් ආට පුළුවන්.
0: මේක බෙහෙතක් නෙමෙයි.
1: නෑ,
0: බෙහෙතක් නෙමෙයි. අපි අර නිකන් කියනවා.
1: කතාවට නිකන් කියන්නේ.
0: මේ බෙහෙතක් මුකුත් නැද්ද? මේක රැකගන්න.
1: හරි.
0: නෑ, මේක බෙහෙතක් නෙමෙයි.
1: ඕකේ.
0: වගේ තරුණකම ජීවිතේ හොඳම කාලේ, ක්‍රියාශීලීම කාලේ, පෙනුම ලස්සනට තියාගන්න මේ කැප්සූල් එකක් විදියට මේක පාවිච්චි කරන්නත් පුළුවන්.
1: ඒ වගේම නයිට් ෆේස් ක්‍රීම් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා.
0: ඒ වගේම තමයි පිරිමි සහ කාන්තා දෙපාර්ශ්වයටම මේක පාවිච්චි කරන්න සුදුසුයි.
1: ඒ විතරක් නෙවෙයි, මේකේ තියෙන ස්වභාවික ඉන්ග්‍රීඩියන්ට්ස්, ඒ කියන්නේ මේකේ අන්තර්ගත වෙලා තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය, ඒ නිසා වඩ බයක් සැකක් නැතුව ඔන්න පිරිමි ගැහණු කියලා දෙපාර්ශ්වයටම වෙන වෙනම කියලා නැහැ, හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වයස අවුරුදු 30ට වැඩි ඕනම කෙනෙක්ට
0: ෆැඩ්න වෙතින් තමයි මේක ඉදිරිපත් කරන්නේ, නිෂ්පාදනය කරන්නේ. වාදන්නව ෆැඩ්න කියලා කියන ලංකාවේ අංක 1 නිෂ්පාදන කරන ආයතනයක්. ඒක තමයි, ඒ වගේම තමයි ඔවුන් මේ වගේ දෙයක් සාමාන්‍ය නිෂ්පාදනය කරන්නේ පරිශ්‍රණ මට්ටමේ තියලා. අපි දන්නවා දැන් ෆැඩ්න එකේ ගත්තට පස්සේ ගොඩක් දේවල් තිබ්බා. ඒ සියලුම දේවල් ඒගොල්ලෝ පරිශ්‍රණ මට්ටමේ තියලා තමයි මේ විදිහට වෙළඳපොළට නිකුත් කරලා තියෙන්නේ.
1: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලات එක්ක එකතු වෙලා කරලා ඒවැ ප්‍රතිඵලයක් විදිහට ඔන්න ඔබට හොඳම නිෂ්පාදනය අරගෙන එනවා ෆැඩ්න ආයතනය. ඒ වගේ අරගෙන හොඳම නිෂ්පාදනයක් තමයි සෙට් ගේන් කියලා කියන්නේ. ඉතින් ආට පුළුවන්කම තියෙනවා ඔයාගේ ක්‍රියාශීලීම කාලේ, ඔයාගේ තරුණ කාලේ ඒ විදිහටම තවදුරටත් ඉස්සරහට ගෙනියන්න මෙන්න මේ සෙට් ගේන් එක, කැප්සූල් එකක් විදිහට හරි ෆේස් ක්‍රීම් එකක් විදිහට හරි පාවිච්චි කරන්න.
0: එතකම ඔයාට මතක් කරන්න තියෙනවා මේ පැයදිත් අපිට විජය නිෂ්පාදන පිළිබඳව, විජය නිෂ්පාදන අදත් ඔයාගේ කැම ටික රසවත් කරගන්න එකතු කරගන්න කියලා අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා. විජය නිෂ්පාදන ගත්තට පස්සේ විජය නූඩ්ල්ස් එක, විජය දියාපවිරියක, වගේම විජය කුළුබඩු, අංක 1 කුළුබඩු නම් මේ විජය නිෂ්පාදන විතරයි. විජය නිෂ්පාදන ඔයාලට වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ඔයාලට මේ වෙලාවේ මතක් කරනවා.
1: ඉතින් ඕනම කැමක් කට රසට හදාගන්න ඔයාලට නියම කුළුබඩු ටික අවශ්‍ය කරනවා. එහෙම නියම කුළුබඩු ටික ඔයාලට ලැබෙන්නේ විජය කියන නමෙන්. ඒ නිසා අපි කියන්නේ අපේ රසයේ රටේ සම්බන්ධ වෙන විජය නිෂ්පාදන වගේ කැම වලටත් එකතු කරගන්න කියලා. දැන් කුළුබඩු විතරක් නෙවෙයි, විජය නිෂ්පාදනත් එක්ක ආට පුළුවන්කම තියෙනවා ඉන්දියාප පිටි රතු සහ සුදු කියන මේ දෙකෙන්ම මිලදී ගන්න. ඒ වගේම කුරක්කන් ඇතුළු මේ නිෂ්පාදන තෝසෙ පිටි මේ වගේ දේවල් වලට මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් හවසට දැන් තේ එකක් බොරවනම් කහට රහට තවන තේ එකක් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. තේ කුරු විදිහට විජය තේ කුරු තියෙනවා. ඒ වගේම කෝපි, විජය කෝපිත් ඔයාලට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් විජය කියන නමත් එක්ක
0: ඔබේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා ගන්න RDB බැංකුවන සූදානම් වෙන්නේ. ඔබ අපි කවුරුත් දන්න RDB බැංකුව දිවයිනේ ප්‍රමුඛතම සහ එකම රාජ්‍ය බැංකුව විදිහට වන ඔබේ ස්ථාවරු තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න කටයුතු කරනවා. මාස 3 මාස 6 අවුරුද්දක් විදිහට ඔබේ කෙටි කාලීන මෙන්ම දිගු කාලීන ආයෝජනයට RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය බැංකුවක ආරක්ෂාව තුලින් ඔබේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා දීමට එයල කටයුතු කරන බවත් අපි තමත් සතුටින් නිතුව දැනුම් දෙනවා.
1: ඉතින් RDB බැංකුවේ දිවයින පුරන් වශාගා 272ක් තියෙනවා විහිදලා. ළඟම තියෙනවාගේ RDB ශාකවට ගියොත් මේ ගැන තවදුරටත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: හරි, අපි එහෙනම් ලක්කන ඉවිනින් ඩ්‍රයිව් වල දෙවනි පැයත් මේ විදිහට නිමා කරනවා. ආරාධනා කරනවා අපි දෙක දිගටම එකතු වෙලින් අපි ඉන්නව හවස 6:00 වෙනකන් FM 93.5 FM 93.7
1: ඉවිනින් ඩ්‍රයිව් එක.

0: අවසහය විනාඩි 11යි.
1: රිය පැතිවීමේදී ඔබ නිවැරදි වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: කෝල් ඩ්‍රයිව් එකට
4: ලක්කන ඊවෙන් ඩ්‍රයිව්
0: අවසහය විනාඩි 12යි වෙලාව. අපිට මැසේජ් කරපු යාළුව කට්ටියක් හිටියේ නේද?
5: ඔව් ඒ කට්ටිය මතක් කරමුනේ. මම යන්න හදාන්නේ කොහෙටද දන්නවද? මේ පැත්තෙන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගම්පහින්. කවීෂ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගෙදර කට්ටිය එකතු කරගෙන ප්‍රසින්දුවක් දෙන්නයි කියලා කියනවා. ඒ දෙකම නිෂා ඉන්න මේ වෙලාවේ ඔයාවත් එකතු කරගන්නවා. ලක්ෂ්මන් මඩපාදි නම් මැසේජ් එකක් දාලා තියෙනවා. හැමෝම එකතු කරගන්නවා ගොඩක් හදරෙන්. ඊට පස්සේ මම යනවා අලුබෝ මුල්ල පැත්තට. අලුබෝ මුල්ලෙන් අපිට මෙන්න මෙහෙම දෙයක් කියනවා.
0: මාලයක් තියද?
5: නෑ නෑ අලුබ මුලින් මෙන්න මෙහෙම දෙයක් කියනවා. මම ලස්සන වික කියන අපිට කින්නකෝ. ලක්ෂකින් හොයාගන්න බැරි දෙන්නේ කමුවඩා. අනාගතයේ රජ වැඩ කිට පෙන්නන බව වැටහුණා. ලක්කන තුන වටින මැණික් දෙකක් ගොන්න මතු වුණා. හඳේ හාව අයින් කරලා ඔය නම් දෙක ලියවුණා.
0: ආතල් සීක්ලක් එකකින් එහෙම දන්නව නම් පොර උස්සන කවුද?
5: ජගත් රෝහණ තමයි. ඉතින් අලුබ මුල්ලෙන් අපිට ලස්සන මැසේජ් එකක් එවලා තියෙන ගොඩක් ස්තුතියි.
0: ජගත් ආදරේ ගොඩක්.
5: ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ වෙලාවේ. ඊට පස්සේ මම යන්න හදාන්නේ බරුදල් පොළ පැත්තට. බරුදල් පොළින් ඉන්න නෙත්මින ආවත් එකතු කරගන්නවා. වැලිපැන්න ගහ මුල්ලෙන් මල්ලිකා මැසේජ් එකක් දාලා තිනවා. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
0: හරි. එහෙනම් හැමෝමත් එකතු කරගෙන තවත් ලස්සන සින්දුවකට යන්න ඕන. ඊට කලින් ඔයාලට මතක් කරන දෙයක් තියෙනවා. දැන් මේ දවස්වල ගත්තට පස්සේ මේ චාරුමේ විශේෂයෙන්ම උතුරු මැද පළාත් වලට, ඒ වගේම නැගෙනහිර පළාත් වලට, මේ උතුරු පළාතට මේ අධික රස්න කාලගුණයත් එක්ක පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. දැන් අපි දැක්ක සමහර වැව් එහෙම
5: හිතා ගන්න
0: බැරි විදිහට පිට්ටනි බවට පත් වෙලා, එහෙම නැත්නම් අර මේ ක්‍රීඩා පිටි බවට පත් වෙලා තියෙනවා. වතුර ඔක්කොම ඉදලා ගිහිලා තියෙනවා. විශේෂයෙන්ම මේ දැන් ඔය වනාලින් එහෙම ටිකක් මං හරි ආස සබ්ජෙක්ට් එකක් නේ අලි බලන්නේ අනේක.
5: හා හා හා.
0: කොච්චර බැලුවත් එපා වෙන්නේ. ඒ වුණාට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. අපි දැක්ක මේ පහුගිය දවස්වලත් ඔය කතරගම් පැත්තේ මම දැක්ක අදත් ප්‍රවෘත්තියක් වාර්තා වෙලා තිබුණා. මේ වනාලි ප්‍රහාරයකට ලක් වෙලා තියෙනවා කියලා.
5: බස් රථයක්.
0: බස් රථයක්. මේ එතකොට මේගොල්ලොන්ට කෑම දෙන්න, එහෙම නැත්නම් මේ අලින්ට කෑම දෙන්න අපේ ඔය සංචාරකයෝ, ඒ වගේම අපේ ලාංකික සංචාරකයෝ ඉන්නවනේ. එයාලා ගිහිල්ලා මේගොල්ලොන්ට කෑම දෙන්න යනවා. එහෙම නැත්නම් මේගොල්ලොත් එක කතා කරන්න යනවා, ඡායාරූප ගන්න හදනවා, සෙල්ෆි එකක් ගන්න හදනවා. මේ වගේ දේවල් කරන්න යන්න එපා. මොකද මේ වෙලාවෙත් ඒ සත්තු ඉන්නේ තරම මේ අමාරුවෙන්
5: ඉන්නේ.
0: ඒගොල්ලොත් ඉන්නේ හැම වෙලේ කෑම ටිකක් හොයන්න, වතුර ටිකක් හොයන්න. දැන් කැලෑහැම ගත්තට පස්සේ ගොඩක් කැලෑහැම මේ දවස්වල වේරිලා තියෙන්නේ. ඒක හින්ද පොඩ්ඩක් පරිස්සම් වෙන්න, සංචාරය කරනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ වගේම තමයි ඔයාලට පුංචි පින්කමක් කරගන්න පුළුවන්.
5: මොකද්ද?
0: දැන් ඔය ගෙදරට එන කුරුල්ලෝ හැම ඉන්නවනේ, එයාලට නාන්න. ඒ වගේම ලේන්නු, ඒ වගේ පොඩි පොඩි සත්තු වෙනවනේ, එයාලට බොන්න වතුර ටිකක් පුළුවන් නම් තියලා තියන්න එදී. ඔව්,
5: පාරේ ඉන සුනකයෝ හැම ඉන්නවා.
0: අනිවාර්යෙන්. එයාලට බොන්න මේ වතුර ටිකක් පොඩ්ඩක් පුළුවන් නම් තියලා තියන්න. හැබැයි ඒකත් මේ දවසින් දවස මාරු
5: කරන්න. මාරු කරන්න.
0: ඔව්. නැත්තම් කියයි මේ මෙන්න මේගොල්ලෝ කිව්ව හින්දා PHI මහත් එහෙම එනකොට ඒකේ කීටෝ ටිකක් හිටියොත් එහෙම මේ
5: අපිට කෝල් එකක්
0: එයි. අපිට කෝල් එකක් එයි. මේකේ කීටෝ ඉන්නවා මහත්තයා. ඔයාලා තමයි කියලා දින වතුර දාලා මේ කීටෝ හදන්න කියලා මේ
5: ගෙදර
0: ඇන්ටි තමයි මේක කිව්වේ කියලා. එහෙම වෙන්න එපා.
5: හැමදාම මාරු කර කර
0: කර කර මේ පුංචි පින්කමක් කරගන්න පුළුවන්. මේ සත්තුන්ට වතුර ටිකක් එහෙම දීලා
5: ඉල්ලලා ඉන්න ඉල්ලලා මට වතුර ටිකක් දෙන්නේ කියලා ඒ සතුන්ට කියන්න බැරි නිසා අපිම හිතලා ඒක කරන්න ඕනේ.
0: එයාල එනවා කිලෝමීටර් සාමාන්‍යයෙන් 80ක් 90ක් වුණත් දවසකට ඇවිදින්න පුළුවන් ওই අලියෙකුට.
5: ඔව්.
0: එතකොට වතුර නැතුව කොච්චර දුරක් එයාල එනවද? මේ පිළිබඳව තවදාන යොමු කරන්න. ඒ වගේම තමයි අපි දැක්ක මේ යාල කැලේ.
5: හා.
0: ඊයේත් මම දැක්කා ඔක සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වීඩියෝ සංසරණය වුණා. ඒ වගේම මම දැක්ක පුවත්පත්වලත් දවස්වල සඳහන් වෙලා තිබුණා මේ චාරු. මේ දඩයක්කාරයෙක් ගිහලා කුරුමානම් අල්ලන බය නැතුව මේ වතුර බොන්නේ නම් එයා ටාගට් කරනවා ගිහිල්ලා. එයාව දඩයම් කරගන්න. ඇයි එහෙම කරන්න අහිංසක සතු නේද? එයාලට එහෙම කරන්න එපා. ඒගොල්ලන්ට නිදහසේ එයාලගේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. ස්වභාව ධර්මයට ආදරය කරන්න. එතකොට අපිවත් ආරක්ෂා වෙයි.
5: සමහර වෙලාවට ස්වභාව ධර්මයට අනුකූලව අපි ජීවත් වුන් නැති නිසා වෙන්නත් පුළුවන් මේ වගේ තත්වයන් අපිට ඇති උනේ. නේද?
0: එහෙම වෙන්න පුළුවන්. හරි. හේතකම ආඩ මතක් කරන්න තියෙනවා මේ මොනවාද විජය නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න තියෙනවා.
5: හා හා.
0: මේ අත්තද ආරංචියක් ආව මේ gedara diwa කන්නේ පබඩම් විතරයි කියලා.
5: ඇයි?
0: පබඩම් විතරක් කනවා කියලා ආරංචියක් ආව විජය පබඩම් විතරලු කන්නේ gedara
5: diwa. අම්මේ අද පබඩම් නැද්ද කියලා ඉතින් හැමදාම කනකොට අහනවා ඉතින්. ඒක රසයිනේ.
0: විජය පබඩම් එක. අනිත් පබඩම් වලට වැඩිය පොඩ්ඩක් අර කරස් කැදෙන ක්‍රිස්පි ගතිය. ක්‍රිස්පි ගතිය තියෙනවා. මේ ඒක හින්දා බය නැතුව
5: මිලදන්න
0: මේ අනිතික કૃතිම රසකාරක වර්ණක නැහැනේ. දේශීයව නිෂ්පාදනය කරන නිසා බය නැතුව මිලදී ගන්න කියලා තවර මතක් කරනවා. ඒ වගේම තමයි විජය නූඩල්ස් එක, විජය දියාප පිටි එක, ඒ වගේම විජය කෝපි එක,
5: විජය තෝස පිටි එක,
0: තේකුඩු. මේ හැමදේම ඔයාට විජය නාමයට දෙ මිලදී ගැනීම හැකියාව ලැබෙනවා. අපේ රසය රටේ සැමට බෙදෙන විජය නිවස වෙතින්. ඒ වගේම තමයි RDB බැංකුව.
5: ප්‍රතිවේණි ප්‍රමුඛ.
0: කියන්න වෙන. මේ කරන්න බෑ.
5: අයියෝ. සුරක්ෂිත භාවයත් එක්ක ඔන්නවාගේ මුදලට උපරිම ආරක්ෂාවක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසා වට විශ්වාසයෙන් යන්න පුළුවන් තැනක් වගකීමක් තියෙන තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ.
0: පයකතුලින් ලක්කන ඉවෙනින් ඩ්‍රයිව් එක මේ තුන්වෙනි පැයේ ආරාධනා කරන අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න හවස 6යි විනාඩි 18යි.

0: හවස 6:22.
1: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කිරීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6 6 7 9 5 7 9.
2: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හඳහඳ බලා ගන්න.
1: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011 286 1 1 1 286 10 11. ශනිගමතුම් 19:06.
5: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
7: අපි සොයන්නේ නුඹේ හඬයි.
5: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
6: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
8: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
9: ලක්හඬ මොමඩින් ඉස්සල්
10: සම අනුග්‍රහය.
11: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: හවස 6යි විනාඩි 24යි වෙලාව.
1: යමුනේ.
0: යමු. එහෙනම් ගිහිල්ලා එන්නම් අදට. කට්ටිය පරිස්සමින් සතුටින් hina වෙලා ආදරෙන් ඉන්න.
1: එදා හවස 4ට ඉවරින් drive එක එකතු වෙන්න බලාගෙන අදට ගිහි ගෙන්න.
0: හා. හෙටට මං එන්නේ නැහැ. අද විතරයි ආවේ.
1: හහ.
0: එහෙනම් හැමෝටම ජය වේවා. ගිහිල්ලා එන්නම්. මම ගීත්.
1: සුබ දවසක් ඔයාට. මම චාරෝ.

0: Lakhanda Radio ITN.
1: Evening Drive with Chamit and Charu.
2: Sama Anugrahaya.
1: Marksman Samuha Vyapari within Genbabita Harina than Navanimavakin in a Domaso and Tree Wiki Timianthraker, Satamber Himikaru Kumanda, Adamamutana, Bidwekaka Hatai, Halsi Hatanamea, Pansi Hatanamea.
3: Mamananda, Marma relax.
4: අනම්මනංගල වදුණා නේද මේ එක්ස්පර්ට් හරියටම හරිනේ
5: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතෝෂීරි ඇක්ටිව් ප්ලස්
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුවා
8: සහයෝගීතා අනුග්‍රහය පටස්කාල අතට සල්ලි පල්ලි ගුරුගේ රන් අය රන් පවුමට උපරිම මුදල අපෙන් ලක්ෂයටම පොලිය රුපියල් 480ක් විතරයි ගනුදෙනුවයි රත්තරන් පල්ලි ගුරුගේ රන් අය

0: අනුග්‍රහය NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
1: යුත්තකෙයි නොයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනවා
2: ප්‍රවෘත්ති සිරස්තල
3: අභිමානවත් ජනතාවාදී පොලිස් සේවයකට ජනප්‍රතිකෙන් ප්‍රතිඥා. පාතාලය හා මද්‍රාව්‍ය මුල්ලිපුටා තබන බවට පොලිස්පතිකෙන් සහතිකයා. රක්ෂණ ඩිජිටල් කාඩ් පත ප්‍රතික්ෂේප කළහොත් දැඩි ක්‍රියාමාර්ග. අගමැතිනිය හරිණි භූතානයේ රජු හමුවේ. ක්ලීන් ශ්‍රී ලංකාවෙන් හැඩවනු පොළොන්නරුව දුම්රිය පොළ. ඩෙංගු දෙවන රැල්ල ගැන සෞඛ්‍යයෙන් අනතුරුවක වේ. ඉන්දුනීසියාවේ විෂතුමා.

0: ලක්හඬ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ චන්දන මාරසිංහ මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි බැඩ පැත්වීම වර්තමාන පොලිසිය සතු ප්‍රමුඛතම රාජකාරී බව ජනාධිපති අනුකුමාර සනායක මහතා ප්‍රකාශ කළා. අපරාධකරුවන් සමග සම්බන්ධ පොලිස් නිලධාරීන් සිටි නම් වහම එන් ඉවත්වන ලෙසටයි ජාතික පොලිස් දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
1: ආයතනයට අවුරුදු 160ක් කියලා කියන්නේ දිගු ඉතිහාසයක්. පෙරටේ පොදු ජනයා ව්‍යසනයන්ට මුහුණ දුන්නු සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා පොලිසිය පොදු ජනතාව වෙනුවෙන් මහජන සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් බාර ධූර්‍ය වගේම ඇගේ යුතු කාර්යයක් කරලා තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් ඉටු කරලද කාර්යභාරය පිළිබඳව අපේ රටේ පුරවැසියන්ට ඔබ පිළිබඳ ඇගීමක් ගෞරවයක් විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම විවේචනයන් නොමැතිවා නොවේ. නිසාපේ අභියෝගේ වන්නේ කුමක්ද? පොලිසිය සතුව තිබෙන විශ්වාසය තහවුරු කරගනිමින් ගොඩ නැගිමින් තිබෙන විවේචනයන් තිබෙනවා නම් ජනතාවගේ දෝෂ ආරෝපණයන් තිබෙනවා නම් ඒවා බැහැර කරගනිමින් ඉදිරියට යාම තමයි ශ්‍රී ලංකා පොලිසිය සතුව තියෙන ප්‍රධානතම වගකීම මේ වෙලාවේ. මෑත කාලයේ සිදුවෙන සිදුවීම් වලින් අපිට තා මැනවින් පෙන්නුම් කරනවා ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳ ජනතාවගේ අවිශ්වාසය ගොඩනගෙනවා නම් ඒ අවිශ්වාසය ගොඩනැගීම සඳහා හේතු භූත වූ කරුණු අද අපේ සමාජයේ වෙලාගෙන තිබෙන මහා ව්‍යසනයේ දෙස බලපුවාම ඔබට පැවරී තිබෙන ප්‍රමුඛතාවය කුමක්ද? ඔව්, වාහන තදබදයේ පිසමනය කරන්න ඕන ප්‍රමුඛතාවය. යම් මහජනයා එක් රැස් වෙන තැන අපි ආරක්ෂාව දෙන්න ඕන ප්‍රමුඛතාවය. ඒ සියල්ලන්ට වඩා උඩින් තිබෙනවා මේ මද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පැවැත්වීම. ඒ තමයි වර්තමාන පොලිසිය සතුව තිබෙන ප්‍රමුඛතම රාජ්‍යකාරිය කියලා අපි විශ්වාස කරනවා. මේ සන්නද්ධ අපරාධ කල්ලි මැඩ පැවැත්වීම ඔබගේ රාජකාරී කොටසක්. මේ විස මද්‍රව්‍ය පැතරවීම නරක් නතර කිරීම ඔබගේ රාජකාරී කොටසක්. හැබැයි අපි හදවත් තෙතමනේ තියෙන මිනිස්සු හැටියට අපි වගකීම් බාරගන්නේ අපේ රාජකාරී කොටසක් පමණක් නිසා නොවේ. අපේ සමාජය පිළිබඳව ඔබට රාජකාරියෙන් ඔබට යන සමාජ වගකීමක් තිබෙනවා. ඔබ මේ රටේ පුරවැසියන්. ඔබගේ දරුවන් මේ සමාජයත් එක්ක ජීවත් වෙනවා. හැබැයි මේ සමාජයේ පුරා පැතරවීමින් තිබෙනවා මහා බීසුණු රක්ෂේ. ඒ රක්ෂ සමයි මේ මද්‍රව්‍ය සහ ඒ මද්‍රව්‍ය හා ගැට ගැහුණු සන්නද්ධ අපරාධ කල්ලි. ද මොකද අපි කරන්න ඕන? මා ඔබගෙන් ඉල්ලා හිටින්නේ අන්නේ බීසුණු රක්ෂා අපි මේ රටෙන් තුරන් කළ යුතුයි. හැබැයි අවාසනාවකට තියෙන කරුණ කුමක්ද? හැබැයි අපිට සමහර වෙලාවට වාර්තා වෙනවා ඒ මැඩ පැවැත්වීමේ රාජකාරිය දෙවුරටගත් පිරිසෙන්ම මද්‍රව්‍ය ව්‍යාපාරිකයට අනුබල දෙන නිලධාරීන්. ඒ ඉතාමත් ලැජ්ජාසහගත කරුණක්. තමන්ගේ පැළඳගෙන ඉන්න යුනිෆෝම් එකට නිල ඇඳුමට තිබෙන ගෞරවේ සමාජයට දෙන බැඳීම මුළුමනින්ම විනාශ කිරීම. ඒ නිසා මේ ජාලය දිස බලපුවාම අපිට කරුණු දෙකක් එළිදරවෙමින් තිබෙනවා. නිල ඇඳුම ඇඳගත්තු සමහර ඉතා කුඩා කොටසක් බිය විසින් මෙම ජාලයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. බයට තව පිරිසක් මිලදීගෙන මේ විසින් මෙම ජාලයේ ගොදුරු බවට පත් වී තිබෙනවා. මා ඒ දෙපිරිසෙන් ආරාධනා කරන්නේ ඔබ වහාම බිය අත්තරින්න. ඔබ මිලදී ගැනීමට නොහැකි නිලධාරී බවට පත් වෙන. එසේ නැවෙතනම් ඔබ නිල ඇඳුම අත්තරින්න. ඔබ අත්තරින්න සූදානම් නැත්නම් නිසි විමර්ශනයක් සහ පරීක්ෂණකින් සහ සාධක මත නිල ඇඳුම ඉවත් කිරීමේ වගකීම මා හිතන්නේ ශ්‍රී ලංකා පොලිසියේ විනේදර නිලධාරීන් වෙත පැවරී තිබෙනවා කියලා මම විශ්වාස කරනවා.
0: පොලිස් දින සැමරුමට එක් වූ ජනාධිපති අනුකුමාර සනායක මහතාව පිළිගැනීම සිදු කළේ අභාත්‍ය ආනන්ද විජේපාල සහ පොලිස්පති ප්‍රියන්ත වේරසුරිය යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන්. අනතුරුව ජනාධිපති සම්මාන උත්තමාචාර පිරිනැමීම සිදු වුණා. ජීවිත අවතාර මිනුතකා කටයුතු කිරීමේදී රට වෙනුවෙන් දීපිදු පොලිස් නිලධාරීන් සිහිපත් කරමින් නිශ්ශබ්දතාවයක්ද ආරම්භ කළා. උත්සව සභාව ඇමතු පොලිස්පතිවරයා කියා සිටියේ ජනතාවට බියෙන් හා සැකෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට පොලිසියෙන් උපරිමයෙන් කැපවන බවයි. මේ අතර මද්‍රව්‍ය හා පාතාලය මව්බිමෙන් තුරන් කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා පොලිසිය මෙහෙවර බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළා. 160 වන පොලිස් දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික වතාවත් හුණුපෙටිය ගග්ගාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. ඒ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොලිස් ප්‍රති ප්‍රියන්ත වේරසූරිය මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ආගමික වතාවත් වලට සහභාගී වුණා.
2: මේ දක්වා කරපු ක්‍රියාමාර්ග තියෙනවානේ 159 ඉඳන් 160 දක්වා. අපි ඉදිරියටත් ඒකටත් වැඩි තද බල 20ට ඊට වැඩි සංවිධානාත්මක විදියට ඉදිරි කටයුතු සිදු කරනවා. මද්‍රව්‍ය ව්‍යසනය, මද්‍රව්‍ය මෙහෙයුම, ඒත් එක්කම සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන්, ඒ වගේම මහජනයා විශ්වාස කරන පොලිසියක් අපි ඇති කර යුතුයි. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගනිමින් තිනවා. ඒත් එක්කම නිලධාරීන්ගේ ගැටලු සම්බන්ධයෙන් ඔවුන්ගේ යටිදල පහසුකම්, ඔවුන්ගේ වැටු ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රජය ඉතාමත්ම සාධනීය පිළිතුරු අපිට ලබා දෙමින් පවතින. මේ දක්වාගෙන වූ වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මකයි. ඒත් එක්කම අපිට ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඉතාමත්ම හොඳින් ලැබෙනවා. දැන් කරගෙන යන වැඩපිළිවෙලේ විනිවිද භාවය නිසා අපි ජාත්‍යන්තර සම්බන්ධතා ඒ විශ්වාසය උපරිම විදියට ගොඩනගලා තියෙනවා.
0: වසර 160ක් පුරා මෙරට ජන ජීවිත පවත්වාගෙන යාමටත් ඉතිහාස අභය ආරක්ෂා කර ගැනීමටත් පොලිසිය ලබා දුන්නේ විශාල දායකත්වයක්. මෙරට පළමු පොලිස්පති වරයා ලෙස ශ්‍රීමත් DWR කැම්පල් මහතා 1866 වසරේ සැප්තැම්බර් 3 වරදා පත් කළ අතර ඒ පොලිසියේ ආරම්භක දිනයේ ලෙස සලකනවා. ශ්‍රී ලංකා පොලිසියේ පළමු ශ්‍රී ලාංකික පොලිස්පති වරයා ලෙස ශ්‍රීමත් රිචඩ් අලුවිහරේ මහතා 1947 වසරේ ජුනි පළමු වරදා පත් කර තිබෙනවා. ඩිජිටල් රක්ෂණ කාඩ් පත ඇතැම් රථවාහන පොලිසිය ධාරීන් ප්‍රතික්ෂේප කරන බව ඩියොච්ච පොලිස්පති WPJ සේනාධීර මහතා සඳහන් කළා. එසේ සිදු කරන ලිධාරීන්ට එරෙහිව දේතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ඔහු පෙන්වා දුන්නේ. ඩිජිටල් රක්ෂණ කාඩ් පත ප්‍රතික්ෂේප කරන ලිධාරීන් පොලිස්පතිවරයා ලබා දී ඇති මාර්ගෝපදේශ බරපතල ලෙස පැහැර හැරීම සිදු කරන බවත් ඩියොච්ච පොලිස්පතිවරයා සඳහන් කළා.
3: ඊදුරු මහත්තුන් දැනුම් දෙනවා අපිට දැන් තියෙන ඩිජිටල් රක්ෂණ කාඩ් පතක් තියෙන්නේ. ඒක නිසා අපි කවදාවත් භෞතික ප්ලාස්ටික් කාඩ් පත අපිට දැන් නිකුත් කරන්න නැහැ කියන කාරණාව මත ඒ ඊදුරු මහත්තුන් විශේෂ අවස්ථාවල ලක් කරා. ඒක විශේෂයෙන්ම අපි දැක්ක ඊයේ දින පාදුක්ක පොලිස් ස්ථානයේ රතවාන ස්ථානාධිපති ආකාරයට ඩිජිටල් රක්ෂණ කාඩ් පත පිළිගන්න බැහැ කියලා කියන කාරණාව සහ මීට කලින් මම නිරීක්ෂණය කරා ගම්පහ මූලස්ථාන පොලිසියට අනුකූල දාරියෙක් ඒත් කියනවා මේ ඩිජිටල් රක්ෂණ කාඩ් පත පිළිගන්න බැහැ කියලා. පොලිස් පොත්තුමා විසින් ලබා දීපු මාර්ගෝපදේශයන් බරපතල ලෙස පැහැරීමක් කියන කාරණාව මම අවශ්‍යයිදී කියනවා. ඒ සම්බන්ධයෙන් 2006 අංක 19 දන් ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත ප්‍රකාරව ඒක පිළිගැනීමට ලක් වෙනවා. ඒක පොලිස් පොත්තම පැහැදිලිවම පොලිස් පොත ලබාදී මාර්ගෝපදේශයන් අනුව උපදෙස් මගින් ලබා දීලා තියෙනවා. ඒ පැහැදිලිව කියලා තියෙනවා කෙනෙක් අතේ ඒ අවස්ථාවේ ඩිජිටල් රක්ෂණ කාඩ් පත් තිබ්බේ නැති අවස්ථාවකදී වුණත් අවස්ථා තුනක් දීලා තියෙනවා. ඕනෑම ජංගම දුරකථනයකින් ඒක වෙන්න ඕනේ නැහැ මේ ස්මාර්ට් ෆෝන් එකක් වෙන්න ඕනේ. ඕනෑම දුරකථනයකින් තරුව 13:38 හැෂ් අංකයට අමතලා අන අංකිය හෝ රක්ෂණ උපු අංකය අතුරත් කරලා ඒ සම්බන්ධයෙන් ආරක්ෂාවරණය ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව ෂණිකව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව SMS දුරකථන පණ්ඩයක් මගින් 13:38 කිටි වණ්ඩ සේවාවට මගින් ඒ සහන් ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් 13:38 අමතලා විශේෂ කෝල් සෙන්ටර් එක අමතලා ඒ සම්බන්ධයෙන් උපදෙස් ගන්න කියලා පැහැදිලිවම කියලා තියෙනවා. ඒක නිසා විශේෂයෙන් යම් කිසි කෙනෙක් අත ඩිජිටල් රක්ෂණ කාඩ් පත තිබ්බේ නැතත් අපේ පොලිස් දාර පැහැදිලි උපදෙස් දීලා තියෙනවා. රියදුරාගේ ජංගම දුරකථනෙන් වෙන්න පුළුවන් නැත්නම් පොලිස් දාරයේ දුරකථන අංකයෙන් වෙන්න පුළුවන්. එක්ක නැත්නම් වෙනත් දුරකථන අංකයකින් හරි මේ කියන ක්‍රමවේද අනුව පාවිච්චි කරලා මේක ඇක්ටිව්ද නැද්ද කියන කාරණාව බලන්න කියලා. විශේෂයෙන් මේකට කිසිම මුදලක් අය වෙන්නේ නැහැ. එහෙම තියද්දිත් විශේෂයෙන් අපේ මේ පොලිස් දාරි සමහර අය රියදුරු මහතුන් අපහසුතාවට ලක් කරන බව දැනුම් දීලා තියෙනවා. යම් කිසි කෙනෙකුට එවැනි පොලිස් දාරි මහත්මෙක් ඒ රක්ෂණ කාඩ් පත පිළිගන්න බැහැ කියලා අපහසුතාවට ලක් කරනවා නම් ළඟ ප්‍රියන ස්ථානාධිපතිවරයාට පැමිණිලි කරන්න පුළුවන්, උසස් දඬුවම් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මාගේ අධීක්ෂණ යටතේ තියෙන කණ්ඩායමක් මගින් අධීක්ෂණය කරන 0.7745 600 කියන දුරකථන අංකයට අපේ WhatsApp අංකයට මේ සම්බන්ධයෙන් සියලු විස්තර එවන්න පුළුවන්.
0: භූතා දේනිල සච්චාරයක දෙනත අක්‍රාබාත්‍ය ආචාර්ය හරණාභර සූරිය තිම්පු නුවරදී එරට ජිග්මේ කෙසාර් ඩම්කියේල් වංචුක් රජු හමු වුණා. දෙරට අතර සබත්තා ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී විශේෂ අවධානය යොමු වුණා. භූතා දේ සංවර්ධන සැලසුම් වලට අදාළව ශ්‍රී ලංකාව සතු පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම ලබා ගැනීමට ඇති කැමැත්ත භූතාන රජු මෙහිදී පෙන්වා දී තිබෙනවා. භූතානයේ ආයෝජන කලාපයක් පිහිටුවීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වයේම අවධානය යොමු වුණා. එල් නිනෝ තත්වයෙන් බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජය විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ කටයුතු කරන බව අභාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. නැගේ තුරන් වී වැසි ලැබේවායි ප්‍රාර්ථනා කරමින් නරහෙම්පිට අභයාරාමයේදී වැසි පිරිත් සජ්ජායනයක් ආරම්භ වුණා. දින හතක් පුරා ඒ පැවැත්වෙදී පූජ්‍ය බුරුත්තෙටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ඊට එක් වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බලපෑමට ලක්වන පිරිස් පිළිබඳ රජයේ නිසි අවධානය යොමු කර ඇති බවයි.
4: අපේ කෘෂිකර්මාන්තයට ඒ වගේම අපේ පස්සම්පත්වලට පානීය ජලයට විදුලි නිෂ්පාදනයට මේ ආදී කටයුතු වලට මේ තත්ත්වයේ සිදුවන අනාගත බලපෑම පිළිබඳව අපේ අමාත්‍යංශ ගණනාවක අමාත්‍යවරු ලේකම් මුරසන්ල ධාරීන් දෙගින් දිගටම තත්ත්වය සමාලෝචනය කර මේකට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. දෙවැනි තත්ත්වයක් තුළදී මේ අර්බුදයට මුහුණ දීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරමින් තිබියදී අපේ මෘතුරි ආනන්ද නායක හමුදුර වහන්සේගේ මැදිහත් වීමෙන් සිදු කරන මේ ක්‍රියාව පිළිබඳව අපේ ගෞරවයේ පිරිනමන කැමැති. නැත්නම් ඒගොල්ලන්ට වොයිස් කට් එක ක්‍රියාවට උගේ මාධ්‍ය වල දාගන්න මොකක් හරි කියන්න ඕන. මම හිතන්නේ මේ ඉන විපක්ෂය කොයි වෙලාවකවත් අපි කරන වැඩ කටයුතු පිළිබඳව ඉතාම සාධනීයව කතා කරයි කියලා. එතන මන්ත්‍රී කීප දෙනෙක් ඉන්නවා අතර මේ පිළිබඳව සාධනීයව දකින. නමුත් එයයි කටවල් වහලා තියෙන්නේ. මේ රජයේ ජනතාව වෙනුවෙන් කටයුතු කරන ආණ්ඩුවක්. මේක ජනතාවගේ ආණ්ඩුවක්. ජනතාවට අපේ ආණ්ඩුව කියලා කියන්න පුළුවන් ආණ්ඩුවක් තමයි මේ අවුරුදු දෙක තුළ දැක ගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා අපේ ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුව විරුද්ධ විපක්ෂය කියන දේවල් ජනතාව විශ්වාස කරන්නේ නැති බව අපි දන්නවා. මේ ආණ්ඩුව සියලු දෙනා කැපවලා ඉන්නේ ජනාධිපතිතුමාගේ ඉඳලාම ජනතාවට උපරිම සේව සලසන්න කඩන් වැටිච්ච රට ගොඩ ගන්නට. ඒක ඉතාම පරිශ්‍රමයෙන් කරන වැඩක්. එවැනි අවස්ථාවකදී ඉතින් ඇත්තරම විපක්ෂයක් කළ යුතු වන්නේ සියලු දේවල් විවේචනය කිරීම නෙවෙයි. ඒගොල්ලන්ට මන්දක එක මන්ත්‍රීවරයෙක් විපක්ෂය කියලා තියෙනවා මේ එල්නිනෝ එන්නෙත් ආණ්ඩුව වර්ධින් කියලා. ඒ සමාරකුව අධ්‍යත්වාවේ ආණ්ඩුව වර්ධින් කිව්වා. එහෙම කියන අය අපි පුදුම වෙන්නේ නැහැ. එල්නිනෝ එන්නෙත් ආණ්ඩුව වර්ධින් කියලා කියන එක ගැන.
0: නවීකරණ එක්කල කදුරුවෙල දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත් කිරීම අබාත බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන රුපියල් බිලියන 35ක වේදමෙන් කදුරුවෙල දුම්රිය ස්ථානය නවීකරණය කළා. ඒක්ලේන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක දුම්රිය ස්ථාන සේයක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතියට අනුව මගින්ට පහසුවක් සැලසෙන අයුරෙන් එහි නවීකරණ කටයුතු සිදු කර තිබෙනවා. ඩෙංගු දෙවන රැල්ලක අවතාරණමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කළා. විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ මේ වසරේදී ඩෙංගු මරණ 72ක් වාර්තා වී ඇති බවයි. ඒ සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාලයේ පැවති බාධ්‍ය හමුවකට එක් වෙමින්
5: අපිට 2009 තමයි වැඩි වශයෙන්ම මරණ අනුපාතිකය වාර්තා වුණේ. ඊට අමතරව 2017 තමයි අපිට වැඩි වශයෙන් රෝගීන් වාර්තා වුණේ. කොට 186,000ක් රෝගීන් වාර්තා වෙලා තියෙනවා. අද වෙන විට රෝගීන් 95,696ක් වාර්තා වෙලා තියෙනවා. මරණ 72ක් වාර්තා වෙලා තියෙනවා. ගම්පහ, කොළඹ, නුවර තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන.
0: කීටි විද්‍යාඥ ආචාර්ය සකුන්තලා ජනකී මහත්මිය දදහස් පළ කළා.
6: මේ වෙද්දී අපි සියලුම පරීක්ෂ 355,683ක ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදු කළ තියෙනවා කීට විද්‍යා සමීක්ෂණ සඳහා. එයින් ඩෙංගු මදුරු කීටයන් සහිත පරීක්ෂ 30,919ක් හමු වෙලා තියෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තහම 8.7% ප්‍රමාණයක්. මේ පරීක්ෂා කිරීම අපි සිදු කළ තියෙන්නේ ග්‍රාම නිලධාරි වසම්ගත වශයෙන් ගත්තොත් 5,863ක ප්‍රමාණයක. පාසල් 1,416ක් පරීක්ෂා ක්‍රීම්වලින් පාසල් 555ක මදුරු කීටයන් හමු වෙලා තියෙනවා. අය ප්‍රතිශතයක් වශයෙන් ගත්තම 39.2% වගේ ප්‍රමාණයක්. ඊට අමතරව අපි රජ ආයතන ගත්තොත් එහෙම මේ වෙද්දී අපි 2,298ක ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදු කළා. එයින් 579ක මදුරු කීටයන් හමු වෙලා තියෙනවා. අය

0: අද සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ රසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසිය තිබීමට හිතකර වයිගොලි තත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත් ඊට අයත් වැසි සමග ඇතිවේ හැකි තව කාලයක තද සුළං හා අකුණු මකින් සිදුවන අනතුරු වළක්වා ගැනීමට පියවර ගන්නා ලෙස කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. මේ අතර හම්බන්තොට සහ බොන්රෝගල දිස්ත්‍රික්වල ඇතැම් ප්‍රදේශාශ්‍රිතව මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවත් කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. වාරි මාර්ගවල ජලය සිදී යමින් පවතින බැවින් අරපිරිවැස්මෙන් ජලය භාවිත කරන ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් පවතින ජලය ඉදිරි කඩේ සඳහා ප්‍රමාණවත් බවයි දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HPSD හෙරත් මහතා සඳහන් කළේ.
1: වාරිමාර්ග දෙපාර්තමේන්තුවකින් පාලනය වන ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 135කට ආසන්න අගයක් ගන්නවා. මේ වන විට යලකන්නේ අවසාන අදියට පැමිණීමින් පවතින බැවින් දැන්ට මෙම ජලාශවල පවතින ජල ප්‍රමාණය වගා කටයුතු සඳහා ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. මෙයට අමතරව මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද ඉදිරි වර්ෂාපතනයේ ලැබෙන තෙක් මෙම ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය ප්‍රමාණවත්වයි අපේක්ෂා කරනවා. විශේෂයෙන් මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය සහ සුළං අධික කාලගුණ තත්ත්වයත් සමග මෙම ජලාශවලින් වාෂ්පීකරණයෙන් වන ජලහානිය අධික බැවින් විශේෂයෙන් ජලය භාවිතා කිරීමේදී වගා කටයුතු පහණීය ජලය සහ අනික් අවශ්‍යතා සඳහා භාවිතා කිරීමේදී ඉතාමත් අරපිරිමැසුම්දායක ලෙස භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් කාලගුණ දෙපාර්තමේන්තුවේ පූර්වකථනය අනුව ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම ජලාශවලට ප්‍රමාණවත් ජලය ජල ප්‍රමාණයක් ලැබෙතැයි අපේක්ෂා කරනවා.
0: නැගෙනහිර පළාතේ ලිඩෝ තත්වයට මුහුණ දීමට කෙන ඇති ඉදිරි පියවර ගැන සාකච්ඡාවක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දීපැවැත්තුණා. ඒ ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රතසේකර මහතාගේද සහභාගීත්වයෙන්
2: අපේ නැගෙනහිර පළාතේ තියෙනවා ග්‍රාම නිලධාරි කොට්ටාස 1075ක්. ඒකෙන් ග්‍රාම නිලධාරි කොට්ටාස 866කට විතරයි ජල සම්පාදන මණ්ඩලයෙන් ජලය ලබා දෙන්නේ. ඉතින් ඒ වට අපිට ජලය ලබා දෙන්න වෙලා තියෙන්නේ බවුසර් වලින්. අපි ඊළඟ පියවර හැටියට කෘෂිකර්ම සත්වපාලන සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් එක්කත් අපි පළාතේ සාකච්ඡා කරලා ඒ අයටත් ගත හැකි පියවර පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙනවා ළඟදී.
0: හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන අරොද්දික ප්‍රනාන්දු මහතා මධ්‍යම අපරාධ විභාෂණ කාර්යාංශයට පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා. ඒ කාර්යාංශය සිදු කළ දැනුම් දීමකට අනුව මද්‍රව්‍ය ජාවාරම් අපරාධ හා නීති විරෝධී කිරියාවි ළඟතපා කැඩීමේ සිදුවීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අත්‍යවශ්‍යව සිටි සැකකරුවන්ද දෙනෙක් කටායක් ගොත්‍රපලේදී අත්තරංකුවට කෙර තිබෙනවා. එක්සත්තරාබි එබිර් රාජ්‍යෙන් පිටුවහල් කළ උන් දෙදෙනා මෙරටට පැමිණි අවස්ථාවේදී එසේ අත්තරංකුවට පත්වුණා. ඉරානයේ එක්සත්තරාබි එබිර් රාජ්‍යට පහර දෙන ආකාරය පිළිබඳ දැක්වෙන වීඩියෝ දර්ශන ජංගම දුරකථනයේ තබා ගැනීම හේතුවෙන් ඔවුන් එරට බන්දනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්තරංකුවටගෙන ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. සබකී ජනපල වේගයේ සංවිධාන කළ විරෝධතාවක් කොළඹ කොටුව දුම්රි ස්ථාන ඉදිරිපිටදී පැවැත්වුණා. එහිදී මාධ්‍යවිත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
3: අපි අද මේ අරගල කරන්නේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරලා අධිකරණය රැකගන්නටයි, අධිකරණය ආරක්ෂා කරන්නටයි, අධිකරණය සුරක්ෂිත කරන්නටයි. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කරනවා, නීතිය ආධිපත්‍ය විනාශ කරනවා, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය විනාශ කරනවා. අපි පැහැදිලිව කියන්න කැමති රටට තිබෙන එකම විකල්පය හැටියට සමගි ජන බලවේගය මේ දුර්දාන්ත 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්නට ප්‍රජාතන්ත්‍රවාදීව අපිට කළ හැකි හැමදේම එදත් කරා අදත් කරනවා හෙට දවසෙත් කරනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මෙතන 17ට 18ට 19ට 20ට 21ට ඔය හැම එකටම අත උස්සපු අය අපේ සජබෙ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන කැමතියි. 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරනවාමයි.
0: ඉදිරි වසර පහ තුල මෙරට සංචාරක ක්ෂේත්‍රය දෙවෙනි වෙරසකට ලක් කිරීමට රජයේ සැලසුම් සකස් කර තිබෙනවා. කොළඹ නගරයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන්ද වැඩපිළිවෙල ගණ්ඩාවක් ක්‍රියාත්මකයි. ජාතික සංචාරක

0: අය මාර්ග සැකසුම් උපදේශනය සහ ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ මාර්ග සිතියම් නිල වශයෙන් ආරම්භ කිරීම සිදු වුණා. ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රධාන පහසුකම් යටතේ එය ආරම්භ වුණේ නියෝජාභාත්‍ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගෝලීය වශයෙන් තරක්කාරී තිරිසර සහ ප්‍රශස්ත සංචාරක ක්ෂේත්‍රයක් ගොඩනැගීම සඳහා මෙම වැඩපිළිවෙලෙහි ඇති වැදගත්කමද නියෝජාභාත්‍යවරයා අවධාරණය කළා.
1: World Bank කිකේ අපි investments සභාපතිවරයා අප වෙලාවේ අපි යම්කිසි සාකච්ඡාවක් කරා එමතිතුමත් අපේ කණ්ඩායමත්. ඉතින් ඒ අනුව අපි දැනට මේ Thrive Colombo කියන ප්‍රොජෙක්ට් එක තමයි මේ අපි ආරම්භ කරන්නේ. Thrive Colombo ප්‍රොජෙක්ට් එකේදී අපි බලාපොරොත්තු වෙනවා කොළඹ නගරය, විශේෂයෙන් අපේ පැරණි නගරය colonial area එක, ඔය GPO foreign ministry එක මෙන්න මේ පැත්ත සංචාරක friendly විදිහට transform කරන්න, Golden Garden එක open කරන්න, ඊට පස්සේ GPO එක සංචාරක කේන්ද්‍රස්ථානයක් විදිහට දියුණු කරන්න මේ ප්‍රදේශයේ තමයි ඉලක්කවින්. හැබැයි අපේ රීජනල් ලෙවල් එකට යන්න දැන් නේචර් ට්‍රයිබ් කියන ප්‍රොජෙක්ට් එක හරහා අපේ නැෂනල් පාක්ස් වලට මේ වගේ අපිට නේචර් බේස් ටූරිසම් ඩෙවලොප්මන්ට් කරන්න ව්‍යාපෘති ගණනාවක් අපි මේ වෙනකොට සාකච්ඡා කරමින් තිබෙනවා. ඊළඟට තව ව්‍යාපෘතියක් එනවා හෙරිටේජ් ටූරිසම් වලට අපි යෝජනා කරලා තිබෙනවා අනුරාධපුර නගරය. කොමුණත් මේ ව්‍යාපෘතිය කේන්ද්‍ර කරලා තියෙන කොළඹට අපිට කාමර 3000කට අධික ප්‍රමාණයක් මෙතන තිබෙනවා. ඉන් අපිට සංචාරක ආකර්ෂණය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ සියලුම දේවල් විශේෂම පුද්ගලික අංශයත් එක්ක සාකච්ඡා කරලා තමයි ලෝක බැංකුව අපි ඔක්කොම තීන්දුවක් කරන් තියෙන්නේ. Thrive Colombo එහෙම නැත්නම් මේ ව්‍යාපෘතිය කොළඹවට ක්‍රියාත්මක කරන්න. ඊට අමතරව තව එක ඇක්ටිවිටි එකක් තිබෙනවා. අපි මේ වෙනකොට ඒක ට්‍රෙෂරියට බාර දීලා තියෙනවා. නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකට මේ ටූරිසම් ෆන්ඩ් එකක් හදන යෝජනාවලුතෙන් එතනදී අපි බලාපොරොත්තු වෙන්නේ අනෙකුත් සෙක්ටර්ස් වල ඉන්න ඒ අයත් මෙන්න මේ ෆන්ඩ් මැනේජර් කෙනෙක් හරහා සංචාරක ශ්‍රේෂ්ඨී ආයෝජනයට ආකර්ෂණය කරගන්න ව්‍යාපෘතියක් තමයි එතනදී ක්‍රියාත්මක වෙන්නේ. අපි කල්පනා කරනවා ඒක හොඳ එකක් විදිහට අපිට ඉස්සරහට මෙහෙවන්න පුළුවන් වෙයි කියලා.
0: සයිබ අපරාධ බැඩලීමට කෙන ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍යංශ උපදේශක කාර්ක සභාවේදී අවධානය යොමු වුණා. භාෂණ ආරක්ෂාව තහවුරු කිරීම, නීති විරෝධී ක්‍රියා බැඩපැත්වීම සහ පොලිසිය කාර්යක්ෂමතාව ඉහළ දැන්වීම පිළිබඳ අවධානය යොමු කරමින් සයිබ අපරාධ බැඩලීමට කෙන ඇති පියවර පිළිබඳ අමාත්‍යංශ උපදේශක කාර්ක සභාව රැස් වුණා. ඒ සභාපති අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වෙබ් අඩවි අවහිර කිරීමට පීවරක නැති බව ලෙදහරින් සඳහන් කළා. සයිබර් අපරාධ සම්බන්ධයෙන් මෙරට රැඳී සිටින් නීති විරෝධී ක්‍රියාකාරකම්වල නිරත වූ විදේශිකයන් සම්බන්ධයෙන්ද නීතිමය පීවරක නැති බවයි එහිදී අවධාරණය කර තිබෙන්නේ. එල්නිනෝ හේතුවෙන් ලෝකය දැවැන්ත කාලගුණික අවදානම් කලාපයක් බවට පත්වැතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් කළා. ඔවුන් පෙන්වා දුන්නේ වසර 70කට වැඩි කාලයක් තුළ ඇති වූ බලවත්ම සංසිද්ධිය මෙය විය හැකි බවයි. 2027 පෙබරවාරි දක්වා එල්නිනෝ තත්ත්වයේ ක්‍රියාත්මක වීමේ හැකියාවක් පවතිනවා. හානි අවම කිරීම සඳහා ගෝලීය වශයෙන් පියවර ගත යුතු බවයි ජගත් සංවිධානයේ පවසන්නේ. 1950න් පසු ඇතිවන බලවත්ම එල්නිනෝ මේ විය හැකි බවටත් විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ඉන්දුනීසියාවේ හටගත් දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් විෂ දුබට නිරාවරණය වූ විශාල පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. එම දුබ මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපිනේටද බලපෑම් කර ඇති බවයි වාර්තා වන්නේ. නැමිබියාවේ පැවැත්වෙන තුන්කොන් පන්තුවාර විස තරකාවලියේ සිම්බාබ්වේ හා නැමිබියාව අතර තරගය ආරම්භ වුණා. කාසිය වාසය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්තුවට පහර දීමේ වාරය නැමිබියා කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව පන්තුවාර හයක් අවසානයේ ඔවුන් කඩල තුනකට ලකුණු 26ක් රැස් කරගෙන සිටිනවා. තරගාවලියට එක්ව සිටින අනෙක් කණ්ඩායම් වන්නේ දකුණු අප්‍රිකාවයි. අභිමානවත් ජනතාවාදී පොලිස් සේවයකට ජනපතිගෙන් ප්‍රතිඥා. පාතාලය හා මද්‍රව්‍ය මුල්ලුපුටා තමන බවට පොලිස් ප්‍රතිගෙන් සහතිකයා. රක්ෂණ ඩිජිටල් කාඩ් පත ප්‍රතික්ෂේප කළ හොත් දැඩි ක්‍රියාමාර්ග. අගමැතිනිය හරිණි භූතානේ රජු හමුවේ. ක්ලීන් ශ්‍රී ලංකාවෙන් හැඩවුණු පොළොන්නරුව දුම්රිය පොළ. ඩෙංගු දෙවන රැල්ල ගැන සෞඛ්‍යෙන් අනතුරු ඇගවේ. ඉන්දුනීසියාවේ විෂතුඹ. ඒත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයමින් නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට පෙරවරු 9ට.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6:58
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමර 31 එල්හේන පාරමහරගම
3: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම

0: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
1: අපි සොයන්නේ නුඹේ හඬයි.
0: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අවතන්න 011 7679 579
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන

0: අනේක වාරයක් අමතක කරන්න උත්සාහ කරන්න ඇති ඔබ හිත රිදවන දේවල්. හිත රිදවන අය. හැබැයි සමහර විට ඔබට ඒ වෙලාවට මතක් වෙන්න නැතිව ඇති. එහෙම අනේක වාරයක් දරන උත්සාහය ඇතුළේ ආය ආයමත් වෙන්නේ ඔබේ හිත රිදවන, ඔබේ හිත පාරන ඒ සිදුවීම්, ඒ චරිත ආය ආයමත් ඔබ මතක් කරගන්න එක. එහෙනම් මේ කරදරේ තියෙන ඔබේ හිත ඇතුලේ කියලා තේරුම් ගන්න දවසක් ඒවි. එදාට හරි එක තේරුම් ගන්න උත්සාහ කළොත් මං හිතන්නේ ආය ආයෙත් හිත රිදවගෙන ඒ ගැන කතා කරමින් පසුතැවෙන්නට හේතු කාරණා සැපෙන එකක් නැහැ.
1: ඕමනිකා, මොකද මේ ඇත්තටම බැලුවත් මේ ප්‍රශ්න තියෙන්නේ හිතේ තමයි. හිත කැමති අය දකින්න ඕනෙ වෙනවා. හැබැයි ඒකට මොනහරි ගැටලුව හාවහම, ඒ කියන්නේ ආදරයක් නැති වුණොත් එහෙම බලන්න බෑ. හැබැයි හිත කැමති. එහෙම නැත්නම් ආදරයක් ඇති වෙලා තියෙනවා, ඒත් මොකක් හරි බාධාවක්. එහෙම නැත්නම් අපිට කෙනෙක්ව එපා වෙලා, කෙනේ සබඳතාවක් අතර වෙන සබඳතාවක් අතර මේ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොගේ ගැටලුව තියෙන්නේ හිතේ. හිත තමයි අල්ලගෙන තියෙන, හිත තමයි එපා කියන. දැන් හිත එපා කියපු කෙනෙක් අපව පස්සෙන් එනවට අපි කැමතිත් නෑ. එතකොට අරගලය තියෙන්නෙම ඔබ තුලමයි. ඒ නිසා අපි අපේ අරගලය පටන් අරගන්න ඕන අප තුලින්. අපි වෙන අය වෙනස් කරන්න ගියට වැඩක් වෙන්නේ නැහැ. ඇත්තටම අපි හිතුවට එයාලා අපි ගැන හිතනවා කියලා අපි දන්නේ ඇත්තටම එයාලා අපි ගැන හිතුවද කියලා. ඉතින් එතකොට අපි යාළුව වෙනස් කරන්න යන්නේ තේරුමක් නෑ. මොකද අපි යාගේ ඇත්ත தත්ත්වය දන්නේ නැති හින්දා. අපේ தත්ත්වය දන්නේ නැතුව අපි කොහොමද අනිත් අයගේ தත්ත්වය දැනගන්නේ හෝ අනුමාන කරන්නේ? ඒ නිසා ඔබේ හිත ඔබම වෙනස් කරගන්න ඕනේ.
0: අපි මේ කියුවේ ආදරය ප්‍රේමය ගැන විතරයි කියලා වරදවා වටහා ගන්න නම් එපා. මොකද මේ ලෝකේ තියන්නේ ආදර සම්මානතාව විතරක්ම නෙවෙයිනේ නේද? පොදු සමාජයේදී, එදිනදා වැඩපළවලදී, මගතොටේදී, වෙන ඕනෑම දෙයකට මේ කරපු කතාබහ අදාළයි. එහෙනම් සුබ සන්ධ්‍යාවක් ඔබට. ආදරින් අපි අදත් ආව හමු වෙන ඔබව. පැය දෙකක් තියෙනවා කතා කරන්න. ජීවිතය ගැන අපි ගැන ගොඩාක් දේවල් අද සඳදිය දහරතොල. මේ සොඳුර හමුවීම වඩාත් අර්ථවත් කරන්න අදත් අපිට එක්කෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහජන සංවිධාන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමාලා රිටිගහපොළ. දැන් මේ කියන්නේ එපා කියලා මං අර ආරම්භයේ ගත්ත තැනටම තමයි මේ ගීතත් එක්ක අපි යන්නේ. මේ ගීත ලියන්නේ මාතලේ ආනන්ද අබේ වික්‍රම, ශාන්ත ජයලත්තිසේරා සංගීතවත් කළේ සොම්තික ජයමහ ගීතය ගායනා කරන්නේ. සඳ මඬලට හිනහෙන්නට එපා කියන්න.
1: ඔමනිකා, මේ හැම දෙයකටම හේතු වෙන සිද්ධිය වෙන්නේ Taman තුලට. මොකද අපි කැමති කෙනෙක් එක්ක සබඳතාවයක් පටන් ගන්නකොට මේ සබඳතා ජාලය යන්නේ එහෙමයි. මං කියන්නේ මේක ප්‍රේමයම නොවෙන්න පුළුවන්, මිතුරෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ සහෘද ජාලය ඇතුළේ ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි අර ප්‍රේමයේදී අපි ලං කරගන්න උත්සාහ කරන ප්‍රමාණය අනිත් සබඳතාවලට වඩා වැඩි. ඒ නිසා තමයි ගැටලුව වෙන්නේ. ඒ නිසා තමයි අපිට හිතෙන්නේ ඒ කෙනා නැති වුණහම ඇයි අපිට හැමදේම එපා වෙන්න ගන්නේ කියන ගැටලුව එන්නේ. දැන් මේ කියන්නේ ඒකයි. හඳට එපා එහිනා හෙන්න කියනවා, වසන්තයට එන්න එපා කියනවා, ගංගෙවුරට මුමුණන්න එපා කියනවා, තරුයායට ඉඟිලන්නට එපා කියන කියනවා, මදපවනට දැවට එන්න එපා කියනවා, මල් සුවඳට ලං වෙන්න එපා කියනවා. මේ ඔක්කොම එපා කියන්නේ මේ සියල්ල අර සබඳතාවයත් එක්ක බද්ධ කරගන්න ඉන්න. දැන් ওই ප්‍රේමයක බිඳවැටීමක් එක්කලා ගෙදර මිනිසුන්ට ඕක තේරෙන්න ගන්නෙ කන්නේ හිතෙන්නේ නැහැ, බොන්නේ හිතෙන්නේ නැහැ, කායිකවත් කතා කරන්න හිතෙන්නේ, අනිත් අය කතා කරනකොට තරහ හිතෙනවා. ඒ කියන්නේ මේ සබඳතා ජාලය අපි අවුල් කරගන්නවා. දැන් මේකම අනිත් පැත්තට ගත්තොත් මොනිකා, අපි කෙනෙක් එක්ක තරහ වුණාට පස්සේ අපි කැමති වෙන්නේ අපි ළඟ ඉන්න අපේ හොඳම අයත් එක්ක කතා කරන්නට. ඒක එහෙම වෙන්න බෑනේ. මොකද තරහ වුණේ මම නම් අනිත් අය කතා කරන එක ගැටලුවක් වෙන්න බෑනේ. නමුත් අපිට තරහ යනවා, අපිට රිදෙනවා. ඒ කියන්නේ සමහරවිට අපි ඒ අය ඒ මම කැමති කෙනා හොඳටම කතා කර කර ඉන්නකොට මම තරහ කෙනා ඉඳිද්දී මට ප්‍රයොරිටි දුන්නේ නැතුනමත් අපිට කේන්ති යනවා. මේ හැම දෙයකටම හේතුව තමයි අපි අපේ ඊගෝ එක. ඒ කියන්නේ අපිව නඩත්තු කිරීම. අපි හිතනවා අපි ඒගොල්ලන්ට අපේ ජීවිතයේ උස්තනක් දෙන හින්දා අනිත් අයගේ ජීවිතවලත් අපිට ඒ දේ දෙන්න ඕනේ. ඒ වගේම අයට අදාළ නැති අයව අයත් කරන්න ඕනේ. ඒක වෙන්නේ එහෙම කරන්න බෑ. අපි ජීවත් වෙන්නේ සමූහ මානව සබඳතා ජාලයක.
0: අපිට අපිවත් පාලනය කරගන්න බැරි, අපේ හිතවත් පාලනය කරගන්න බැරි ලෝකෙක අපි කොහොමද අපේ වටේ ඉන්න අයව ඒ විදිහට පාලනය කරන්නේ?
1: අනේ හින්දා කියන්නේ ඔබ ඈතින් ඉන්න මතකෙට නැවිත් ඉන්න කියන උපක්‍රමය පාවිච්චි කරනවා. ඒ උපක්‍රමය කරන්නේ මේ හිත හදාගන්න. හින්දා ඒ හා සබඳනු සියල්ලක්ම ඔහු අයින් කරන්න යන මේක නොකළ යුතු වන්නේ අවසානයේදී හැම එකක්ම අයින් කරන්න යනවා කියන්නේම අපේ හිත අපිටම පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා.

0: දහර සමක ලකන හගෙන උප අද සඳේ දහර වනවන අනුග්‍රහක දායකත්ව ලබා දෙන කවුද කියලාත් මතක් කරන්න ඕනේ. ජවිතේ සෙහිනේට වාසනාව ආශිර්වාදයේ කියන ජෝතිකල උත්‍රාය මණ්ඩලයේ සමකින් ඩෝමාස් සන් ක්‍රෙවි කිටේ මයන්ත්‍රය ඔබට මෙලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් පොත්ගලික සමාගම තමයි අනුග්‍රහක දායකත්ව ලබා දෙන්නේ සඳේ දහර වෙනුවෙන්.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
0: සඳ දිය දහර සමග ආදරෙන් ඔබ අපි මවින් පෙරේරා ගායනා කරන ගීත කහනානේ ප්‍රේමකීර්ති දාලවේස්ගේ පද සංකල්පනාවක්. මේ ගීතයත් එක්ක මං හිතන්නේ බොහෝ දෙනා තමන්ගේ හිතේ විරහාවක් තිබුණා හෝ නැතා හෝ, එහෙම නැත්නම් අපි කිව්වොත් විශ්වවිද්‍යාල ජීවිතයක, එහෙම නැත්නම් පෙරදිනේ සරසවිය, මේ පරිසරය තියෙන මතකයන් තමන්ගේ අතීතයේ තිබුණා හෝ නොතිබුණා හෝ මේ ගීතයත් එක්ක බොහෝම හොඳින් දැහන්ගත වෙනවා, සමවැදෙනවා. ඒ කියන්නේ මේ ගීතයේ තියෙන බොහෝ දේවල් තමන්ගේ කරගෙන විඳින මට්ටමට බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. කලින් ගීතයේදී අපිට අහුණා සොමතිලක ජයමහාදෙන් ගංයුරට මුමුණන්නට එපා කියන්න කියලා. මේ ගීතේ කියන ගංයුරේ දිය රැළ පෙරසීම බිඳෙනවා.
2: කලින් ගීතේ පෙම්වතාට තියෙන ගැටලුවත් ඒකයි. ඔවුන් හමු වුණු ගංයුර දකින්නකොට ඔහුට ඒ ඔවුන් ගෙවපු අතීතයේ සිහිපත් වීම නවත්වන්න බෑ. එනිසා ඔහු හිතනවා මේ ගංයුර කතා ඒ සද්දේ පවා ඒ ඔවුන්ගේ ප්‍රේමය ගැනයි කතා කරන්න කියලා. දැන් මෙතනදී වෙන්නේ ඊට වැඩිය වෙනස් දෙකක්. මේක මට මතකෙට අප දෙදෙනා මුණගැසූ මේ මහනගරය අතර නොඹට ගමට යන්න බෑ කියන්නේ ඒ නගරයට වටිනාකමක් ලබා දෙන්නේ ඒ ඉනි චරිත විසින්. අනුරාධපුරයට ඒ වටිනාකම ලබා දීලා තියෙන්නේ අනුරාධපුරයත් එක බලනකොට වෙන කොහේ හරි ගමකට වඩා අනුරාධපුරයේ විශේෂ වෙන්නේ එහි සිද්ධ වෙලා තියෙන කරුණු කාරණායි. නැත්තයි ඉතින් වෙන කොහේ හරි කමක් නෑ අපි ඉරිකිල්ල ගස් කඩ කියලා ගත්තොත් එහෙම ඒතර අනුරාධපුරයේ තියෙන තත්ත්වය හම්බෙලා නෑ. ඒ කියන්නේ හිට ඒ හිටපු මිනිස්සු ඒට ලබා දුණු දායකත්වය මත.
0: ඒ කියන්නේ දැන් රාජධානියක් විදිහට ගත්තොත් ඉන්න අනුරාධපුරයේ පොළොන්නරුව යාවහුව තියෙනවා. තව අපිට කොච්චර නම් මේ තියෙනවද කුරුණෑගල ඔය එක එක රාජධානිය අපිට ගන්න පුළුවන්. හැබැයි ඇත්තටම මේ ඒ තියෙන සිද්ධිමය වටිනාකමයි චරිතවල වටිනාකම සහ ඒ වේ තියෙන නස්තාවශේෂ තාමත් අපේ ඇස්වලට දකින්න ලැබෙන ප්‍රමාණයත් එක තමයි මේ හැම දෙයක්ම තීරණය වෙලා තියෙන්නේ.
2: ඔව් දැන් අපි ඉන්නේ වටපිටාවේ කෝට්ටේ රාජධානිය උනත් මෙහි නෂ්ටාවශේෂ අපිට බලා ගන්නවත් බැරි තරම්. ඒකට හේතුව තමයි මිනිස්සුත් බයයි. මිනිස්සු බයයි තමන්ගේ භූමියෙන් මොනවා හරි දෙයක් මතු වුණොත් ඒක රාජසන්තක වෙනවනේ. ඒ කියන්නේ අර එක්කට මතකයි කවුරු හරි කියලා තිබුණා බැරි වෙලා හැරි බිමෙන් පුරාවස්තුවක් හමුනොත් හරි මණිකක් හරි හමුනොත් ඒක රජේ, කාගේ හරි මృతදේහයක් හම්බුනොත් ඒක අපේ කියලා. ඒ වගේ ඉතින් මේ දේවල් වලට වටිනාකම ලැබෙන්නේ ඒකයි. එතන මෙතනදී ප්‍රේමයේදී මේ නගරය කියලා කියන්නේ ඔහුට ජීවිතය අමතක කරන්න බැරි චරිතයක් මුණගැසුණු නගරයක්. ඒ නගරය ඇතුලේ තියෙන හැම දෙම පෙරදා වගේම තියෙනවා. ඒ කිසිම දෙයක් වෙනස් වෙන්නේ අපි නැති වුණා කියලා මොනිකක් කාටවත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔබ හිතන්න එපා ඔබ කාර්යාලයේ හෝ ඔබ පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ හෝ කොතැනක හෝ ඔබ නැතුව කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා. ඔබ එතනින් ගිහි මාසයක් දෙකක් අයින් වෙන්නේ ඒ විදිහටම වැඩ ටික වෙනවා.
0: ඒ විතරක් නෙවෙයි අපි ආදරය කරන අපේ පවුල ඇතුලේ පවා මේ කාලයක් එක්ක සූපත් වෙන විදිහට අපේ හිත හදලා දීලා තියෙන්නේ මේ හින්දා වෙන්නේ. ඉතින් අපි අහිමි වීම එක්ක අපි නැති වුණා කියන වෙනස නොදැනීම ටිකෙන් ටික මතකෙන් ගිලිලා යන.
2: ඒක තමයි මිනිස්සු කියන්නේ. මිනිස්සු මේ හැමදේම සමපාත කර ගන්නවා. ඒකින්දනේ අපි කවුරු හරි මිය යනකොට හඬා වැළපෙන තරම් ඒ මරණය වෙලා මාස ගාණක් ගිහිලා අවුරුද්දක් දෙකක් යනකොට ඒක තුනී වෙන්නේ අපේ මිනිස්සුත් හැදිලා තින්නේ එහෙමයි. හින්දා කොතනකවත් ඔබ හිතන තරම්ම ඔබ අත්‍යවශ්‍යයි කියලා දෙයක් නැහැ. ඒක ඒ වුන්ගේ පහසුව පිණිස තියෙන දෙයක්. එනිසා යහුව අන්තිමට කියන්නේ ජීවිතය වෙනස් වෙනවා. ඒ පවතිච්ච දේ මතම ඉන්න ඕන කියලා එකක් නැහැ. ඔහු විවාහ වෙලා ඔහුගේ පුතෙකුත් ඉන්නවා. ඒ ප්‍රේමය දැන් බිඳිලා ගිලා ඇයට මොකද්ද උනේ කියලාවත් දන්නේ. හැබැයි ඔහුට ජීවිත අවබෝධයක් ලැබෙනවා. ඒකයි අන්තිමට කියන්නේ ජීවිතේම හීනයකයි කියලා හිතනවා. ඒ හින්දා ඔබ මේ දකින හීනය ඇතුලේ බොහෝ දේවල් කරන්න ගිහිලා ගැටලු ඇති කරගන්න එපා. මොකද හීනෙන් ඇහැරෙන මොහොතේම

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමන සඳතිය දහර අද්‍රෙනාගෙනින ඔබ ජෝර්ජ් රොබ්සන් ද සිල්වා මිගිතලයන සරතල්වේ සංගතවත් කළේ ෂෙල්ටන් මුතුනමගේ ගීතය ගායනා කරන්නේ අතිශය ජනප්‍රිය වුණු ගීතයක් කාලයකදී. අපිට කලින් ගීතයේදී අහුණනේ ඔබ අතගෙන ගිය වීදියේ ඈහා යනවා සිඟිති පුතා තැඟිල්ල එක එල්ලියනවා කියලා මේ ගීතයේදී කියනවා. එනමුදු අද ඔබ මේ දෙවි මැදරෙම ඔහු අතගෙන අන්සතෝයි.
1: මේ දෙව් මැදුරේ පුද සුනාභියස හිඳ ඔබ මගේ ඇයි ඔබ මට කිව්වේ? මම මහිතන්නේ මං ඉතාම කැමති ගීත 84 තියෙන ගීයක් මේ ගීත. ඒකට හේතු වෙන්න පුළුවන් මම ඉපදුනේ කොළඹ වුණාට කාලයක් මම පදිංචි වෙලා හිටියේ ජායල ප්‍රදේශයේ. ඒක මට ටිකක් ආගන්තුකයි ඒ ප්‍රදේශයේ. මොකද මම බෞද්ධ පරිසරයක හැදිලා ගේ ගාමයි පන්සල තිබුණේ. බෞද්ධ පවුලක ඉපදිලා හිටපු මට වෙනස් ආගමික වාතාවරණයක් තිබිච්ච පවුලක් ආගමික වාතාවරණයක් තියෙන ප්‍රදේශයකට යන්න ලැබි. ඒහි හෙටි සම පල්ලියට ගිහින් තියෙනවා. සමහර ගීතිකා කණ්ඩායම් වලත් ඉඳලා තියෙනවා. කැරොල් කියන්න ගිහිල්ලා තියෙනවා. විවාහ වෙනකොට කියන ගීතිකා කණ්ඩායම් වලත් ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ආගන්තුක පරිසරයේ තියෙන මේ වෙනස්කම් එක මම මෙන්න මේ වගේ සිදුවීමුත් දැකලා තියෙනවා. එනිසා අපි ආදරය කරන ජීවිතය ඇතුලේ අපි මෙතනත් කියනවනේ, ඒ ඉරු දිනේ මගේ සුරතගෙන සිහින මෙවූ පෙම් කුමාරිය. මේක ජාති ආගම් කුල ભેද නැතුව මේ දේවල් සිද්ධ වෙනවා. ඒ ඒ ආගම් හා සංස්කෘතියන් අනුව වෙනීම සිද්ධ වෙන විදිහ වෙනස් වෙලා. සමහර පූර්වට නැගිලා වෙනස් වෙනවා. මේකම තමයි අර සුබ ප්‍රාර්ථනා කියමන් මා ඇවට සලු පලඳන්නේ කියලා පුරුෂයා කියන්නේ. ඊළඟට මේ විදිහට මංගල ඇඳුමින් සැරසීලා හු අතගෙන ඔබ යනවා බලන් හිටියා කියලා කියන මේ හැම ගීතයක් ඇතුළම කියන්නේ මේ වෙන්වීමම තමයි විවාහයත් එක්කලා සමාජයෙන් බලාපොරොත්තු වෙන දේවල් කරන. දැන් මොනික මම මෙතනදී කතා කරන්න කැමති වෙන දේ තමයි මේ, ඇයි අපිට නීති පොතේ ලියනවට වැඩි අමතරව අපි මේ වගේ දේවල් කරන්නේ? ඇයි අපි මේ විදිහට ඇඳුම් පළඳුම් අඳින්නේ? ඇයි පෝරුවට නගින්නේ? ඒ කියන්නේ අපිට මේ නීතියේ අනුමැතිය විතරක් නෙමෙයි සමාජ අනුමැතියත් ඕනේ මේ විවාහය පවතින. සියලුම දෙනා දැනගන්න ඕනේ ආදැම් මේ දින විවාහ වුණා කියලා. ඒ සමාජ අනුමැතිය තුල තමයි ඔවුන්ගේ ඉදිරි ජීවිතවල පැවැත්ම තීරණය කරන්නේ. ඒ හින්දා ඒක කියන්නේ අමතක කළේ අපේ අතීතයේ මින් පසු මතකයට නගනවා. මොකද මේ පති කුලයට සියලු දෙනා ඉස්සරහ දෙව් මැදුරට යන ඇය ඒ ප්‍රතිඥාව ඇගෙන් කඩන්න ඔහුට අවශ්‍ය වෙන්නේ ප්‍රේමය මත හිත ඇතුළෙම වල දාලා

0: රය 7යි විනාඩි 27යි.
1: මම නම් දැන් මාරම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: ශ්‍රී ලංකාව තුළ දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්න.
8: සයිකල් ලෝවේ පෙරලිකාරයා TVS ලංකාවේදී නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර් සයිකලය. පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර් සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර් සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.
9: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
10: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: මමනන්ද මානම රිලැක්ස්.
1: අනම්මනංගල වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
2: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඔතුෂීල් ඇක්ටිව් ප්ලස්.
3: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB youth plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා ඔබ වෙනුවෙන්ම
5: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 32 ඇල්හේන පාර මහරගම
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
7: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්
8: අපි සොයන්නේ නුඹේ හඬයි
7: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: රෑ 7යි විනාඩි 32යි.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දියතහර ආදරණීය අහගෙන ඔබ අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජාතකලතරයි මණ්ඩලය. තන නිධානය ගැන මේ කියන්නේ ඔබ ජීවිතය සිහිනයට වාසනාවේ ආශිර්වාදය රැගෙන එන ලොතරැයි ලොවේ මහගෙදර ජාතික ලොතරැයි මණ්ඩලය. යළි යළිත් විශ්වාසය තහවුරු කරමින් 2005 වසරදී වගේම 2006 වසරේදීත් පසුගේ ජූලි මාසයේදී පැවැත් වූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රාජ්‍ය සේවා අංශයෙන් අනුශෝරතාවය දිනා ගන්නවා. ඉතින් මේ විශිෂ්ට ජයග්‍රහණය කරා යාමට එනබී වෙතට හැකියාව ලැබුණේ දසත පුරා විහිදී සිටින පාරිභෝගික ඔබගේ විශ්වාසය. ඒ වගේම දෙවෙනි පුරා විහිදී තිබෙන එනල්වී අලෙවි ජාලයේ ශක්තිය හා පරිසර සංරක්ෂණය, තිරසර සංවර්ධනයට සමාජ වගකීම් ඉටු කිරීම සහ ප්‍රජා සවිබල ගැනීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය අඛණ්ඩව ලබා දෙන දායකත්වය යන මේ සියල්ලේම එකතුවෙන් ලැබුණු පන්නරේ නිසා කියලා ඉතාමත්ම සතුටෙන් ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාද එනල්වී. කුඩා වීකිතීමේ ව්‍යාපාර හිමිකරුවන් වෙත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් සාඩම්බරෙන් හඳුන්වා දෙනු ලබන නවතම උපංගය තමයි ස්ටීම් බට්ට කියලා කියන්නේ. ඉතාම අඩු කාලයකින් වීතම්බා වියලා ගැනීම සඳහාම සකස් කරලා තියෙනවා. වරකට කිලෝග්‍රෑම් 100 සිට 500 දක්වා ධාරිතාවන්ගෙන් යුත් යන්ත්‍ර පෙළක් සහිතයි. පැය 3ක් ඇතුළත එක කාණ්ඩයක් නිමවා ගන්නත් පුළුවන්. ඒ වගේම වීතම්බා වේලා කැටීමත් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. සහල් වලට ඉහළ ගුණාත්මක භාවයක් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, නිෂ්පාදන පිරිවැය අඩුයි, පරිසර ගැටළු වලින් තොරයි. ක්‍රියාත්මක කිරීම ඉතාම පහසුයි, පූර්ණ ස්වයංක්‍රියාකාරී යන්ත්‍රයක්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0117 679 579 නම්බරයකට.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර අතරින් අහගෙන ඔබ අද සඳුරු හමුවීම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සම්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය හංසමලරිටි කහපොළ සමග ක්ලාරන්ස් විජයවර්ධනයන් සංගීතවත් කළ ගීතයක් මිල්ටන් මල්ලවරච්චි ගයනවා. ඒ කියන්නේ ක්ලාරන්ස්ගේ සංගීත රහට මිල්ටන්ගේ විරහව පිරුණු හඬ එකතු වුණාම දැනෙන ඒ අමුතුම සුන්දරත්වයේ තියෙන ගීතයක් තමයි මේ ගෙතලෙව ප්‍රේමිකයට දාල්වෙස්. අපි විරාමයට කලින් ඇහුවේ ෂෙල්ටන් මුතුනමගේ ගායනා කළ ගීතයේදී ඇහුණනේ සිහින ලොවේහි මාතනි කර ඔබ ඔහු අත ගත්තේ කෙලෙස ප්‍රියේ කියලා ප්‍රශ්නයක් මේ ගීතයේදී ඇහෙනවා. ඔහු රිදවන්නට ඔහු හඬවන්නට බැරිකම මිස ඔබේ සිහින ලොවේ.
1: අර අතාරගෙන ගිය කෙනා වෙන පතිකුලයකට වෙන කැදල්ලකට ගියාට පස්සේ ඇති වෙන තත්ත්වය තමයි මේ කියන්නේ. නැවත අවසර නැත මට ඔබේ අත ගන්නට බැමි බැඳ ඇත ලොව සතර දිසේ. මේ බැමි තමයි මේ සමාජය අනුමත කරගෙන තියෙන විවාහ ප්‍රාප්ත වුණාට පස්සේ වෙනත් පූර්ව වෛවාහික සබඳතා තියෙන්න පුළුවන්, අපර වෛවාහික සබඳතා තියෙන්න බෑ. විවාහයෙන් පස්සේ වෙන සබඳතා තියාගන්න බෑ. ඒක සමාජ සම්මුතියට අනුව අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දෙදෙනෙක් විවාහ වුණාට පස්සේ ඒ දෙදෙනා අතර සබඳතා පැවැත්වීම පමණයි සමාජය අනුමැතියක් දීලා සහ සම්මත කරගෙන තියෙන දේ. එනිසා ඔහුට සිද්ධ වෙලා තියෙනවා ඒ බැම්ම, ඒ තහනම, ඒ කියන තමන්ට ඇවිල්ලා තියෙන අභියෝග නිසා ඒ ඔහු ප්‍රිය කරන ඇයගේ අත ගන්න නොහැකියාව. ඒ හින්දායි ඔහු ප්‍රාර්ථනා කරන්නේ එනමුතු උපදින හැම බව එකදීම මතු ඔබ හිමි කර ගනිමු නැද. මෙන්න මේ නියම සමාජය විසින් පනවන හින්දම තමයි මේ වගේ ප්‍රාර්ථනාවන් ඊළඟ ආත්මයට යන්න, ඊළඟ ජීවිතයේදී හමු වෙන වගේ ප්‍රාර්ථනාවන් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. මොකද මේ තහනම් නියෝග පැනවිලා තියෙන නිසා. මේව කවුරු දැම්මද කියලා දන්නේ නැහැ. නමුත් පොදුවේ හැමෝම ඒකට එකඟ වෙච්ච ඉඳ තමයි මේ සමාජ අනුමිතීන් හැදිවිලා තියෙන්නේ. මොනිකා කියන්නේ ඔහු කොට තියෙන ප්‍රශ්නේ ඔහු රිදවන්නට ඔහු හඬවන්නට. මේ පෙම්වතා හරි හොඳ කෙනෙක්. ඔහුට අර තමන්
2: එම්පති තියෙනවා.
1: ඔව්. ඇයගේ අතගත්ත ස්වාමියා ගැනත් ඔහුගේ හිතේ හැඟීමක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ ඇය කැමති නෑ ඔහු රිදවන්න, ඔහු හඬවන්න. ඒ නිසා ඔහු කියන ඔබ කැඳවන්නට ඔබ සතපන්නට මා හද තුල ඉඩ නැතිව නොවේ කියලා කියන්නේ ඔහුට පුළුවන්කම තියෙනවා. නමුත් ඇය අකමැති නිසා ඇය අකමැති කිසිම දෙයක් කරන්න ආදරේ නාමයෙන් ඔහු කැමති වෙන්නේ. තේවත් පෙම්වතුන් ඇත්තටම වටිනවා. එවන් පෙම්වතුන් නිසා තමයි මේ සමාජ අනුමතීන් මේ විදිහට රැකීලා තියෙන්නේ.

0: කුමරදාස සපතන්ත්‍රී මෙගෙතලියන්න සෝම්පල් රත්නායක සංගීතවත් කළේ ලක්ෂ්මන් විජේසේකර නිර්මලා රණතුංග සමඟ ගයන්නේ. කලින් ගීතයේදී මෙල්ටන් මල්ලවරච්චුගේ හඬින් අපිට මෙහෙම ඇහුණා. බඹරේක වන්නට නොහැකිව ලතවෙන මා අභියස ඔබ නෙළුම නොවේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා ලාහිරු මදලයි මා අභියස ඔබ බැස යන්නේ නැති සසර පුරා.
1: ඔබ මට තරුවකේ ගණඳුරු රැයකදී දිදුලන සඳලෙස ගුණාරා. දැන් කලින් ගීතයේ මොනිකා ඒ පෙම්බතාට තියෙන ගැටලුවක් තියෙනවනේ. ඇය කැමති නෑනේ ඇගේ සැමියාගේ හිත රිදවන්නට. නැත්තං ඇය සැමියා වෙන්න පුළුවන්, ඇය බැඳිච්ච වෙන සම්බන්ධකමක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු කියනවනේ බඹරුකු වන්නට නොහැකිව ලත වෙන මා අභියස ඔබ නෙළුම නොවේ. ඔට ඕනේ බඹරුකු වෙන්න. හැබැයි ඔහු ලත වෙනවා මොකද මේ නෙළුම කැමති නෑ අර අතින් මිදෙන්න. උල්පත වන්නට නොහැකිව ලත වෙන මා අභියස ඔබ සයුර නෙවේ. ඔහුට ඕනේ තමන් උල්පතක් වෙලා ගිහිල්ලා ඇය කියන සයුර හා මොසුවෙන්. හැබැයි ඒක කරගන්න බෑ මොකද ඇයගේ ලෝකයේ ඔහු රිදවන්න හෝ ඔහු හඬවන්න ඇයට පුළුවන් කමක් නැති නිසා. මෙතනදී ඒ සියල්ල අයින් කරලා සියල්ල ඉවතලා පෙම්වතිය කියනවා මගේ ජීවිතයේ ඉන ලාහිරු මඩල ඔබ මේ සංසාරයේ පුරාවටම බැස යන්නේ කියන ආත්මින් ආත්මයට පතාගෙන ආව ප්‍රේමයක් ගැන තමයි ඇයගේ ප්‍රාර්ථනාව ගොඩනැගිලා තියෙන්නේ. ඇගේ බලාපොරොත්තු ගොඩනැගිලා තියෙන්නේ. ඒකම නැවතත් කියනවා පෙම්වතාගේ වචනවලත් කියනවා උපතින් උපතට චාරිකාවේ දිවි මඟ ඔබ මා ළඟ උන්නා. උපතින් උපතට මේ සංසාරේ මේ ආත්මෙන් ඉවර වෙන කතාවක් ගැන නෙමෙයි කියන්නේ. ඒ නිසා තමයි ඇය කියන්නේ සෙනෙහස ගඟුලක් ඔබට පුදන්නේ මේ බිඳුවක් ඔබගින් ලැබෙන නියම. ඇය පරිත්‍යාග කරන ප්‍රමාණය ආදරේ ප්‍රමාණය වැඩි ඔහුගෙන් ලැබෙනවට වඩා. ඒ තරම් උනත් ඒ පරිත්‍යාගය කරන්න ඇය කැමති. මොකද දැන් ආදරය කියන්නේ පිරිනමන දෙයක්නේ, බලහත්කාරයෙන් ගන්න දෙයක් නෙමෙයිනි. ඒ හින්දා ඒ ඇගේ පරිත්‍යාගයට කෘතවේදී වෙමින් ඔහු කියනවා සෙනෙහස උතුරන මහසයුරක් වෙමි වෙරළක් වී ඔබ දකිනනියා. ඒ නිසා වෙරළක් වෙලා හරි ඔබව දකින්න නම් මහාසාගරයක් වෙන්න ඕනේ, ඒකත් සෙනෙහසෙන් පිරුණු. මේ බඳු ආදර කතා පවතිනකොට වෙන කෙනෙකුට ඔබේ ජීවිතයට එන්න ඇවිල්ලා බඹරෙක් වෙන්න හෝ උල්පතක් වෙන්නවත් එඩක් ලැබෙන එකක් නැති වේවි.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමන මේ සඳදී දහර චිත්‍රපට ගීතයක්. මේක චිත්‍රපට ගීතයක්ද කියලා සමහරවිට කෙනෙකුට දැනෙන තරමට චිත්‍රපටයෙන් එහාට ගිහිලා මේක ගොඩක් ජනප්‍රිය වුණු ගීතයක්, විශේෂයෙන්ම විවාහ මංගල උත්සවවලදී නිරන්තරයෙන් වාදනය වෙන ගායන කරන ගීතයක්. අශරුපලි තමරදේවයන් ගීතය ගායනා කරන්නේ, ඔගස්ටස් විනාගරත්නම් ගීතය ලියුවේ, නිමල් මෙඩිස් තමයි සංගීතවත් කළේ. 1972 තිරගත වුණු මැනික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ සීතාදේවි චිත්‍රපටයේ ගීතයක්. දැන් මෙතන තියෙන මේ කතාව තමයි මේ දවස්වල රාමායණය ගැන කතා කරනවානේ. රාමායණ ගැන කතා කරද්දී රාවණ අපේ නම් මේ අපි රාමායණය ගැන කතා පොතක් කරලා නැද්ද වගේ ප්‍රශ්න අහනකොට ඒකට හොඳ උත්තරයක් දෙන මේ චිත්‍රපටය. මොකද මේ අතීත රාම, රාවණ, සීතා, එතකොට ලක්ෂ්මන් මේ සියලු චරිත වර්තමානයට ගෙනල්ලා ඔවුන් මේ කාලේදී ජීවත් වෙන අය බවට පත් කරලා අතීතයේ හොයාගෙන යන කතාවක් තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. රටවල් කීපයක ශිල්පීන් මේ චිත්‍රපටය වෙනුවෙන් එකතු වෙනවා. ගාමිණී ෆොන්සේකා තමයි රාවණ රජු, එතකොට තාපසයා, වර්තමානයේ ඉපදිලා ඉන්න රණ රාජා, මමිතා ශංකර් තමයි සීතාදේවි සහ ජානකි විදිහට රඟපාන්නේ, උස්මාන් පියසාත් තමයි රාම කුමාරයා සහ රාම් බවට පත් වෙන්නේ මේ ආත්මෙදි, රවීන්ද්‍ර රන්දෙනිය, ලක්ෂ්මන් සහ බහු කාලයේ කියන්නේ මේ ආත්මේ ලාල් විදිහට හු රඟපානවා, නමනන්දන විජයසිංහ, මේ වගේ ලොකු පිරිසක් එනවා, අජිත් ජිනදාස, වෙල්සන් කරෝ, රෙක්ස් කොඩිපිලි, ජීවරාණි කුරුකුලසූරිය, ශිරාණි කුරුකුලසූරිය, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වගේ ගොඩක් කට්ටි ඉන්නවා. එතකට මේ චිත්‍රපටය භාෂා 15කට හඬකවල ප්‍රදර්ශනය කරන්න ඉලක්ක කරගෙන හිටියට ඉංග්‍රීසි භාෂාවට සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන් විතරයි තිරගත වීම සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් වෙනස් කතාවක්. කොහොමනත් රටවල් 20ක් විතර සීතාදේවි චිත්‍රපටය මිලදීගෙන තමන්ගේ රටවල ප්‍රදර්ශනය කරා කියලා තියෙනවා කියලත් සඳහන් වෙලා තියෙනවා.
1: ඔමනිකා, දැන් ඔය කියන කතන්දර අපි අතීත කතන්දර කියවනකොට ඒවම තමයි වර්තමානෙත් වෙන්නේ. වෙනස් වෙලා තියෙන නම් ගමුයි, ඒ පැවතිච්ච රජ කාලේ හෝ කාලය, අරපක්ෂ ලොකේෂන්, ඒ වගේ දේවල් විතරයි. නැත්තම් හැම තැනකම සිද්ධ වෙලා තියෙන්නේ පෙම්වතෙකුයි පෙම්වතියෙකුයි ඉන්නවා, යතුරු දුෂ්ටයෙක් ඉන්නවා, සපෝට් කරන කණ්ඩායමක් ඉන්නවා. රාමායණේ කතාවෙ ගත්තොත් පෙම්වතයි පෙම්වතියයි වෙන්නේ රාම සහ සීතා. ගෙවල් වලින් තියෙන ගැටලු සහ ඒ විස්තරිත පවුල් ඇතුළේ ඉන්න පුළුවන් ධන කුල බල හේතු නිසා ඔවුන්ට ඒ ගමනින් යන්න වෙනවා. සහෝදරයෙක් ඉන්නවා උදව් කරන්න. ඒ අතරතුරේ දුෂ්ටයා විදිහට එන්නේ තව කාන්තාවක් එනවා. කාන්තාවකුත් සම්බන්ධන සුපර්ණිකා, ෂූර්පණකක් කියලා කියනවා. ඊට පස්සේ ඒ වෙනුවෙන් ඊළඟ දුෂ්ටයා එනවා, ඒ තමයි රාවණ. එතකොට උදව් කරන්න එනවා හනුමා. හරිද? ඕක තමයි සාමාන්‍ය කතා. හැම කතාවකම මෙන්න මේ කොටස තියෙනවා. මේ ජනප්‍රිය ලක්ෂණ ටික තියෙනවාමයි. දැන් මෙතනත් ඒකයි කියන්නේ, ඉරහඳ සීමා පැතුමන් පැතුවා, සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා, ජන්මෙන් ජන්මේ රැවදීලා සතනින් අදමා දිනුවා. මොකද මේ ජන්මෙන් ජන්මේ රැවදීලා එන කතාව වෙන්නේ රාමායනේ. රාමනේ, රාම කියන්නේ විෂ්ණු දෙවිය, විෂ්ණු ලක්ෂ්මී තමයි මේ ඉපදෙන්නේ, නැවත නැවතත් ඉපදෙමින් ඉන්නු. රාමා හි සීතා දේවි වෙනවා. ගැටලුවක් පවතින්නේ කෘෂ්ණගේ ආත්ම භාවයේදී තමයි. එතනදී රාධා වෙන්නේ ලක්ෂ්මී, හැබැයි විවාහ වෙන්නේ රුක්මණී. රුක්මණී කියන්නේ තවත් එක්කෙනෙක් විතරයි. හැබැයි ඒ නිසාම තමයි මිනිස්සු ක්‍රිෂ්ණයි රුක්මණී නැතුව රාධායි ක්‍රිෂ්ණයි මතක තියාගන්නේ. මොකද වැදගත්ම චරිතයේ වෙන ලක්ෂ්මී වෙන්නේ රාධායින්ද. ඉතින් අපේ ඇත්ත ජීවිතවල සමහර වෙලාවට මිනිස්සු මතක තියාගන්න චරිතය එයා අතීතයේ පුරාම එන කෙනෙක් වෙන්න පුළුවන්. එයා මේ ආත්මේදී ඇත්තටම අපිට හිමි වෙච්ච කෙනාද, එහෙම නැත්නම් වෙනස් විදියකට ඉන්න කෙනෙක්ද කියන එක අපි තීරණය කරගෙන තියෙන්නේ අපිට කලින් අපේ කරපු දේවල් මතම තමයි, අපේ හැසිරීම මතම තමයි. එහෙනම් නිම්හිම් සෙව්වා මා සසරේ කියලා යුගයෙන් යුගයට බැඳලා එන සබඳතා තියෙනවා කියලා විශ්වාස කරනවා නම් ඔබේ ප්‍රේමයට අවංක වෙන්න. එහෙම නැතුනොත් ඒවා වෙනත් තැනකදී ඊළඟ ආත්මවලදී ඔබට හමු වෙන්න සිද්ධ වෙන

0: අපි දිනේෂ් නානායකර ගානකෙන ගීතයක් අහන්නේ ඊළඟට. ගීතය ලියන්නේ ලක්ෂ්මන් මල්ලවාරච්චි. කලක් බොහොම ජනප්‍රිය වුණු ගීතයක්. ගීතය මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිතේවි. කලින් ගීතයේ අපිට අහුණානේ ලංවී වෙන්වී වරින් වරේ ඔබ හාමා රන්හුයකිනි බැඳුනේ කියලා. මේ ගීතයේදී අපිට ඇහෙනවා සවනට ලංවී හෙමිහිට කොඳුරා ඔබේ සුරත මගේ නලලිතියා.
1: ඔමුනිකා මට මේ ගීතය ඇහෙනකොට මතක් වෙන්නේ මේ 90 දශකයේ ඉතාම ජනප්‍රිය වෙච්ච නවකතාවක් සුළඟ වගේ ඇවිදින් කියලා දිනේෂ් කොළඹගේ ලියපු. දිනේෂ් මේ කතාව ලියන්නේ මුලින්ම තරුණයා පත්තරේට. ඒ දවස්වල ඉතාම ජනප්‍රිය පත්තරයක් තරුණි කියලා ගැහැණුම් බලද්දි තරුණයා කියලා තරුණයන් වෙනුවෙන්ම පොත්පතක් නිකුත් වුණා. මේ කතාවේ තියෙන අරුණිගේ මාලින්දගේ කතාව. අරුණි වයසින් මාලින්දට වඩා වැඩිමයි. අන්න එහිඳම මේ කතාව ඒ යුගයේ පාසල් යන යෞවන පෙම්වතුන් අතර යෞවන ප්‍රජාව අතර අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. මම හිතන්නේ එකපාරකට වැඩිය කියපු අය තමයි බහුතරයක් ඉන්නේ. මමත් එයින් එක් කෙනෙක්. අවසානයේදී මාලින්ද අරුණිව විවාහ කරගන්න ඉන්න දවසේ අසනීපෙන් ඉන්නේ ඇය මිය යනවා. මේ කතාව ටිකක් සමාන වෙන වස්සාන සිහිනේ කතාවට. ඉස්කෝල දෙකක වෙනසක් විතර තමයි බහුතරයක් කියන්නේ. නමුත් එකම වගේ යන කතන්දර දෙකක් තියෙන මේකේ කතාව ඊට වැඩිය රීඩබල් වෙලා තියෙනවා. අරක තියෙන ඉමෝෂනල් පාට් එකට වඩා මේකෙත් එහෙම තියෙන්නේ නැති තැනක් නෑ. ඒ කතාව අවසාන වෙනකොට සුළඟ නිමාවිය කියලා මාලින්දගේ දෘෂ්ටි කෝණයෙන් කවියක් ලියනවා. ඒ මෙහෙම. ඒ සෙමින් නෙන්න පළවෙනි එකක්ම මම දෙවෙනි සෙමින් නිකව. සෙමින් නෙන්න මාත් එක්ක හිනා වෙන්න ඇඟිලි තුඩක අල්ලාගෙන මා දැසට එබී ඉන්න මං ආදරේ එකම වරක් මට කියන්න.
0: සෙමින් නෙන්න සොලං රොදක සගවලා මා දෙවියම අරන් යන්න. ඔබේ සෙනෙහස මෙහි සතපා සුවඳ දෙන්න සැඟවේලා.
1: සෙමින් නෙන්න මගේ සිහින මනාලි මහද වෙතට අරන් එන්න. සුළඟ වගේ ළඟට එන්න ඔච්චම් කර හිනා වෙන්න.
0: සෙමින් එන්න පාද කිකිරි සලන්නපා රැහැයනේ හඳන්නපා. අනේ මගේ පුංචි කුමාරේ සුර ලෝකයේ සිටින්නේ දැස පියා හඳන්නේ නිසංසලේ නිතන්නේ.
1: සෙමින් නෙන්න පානොතබා අඳුර මැදින් සුළඟ වගේ ළඟට එන්න. මගේ හීන පුංචි මැදුර කඳුළු වලින් පුරවාලා සුළඟ වගේ ඇදී යන්න. ඒ වගේම මේ ගීතේ ඉවර වෙන්නේ සෙනෙහි බිඳුනු සිත සුවපත් කෙරුමට ලොවේ නොමෙත කිසි තැනක ඔසූ කියලා ඒ වේදනාවෙන් අවසන් වුණු ප්‍රේමයේ මතකය ගැන කියාපාමි.

0: මානවීය ප්‍රේමයේ සංසර්ගාත්මක වේමන සද්දතිය දහර අපි දෙවෙනි පැයට වෙලා ඉන්නේ. අද ශ්‍රජාවර්ධන ප්‍රවේශ විද්‍යාලයේ සිංහල සජන සංයෝජන අධ්‍යනාංශ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය අචරහන්ස මහලාරිටි කහපල මේ ගීත තත්ත්වත් කතා බහට අපිත් එක්ක එකතු වෙන්නේ. පළමු පැය අවසන් ගීතය ඇහුවා දිනේෂ් නානායකගේ හඬින් මගේ ලොවට ඔබ සුලඟව කියවෙමින්. මේ පැය ආරම්භ කරන්නේ අචර වික්‍රමරත්නායකෙන් ගායනා කරන ගීතයකින්. ඔහුම සංගීතවත් කළ මේ ගීතය ගායනා කරන්නේ ගීතලිව ප්‍රේම කීත දාල්විස් වැඩිපුර නැසෙන ගීතයක්. සඳදිය දහර තුළ අපි මේ ගීත එකතුවත් එක්ක ආරම්භ කළ වැඩසටහන් මාලාවේ පළමු වතාවට තමයි මේ ගීතය අහන්නේ. ප්‍රශ්න ගොඩක් තමයි තියෙන්නේ. අර ගීතය අපිට අවසානයේදී අහුණන එක තැනකදී පැතුම් පැතූ හැටි සිහි වෙයි නිරතුරු අපි එක සෙවනක හිඳිමු කියා කියලා මේ ගීතය කියන. දිව්‍ය අතිතුරු එක සෙවනක සැනසෙන්නට පෙරුම් පෙරෝ පෙර අප හද වූ සෙනෙහස කොතැනක සැඟවුනිදෝ නිසංසලාවේ.
1: අර මොනිකා මට මතක් වෙනවා මේ මෑතකද ජනප්‍රිය කිච්ච ගීතයක් තියෙන්නේ කරුණරත්න දිවුල්ගනේ ගායනා කරන
0: ඔබ කොහේයෝ
1: අන්න
0: කොහේ හෝ ඔබ නතර වී කාට හෝ ජීවිතයේදී තුටින් නම් මට යටි මගේ නුනට කම් නැති.
1: අනේ ඒකේ අර තුටින් ඉන්නවද කියන කොටස නැතිව ඔබ කොතනද ඉන්නේ කියන එක තමයි ඔහු මේ අහන්නේ. මේකට හේතුව තමයි දැන් මේක කාලෙකදී අපි ප්‍රේමය නිසා නොකරන දෙයක් නෑනේ. නොදැක ඉන්න බෑ සම්පූර්ණ කතාවම කියනවා. සීතල සඳ පිපුණු රැයක ආදරයෙන් උමතු වී බැඳීමා එකෙහි සැතපුණු සොඳුරි කොතනද අද ඔබ ඉන්නේ.
0: එබඳු සබඳතාවන් ඊට පස්සේ අපි අර අලුයමලුව කෙළපිඩක් වගේ අමතක කරලා දානවා.
1: එහෙම කරේ කොහොමද කියලාවත් හිතා ගන්න බැරි තරම්
0: මතකයක්වත් නැති
1: එක කාලෙක ඔවුන්ගෙන් තොර ජීවිතයක් අපිට නැති තරම්. එහෙම අපි හිටපු ජීවිතේම අපි ඒ දේවල් අමතක කරලා කාලයක් ගිහිලා තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. අපි එක සෙවනක ඉමුයි කියලා තමයි පෙරම් පුරන්නේ. නමුත් ඊට පස්සේ මේ චැප්ටර් එක සම්පූර්ණයෙන්ම වහලා වෙනත් කෙනෙක් එක්ක වෙනත් සෙවනක අර විදිහම බලාපොරොත්තු එකතු කරගෙන අපි වෙනත් ලෝකයක් ගොඩනගා ගන්නවා. ඉතින් මේකට හේතුව වෙන්නේ මොනිකා මේ එතකොට දුකක් තිබුණේ නැද්ද කියන ගැටලුව අපිට එනවනේ. නමුත් දැන් මේ වෙනකොට ඒ දුක නැති වෙලානේ. ඒ නිසා මේ දුක කියන එක අපිට ඇති වෙනවා. හැබැයි ටිකෙන් ටික දුක අර බැස යනවා වගේ එකක් සිද්ධ වෙන්නේ. ඒ නිසානේ දැන් වෙනත් ලෝකයක් ගොඩනගා ගන්න හැකි වෙලා තියෙන්නේ. අපි නොකළ යුතු දේ තමයි දුක නඩත්තු කරන එක. සමහර වෙලාවට අපි මේ දේවල් නැවත නැවත හිතමින් දුක නඩත්තු කිරීම නිසා නැවත ලෝකයක් ගොඩනගා ගැනීමේ තියෙන අවකාශ අපිට අහිමි වෙනවා. මේ පෙම්වතා එහෙම කරලා නැහැ. කාලයක් ගිහිල්ලා ඒක මතක් කළා වුණත් අතීතයේ දිනකදු නොදැක සිටින්නට නොහැකිව අනන්ත රැකවල් මැද ඌව නිබඳ මවෙත ලං වූ අහිංසකාවියේ කොතැනද අද ඔබ ඉන්නේ කියලා කාලයක් ගිහිල්ලා ඔහු මතක් කරන්නේ පොඩි හරි නඩත්තුවක් ඔහුගේ අතේ නොදැනුවත්වම හරි සිද්ධ වෙච්ච හින්දා. ඒ නිසානේ වේදනාව තියෙන්නේ. කාලය අපි සුවපත් කරනවා කියන්නේ මොනිකා මේකටමයි. අපි මේ මතක කාලයක් කැමති හේවා කාලෙකට පස්සේ අපිට එහෙම දෙයක් වුණාද කියලා අමතක වෙන තරමටම කාලය අපේ ජීවිතේ

සඳදියදහර වෙනුවෙන් අනුග්‍රහකදාකත්තේ ලබා දෙන NLP සාඩම්බර ගමන් නියමකු වන NLP ලොතරැයි පවුලේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය ඔබේ ජීවිතය සිහින දිනවන බව තව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරදී මේ වන විටත් ඔබව ජාග්‍රහයකයෙකු බවට පත්කර හමාරයි. ධන නිධානය ලොතරැය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා කන්ද උඩරටින් අලවිකර ලොතරැයි පතකට රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් කුරුණෑගල මදුරාගඩු පදිංචි ජාග්‍රහකයෙකු වෙත ලබා දීමට NLB වෙතට හැකියාව ලැබුණා වගේම කඩුවල ප්‍රදේශයෙන් අලවිකර ලොතරැයි පත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාව ලැබී තියෙනවා. ඉතින් රුපියල් 9 කෝටි 31 ලක්ෂයකට අධික ත්‍යාග මුදලක් හිමි කර දෙමින් මේ ජාග්‍රහී අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙනවා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: මහචර සලලාරි රත්නායන් කේකී පද්දස්ථානේ පිරිස සංගීත කලාචරන්ද මල්නිය නිගිතේ ගායනා කරන්නේ. ආචර වික්‍රත්නායක කියන්නේ හොව මේ ප්‍රශ්න පත්‍රයක්ම තිබ්බනේ. ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපේන පෙම්වතියද මේ ඉන්නේ කියලා හිතන මේ ගීතය ඇතුලේ. කොතනද අද ඔබ ඉන්නේ කියලා ඒ ගීතේදී ඇහුවේ මේ ගීතෙත් අහන්නේ ඒකම තමයි. කොතනද ඔබ ඉන්නේ කොතනද මා ඉන්නේ
1: දෙදරාවේ අපයේ දුටු පෙම් පාරාදීසෙ දැමේ ගොඩ නගපු එක සෙවණක සැනසෙන්න පෙරුම් පුරපු පාරාදීසෙ බිඳ වැටිලා දැන් කොහෙද ඉන්නේ කියලාවත් හොයාගන්න බෑ. මේව දෙමාපියෝ මැදිහත් වෙලා රටවල් දෙකකට ගෙනිහිල්ලා වෙන්න පුළුවන්, තැන් දෙකකට ගෙනිහින් වෙන්න පුළුවන්. කොමන ආකාරයෙන් හෝ මේ ප්‍රේම කතා බිඳ වැටිලා. හැබැයි අපි කලින් ගීතේ පෙම්වතා එක හිත හදාගෙන කාලෙකට පස්සේනේ ආවර්ජනය කරන්නේ. ඇයට ඒක නොහැකි වෙලා තියෙනවා. ඇය කියන්නේ අඩසඳ මෝරා එන මුදු එළියේ ඔබම හිනහෙන්නේ. අර අපි කලින් ගියේදී කිව්වනේ මුලින්ම පටන් ගන්නකොට සඳ එළියට හිනහෙන්නට එපා කියන්න කියලා. ඒ ගීතයේදීත් කියනවනේ මේ ඔක්කොම දේවල් මද පවන්නට එපා කියනවා, වසන්තයට එපා කියනවා, ගම් ඉවුරට. මොකද මේ හැම දෙයක්ම ඔවුන්ගේ ප්‍රේමයේ සාක්ෂි විදිහට හිටපු අය, සාක්ෂි දරපු අය. එහෙනම් ඒ හැම තැනක්ම දකිනකොට ඇයට මේ මොහොතේදී හෝ සිහිපත් වෙනවා. ලං වූ මොහොතින් හැබැයි සිද්ධ වෙන්නේ මොකද? ලං වූ මොහොතින් සඳට මුවාවි සැඟවේ ඔබ අඳුරේ. පේන වුණාට එකපාරක ෂණේන් නැති වෙලා යනවා සුන් වේ ප්‍රාර්ථනා. අර ප්‍රාර්ථනාව සුන් වෙන බවත් ගීත රචකයා කියනවා. හේතුව තමයි දෙසවන් රවටා මහ වන වදුලේ රහසේ ඔබ වියකේ තවදුරටත් මේ ප්‍රේමයේ යථාර්ථයක් නෙමෙයි. එහෙනම් බලාපොරොත්තු වෙන කිසි දෙයක් වෙන්නේ නැතුව ප්‍රාර්ථනා සුන්වන්නේ ඒ ප්‍රේමය මේ වෙනකොටත් බිඳී ගිහින් අවසන් හින්දා.
0: ආරාධනායක නායක මේ ගීත ලියන්නේ නවරත්නගමගේ සංගීතවත් කලේ චාමර වීරසිංහය ගායනා කරන්නේ. කලින් ගීතේදී මේ අහුණන්නේ ලියගමු පීරා එන මද පවනේ ඔබහන රැව් දෙන්නේ කියලා. මද පවනේ ඇල් පවනේ මද පවනේ ඇල් පවනේ කොයිතරම් ගීත එහෙම මතක් කරගෙන මතක් කරගෙන යන්න පුළුවන්කම තියනවාද නේද? අපි ඒව මතක් කරමු තවත් වැඩසටහනකදී. සිව්වැලියේ මුදා හැරපු ඔබේ වරලේ කෙහෙරැල්ලත් රඟ දෙනවා මද පවනේ.
1: මොනිකා, දැන් මේ පරිසරයේනේ බොහෝ අයට වස්තුති විශ්ව වෙනද, ඒක හින්දා අපිට සඳදිය දහරේ ආරම්භක ගීතේ හඳ තියෙන ගීත කොයිතරම් අපි
0: හොයාගෙන හොයාගෙන එනවද? ඒ තවත් තියෙනවා ඉස්සරහට.
1: තවත් ඉස්සරහට තියෙනවා. ඉතින් සඳ නැති ගීයක් නැති තරම්. සඳ කියන්නේ පෙම්වතුන් ගැන කියනකොට ප්‍රේමයේ වෙනුවෙන් සැදී පැහැදී සිටින කෙනෙක්.
0: බැරි වෙලාවත් පෘථුවියට උපග්‍රහයෙක් හිටියේ නැත්තම් එහෙම.
1: තරු එයිනේ, තරුවත් එයි අඩු ගන්න. ඉතින් මෙතනදී කියන කොමුතුලියේ සඳ එළියේ නැහැ වෙන මල් ලඳුනේ ඔබේ ඇසුර සුවදෙන අර දිවා කාලේ පිපෙන මලක් ගැන නෙමෙයි ඔහුගේ ආශක්තභාවයේ ආකර්ෂණය යොමු වෙලා තියෙන කාගෙවත් ඇස නොගැසෙන පුංචි මලක්. මේ කවුමදියේ චූටි මලක්. මේ කවුමදියට තමයි ඔහු කැමති වෙන්නේ. එහෙම අය ඉන්නවා. සමහර තරුණයෝ ඒ තෝරාගෙන ඉන්න යුවතියන්ව දකිනකොට අපිටත් හිතෙන ඇයි දන්නේ නේ තේරෙන්නේ කියලා.
0: මොකද හේතුව?
1: හේතුව කියලා. මොකද ඒ වගේ නිකන් අර ඉතා සූක්ෂම නිරීක්ෂණ ටිකක් ඒ ප්‍රේම සම්බන්ධය ඔවුන්ගේ හිත ඇතුලේ තියෙනවා.
0: හැබැයි සමහරවිට මෙහෙමත් තියෙනවනේ, සමහර වෙලාවට තමන්ගේ පූජාසනයට තෝරගන්න බලාපොරොත්තු වෙන්නේ කිසිම ඇසකින්වත් ඉඳුල් නොවූ මල් බලාපොරොත්තු වෙන සමහර පුද්ගලිනුත් ඉන්නවනේ. තමන් කොයිතරම් අනුන්ගේ පූජාසනවල මල් කියලා ටිකලා වුණත් තමන්ගේ පූජාසනයට එනකොට පිවිතුරු මල් විතරක්ම හොයන අය තිනේට. ඒ නිසා සමහර විට ඒ වගේ කොන්දේසි පනවල ඒ වගේ මතුපිට දේවල් පරීක්ෂා කරලා බලලා තෝරගැනීම කරනවා වෙන්නත් බැරි නෑ.
1: ඔව්, මොකද මෙතන බැල්මකින්වත් වෙන කාගෙවත් ඇස නොගැටුණු කෙනෙක් තමයි මේ පෙමතා තෝරගෙන තියෙන්නේ. ඒ නිසාම ඔහු කියනවා ඉන වටකර නෙරිය තබුරන් සේලේ ගෙල වටකර දිදුලනවා මුතුමාලි. දැන් මේක අපිට මවන්න වෙන්නේ මොනක රාත්‍රියනේ. දැන් මේ සඳේරියෙන් නෑ වෙන රාත්‍රික තමයි අපිට චිත්‍රූප මැවෙන්නේ මේ තරුණිය ගැන. සිව්මෙලියේ මුදාහැරපු ඔබේ වරලේ කෙහෙරැල්ලත් අඟ දෙනවා මදපවනේ කියන්නෙම ඒ පුංචි පුංචි ඩීටේල් පවා නිරීක්ෂණය කරන්න ඔහුට පුළුවන් වෙනවා. කාගෙවත් ඇහැක බැල්ම තමා වටා නැති, ඔවුන් වටා නැති අවස්ථාවක් නේ රාත්‍රිය. ඒ රාත්‍රිය මොකද ඉස්සන ගීතයේදීත් එහෙම රාත්‍රියක තමයි ඇය සිහිපත් කරන්නේ. ඇයට ඒ මද පවන අරගෙන ඉන්නේ ඔහුගේ කටහඬ නිකන් කතා කරනවා වගේ ඇහෙනවා. මෙතන ඊට වැඩිය වෙනස් විදියකට ඇයව ඒකට ගැහණියෙකුට කටහඬ ගේනකොට පිරිමියාට ඒ මද පවනයගේ කිහිරැල්ලත් එක්ක එන රාගාන්විත ප්‍රේමණීය හැඟීමක් දනවන. ඒක තමයි අර ගැහැණු පිරිමි අතර තියෙන සිතුම් පැතුම් වල මවා ගැනීම වෙනස් වෙන්නේ. ඒ හින්දා ඇය ගැන ඔහුගේ හදවතේ තියෙන හැඟීම ඔහු කියනවා පාළු අඳුර මකා දමා රන්තරුවේ පායා එන්න හදමැදුරට ඔබමාගේ මේ තෝරා ගැනීම් කරන්නෙම ජීවිතේ තමා සන්තක කර ගැනීමේ බලාපොරොත්තුවෙන් වුණා. කිසියම් හේතුවින්ද ඒවා බිඳෙන බව අමතක නොකර

0: කොලර තාරේවංශයන්ගේ ගේ පද චරි රෝහණ වීරසිංහ සංගතවත් කළේ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් තමයි ගීතය ගායනා කරන්නේ. සාමාන්‍ය වශයෙන් ගත්තහම පොදු සමාජයේ ඕනෑම ගැහැණියෙකුගේ හිත ඇතුලේ තියෙන දුක් ගැන විල්ලක් වෙන්න පුළුවන්. මොකද ඕනෑම ගැහැණියෙක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ තියෙන මේ සියලුම ආශාවන් සියලුම සිහිනයන් එකම එක තැනකදී සැබෑවක් බවට පත් කරගන්න, එකම පුද්ගලයෙක් වටා කේන්ද්‍ර කරගන්න, ඒ සියලුම ප්‍රාර්ථනා බිඳලා ගියාට පස්සේ, එහෙනම් එක පුද්ගලයෙක් සමු ගැනීම සටහන් කරාට පස්සේ නොදන්නාම වුණත් සමහර දන්නවලා වුණත් හැබැයි ඉතින් එහාට යට ලෝකයක් නැති වෙන්න පුළුවන්. ඒක තමයි මේ කියන්නේ. කලින් ගීතයේදී අපිට ඇහුණා මෙන්න මෙහෙම දෙයක්. නාදැල්ලෙන් පාට තැබූ ඔබෙද තොලේ අවිහිංසක සිත රැඳුණයි සිනා පොදේ. දීපිකා ප්‍රියදර්ශිනී කියනවා, සිනා පොදක් වී ඔබගේ දැසෙහි නිදන්ව ඉන්නට පෙරුම් පිරෝමට කඳුලැල්ලක් වී ඔබගේ දැසින් ගිලිහී යන්නට උරුම කළේ.
1: අර අවිහිංසක සිනා පොද තමයි ඔබගේ දැස නිදන් කරන්නට ඇය බලාපොරොත්තු වෙන්නේ. පිරිමියා මුලින්ම, පෙම්වතා මුලින්ම, තරුණයන් මුලින්ම ඒවා අවිහිංසක විදියට දැකලා පස්සේ කාලෙත් හිතනවා එච්චරම අවිහිංසකයිව ජීවිතේ තියාගන්න බෑ කියලා අතහැරලා යනවා. හැබැයි ඒ වෙනුවෙන් ගොඩනගා ගන්න බලාපොරොත්තු කන්දත් එක්ක ඒකට එකඟතාවය පළ කරද්දිම අර බලාපොරොත්තු කන්දත් ඇටෑච් වෙලා එන්නේ, ඒකත් එක්කම එකතු වෙලා එන්නේ, ඒ සිහින ලෝකෙම එකතු වෙනවා. එතකොට ඇයට හිතා ගන්න බැරිනෝ දැන් මට මෙහෙම වෙන්නේ ඇයි කියලා. දැන් ඔබ කිව්වනේ අර මුලින්ම මොනික මතක් කරේ එකම තැනකින් හැමදේම ලබා. ඔය ඒ සිතුවිල්ල පෙම්වතුන් පෙම්වතියන් තේරුම් ගත්තේ නැති වුණාට පාරිභෝගික සමාජයේ තේරුම් ගන්න තියෙන හින්දා එකවහලක් යටින් හැමදේම මිලට ගන්න අපි ලෑස්ති වෙන්නේ. අපිට ඒකම තැනකින් ගන්න එක තමයි අපි උත්සාහ කරන්නේ. වෙන තැන් වලට යන්න කැමති නැහැ. ඒ නිසා මේ පැකේජ් එකක් අපි ඉල්ලන්නේ හැමතිස්සෙම අපේ ජීවිත ඇතුලේ. ඒ හින්දා තමයි අපි අර කවුරු හරි තෝරගත්තට පස්සේ එකත් එක්කලා අනිත් ඔක්කොම එකතු වෙන්නේ. ඒ බලාපොරොත්තු කන්ද ගොඩනගින්නේ ඒකයි. ඔහු හෝ ඇයත් එක්ක තමයි හීන දකින්නේ. ඊළඟට විවාහය සිද්ධ වෙන්නේ, ඊළඟට පදිංචි වෙන්නේ, දරුවෝ කී දෙනාද, දරුවෝ ඔය ඔක්කොම මේ සම්පූර්ණ ජීවිතේ නඩත්තු කරන සිතුවිලි. ඒ සිතුවිලි බිඳුණාට පස්සේ තමයි මේ ප්‍රශ්නේ අහන්න වෙන්නේ. ඔක කලිනුත් මෙහෙම මෙද්දයක් වුණොත් කියන ප්‍රශ්නේ මතක තිබ්බනම් අර බලාපොරොත්තු කන්ද ගොඩ නගා ගන්න නැති වෙන්න
0: තිබුණා. පරිස්සම් වෙන්න තිබුණා.
1: නමුත් මේ පස්සේ තමයි මේ ප්‍රශ්න ඔක්කොම අහන්නේ. ප්‍රශ්න ගොඩක් අහනවා. සෙවනැල්ලක්සේ ඔබ දිවි ගමනේ අත්වලවන්නට පැතුම් පැතුම්. මන්ද මේ අත්වලක් වෙනවා කියන එක මොනික ලේසි වැඩක් නෙමෙයි. ඒ කියන්නේ අත්වලක් කියන්නේ උදව්වක් කියන එකනේ. දැන් එතකොට ඒ උදව්ව තමයි ගැහැණිය හැමතිස්සෙම පිරිමියාගෙන් ප්‍රාර්ථනා කරන්නේ. පිරිමියෙක් අත්වලක් වෙනවා කියලා පොරොන්දු දීලා ඇවිල්ලා අතහැරලා ගියොත් ඇයගේ ජීවිතේ කඩන් වැටෙනවා. මොකද ඇය හිත හදාගෙන ඒ අත්වල අල්ලගෙන තියෙන්නේ. ඊට පස්සේ තව අත්වලක් හොයන්න යන්නේ ලේසි නෑ. ඉතින් දැන් මොකද උනේ? ඔහු කළා තියෙන්නේ මිරිංගුව දක්වා නෙතියුග රවටා වල්මත් කරදා සැඟව ගියේ. දැන් ඒකට හේතුව තමයි අර අත්වලක් නැහැනේ. දැන් වල්මත් වෙනවයි කියන්නේ. දැන් මම මොකද්ද කරන්නේ? තනියෙන් මේ ගමන යනවද? තව අත්වලක් හොයාගන්නවද? ඒ අත්වලක් මේ විදිහට බිඳලා දැම්මොත් මම මොකද්ද කරන්නේ? එතකොට තව අත්වලක් හොයන් යන්න වෙනවද? එහෙම නැත්නම් ජීවිත කාලෙම තනි වෙනවා කියලා ගැටලු ගොඩක් එන්න. එකයි මේ ප්‍රේමයක් කියන එක ගැන අපිට මෙච්චර කතා කරන්න වෙන්නේ. නැත්නම් මේක මොනවා කතා කරන්නද කියලා හිතරවනේ. ඉතින් මේක අපිට නොපෙනෙන පැති ගොඩක් මේ ඇතුළේ තියෙනවා. සබඳතාවක් බිඳ වැටීම ඇතුළේ. දැන් අනිත්තාවන කාරණාවද මල් කැකුලක්සේ ඔබ හදෝයන. මොකද සමාජයේ විසින්ම තමයි මේ මල් කැකුළු වෙන විදිහේ කැකුළු බවට පත් කරවන්නේ. හැබැයි ඊට කලින් ඒව හැම එකක්ම මල් කැකුළු වගේ පිපිච්ච කැකුළු. ඉතින් මේ මල, මේ පුංචි කැකුළක් මලක් කරලා ඒ මලට පහර දීලා ඒ මලේ කඩතුළු වසාගෙන පිපෙන්න හදනකොටත් පහර දෙන්න යනකොට හිතන්න ඇය හොයන්නේ ජීවත් වෙන්න අත්වලක් පවතින්න ඕන හින්දා හිනාවක් කාගේ හරි සෙවනැල්ලක් වෙලා තමන්ගේ ජීවිතේ පවත්වා ගන්න උත්සාහයක් කියලා.

0: ප්‍රයටයි විනාඩි 29යි.
1: මම නම් දැන් මානම රිලැක්ස්.
2: අනම් මනම් ගාලා වදුණා නේද? මේ එක්ස්පර්ට් හරියටම හරිනේ.
3: ඕනම සංවේදනාවකට ප්‍රබලම විද්‍යානුකූල විසඳුම ඕතුෂීල් ඇක්ටිව් ප්ලස්.

0: යන පැකේජ් රසක් SLT Mobitel Fiber
1: යුත්තකයි නොයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ඔබ සිහින දකින අනාගතය රඳා පවතින්නේ ඔබ අදරිය පදවන සීමාවන් මතයි සීමා ඉක්මවා නොයන්න
3: හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න
2: වසවිෂ නැති දේශය කිරිවලින් පමණක්ම නිපද වන මවපිමේ සාරකුණය රැකත් පැල්වත්ත කෙරේ දැන් ලඟම කේල් සුපශාකා මගින් මිලතේ කත හැකි
4: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත්වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLB හඳහඳ බලාගන්න
1: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචෙක්ට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රැසක් සමගින් යුත්කටම සෙට් වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
5: වාර්තා පිට වාර්තා තමනි කෝටි 8 NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice
7: අපි සොයන්නේ නුඹේ හඬයි
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice
8: ඇහෙන ක්‍රීඩාවලින් අහන ක්‍රීඩාවකට ලක්හඬ ක්‍රීඩා පිටිය සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හඬ ක්‍රීඩා පිටිය
9: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
10: ලොවක් සනසන ඔබ

0: හඬ
1: ආතරින්ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය.

0: රෑටයි විනාඩි 35යි.
1: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන සඳතිය දහර
2: ලකඩහගෙන සඳදිය දහර සඳකින්න ඔබට ජාතක ලොතරැයි මණ්ඩලය ගැන මේ මතක් කරන්නේ. මේ වසර තුළ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ධන නිධානය ලොතරැය තුළින් සුපිරි ත්‍යාගලාභීන් දෙතෙනෙක්, 120 ත්‍යාගලාභීන් 35 දෙනෙක්, 200 ත්‍යාගලාභීන් 457 දෙනෙක් වගේම මාර්තු පළවෙනිදා පටන් ගත්ත සන්නේ බෝනස් තුලින් ගෙවිගේ මාස 5ක කාලය තුළදී 10,000 ත්‍යාගලාභීන් 1,327 දෙනෙක් බිහි කරන්න NLB අපට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් තවත් බලබල ඉන්න එපා. දකින දකින තනින් බලන බලන තනින් ධනනි දහනය ලොතරැය වැඩි වැඩියෙන් මිලදී කියන මීළඟ කෝටිපතියා බවට පත් වෙන්න. ඔබත් කෝටිපතියෙකු 200,000,000,000 වෙන ගමන් සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනකම සන්ඩේ බෝනස් වාසනාවත් හිමි කර ගන්න. ජාතිය මහ ධන සම්පත ධන නිධානය ඔබත් මිලදී කියන කෝටිපති සිහිනය සැබෑ කර ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
1: සඳදිය දහර
2: සඳදිය දහර සමග ලකඳහගෙන ඔබ ඉන්නේ ඩෝමා පැකින් මැෂින්ස්. ඔබේ අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් උසස්ම තත්වයේ ඇසුරුම් කිරීමකට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර පෙළක් දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ඔබට ලබා දෙනවා. ඉතා කුඩා ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයන් දක්වා ඇසුරුම් කළ හැකි යන්ත්‍ර මේ අතර තියෙනවා. වැකුම් සීල යන්ත්‍ර, ද්‍රව ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, කුඩා කැබලි සහ කුඩු වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර, ඒ වගේම ධාන්‍ය වර්ග ඇසුරුම් කළ හැකි යන්ත්‍ර. ඉතින් ඩෝමා පැකින් මැෂින්ස් ගැන වැඩි විස්තර දැනගන්න කතා කරන්න 011 1 7 9 579 දුරකථන අංකයට.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සතතිය දහරාදරෙන් හගලින ඔබ ශ්‍රජාවර්ධන පුර විශ්වවිද්‍යාලයේ සිංහල සාචන සංවිධාන අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හංසමාලා රිටිකහපල ගෞරවනීය සහභාගීත්වය දත් අපිට ලබා දෙනවා. අපි සඳදිය දහර අවසන් අර්ධයටයි මේ ඇවිල්ලා ඉන්නේ. ප්‍රදීප ධර්මදාස ගායනා කරන ගීතයක් අහන්නේ රත්මලි බන්දරු ගුණවර්ධන ගීතේ ලියන ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. දැන් අපි විරාමයට කලින් ඇහුව දීපිකා ප්‍රදර්ශනී ගායනා කළ ගීතයේදී කියවන සිත කිනි අවුලා පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේයි කියන මේ ගීතයේදී ප්‍රදීප ධර්මදාස මෙහෙම කියනවා, නිදි නැති සිත කිනි අවුලන සැද මාරුතයක් විය ඔබ මට.
1: ඔව් දැන් මොකද සිහිනයේ දොරකඩ පිපෙයි කියලා බලාපොරොත්තු වුණා, එහෙම පිපෙන්නේ නැති පැතුමක්. ඉතින් සමහර අය ප්‍රේම කරන්න එනකොට මොනිකා කියනවා මම විවාහ වෙන්න නම් කැමති නැහැ. මේක දීර්ඝකාලීනව කරන්න බෑ. අපි මේ මොහොතේ විතරක් කාදරේ කරමු. අන්න එහෙම අය වෙනුවෙන් තමයි මේ ගෙදර නොපිපෙන පැතුමක් ඔබට. ඉතින් සබඳතාවක් පවත්ව ගන්න, ඒ සබඳතාවේ සතුට විඳින්න එහෙම කැමති. හැබැයි අනාගත ප්‍රාර්ථනා දෙන්නේ නැහැ. එහෙනම් ඇය කියන්නේ ඒකයි, නිදි නැති සිත ගිනි අවුලන සැඩ මාරුතයක් විය ඔබ මට. අනාගතයේ පිළිබඳ ප්‍රාර්ථනාවකට හෝ අනාගතයේ මේකේ අවසානයක් දක්වා හිතන්න බැරි තරම් සැඩ මාරුතයක්. කලින් ගීතේ කිව්වෙත් ඒකයි, සිත ගිනි අවුලා පියවර අහුරා අසරණ කරදා ඉවත ගියේ. දැන් හිත ගිනි ඇවිලීමත් එක්කම ඇයගේ අනාගතයේට තියෙන ඊළඟ පියවර ඇහැරෙනවා. මොකද දැන් වෙන ප්‍රශ්නකට උත්තර හොයන්න එපේ. මේ ගින්දර නිවනවා මිසක් ගමනක් යන්න බෑ. මේ පෙම්වතියට කොහොමත්ම ගමනක් යන්න බෑ. මොකද ඔහුගේ ප්‍රේමය කියන චණ්ඩ මාරුතේ සිද්ධ වෙන්නේ ඇගේ ජීවිතය අර ප්‍රශ්නාර්ථ ගොඩාක් එක්කලා ඇගේ නිින්ද නැති කරන එකම තමයි. මේ තරම් කඳුළු වර්සා මේ තරම් මේ සොඳුරු යෞවනයට හොඳ ප්‍රශ්නයක්. සොඳුරු යෞවනයට තියෙන්න ඕනේ කඳුළු වර්සා නෙමෙයි, සිනහස රැල්. සතුටින් ඉන්න. හැබැයි යෞවනයට මේ ප්‍රශ්නේ එන්න ගන්නේ අපි හෝමෝනත් එක්කලා අපේ ශාරීරියේ වැඩිමත් එක්ක අපේ ජීවිතේ හිටපු අර බෝනික්කෙකුට ආදරය කරගෙන සෙල්ලම් කරපු හිටපු ළමාවිය ඉවර වෙලා ප්‍රේමය පිළිබඳ හැඟීම් සමුදායන් අනිකා විරුද්ධ පාර්ශවයන් තියෙන ආකර්ෂණය වගේ සිතුවිලි වැඩෙන්න ගත්තත් එක්කලා ඒකත් එක්කලා එන ඊළඟ දේ තමයි මෙන්න මේ කියන දුක වේදනාව, අහිමි වීමේ වේදනාව, තමා සන්තක කර ගැනීමට තියෙන ආශාව බෝනික්කගෙන් යනවා පුද්ගලයක. පුද්ගලයාම හොයමින් යනවා. ඒකෙන් අවසානේ මොකද වෙන්නේ? ජීවිතයේ මැකෙනව පස්සේ සඳවිලසට, මේ සඳක් අවපස්සේ මැකිලා යනවා කියලා අපි දැනගෙන හස දිහා බලන් අමාවක වෙනකොට හඳ නෑ කියලා. හැබැයි අපි ඒක පිළිගන්න කැමති වෙන්නේ නෑ. මේ යෞවනයට වෙලා තියෙන්නේ මේ පිළිගන්න අකමැති දෙයක් සිද්ධ වෙමින් පවතින බව දැන දැනම මේ වේදනාව දරා ගන්න එක. අයහන්නේ අවසානයේදී සෙනෙහසින් වඩිනා හද සුවඳ කොතනද? කොතනද? කවදද මාව තේරුම් ගන්න කෙනෙක් මට හමු වෙන්නේ? මගේ හදවත හඳුනා ගන්න කෙනෙක් මගේ ජීවිතයට එන්නේ කියන එක. ඒක අදත් හෙටත් අනාගතේ තා ඒ අය යුගයේද ඊට වැඩිය තාක්ෂණික යුගයක් වුණත් මොලේ මිනිසු කොච්චර දියුණු වුණත් මෙන්න මේ දේ නම් සිද්ධ වෙන එකක් නැති වේවි. එහෙම සිද්ධ වෙන නම් මිනිස්සු මිනිස්සු විදිහට මීට වඩා දියුණු වෙලා ආදරයට ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ.

ගීත් පත එම්කේ රොක්සාමී සංගීතත් කළේ චෙමිල්ටන් පෙරේරා මේ ගීතය ගායනා කරන්නේ. කල්යාණී ඔබ නෑසු කතාවක් කියන්නම් කියලා තමයි මේ ගීතය කියන්නේ. ඔහුගේ සැබෑම බිරිඳගේ නමින් මේ ගීතය ලියවිලා තියෙන්නේ. ප්‍රදීප ධර්මදාස කිව්වනේ මෙහෙම මේ ගීතය තුළදී, රයින් රය දිගු කාලයක් වී මේ තරම් ඇයි දුකක් ඔබ අහිමිව කියලා. මේ ගීතයේදීත් කියනවා අහිමි වේයයි කියන බය හිතේ තිබුණ හැටි, මතු කවර දිනකදී හෝ මට ඔබ අහිමි වේයයි කියලා කියලා තියෙන හේතුව තමයි මේ අහිමි වීම ගැන තියෙන ගැටලු. දැන් රයන් රය දිගු කාලයක් කියන අර වගේ අර වික්ටර් රත්නායකයන් ගායනා කරපු ගීතේ වගේනේ. කොතනද ඔබ ඉන්නේ දැන්? කාලය රයන් රය දිගු වෙලා කොච්චර කාලයක් ගියත් ඒ මතකේ තාම තියෙනවා. දැන් මෙතනත් කියනවා රයන් මේ තරම් ඇයි දුකක් ඔබ අහිමි වෙලා තාම දුක තියෙනවා. ඒකට හේතුව තමයි අපි දුක නඩත්තු කරමින් දුකට පවත්වීමක් ලබා දෙනවා. දැන් අපිම හිතනවා, අපි සමහර වෙලාවට ඒ ගැන හිතන සින්දු අහනවා, එයා හම්බ වෙච්ච තැන්වලට ගිහින් බලනවා, එයා වගේ අය දැක්කාම ඒ ගැන හිතනවා. එතකොට අපි මේ දුක නඩත්තු කරමින් ඉනවා. ගිය මනුස්සයට යන්න දීලා ඒක ඉවර කරන්න අපිට කැමැත්තක් ඇති වෙන්නේ අපේ හිතේ ස්වභාවයකයි. හිත දෙයකට ඇලුනහම ඒ දෙයම ඉල්ලා සිටිනවා. අපි කරන්නේ ඒකට තවත් පොහොර දාලා ඒ අවස්ථාව තව උත්කර්ෂයට නංවන එක. අපි නොදැනුවත්ව මේ දේ කරනවා. දැන් මෙතනත් ඒක වෙයි කියන බය තමයි ඔහුට තියෙන්නේ. ඒකයි ඔහු අහිමි වේයයි බීතියෙන් තමයි ඔහු ඉන්නේ. හැබැයි ඒක වෙන්නත් ඔහු ඇය ඔහුගේ භාරයා වෙලා තියෙනවා. ඒ හින්දා ඔහු කියන්නේ කල්යාණී ඔබ නෑසූ කතාවක් කියනවා. මෙච්චර කාලයක් කිව්වේ නෑ ඔහු මේ ප්‍රේමයේ ඉඳලා තියෙන මේක නැති වෙයි කියන බයෙන් කියලා. ඒ කියන්නේ මේක පෙම්වතුන්ද ගැහැණුද පිරිමිද කියලා වෙනසක් නෑ. සබදතා ඇතුළතදී එයයි ජීවත් වෙනම මේක නැති වෙයි කියන බය. මොකද ඒ නැති වුණාට පස්සේ ඇති වෙන දුක්ඛන්දරාවල් දරා ගන්න මිනිස්සු ලෑස්ති වෙන්නේ නැහැ. දැන් මේක ඇත්ත කතාවක් කියලා මේක තවදුරටත් අපිට පැහැදිලි වෙනවා. මගේ හිතට එකඟවයි මේ මා කියන දේ කියන්නේ ඔබේ ආදරබර මහිමේටයි ගීලිය වෙන්නේ. රස උල්පත සිඳ ඇයි හදවත සසන කරන්නේ? ඉතින් මේ හැමෝම අහන එකම ප්‍රශ්න තමයි සබදතාව ඇතුළේදී වේදනාව නෙමෙයි ගේන්න ඕනේ ආදරේමයි. ඒකයි කියන්නේ මේ රස උල්පත තියෙන ආදරය ඇතිවීම තුළ ඒක විඳන්න එපා.

0: අද සඳදිය දහර තුළ අප අහන විඳෙන අවසන් ගීතය ගැටවරයෝ චිත්‍රපටයට අතරතුරු ගීතයක්. මේ ගීතේ අපිට මේ පඬිත් අඹදේවයන්ගේ හනිනුත් ඇහෙනවා. ගීතේ මේ ගීතයම මේ වචනම ඒ වගේම කලසූරි ලතාවල්පොලගේ හනිනුත් ඇහෙනවා. අපි අහන ලතාවල්පොල ගායන ගීතය මඩවැලස් රත්නායකයන්ගේ ගීපද අචර පඬිත් අමරදේවයන්ගේ සංගීතය හීනහතක් මැද වෙමනක් සතුටයි. කලින් ගීතයේදී මිල්ටන් පෙරරකුවන අද ඒ දුක ගැන ශෝක සුසුම්බල් හිතේ කිඳර බවට පත්වලා දෙනවා කියලා. ශෝක සුසුම්බල් මේ ගීතයේ තියෙනවා. ශෝක සුසුම්බඟ ඉවුරු තලාලා අකාලයේ වැසෙදිය ඇද හැලිලා.
1: ඕමනික හීන හතක් මැද තමයි මේ විමනක් හදන එකක් නෙමෙයි. සිහින සතක් කියන එක අපිට මතකයි. වික්ටර් රත්නායකනුත් ගයනවා හීන හතක් දුටුවාමම සත් දවසක් එක විලසට එක සිහිනක ඔබ සිටියා සිගණියකසේ කියලා. මේ හී හතක් දෙකීමේ කතාව තියෙනවා හැම ජන විඥාණය ඇතුලේ තියෙන. ඒ හීන හත මැද තමයි විමනක් හදාගෙන තියෙන්නේ. ඒ විමන ආදරේ බලාපොරොත්තුත් එක්කලා හැදෙන විමන පොඩ්ඩක්වත් අපි ඒකට ගැටලුවක් වෙන දේවල් එකතු කරගන්නේ නැහැ. හින්දා කියන්නේ සීත සඳුන් සුවය තුළ මැවෙන. ඒ කියන්නේ හිතට ශරීරයට පීඩා දෙන දේවල් ලෙක නැහැ. ඒ කියන්නේ ශරීරයත් හිතත් සතුටෙන් ඉන්න. වාසනාවේ මල් හදවත පිපුණා. ගීතනාද දෙව්ලෝකෙන් එහුණා. යෞවන ප්‍රේමය තුළද මේ වගේ ප්‍රේම කතා හැදෙන්නේ. මොකද අර වටපිටාව ගැන, මේවැයින ගැටලු ගැන, සමාජ ආර්ථික ප්‍රශ්න ගැන අපිට හිතෙන්නේ නැහැ. ඒ නිසා ඒක සොඳුරු සිහින ලෝකයක්. ඒ වගේ ලෝකයක් තමයි මේ පෙම්වතියත් හදාගෙන තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඊට පස්සේ සිද්ධ වෙන දේ. නුවන් ගැප සූක වලාවෝ වේදනාව ගෙන හදා අඹරෝරෙත් ඈතින් පොරකාත්

0: තෙරපියඹරේ දැසේ කඳුළු වැල් රෝරාවගෙන හොඳටම අඬන්න සිද්ධ වුණා කියන එක කලාත්මක විදියට කියලා. ඒ වේදනාව නිසා මෙයා කාලයේ වැහිදිය වැටිලා ශෝක සිසුම් ගඟ යුරු තලලා තමන්ගේ ජීවිතේ ඉගෙන මේ පැහැදිලිව මේ කියන්න මොනිකාදර කතාව සුණු විසුණු වෙලා අර විමානේම දෙදරලා ගිහිල්ලා ඉවර. ඉතින් මේ වගේ දේවල් වෙන්න පුළුවන් අපි මිනිස්සු විදිහට පවතිනකොට. සමහරවිට අපිට පස්සේ හිතෙනවා මේ කතාව නැති වෙලා මෙයා තමයි මගේ ජීවිතේ දෙන්න හිටපු හොඳම කෙනා කියලා. කලින් එක්කෙනා තේරුවෙත් අපිමයි, ඊළඟ කෙනා තෝරන්නෙත් අපි. ඒ සම්බන්ධතාවය ඇතුළ විවාහ වෙලා දරුවෝ මල්ලු හම්බුනාට පස්සේ තව කෙනෙක් තෝරන්නේ
1: අපිම
0: තමයි. ඒකේ තේරුම තමයි ලේසියෙන් තෘප්තිමත් කරන්න පුළුවන් හිතක් නෙවෙයි අපිට තියෙන්නේ. එහෙනම් මේ හිත අඳුනගෙන, ඒ හිත තේරුම් අරගෙන හිතත් එක්කලා කරන සංවාදය ඇතුළේ අරගලයෙන් පරාජය නොවි ඔබේ ආදරයට ආදරේ ඉඩ දෙන්න කියලයි සතදිය දහර මේරයෙත් ගලන්නේ.
1: හිත දහස්වරක් එකම දේ කියද්දි වුණත් ඔබට පුළුවන් නම් හොඳ සිහියෙන් එකවරක්වත් ඒ ගැන හරියට කල්පනා කරන්න. මං හිතන්නේ එකවරක්වත් කාගින්වත් සමාව ගන්න සිදුවෙන සිදුවීම් කරගන්නේ නැතිව, ඒ වගේම ඔබටත් පසුතැවෙන සිදුවීම් ජීවිතයට එකතු කරගන්නේ නැතිව මේ ගමන හිතත් එක්කම ඉස්සරහට යන පොළවන් වේවි. ආදරෙන් අපි නැවත හමුවෙනවා තවත් ආදරණීය දවසක. මේ විදිහටම ඔබව සතුටින් ඉන්න ප්‍රාර්ථනා ඔබට සබලා.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 160 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 0117 679 579

0: පන සිතනීමන බුදු පන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී නොවේට.

0: සතර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සැනසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice.
3: Channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. ලොවක් සනසන ඔබ

0: නොමියෙන හඬ
1: ආතරින් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: සම්වරය අධ්‍යක්ෂණය ප්‍රියන්ත ප්‍රනාන්දු
2: අම්මා මොන මොනහරි කොයි මොනහරි
3: මට ඔයත් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ සාහි
1: මේ ගම්පලාත්වල මිනිස්සු හරි සරලයි නේද? පෞගි දවස් ටිකේ මම වැවගාවේ ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා මාත් එක්ක ගොඩාක් කතා කරා. මේ මිනිස්සු හිත මාර පියෝ. කතා කරද්දි තේරෙනවා මේ මිනිස්සුන්ගේ අසල නැකම. මහත්තයා
4: දැන් හොටලෙට යන්න. මං ගෙදර යන්න.
1: මේ මං වාව ඇරලවනවා.
5: සති අග රාත්‍රී 9ට ITN බලන්න සමරය

0: වෙලවරාත්‍රී 10 විනාඩි 2යි වෙලාව. අපි සූදානම් ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් ඊයේ දවසේ නද දවසේ ඔබගත් වාසනාවන්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික දිනුම් දීමට ලක් කළා. අපි බලමු ඔබ දිනලද කියලා මෙන්න අද දවසේ ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මැදපු ඒ ටිකට් පත් වල වාසනාවන්ත ප්‍රතිඵල.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. ටැගි වැඩි වෙලා. අංක 1යි ලග්න 1යි
2: 200ක්ම ඔබ යකි.
1: අංක දෙකක් ගැලපුණා
2: රුපියල් 1000ක් නැති.
1: අංක දෙකයි ලග්න 1යි
2: 2500ක් ඇති. අංක 3ට
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: අයිබෝවන්. හිතක විශ්වාසය තමයි හැමදාමත් ජීවිතයක ජයග්‍රහණය විශ්වාසයෙන් ලොතරැ දිනුම්වර අටකේ නොබෝධනවන්න අපි අදත් සෝදානම් හිතවතුනි NLB ජාතික ජයවරණය. ඔබ වසනාව ගැන සඳහන් පරිගණක නිලවාර්තවාද අපිට ලබා දෙනවා ප්‍රියංගිකා ලක්මාලි මහත්මිය, ඒ අධීක්ෂණය කරන අධීක්ෂණ මණ්ඩලය, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී W ශ්‍රියානි මෙනවිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩෝල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී BC ප්‍රියංගනි පෙරේරා මහත්මිය. එහෙනම් මුලින්ම දිනු මදිමු NLB ජය. අපි තෝරන වාසනාවන්ත අංක මුල සිට අගට ගැලපුණත් අග සිට මුලට ගැලපුණත් අතරසාලි ඔබට දිනා ගන්න පුළුවන් NLB ජය වාසනාවන්ත 567 වන දිනුම් වාරය දැන්. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රාහී අංක 4 අපි තෝරන්නේ. අද ඉංග්‍රීසි අක්ෂරයේ B වාසනාවන්ත අංක 3-4-7-4. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකබද්ධ අරමුදලට දායක වන ඔබේම ලොතරැය NLB ජය මේ වසරට රුපියල් 105 ත්‍යාගලාභෙන් 326 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාගලාභෙන් 8,253 දෙනෙක් බිහි කළා. අපි බොහොම ස්තුතියි. දැන් කියනවා ඔබ ජය ලැබුව හැටි. රුපියල් 105 බැගින් දෙදෙනෙක් දිනා ගත්තා. ඒ ලොතරැයි පත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් PGD බණ්ඩාර කටුදෙනිය, MG සරත් පෝණ්ඩලු ඔය. වාසනාවන්තයින් 36 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනා ගත්තා. සමස්ත වාසනාවන්තයින් 79,625 දෙනෙක් අතර රුපියල් 71,77,200 මුදලක් අද NLB ජය 567 වන දිනුම් වාරයෙන් අපි බෙදා දුන්නා. තවත් තෑගි වැඩි වුණ නියත ධනයෝග හඳහන වාසනාවන්ත 1608 වන දිනුම් වාරය දැන්. එහෙනම් අපි සෝදානම් හඳහන ඔබේ වාසනාව වෙනුවෙන්. ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. කන්‍යා ලග්න සංකේතය අද ඔබට වාසනාව ගෙනාවේ ජයග්‍රහී අංක 4 අපි තෝරගමු දැන්. අංක 27 පළමු ජයග්‍රහී අංකය අපි තෝරන්නේ දැන් දෙවන වාසනාවන්ත අංකය. අංක 47 අංක 27 අංක 47 ඔබට වාසනාව ගෙනාවා. අපි බලමු ජයග්‍රහී 3 වන අංකයේ කුමක් වේද කියලා. අංක 56 අපි දැන් තෝරන්නේ සිවවන ජයග්‍රහී අංකය. අංක 36 ශ්‍රී ලංකාවේ නාමය ලොව පතුල කරවන ක්‍රීඩා ශිෂ්‍යයේ අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා ආරමුදලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාර මෙහෙකර යෙදෙන්නට පිහිට වූ සමාජ සේවා ආරමුදල වෙනුවෙන් රජයේ ඒකබද්ධ ආරමුදලට දායක වන හඳහන ලොතරැයියෙන් අපි මේ වසරට සුප්‍රතියාග ලාභින් 11 දෙනෙක් බිහි කරලා අවසන් බලමු. එහෙනම් අද වාසනාව ගැන රුපියල් 110ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වාසනාව වන්ද ලොතරැපත ඔබට අල්වි කලේ වඳුරඹ අලවි නියෝජිත ධනුෂ්ක සංජීව. ඒ සමග සමස්ත ජයග්‍රහකයන් 138,941 දිනක් අතර රුපියල් 94,75,381 මුදලක් අපි බෙදා දුන්නා. ලග්න සංකේතයත් ගලපගෙනම මුදල් තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. හඳහන හෙට ඔබේ සුපිරි ත්‍යාගය රුපියල් 36,38,331.70ක්. හැමදාමත් එක වගේ රටටම සෙත සදන හැමදාමත් එක වගේ සත් දිනම ඔබට ජයනිය තොබේ ලොතරැයිය ගොවිසිත මේ වාසනාවන්ත 4,541 වන දිනුම් වාරය. හරි එහෙනම් අපි යමු දිනුම් මැදින්මට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. W ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ ගොවිසිත වාසනාව තහවුරු කරන ජයග්‍රාහී අංක 4 අපි තෝරගමු දැන්. ගොවිසෙත පළමු ජයග්‍රාහී අංකය අංක 63. ඉංග්‍රීසි අක්ෂරයේ W පළමු අංකය අංක 63. අපි තෝරමු දෙවන වාසනාවන්ත අංකය. අංක 13 පළමු අංකය අංක 63. දෙවන අංකය අංක 13. අපි තෝරමු තුන්වන වාසනාවන්ත අංකය. අංක 3 ගොවිසෙත වාසනාව තහවුරු කරන අවසාන ජයග්‍රාහී අංකය කුමක් වේද බලමු අපි. අංක 21 කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකබද්ධ අරමුදලට දායක වන ගොවිසිත ලොතරැයියෙන් අපි මේ වසරට සුප්‍රතියාග ලාභෙන් දෙදෙනෙක්, රුපියල් 120 ප්‍රථම ත්‍යාග ලාභෙන් 73 දෙනෙක්, 250,000 ත්‍යාග ලාභෙන් 975 දෙනෙක් බිහි කළා. ස්තුතියි. බලමු ගොවිසිත වාසනාව ගැන දැන්. රුපියල් 120ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තේ වාසනාවන්ත ලොතරැයිපත ඔබට අලෙවි කළේ කුරුඳුගහ 70ක්ම අලෙවි නියෝජිත S පත්මිනි කුසුම්. ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංග 3ක් ගලපගෙන රුපියල් 250,000 දිනා ගන්නවන ලොතරැයියකින් ඒ ගොවිසෙත විතරයි අද වාසනාවන්තින් 5 දෙනෙක් රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලෙවි කළේ මේ අලෙවි නියෝජිතයින් HMS දයාසිරි කළුතර, ජනක් චන්දන මාතර, W රණසිංහ මාලිගාවත්ත, NYS රත්නවීර හොරණ සහ WS කල්යාණදාස අම්බලන්තොට. අද වාසනාවන්තයින් 127,714 දිනක් අතර රුපියල් 1,77,880ක මුදලක් ගොවිසෙතෙන් බෙදා දුන්නා අපි. හෙට ගොවිසෙත දිනුම් වාරය 4,542. හෙට ගොවිසෙත සුපිරිතයාගය රුපියල් 8,13,54,927ක්. දවස සුබයි, සිහින දිනයි. ඔබට තෑගි වැඩියෙන් දිනා ගන්න පුළුවන්. ඔබ ගන්න මොන ටිකට් එක කතා දෙකක් නැහැ. සුබ දවසක්. සුබ දවසක් ලොතරැය්‍ය. තෑගි රසක් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් චතුරපැදියක් හෝ මුදල් රුපියල් 105ක් දිනා ගන්න පුළුවන්. රුපියල් 50,000 තෑගි දිනා ගන්න අතර වාරේ ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000ක් දිනා ගන්නත් දැන් ඔබට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අලුත් වෙන සුබ දවසක් ලොතරැය්‍ය. තව මුදල් තෑගි රසක් බොහොම පහසුවෙන් දැන් ඔබට දිනා ගන්න පුළුවන්. එහෙනම් ඔබට සුබ වේවා. අද වසනාවන්ත 415 දිනම් වාරය. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් ලොතරැයියේ අද සුබ ලග්න සංකේතය. සුබ ලග්න සංකේතය ඍෂභ. අපි දැන් සුභාංක තුනක් තෝරගමු. පළමු සුභාංකයේ අංක 27, දෙවැනි සුභාංකයේ අංක 25, තුන්වැනි සුභාංකයේ අංක 36. රුපියල් 25,000ක් ඔබට දිනා ගන්න පුළුවන් ප්‍රවර්ධන ත්‍යාගාංකය අපි දැන් තෝරන්නේ. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 5,491. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජු ඒකබද්ධ අරමුදලට දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් චතුරපැදි ජයග්‍රහකයන් 306 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,608 දෙනෙක් බිහි කළා. මොමිසෝති මේ කියන්නේ අද වාසනාව ගැන. රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් චතුරපැදියක් ඔබ අද දිනාගත්තේ වාසනාවන්ත ලොතරැප්පත ඔබට අලෙවිකලේ බැලිවිට අලෙවි නියෝජිත WA ලක්ෂ්මන්. වාසනාවන්තින් 8 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනාගත්තා. ප්‍රවර්ධන ත්‍යාගාංකයේ ගලපගෙන රුපියල් 25,000 බැගින් වාසනාවන්තින් 42 දෙනෙක් දිනාගත්තා. සමස්ත ජයග්‍රහකයන් 112,849 දෙනෙක් අතර රුපියල් 98,23,980ක මුදලක් සුබ දවසක් අද 415 වන දිනම් වාරයෙන් බෙදා දුන්නා අපි. NLB ජාතික ජයවර්ණයෙන් මෙතැන් සිට ඔබව දිනවන්න සෝදානම් වෙන්නේ වජිතාර සමගින් විදුර්ෂ.
1: කවුරුත් නොහිතන වෙලාවක වාසනාවෙන් ජීවිතය වෙනස් කරගන්න කවුද අකමැති? එහෙම නේද? ඉතින් කෝටි 23ක කෝටි 47ක දැවැන්ත සුපිරි ත්‍යාග මෙගා පොහොතුලින් ඔබට ලබා දීමෙන් අනතුරුව මේ සූදානම් වෙන්නේ කෝටි 31 මාගේ සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න. ඔබේ හිතේ තිබෙන සිහිනය සුපිරි මෝටර රථයක් නම් මේ උදා වෙන්නේ ඔබේ සුබ මොහොත වෙන්න පුළුවන්. මෙගා පවර් ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට ග්‍රෑන්ඩ් වෙනසක් එකතු කරමින් අප සූදානම් මෙන්න මේ සුපිරි මෝටර රථය අදත් ඔබටම ලබා දෙන්න. ඉතින් සුපිරි ත්‍යාග තුනක වාසනාව ඔබේ කරන්න. මේ අපි ආරම්භ කරන්නේ ඔබේ සිහින සබය කරන මෙගා පවර් ජයග්‍රහී 2647 වන දිනුම් වාරය. වාසනාව වෙනුවෙන් මුලින්ම අපි තෝරාගන්නේ අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය F. දෙවන අංශයෙන් දැන් අපි තෝරා ගන්නවා අද වාසනාවන්ත සුපිරි අංකය. අද දවසේ සුපිරි අංකය අංක 11. මෙගා වාසනාවක් ඔබේ කරන ජය අංක 4යි දැන් අපි තෝරා ගන්නේ. පළමු ජය අංකය අංක 79. දෙවන ජය අංකය අංක 55. තෙවන ජය අංකය අංක 90. අද දවසේ අවසන් ජය අංකය අංක 51. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මෙගා පවලතරයෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 5 දෙනෙක්, විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 66 දෙනෙක් මේ වෙනකොටත් ඔබ අතරින් බිහිකොට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබ වුණ වාසනාව ගැන. ඉංග්‍රීසි අක්ෂරය සමගින් ජයංක තුනක් කළපාගෙන රුපියල් 102 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් සිව් දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලෙවි කළා මෙන්න මේ NLB අලෙවි නියෝජිතින් විසින්. මොහන් රාජ් ලුණුගල, AAC අල්විස් දියුලපිටිය, චන්දන කුමාර කුරුණෑගල, දිල්රුක්ෂි හේරත් නාගොඩ යනවා අද සමස්ත වාසනාවන්තින් 127,720 දෙනෙක් අතරේ රුපියල් 81,11,800ක මුදලක් මෙගා පවතරින් මේ දැන් අපි බෙදා දුන්න. නිසක වශයෙන්ම දිනන ලොකුම තෑගි ඔබට ලබා දෙන එතෙකම ඔබ විශ්වාසය අඛණ්ඩව දිනාගත් මෙගා පවතුලින් හෙට ඔබේම මෙගා පව මෙගා සුපිරි ත්‍යාගය රුපියල් 30,44,55,994ක් පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්, ඒ වගේමයි ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගය සුපිරි මෝටර රථයක්. රුපියල් 8,18,00,000 ඉක්මවාගිය සුපිරිතියාගයක් ඔබට ලබා දෙන්න මේ අපි ආරම්භ කරන්නේ ජාතියේ මහධන සම්පත ධන නිධානය ජයග්‍රහී 2329 වන දිනුම් වාරය. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයයි මේ අපි තෝරාගන්නේ. ඊ අක්ෂරයයි අද ඔබට වාසනාව රැගෙනෙන්නේ. එහෙමනම් මේ සෝදානම අද දවසේ ජය අංක තෝරාගන්න. පළමු ජයංකය අංක 30, දෙවන ජයංකය අංක 18, තෙවන ජයංකය අංක 76, අද දවසේ අවසන් ජයංකය අංක 75. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදුවලට රජම දායකත්වය ලබා දෙන නිධානයක් ඔබේ කරන ධන නිධානය ලොතරැයියෙන් මේ අවුරුදුදී අපි සුපිරි ත්‍යාගලාභීන් 30 දෙනෙක්, විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 38 දෙනෙක් මෙවැනකටත් මෙහිකට අවසන්. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. අද විසලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් ධන නිධානයෙන් අපි බිහි කරනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබ චලවි කළේ මහි අංකණය NLB අලෙවි නියෝජිත ධම්මික බණ්ඩාර විසින්. එත් එක්කම ලක්ෂ 2ක් දිනා ගන්නා තවත් වාසනාවන්තෙක් අපි අද බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළා මාළබේ NLB අලෙවි නියෝජිත KL නිශාන්ත විසින්. එය අනුව අද සමස්ත වාසනාවන්තීන් 94,295 දෙනෙක් අතරේ රුපියල් 73,74,000 මුදලක් අපි දැන් බෙදා දුන්න. 2025 වසරේ සිට මේ දක්වා කෝටි 13ක, කෝටි 12ක, කෝටි 9ක, කෝටි 8ක සුපිරිතයාගයන් ඔබට ලබා දුන්නු ජාතියේ මහධන සම්පත ධන නිධානයෙන් හෙටෝ වෙවන දැවන්ත සුපිරිතයාගය රුපියල් 8,18,83,496.70ක්. මේ අවුරුද්දේ මේ වෙනකොටත් සුපිරි ත්‍යාගලාභීන් 14 දිනක් බිහිකොට අවසන්. ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත. අද අපි මේ ආරම්භ කරන්නේ ජයග්‍රහී 6,299 වන දිනුම් වාරය. ඉතින් අද රුපියල් කෝටි 2 ඉක්මවාගිය සුපිරි ත්‍යාගයක් ඔබේ කරන්න අපි යනවා අද දිනුම් මැදීමට. මහජන සම්පත වාසනාවේ රටාවයි දැන් අපි තෝරාගන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය W. ජය අංක 3,9,8,9,1,5. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට රජම දායකත්වය ලබා දෙන මහජන සම්පත ලොතරැයියෙන් මේ අවුරුද්දේදී අපි සුපිරි ත්‍යාගලාභීන් 14 දෙනෙක්, 25,00,000 ප්‍රථම ත්‍යාගලාභීන් 271 දෙනෙක් ඔබ අතරින් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද ඔබේ වුණු වාසනාව ගැන. මහජන සම්පතින් අද තවත් 25,00,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ මහනුවර NLB අලෙවි නියෝජිත රත්නසිරි පෙරේරා මහතා විසින්. එත් එක්කම ලක්ෂය බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 21 දෙනෙකුත් අද ඔබ අතරින් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයිපත් ඔබ චලවි කළා AK ජයලත් හල්කඳවිල, LA ජයරත්න පදවි ශ්‍රීපුර, සම්පත් සේනාධීර මොනරාගල, RDS තිලකරත්න හෙට්ටිපොළ, WA චන්ද්‍රපාල මහබ, රේමන් ප්‍රිය ධර්මසේන කටුගස්තොට, උපුල්ද සිල්වා හලාබත, නීල් රේවත මහියංගණය, පි ප්‍රදීපන් මඩකලපුව, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම, ප්‍රදීප් කුමාර පෑලියගොඩ, වයි යෝගදීපන් මන්නාරම, TLP ශාන්ත කොටපොළ, ශිරෝමි දීපිකා රාගම, කේ තිලකරත්න මීගමුව, ප්‍රමිලා උදේනි පිළියන්දල, පි ඇලඩින් පෙරේරා දිගන, සුනිල් රත්නවර්ධන දැරණියගල, KJ වික්‍රමසිංහ අනුරාධපුරය, TL නිශාන්ත මහනුවර, එතෙක්ම JRD අජිත් ජානක හම්බන්තොට. යනුව අද සමස්ත වාසනාවන්තීන් 274,351 දෙනෙක් අතරේ රුපියල් 2,20,48,160 මුදලක් මහජන සම්පතින් මේ දැන් අපි බෙදා දුන්න. ලොතරැයිලව රජ කිරුළ මහජන සම්පත 6,300 වන හෙට දිනුම් වාරයෙන් ඔබේ වන දැවැන්ත සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,23,10,784ක්. අද වේදමට ඔබ මිලදී ගන්න අද සම්පතින්. අදත් ඔබට වාසනාව රැගෙන එන්නේ මහජන සම්පතින් අපි තෝරා ගන්නා ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. එය අනුව 874 වන අද සම්පත මේ දිනම් වාරයේ ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය W. ජය අංක 8,9,1,5. ඒ ඉංග්‍රීසි අක්ෂරයත් ජයංක 4ත් සහිතු කොටපේලිය නිවැරදිව කලපාගෙන රුපියල් 250,000ක් දිනා ගන්නා වාසනාවන්තයෙක් අද අපි බිහි කළා. මේ වාසනාවන්ත ලොතරැයිපත ඔබ චලවි කළේ පානදුර NLB අලෙවි නියෝජිත දිමුත් ප්‍රනාන්දු මහතා විසින්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තීන් 49 දෙනෙක් අද ඔබ අතරින් බිහි වෙනවා. ඒ අනුව අද සම්පත මේ දිනුම් වාරයෙන් අද රජ පුරාම වාසනාවන්තීන් අතරේ රුපියල් 1,17,76,360 මුදලක් දැන් අපි බෙදා දුන්නා. අද වාසනාවේ සුබ අඩහෝරාව NLB ජාතික ජයවරණයෙන් රටපුරාම වාසනාවන්තීන් 980459 දෙනෙක් අප බිහි කළා. ඔවුන් අතරේ රුපියල් 8,67,64,760 මුදලක් අප බෙදා දුන්නා. ඉතින් හෙටත් මේ ආකාරයෙන් වාසනාවන්තීන් බිහි කරන්න අප සූදානම්. එතෙක් මතකයේ තබා ගන්න ජීවිතයේ සිහිනයට
2: වාසනාවේ ආශිර්වාදය NLB.

0: බලන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: බලවරු 10යි විනාඩි 19යි.

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනාව විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂා වෙමි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට ස්වකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තියින් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණ කුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟ හරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයෙහිය. ධම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

සොබා දහමේ අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ සුභාවේ කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහකිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා ධම්මේ නියාමයේ හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු, ලෙඩවන්නේ රෝගී වන්නේ මා පමණද? ලෙඩවීම රෝගී වීම මගේ කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

ගිලන් වූ අවස්ථාවේ දෙසු දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

0: ගජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු ඩැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය

ආවේ ශෝක, රෝග, බය, අනතුරු, අමනුෂ්‍ය උපද්‍රව, රාජ බය, සොර සතුරු කරදර, ගිනිබිය, තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්.

තාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඳවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ.

ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරි ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්

සත්වයන්ට පැමිණෙන උවදුරු දුරුකරන හේන්ද, සර්ව ප්‍රකාරයෙන් ආරක්ෂාව සලසන හේන්ද, පැමිණෙන අනතුරු වළක්වාලන හේන්ද, පිරිතනම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ පින්වත් සහභාගී

වාසනාවන්ත පින්වත, සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනේ නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලයේ තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක්, ආරක්ෂාවක්, ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබයේ මෙනෙහි කිරීම තුලින්, ඔබයේ සජ්ජායනා කිරීම තුලින්, ඔබයේ නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහණින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහණින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලැබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා.

0: මනතුරදශම් පය අනතුනදශම හතැන් ලක්හඩ හගෙන ඉන්න ලවද පහයි විනාඩි දෙකයි.
1: FM 93.5 FM 93.7 ලකන්න Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වන ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිසින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිතෙහි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ භයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ශාහීන් අතර අගතැන්පත් රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය, කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය, සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජහානා පුත වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ